0: ඇසෙන
1: කරුණාරම අමරසේන අමරසිංහ සූරින්ගේ හරි අපූර්ව පද රචනය, ප්‍රේමසිරි හේමදාස සූරින්ගේ සංගීත නිර්මාණය, චරණන්ද මාරණතුළු පිරිස ගායනා කරේ. FM 89.5 FM 89.8 තරංගමාලාව ඔස්සේ ඔබ ලස්සන උදෑසන අහගෙනින්නේ. මේ උදෑසන යහපත් විදිහට, මේ දවස යහපත් විදිහට ගත කරන්නට දිර විරි හැමදේම විශක්තිය ඔබට ලැබේවා ප්‍රාර්ථනය. දැන් සත්කුළු පව්ව.
2: අපි හැමදාමත් සංස්කෘත ශ්ලෝකයකින් හෝ ශ්ලෝක අර්ධයකින් හෝ ශ්ලෝක වාක්‍යාංශයකින් හෝ වාගාලාපයකින් හෝ ඔබට යමක් කියලා. අස්තිරං ජීවිතං ලෝකේ අස්තිරේ ධන යෞවනි. මේක සංස්කෘත ප්‍රකාශයක්. ලෝකේ ස්ථිර දේවල් කියලා જાතියක් අපි වාග්ව්‍යවහාරයේ හිතේන. හැබැයි අවුරුදු 100කට වඩා අයිති වෙලා තියෙන දෙයක් මිනිහෙකුට තියනවද? තියෙන්න පුළුවන්ද? සමහර දේවල් තියෙනවා අවුරුදු 100කට වඩා තියෙන. සමහර ගස් අවුරුදු 100කට වඩා ජීවත් වෙනවා. සමහර සත්තු අවුරුදු 100කට වඩා ජීවත් වෙනවයි කියලා සත්ත්වවේදීන් කියනවා. ගල් පර්වත අවුරුදු 100 ගණන් තියෙනවා. සමහර ගොඩනැගිලි දහස් ගණන් අවුරුදු තියෙනවයි කියලා ඓතිහාසික මූලාශ්‍රයයන්ගෙන් අනාවරණය වෙනවා. ඒත් අවුරුදු 100ක් මිනිස් ඇඟක පණ තිබුණත් අවුරුදු 100ක් ඉතාමත් නිවැරදිව තමාට වමනාවන විදිහට, තමාට වසඟයට කරගන්න පුළුවන් වෙන විදිහට ජීවන පැවැත්මක් තියාගන්න ටිකක් අමාරුයි. මිනිහෙකුට අයිති වෙලා සින්නක් කර හෝ කොහොම හෝ අයිති වෙලා හෝ භුක්තියක් හෝ යමක් අවුරුදු 100ක් තියෙන්නේ නැහැ. අස්තිරං ජීවිතං ලෝකේ. ද ජීවිතේ හරිම අස්තිර දෙයක්. ජීවිතේ විතරක් නෙවෙයි, අපි ගාව තියෙන සම්පත් තියාගෙන ඉන්නේ අනිත් අයට දෙනකන් විතරයි, නැතහොත් අපට අත ඇරෙනකන් විතරයි. අපිට යමක් තිබිලා අත ඇරෙනවයි කියලා කියන්නේ ඒක තව කෙනෙකුට අයිති වෙනවා කියන එක වෙන්න පුළුවන්. ඉතින් ඒකට හිත හදාගන්නවට වඩා හොඳ නැද්ද කැමැත්තෙන් අතාරින එක? යෞවනය වගේ, යෞවන් බව, අපේ තාරුණ්‍යය එnde end වැඩි වෙනවද අඩු වෙනවද? කන්දක් නැගලා කන්දක් බහිනවා වගේ යෞවනයේ උපරිම තලයට අපි එනවා. හැබැයි ආදා ඉඳලා ටික ටික අවම තලයට අපි බහිනවා. ඒක නිසා හැම වෙලාවෙම එනවා සහ යනවා මිස, ඇතිවීම සහ නැතිවීම මිස වෙන දෙයක් නැහැ. අයිතිවීම සහ අහිමිවීම, හිමිවීම සහ අහිමිවීම. හිමිවීමෙන් අසීමිත සතුටක්ද, අහිමිවීමෙන් අසීමිත දුම්නසක්ද හිතට ඇති කරගන්නවාට වඩා සීමා සහිතව සොම්නස් වීම සහ දුම්නස් වීමෙන් වැළකී සිටීම තමයි අත්‍යවශ්‍ය වන්නේ. අස්තිර ලෝකේ ස්ථිර පැවතුම් නැති නිසා.
0: සත්කුළු පව්ව.
3: සත්කුළු පව්ව.
0: පායන ඉරන් බලන් මලේ සුවඳ විඳන් සුබ දවසක් උදා කරගමු. ලස්සන උදෑසන අහන්
4: තෙල් ටිකක් ගහමුද?
5: නෑ ඕන්නෑ.
4: දැන් තෙල් ටිකක් ගහමුද?
5: නෑ ඕන්නෑ.

0: යනවා
1: ඉවරය.
2: TDS Sport 110 EFI engine තාක්ෂණය පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩිය දුවන්න නම් මේක තමයි.
1: ඒක බොහොම නෑ ඕනේ.
3: ලස්සන උදැසන අගෙන ඉන්න වෙලා උදැසන 5:44 තත්පර 41යි.

0: ආචාර්ය සුජාත අත්තනායක, ඒ හඬ ආචාර්ය රජන්ත රණසිංහ, ඒ පද නවරත්න අත්තනායක සංගීතය.
1: හිරු කෙරණින් පිපිදෙන මල් සුවඳින් නැහැවෙන කුරුළු නදින් රවුදෙන ලස්සන උදෑසන.
2: FM 89.6 FM 89.8 දිවයින පුරා
0: සුන්දර දේශන ඔබට කියන සූදානම් සම්වර්ධන ලොතරැයි මණ්ඩලයට අයත් ලොතරැයි වල ප්‍රතිඵලය දවසේ දිනුම් මදින ලද සම්වර්ධන ලොතරැයි අද කෝටිපති දිනුම් මාර 2981 ජය අංක 5 28 43 55 ජය අංක නැවතත් අංක 5 28 43 55 ඉංග්‍රීසි අක්ෂරය H ඉංග්‍රීසි අක්ෂරය H රුපියල් ලක්ෂ දෙකක තෑගි එකක් පිරිනමන රණදී මිලඟ සුපිරි ජයමල රුපියල් ලක්ෂ 635යි අද කෝටිපතිලා නිල් පැහැති මුද්‍රිත ටිකට් පත් වූ DLB Sweep app හරහා ඩිජිටල් ටිකට් පත් ඔබත් අදම මිලදී ගන්න. සම්වර්ධන ලොතරැයි ලග්න වාසනාව දිනුම් වාරයේ 4867 ජය අංක 13 37 40 43 ජය අංක නැවතත් අංක 13 37 40 43 ලග්න සංකේතය මකර ලග්න සංකේතය මකර රුපියල් ලක්ෂ 10යි තෑගි එකක් විරණම රණදී මිලඟ සුපිරි ජයමල රුපියල් ලක්ෂ 74යි ලග්න වාසනාව දුමුරු පැහැති මුද්‍රිත ටිකට් පත් වූ DLB Sweep app හරහා ඩිජිටල් ටිකට් පත් ඔබත් අදම මිලදී ගන්න. සම්වර්ධන ලොතරැයි සුපර් බෝල් දිනුම් වාරය 3155 ජය අංක 2 56 69 79 ජය අංක නැවතත් අංක 2 56 69 79 ඉංග්‍රීසි අක්ෂරය J ඉංග්‍රීසි අක්ෂරය J සුපර් කෑෂ් දිනුම් ඇදීමෙන් රුපියල් 25,000 මුදල් ත්‍යාග සඳහා විශේෂාංකය 1 2 9 8 6 එම අංක නැවතත් 1 2 9 8 6 රුපියල් ලක්ෂ 20ක තෑගි එකක් සහ රුපියල් ලක්ෂ 2ක තෑගි පහක් පිරිනමන රණදී මිලඟ සුපිරි ජයමල රුපියල් ලක්ෂ 1225යි සුපර් බෝල් කොළ පැහැති මුද්‍රිත ටිකට් පත් වූ DLB Sweep app හරහා ඩිජිටල් ටිකට් පත් ඔබත් අදම මිලදී ගන්න. සම්බරධන ලොතරැයි ශනිදා දිනුම් වාරයේ 5316 ජය අංක 32 41 53 79 ජය අංක නැවතත් අංක 32 41 53 79 ඉංග්‍රීසි අක්ෂරය Y ඉංග්‍රීසි අක්ෂරය Y ලකි චාන්ස් දිනුම් ඇදීමෙන් රුපියල් 50,000 මුදල් ත්‍යාග සඳහා විශේෂාංකය 5 9 6 4 0 රුපියල් ලක්ෂ 2ක තෑගි පහක් පිරිනමන ලදී මිලඟ සුපිරි ජයමල රුපියල් ලක්ෂ 553යි ශනිදා රතු පැහැති මුද්‍රිත ටිකට් පත් වූ DLB Sweep app හරහා ඩිජිටල් ටිකට් පත් ඔබත් අදම මිලදී ගන්න. සම්වර්ධන ලොතරැයි කප්‍රක දිනුම් වාරයේ 2331 ජය අංක 6 23 48 64 එම අංක නැවතත් 6 23 48 64 ඉංග්‍රීසි අක්ෂරය C ඉංග්‍රීසි අක්ෂරය C C සුපිරි අංකය අංක 2 සුපිරි අංකය අංක 2 රුපියල් 2,00,000 තෑගි පහක් පිරිනමන ලදී මිලඟ සුපිරි කෝටිපති ජයමල රුපියල් ලක්ෂ 2,605යි කප්රුක තැඹිලි පැහැති මුද්‍රිත ටිකට් පත් හෝ DLB Sweep app හරහා ඩිජිටල් ටිකට් පත් ඔබත් අදම මිලදී ගන්න. සම්වර්ධන ලොතරැයි සුපිරි ධන සම්පත දිනුම් වාරය 889 ජය අංක 7 9 5 1 5 7 එම අංක නැවතත් 7 9 5 1 5 7 ඉංග්‍රීසි අක්ෂරය C ඉංග්‍රීසි අක්ෂරය C මිලඟ සුපිරි ජයමල රුපියල් ලක්ෂ 278යි සුපිරි ධන සම්පත කහ පැහැති ටිකට් පත් ඔබත් අදම මිලදී ගන්න. සම්වර්ධන ලොතරැයි ජය සම්පත දිනුම් වාරය 363 ජයංක පිළිවලින් අංක 5 1 5 7 එම ජයංක නැවතත් පිළිවලින් අංක 5 1 5 7 රුපියල් 2,50,000 තෑගි එකක් සහ රුපියල් 50,000 තෑගි 27ක් පිරිනමන ලදී ජය සම්පත කොළ පැහැති මුද්‍රිත ටිකට් පත් ඔබත් අදම මිලදී ගන්න. සම්වර්ධන ලොතරැයි සසරි දිනුම් වාරය 985 ජයංක 16 42 50 ජයංක නැවතත් අංක 10.42 50 රුපියල් 2,10,000ක් පෙර නමන ලදී. සසරී තද නිල් පැහැති මුද්‍රිත ටිකට් පත්තු DLB ස්විප් ඇප් හරහා ඩිජිටල් ටිකට් පත් ඔබත් අදම මිලදී ගන්න. ජීවිතයම එළිය කරන සම්බර්ධන නොතරයි ජයංක.

0: මේ කාලේ හැමෝටම අපහසු කාලයක්. කොපමණ අපහසුදා මැද්දේ වුවත් වෛද්‍යවරයා ඔබට නියම කර ඇති ඖෂධ ලබා ගත යුතු බව අපි දන්නවා. ඒ නිසාමයි ඔබ වෙනුවෙන් ඉතාම සහන මිලට ගුණාත්මක ඖෂධ අපගේ රාජ්‍ය උසුසල් ජාලය හරහා ලබා දීමට කටයුතු කරන්නේ. අප විසින් වෙළඳපළට නිකුත් කරන සියලුම ඖෂධ අපගේ තත්ත්ව පරීක්ෂණ රසායනාගාර තුල තෙවරක් තත්ත්ව පරීක්ෂණයට ලක් කරනවා. ඒ නිසා ඖෂධ මිලදී ගන්නා සෑම විටම SPC නමින්ම ඉල්ලන්න. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඔබේ සුවසිත අපේ පෙතුමයි.
1: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.

0: මෙගහර්ට්ස් 89.6 89.8 CTFM.
1: කලබල යතරේ හිත සුව සදන ලස්සන උදෑසන.
2: සුසර කරන්න 89.6 89.8 දිවයින පුරා
3: CTFM.

0: වේලාව උදෑසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය හේමන්ත හෙට්ටිගේ, ප්‍රකාශය TDK ජයන්ත. වියට්නාම ජනාධිපතිවරයා නිල සංචාරයක් සඳහා අද දෙවෙන්ට. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීම හෙට. උසස් අධ්‍යාපන ප්‍රසංස්කරණ පිළිබඳ ප්‍රතිපත්තියක් සකස් කිරීමට කමිටුවක්. ආදායම් උත්පාදනය කරන රාජ්‍ය ආයතනවල ප්‍රතිසංස්කරණ හා නව්‍යකරණ වැඩපිළිවෙලට ලෝක බැංකුවේ සහාය. විවිධ ශේෂ්ත්‍රෝසේ ශ්‍රී ලංකාව සමග සහයෝගිතා පුළුල් කර ගැනීමට පකිස්තානය සූදානම්. බටහිර ආසියානු කලාපය තුළ උද්ගත වෙති මෑතකාලීන අර්බුදකාරී තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාවේ කනස්සල්ල. ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතාට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රණාමය. දමිළ සිනමාවේ සුපිරි නළු විජේ තමිල්නාඩු ප්‍රධානමැතිවරයා ලෙස අද දිවුරුම් දෙයි. නවසීලන්ත කාන්දා ඒ ක්‍රිකට් කණ්ඩායම තරග සංචාරයක් සඳහා අද දිවෙනට. ශ්‍රී ලංකා වියට්නාම් සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කරමින් වියට්නාම් ජනාධිපතිහා එරට කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ටෝ ලැම් මහතා දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා අද දිවෙනට පැමිණේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය වසරේ වියට්නාමේ සංචාරක නිරත වූ අතර එහිදී කළ ඇරයුමකට අනුව වියට්නාම් ජනාධිපතිවරයාගේ සංචාරය සිදුවේ. සංචාරය අතරතුර දිරටේ නායකයන් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා වියට්නාම වෙළඳ ආයෝජන හා සංචාරක සංසදයේ සමාරම්භක උත්සවය ඇතුළු ඉහළපෙළේ ක්‍රියාකාරකම් රැසකට වියට්නාම් ජනාධිපතිවරයා සහභාගී වනු ඇත. ඔහු හෙට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතයි. දෙරටතර වෙළඳ සංචාරක හා දීපාංශික සහයෝගිතාව සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුම් කිහිපයකට අසන් තැබීමටද සැරසුම් කර තිබේ. ශ්‍රී ලංකා වියට්නාම රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ වී වසර 55ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන වැඩසටහනකටද වියට්නාම් ජනාධිපතිවරයා එක්වේ. වියට්නාම් ජනාධිපතිවරයා සමග එරට රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරු හා වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යමකාරක සභාවේ ලේකම්වරයා ප්‍රමුඛ දේශපාලන නායකයෝ කිහිප දෙනෙක් ශ්‍රී ලංකා සංචාරයට එක්වෙති. බේරා ගැනීම පුනරුත්ථාපනය හා වස්තු බංගත්ත පනත් කිටුම් පත සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී ඊයේ සම්මත විය. උසස් අධ්‍යාපන ප්‍රසංස්කරණ පිළිබඳ ප්‍රතිපත්තියක් සකස් කිරීමට කමිටුවක් පත් කර ඇතැයි ඒ පිළිබඳ විවාදයට එක් වූ අගමැති ආචාර්ය හරිමි අමරසූරිය පැවසුවාය. එම කමිටු නිර්දේශ අනුව කළ යුතු වෙනස්කම් කිරීම සිත අරමුණයි. මීට අමතරව විශ්වවිද්‍යාලවල කාර්යමණ්ඩල පුරප්පාඩු පිරිවීම ඇතුළු පාසුකම් සැපීම කෙරෙහි අවධානය යොමු වී තිබේ. ඒ පිළිබඳ තවදුරටත් කරුණු පැහැදිලි කළ අගමැතිනිය.
1: අපි නිරීක්ෂණය කරපු දෙයක් තමයි පහුගිය වසරවල ශිෂ්‍ය සංඛ්‍යාවත් වැඩි කරලා තියෙනවා, ඒ වගේම පාඨමාලාත් වැඩි කරලා තියෙනවා, අලුතෙන් විශ්වවිද්‍යාල පීඨකමත් පිහිටවලා තියෙනවා. නමුත් ඒවා තුල තිබිය යුතු පහසුකම් කාර්ය මණ්ඩලය ගැන සැලැස්මක් නැතුව, ඒ නිසා අපි මේ වෙලාවේ කරන්නේ පවතින තත්ත්වය තුල ඒ ගුණාත්මකභාවය වැඩි කිරීම සහ කාර්ය මණ්ඩලය කළමනාකරණය කිරීම. රබදාන්ම විශ්වවිද්‍යාලවල කාර්ය උගන්නන කටයුතු වලට අමතරව පර්යේෂණ කටයුතුත් කළ යුතුයි. ඒ සඳහා ප්‍රමාණවත් කාර්යමණ්ඩලයක් අවශ්‍ය වෙනවා. මේ සියල්ලම අපි සලකා බලමින් මේ කමිටුව විසින් ඒ අවශ්‍යතාවයත් ගැන සොයා බලනවා. අපි ඒ අනුව කාඩ රිවිව් එකකට යන්න බලාපොරොත්තු වෙනවා. 2022 පස්සේ බඳවා ගැනීම කරලා තිබෙන්නේ පවතින පුරප්පාඩු වලටත්. අධ්‍යයන කාර්යමණ්ඩලයේ 3000කට අධික ප්‍රමාණයකට පුරප්පාඩු ගිය අවුරුද්දේ අවසර දීලා ඒ බඳවා ගැනීම කරලා තියෙනවා. මේ වෙනකොට ඒ අනුවම අනධ්‍යයන කාර්ය
0: නියෝජ්‍යමති නීතිජ්ඥ සුනිල් වටගල මහතා ප්‍රකාශ කළේ මෙම පනත මගින් ජනතා අභිලාෂ ඉටුවන බවයි. මෙරට අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට පෙර පැවති රජයන්ට වඩා වත්මන් රජය ඉහළ අවධානයක් යොමු කර ඇතැයිද ඔහු සඳහන් කළේය.
2: අපි ජනවරමක් අරන් තියෙනවා. ඒ ජනවරම ඇතුලේ අපි පොරොන්දුවක් දුන්නා, ආයතන ස්වාධීන කරනවා. ආයතන ස්වාධීන කිරීම ඇතුලේ ප්‍රධාන කුළුණු තුන අපි ස්වාධීන කරනවා කියලා. ඒකෙන් එකක් තමයි අධිකරණය කියන්නේ. අධිකරණය නැමැති ආයතනය අපි පූර්ණ ස්වාධීනත්වය ඔවුන්ට දීලා තියෙනවා. කොහොමද එහෙම දෙන්නේ? විශේෂයෙන් නීතියට සම්බන්ධ ආයතන, නීතිපති දෙපාර්තමේන්තුව, අල්ලසා දූෂණ කොමිෂන් සභාව, ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු සමස්ත පොලිසිය අපි ස්වාධීන ආයතනයක වටපිටාවක් ඇතුලේ තමයි මේ ස්වාධීනත්වය ඇති කරලා තියෙන්නේ. එතකොට ඒක ප්‍රතිපලයක් ලෙස තමයි අද අධිකරණයේ ස්වාධීනත්වයේ කියන කාරණාවට අපි අවතීර්ණ වෙලා තියෙන්නේ. ඒක නිසා අපට වෙනත් වක්‍රෝත්තියෙන් වෙන වෙන දේවල් කියන්න අවශ්‍ය නැහැ.
0: විවාදයට එක්කූ ඇමති සුනිල් කුමාර ගමගේ මහතා ඇදවැටන ව්‍යාපාරයාලි ගොඩනැගීමට නොහැකි අවස්ථාවලදී එම ව්‍යාපාර කාර්යක්ෂම ලෙස අවසන් කිරීම මෙමගින් අපේක්ෂා කරන බව පැවසීය. බාහිර සාධක නිසා ඇතැම් ව්‍යාපාර කඩා වැටේ. එවැනි අවස්ථාවලදී ඒවායින් ඉවත්ී අලුත් ව්‍යාපාර ආරම්භ කිරීමට අවස්ථාව දිය යුතු බව ඇමතිවරයා පැවසීය.
3: අපේ ප්‍රතිපත්තිය තමයි මේ රට ගොඩනැගීමේදී මෙන්න මේ දක්ෂ දියුණු පුරවැසියන් මේ කාර්යයට එකතු කර ගැනීම. ඒකෙදී අපි සලකන්නේ නැහැ එයාගේ ආගම මොකද්ද, එයාගේ ජාතිය මොකද්ද, එයා උඩ රටද පාත රටද, මේ කිසි දෙයක් අපේ සැලකිල්ලට ගන්නේ නැහැ. මිනිස්සුගේ සංස්කෘතික ජීවිතයේ කොටස් අපි මේ සම්බන්ධයෙන් ඇඳගන්නේ නැහැ. අපිට වැදගත් වෙන්නේ අපේ රට ගොඩනැගීමේදී ඒ කාර්යයට දියුණු දැක්මක් සහිත පුද්ගලයෙක් විදිහට එයාව සම්බන්ධ කරගන්න පුළුවන්ද කියන එක විතරයි. ඉතින් ඒ අරමුණින් තමයි අපි මේ කමිටුව පත් කරලා තියෙන්නේ. අපි විශ්වාස කරනවා අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න වැඩ කටයුතු කරයි කියලා. අපි මේකට නම් කරලා තියෙන්නේ ක්‍රිකට් ට්‍රාන්ස්ෆෝමේෂන් කමිටි කියලා. අපි අපේ රටේ ක්‍රිකට් නැවත ජයග්‍රහණ අත්පත් කරගන්න පුළුවන් මට්ටමට ගේනවා. ඒ සඳහා මේ කමිටුවට දක්ෂයෙන් තෝරගෙන තියෙනවා. එයාට මේක කරන්න පුළුවන්.
0: දිත්‍රා සිලකුණාටුවෙන් සිදුව හානි යථාතත්වයට පත් කිරීමට රජයේ සැලසුම් සහගතව කාර්යක්ෂමව කටයුතු කරමින් සිටින ආකාරය පැහැදිලි කළ ඇමති වසන්ත සමරසිංහ මහතා.
3: මේ දිත්‍රා සිලකුණාටුවත් එක්ක අවදානමට ලක් වෙලා සම්පූර්ණගේ කඩාගෙන ගියාට පස්සේ අපි ගිහිල්ලා මුල්ගල තිබිච්ච නිවස මාස 3යි දවස් 9ක් ඇතුළත ගේ හදලා සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර අපි පැවැත්වුවා කියන එක තමයි විපක්ෂර මතක් කරන්න ඕනේ. අපි කිව්වා එකක් නෙමෙයි සම්පූර්ණ ගේ කඩනොත් ලක්ෂ 50යි, ඉඩමක් නැත්නම් ඉඩම ගන්න තව ලක්ෂ 50ක් දෙනවා, ගේ අර්ධහානියට පත් වෙලා නම් තියෙන අර්ධහානිය ස්වභාවය අනුව ලක්ෂ 5ක් දක්වා වන්දි හම්බ වෙනවා, ඊට කලින් බඩු ටික ගන්න 50,000ක් දුන්නා, ගේ සුද්ධ කරගන්න 25,000ක් දුන්නා, මේ සියලු දෙනා වන්දි දුන්නා. මේ වෙනකොට දිත්‍රා සිලකුණාටුව විසින් පීඩාවට පත් වෙච්ච ජනතාවට අවශ්‍ය කරන පහසුකම් ලබා දීම පැත්තෙන් විශේෂයෙන් 98%කට වැඩියෙන් ඉල්ලපු හැමෝටම මේ වෙනකොට සියලු දීමලා දීලා ඉවරයි. ඒ නිසා රජයක් හැටියට ජනතාව බලා ගන්න ඕනේ කොයි මොහොතේද ඒ සියලු තැන්වලදී අඩුවක් නොකර මේ රටේ සියලු ජනතාව ජාති ભેද කුලා ගන්න නැතුව බලාගත්ත කියන කාරණේට අපි පක්ෂර මතක් කරමු.
0: මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. පාර්ලිමේන්තුව අද පෙරළු 9:00ට රැස්වේ. ජාතික ගමනාගමන කොමිසම් සභා පනත යටතේ නියෝග, මෝටර් වාහන පනත යටතේ නියෝග, ආගමික විගමනික පනත යටතේ නියෝග අද විවාදයට ගැනීමට නියමිතයි. මහජන ආරක්ෂක ආඥා පනත යටතේ යෝජනා සම්මතය සහ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතයද අද විවාදයට ගැනේ. ලෝක බැංකුවේ මෙරට කළමනාකාරවරයා ප්‍රමුඛ නියෝජිත පිරිසක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක මහතා හමු වෙති. ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ එම හමුව සිදුවිය. ආදායම් උත්පාදනය කරන රාජ්‍ය ආයතනවල ප්‍රතිසංස්කරණ නවීකරණ කටයුතු හා රාජ්‍ය සේවකයන්ගේ සුපිලිපන්න භාවය ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙල පිළිබඳව එහිදී සාකච්ඡා කෙරිණ. රජය ආදායම් උපයන ආයතනවල ප්‍රතිසංස්කරණ හා නවීකරණ සඳහා වන වැඩසටහන් හා ඒ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමු විය. ඒ සඳහා ලෝක බැංකුවේ සහයදීන් පිළිබඳවද සාකච්ඡා කෙරිණ. රාජ්‍ය ආයතනවල ප්‍රතිසංස්කරණ හා නවීකරණ වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ස්ථාපිත රාජ්‍ය පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශයේ කටයුතු පිළිබඳවද සාකච්ඡා කෙරිණ. ඉදිරියේදී ආයතනය සමග ලෝක බැංකුව සම්බන්ධ වී කටයුතු කිරීමේ හැකියාව සොයා බැලින. විවිධ ශේෂ්ත්‍රසේ සහයෝගතා පුරුදු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් සමග සමීපව කටයුතු කිරීමට පකිස්ථානය කැමැත්ත පළ කරයි. පකිස්ථානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මේජර් ජෙනරාල් නයාර් නසීර් මහතා, ආරක්ෂක ලේකම් එයා වයිස් මාර්ෂල් සම්පත් තුජිකුන්තා මහතා අවස්ථාවේදී ඒ බව සඳහන් කර තිබේ. ආරක්ෂක මාත්‍යංශයේදී පසුගියදා එම හමුව සිදුවිය. ආරක්ෂක ශේෂ්ත්‍රයේ සහයෝගතාව ඉහළ නැංවීම, පුහුණු කටයුතු හා කලාපී ආරක්ෂාවන ශේෂ්ත්‍ර පිළිබඳවද එහිදී අවධානය යොමු විය. මේ අතර ශ්‍රී ලංකාවේ ඉතාලි මහකොමසාරිස් ඇන්ඩ්‍රු පැට්‍රික් සහ කැනඩා මහකොමසාරිස් ඉසබෙලා මාටින් මහත්මාත්මිය හෝ නැගිනිර පළාත් ආණ්ඩුකාර ජයන්තලා රත්නශිඛර මහතා හමු වෙති. නැගිනිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී එම හමුව සිදුවිය. නැගිනිර පළාතේ රජයේ ක්‍රියාත්මක කරන ව්‍යාපෘති, ජනතා මුහුණ දෙන ගැටලු හා ඒ වටින විසඳුම් පිළිබඳවද එහිදී සාකච්ඡා කෙරිණ. ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතාට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රණාමය පිරිනැමි. වෙළඳ සේවය සඳහා සංවිධාන කළ නීලනුවන් ප්‍රණාම හරසර උළෙල සංස්ථා ආනන්ද සමරකෝන් මැදිරියේදී අද පසු දෙකට ඇරඹේ. ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඒ ප්‍රධාන ආරාධිතයයි. දේවානන්ද වෛද්‍යසේකර මහතාගේ 92 ජන්මදිනට සමගාමීව එය සංවිධාන කර තිබේ. මීළඟට ප්‍රමුඛ පුවත.
4: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
0: බටහිර ආසියානු කලාපයේ මෑත කාලීන උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව කනස්සල්ල පළ කරයි. කලාපී ස්ථාවරත්වයට හා සාමය ඇති කිරීම සඳහා ගන්නා ප්‍රයත්නවලට බලපෑම් එල්ල කරමින් වැදගත් බලශක්ති යටතල පහසුකම් වලට එල්ලවන ප්‍රහාර එහිදී විශේෂ අවධානයට ලක්ව තිබේ. ශ්‍රී ලංක ප්‍රජාව ඇතුළුව සැලකිය යුතු විදේශගත ප්‍රජාවක් මෙම කලාපය තුළ සිටිති. ඔවුන්ගේ ආරක්ෂාව හා යහපැවැත්ම ශ්‍රී ලංකාවට බෙහෙවින් වැදගත්ය. සිවිල් රැසියන්ගේ ආරක්ෂාව, සිවිල් යටතල පහසුකම් සහ අත්‍යවශ්‍ය ගෝලීය සැපයුම් දම්වල ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකාව නිරතුරු පෙනී සිටින බව විදේශ කටයුතු විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. අර්බුදකාරී තත්ත්ව උත්සන්න වීම ආම කිරීම සඳහා උපරිම සංයමයකින් කටයුතු කරන ලෙසත් පරදායි සංවාදයක නිරත වන ලෙසත් ශ්‍රී ලංකාව සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටී. කලාපයේ සාමය ආරක්ෂාව යථාතත්ත්වයට පත් කිරීම සහ ජාත්‍යන්තර වෙළඳාම සහ හිතකර පරිසරයක් සාර්ථක කිරීම අරමුණු කරගත් සියලු ප්‍රයත්නවලට සහාය දීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බව එම නිවේදනයේ දැක්වෙයි.

0: පෙරසර සංවර්ධනයක පුවත් සම්පෙන්ඩණය සංවර්ධන පුවත්. දිත්වා සුලකුණාටෙන් හානු උඩරට දුම්රිය මාර්ගය පිළිසකර කිරීම මේ වෙනුවට බොහෝදුරට අවසන් බව නියෝජ්‍ය ඇමති ප්‍රසන්න ගුණසේන මහතා කියයි. එම මාර්ගයේ මර්දානි සිට පේරාදෙණිය දක්වා කොටසේ ස්ථාන 97කට හානි සිදුවිය. ඉන් ස්ථාන 92ක් මේ වෙනුවට පිළිසකර කර අවසන්ය. රම්බුකනහා කඩුගන්නාව අතර ස්ථාන 5ක් තවදුරටත් පිළිසකර කිරීමෙන් පවතී. දුම්රිය මාර්ගයේ පිළිසකර කිරීම ප්‍රගතිය සොයා බැලීමට නියෝජ්‍ය ඇමති ප්‍රසන්න ගුණසේන මහතා පසුගියදා නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
1: ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමන දක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
0: මැයි මාසය සඳහා ගෘහස්ත ගෑස් මිල වැඩි නොකිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබේ. ජාත්‍යන්තර වෙළඳ පොලෙහි ගෑස් මිල ඉහළයාම සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්ත්වය හමුවේද පාරිභෝගිකයින්ට සානසැරසීමේ අරමුණින් එම තීරණය ගත් බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති චාන්න ගුණවර්ධන මහතා කියයි. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4765ක් ලෙසත් කිලෝග්‍රෑම් 5ේ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1910ක් ලෙසත් තවදුරටත් පවතිනු ඇත. කිලෝග්‍රෑම් 2.3ේ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 890කි.

0: උතුම් උරුමයක ඩිජිටල් පෙරගමන ටේක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: ආර්ථික පුවත් ගාල්ලතිශ්ශිකේ අපනයන කෘෂිකර්ම භෝග පොකුරු ගම්මාන 12ක් ආරම්භ කෙරේ. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැඩසටහන ක්‍රියාත්මක කරයි. පොකුරු ගම්මානයක් වගා ආදර්ශන කුළුබඩු උද්‍යාන, කුළුබඩු සැකසීමේ මධ්‍යස්ථාන, කුළුබඩු අලෙවි මධ්‍යස්ථාන ආදී අංශ කිහිපයක් යටතේ ක්‍රියාකාරකම් සිදු කෙරේ. හබරාදුව, නාගොඩ, නෙළුව, තවලම, බද්දේගම, නියාගම, බලපිටිය, ඇත්කඳුර, ඇල්පිටිය, කරන්දෙණිය, යක්කල්මුල්ල හා අක්මීමන මෙම පොකුරු ගම්මාන ස්ථාපිත කෙරේ.
2: ශක්ති හඬ අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන්නේ
3: කසල්කල ග්‍රීන් සුපර් අලුත් තැන අඩුම මිලක් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෘහ කසල්කල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 011128642012.
1: මොනරාගල නගරයේ සිට මරගලවත්ත දක්වා ඇති මාර්ගය අබලන්වීම හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවට මුහුණ දී සිටින බව එහි ජනතාව පවසති. මොනරාගල නගරයේ සිට ජීලොන් කඳුබුන්ද දක්වා දිවෙන මාර්ගයේ දුර කිලෝමීටර 6කි. මාර්ගයේ වලවල් හැරි අබලන්වීම හේතුවෙන් මේවන විට එහි වාහන ගමනාගමනයට බාධා පැමිණ තිබේ. ජීලොන් කඳුවැටිය සංචාරක ආකර්ෂණීය ස්ථානයකි. මාර්ගය අබලන්වීම හේතුවෙන් සංචාරකයන්ටද දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුව තිබේ. මෙම මාර්ගයේ පිලිසකර කර දෙන්නේ ජනතාව බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.
4: හරිත කෘෂි නිෂ්පාදන රසක් වෙළඳපළට අපනයනය කර මෙරටට විදේශ විනිමය ගෙනෙන මුළු මනින්න දේශීය ව්‍යාපාරයක් වන කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ කෘෂි නිෂ්පාදන කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයින්ටද සම්බන්ධ විය හැක. රුපියල් ලක්ෂයේ සිට කෘෂි වගා ආයෝජන අවස්ථා උදා කරගෙන මාසිකව ප්‍රතිලාභ උපයන්න ඔබත් අදම එකතු වන්න කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ සමග. අමතන්න 011127787.
1: දශක පහක් පුරා පක්ෂ දෙකක් අතර දෝලනය වන තමිල්නාඩු දේශපාලන සංස්කෘතිය වෙනස් කළ දමිල සිනමාවේ සුපිරි නළු විජේයි තමිල්නාඩු ප්‍රධානමතිවරයා ලෙස අද දිවුරුම් දේ. චෙන්නාහි ජවහල්ලා නෙහරු ක්‍රීඩාංගණයේදී දිවුරුම් දෙන සිදු වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. පසුගීදා පැවති ප්‍රාන්ත මැතිවරණයට රණිපක්ෂක් ලෙස ඉදිරිපත් වූ ඔහුගේ තමිලගා වේට්ටි කලගම් පක්ෂය ආසන 108ක බලය හිමි කරගත්තේය. රජයක් පිහිටුවීමට අවශ්‍ය බහුතරය ආසන 118 සම්පූර්ණ කර ගැනීමට ඉන්දියා කොංග්‍රසයෙන් තීරීපත් වූ මන්ත්‍රීවරුන් 5 දෙනෙකු සහ තවත් සුළු පක්ෂ කිහිපයක සහාය ලැබී තිබේ. විජේගේ දිවුරුම් දීම උත්සවයට ඉන්දියා කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි මහතාද සහභාගී වීමට නියමිත බව ඉන්දියා මාධ්‍ය වාර්තා කරයි. තමිල්නාඩු ප්‍රධානමැතිවරයාට පත්වන දෙවන සිනමා නළුවා ලෙස 51 හැවිරිදි විජේ ඉතිහාසයට එක් වෙයි. ශුද්ධෝත්තම ලියෝ පාපාන්සේ ඇමරිකානු රාජ්‍ය ලේකම් මාකෝ රූබියෝ මහතා අදහමුවේ. මැද ප්‍රතිග තත්ත්වය පිළිබඳ හිදී සාකච්ඡා වනු ඇතැයි විදේශ මාධ්‍යය වාර්තා කර තිබිණ. සුද්දාශනය මේ පිළිබඳ නිවේදනය කළ අතර ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා දැන් රෝමේ සංචාරයක නිරතව සිටි. නවසීලන්ත කාන්තා ඒ ක්‍රිකට් කණ්ඩායම අද දිවෙන්ට පැමිණේ. එක් දින තරග තුනක් සහ පන්දු අර 20 තරග තුනක් සංචාරයට ඇතුළත්ය. සිරු තරග රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්තේ. පළමු එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ ලබන 12 පැවැත්වෙන අතර පළමු පන්දු අර 20 තරගයේ පැවැත්වීමට නියමිත වෙත්තේ ලබන 21 වෙනිදායි.
2: කාලගුණ වාර්තාව.
1: ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දිවිනාශිතව 15 වායුගෝලයේ කැළමිලි ස්වභාවයක් වර්ධනයෙන් පැවතීම ඊට හේතුවයි. බස්නාහිර සහ දකුණු පළාත්තර උදෑසන කාලයේදී වැසි ඇතිවිය හැකිය. සබරගම, මධ්‍යම, ඌව, දකුණු සහ උතුරු මැද පළාත්තර ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවද දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ප්‍රවෘත්ති අවසන් කිරීමට යළි සිරස්තල. වියට්නාම ජනාධිපතිවරයා නිල සංචාරයක් සඳහා අද දිවෙන්ට. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීම හෙට. උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ප්‍රතිපත්තියක් සකස් කිරීමට කමිටුවක්. ආදායම් උත්පාදනය කරන රාජ්‍ය ආයතනවල ප්‍රතිසංස්කරණ හා නවීකරණ වැඩපිළිවෙලට ලෝක බැංකුවේ සහාය. විවිධ ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාව සමග සහයෝගිතා පුළුල් කර ගැනීමට පාකිස්තානය සූදානම්. බටහිර ආසියානු කලාපිතල උද්ගත වෙති මෑත කාලීන අර්බුදකාරී තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාවේ කනස්සල්ල. ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතාට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රණාමය. දමිල සිනමාවේ සුපිරි නළු විජේ තමිල්නාඩු ප්‍රධාන ඇමතිවරයා ලෙස අද දිවුරුම් දෙයි. නවසීලන්ත කාන්තා ඒ ක්‍රිකට් කණ්ඩායම තරග සංචාරයක් සඳහා අද දිවින්ට. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:45 බලාපොරොත්තු වන්න. උදෑසන ප්‍රවෘත්තීන් සමප්තයි. දැන් අග්නි විශේෂාංගය.

0: සත්‍යවාදී ගුවන් තරංග වියමන.
1: අද මාතෘකාව මිනි කාකන්ගේ දේශපාලනය. මීකුණක් විකුණා ධනවතෙක වූ පුද්ගලයෙක් පිළිබඳ කතාවක් බෞද්ධ සාහිත්‍යයේ එයි. ලංකාවේ වත්මන් විපක්ෂයත් මිනි විකුණපින් සිටී. ඒ ධනවතුන් වීමට නොවේ, ආණ්ඩුවට මඩ ගැසීම පිණිසය. බලය සඳහාය. මහා භාණ්ඩාගාරයට අයත් ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත විය. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩසටහනක් කරනු ලැබිනි. ඉන් එක්කයි කූ මුදල් අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂවරයෙකු මරණයට පත්ව සිටී. මියගිය සහකාර අධ්‍යක්ෂවරයා සම්බන්ධයෙන් විපක්ෂය, සමාජ මාධ්‍ය සහ ඇතැම් මාධ්‍ය ආයතන වැරදි සහගත ප්‍රවෘත්ති රැසක් ජනගත කරන්නට යෙදුණි. මියගේ සහකාර අධ්‍යක්ෂවරයාගේ මරණය සැක සහිත බවට ඔහුගේ බිරිඳ පොලිසියට පැමිණිලි කර ඇති බව උදය ගම්මන්පිල කීවේය. ඔහුගේ ඒ ප්‍රකාශය සත්‍ය නොවන බව මේ වන විට තහවුරු වී ඇත. භාණ්ඩාගාර මුදල් වංචාව සම්බන්ධයෙන් මුලින්ම පැමිණිලි කරනු ලැබුවේ මියගේ සහකාර අධ්‍යක්ෂවරයා යැයි විපක්ෂය කීවේය. අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව හෙවත් CID මේ ගනුදෙනුව සම්බන්ධයෙන් මුලින්ම වාර්තා කර ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු විසිනි. ඉන් විපක්ෂයේ බොරුව පැහැදිලිය. ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීම සොයාගත් ෂර්ලොක් හෝම්ස්ලා තමන් යැයි රටට හුවා දක්වන්නට විපක්ෂය මහත් වෑයමක් ගත්තේය. විපක්ෂය ප්‍රවෘත්තිය සමාජගත කරන විටත් අදාළ විමර්ශන බොහෝ දුර ගොස් තිබිණි. විරුද්ධ පක්ෂයේ ഘോഷාව ඇරඹුණේ සිද්ධිය සම්බන්ධයෙන් නිලධාරීන් කිහිප දෙනෙකුගේ සේවය අත්හිටුවීමෙන් පසුවය. වංචාව සම්බන්ධයෙන් විමර්ශනය පුළුල් කරන්නට FBI හෙවත් එක්සත් ජනපද ෆෙඩරල් විමර්ශන කාර්යාංශය සමග සම්බන්ධ වී ඇති බව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ වාර්තාවලින් හෙළිවේ. CID පවසන ආකාරයට ඊමේල් හැක් කිරීම සහ පිෂින් ඇටැක් හඳුනාගන්නට එක්සත් ජනපදයේ පදනම් කරගත් සයිබර් ආරක්ෂණ සමාගමක්ද සම්බන්ධ කරගෙන තිබේ. ඕස්ට්‍රේලියානු බලධාරීන්ද විමර්ශනවලට සහය ලබා දෙමින් සිටී. ඒ අනුව පරීක්ෂණය අන්තර්ජාතික පරීක්ෂණයක් බවට පත් වී ඇත. තමා ඇතුළු රාජ්‍ය ගිණුම්කාරක සභාව ප්‍රතිපත්තිමය කරුණු ඉටු කරන අතර මුදල් සොරකම පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන විමර්ශන කරන බව ගිණුම්කාරක සභාවේ සභාපති හර්ෂිත සිල්වා පවා පවසා තිබිනි. ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීම සම්බන්ධයෙන් විපක්ෂය මැයි මස 5 පාර්ලිමේන්තුවේ හදිසි විවාදයක් ඉල්ලා සිටියේය. ආණ්ඩු පක්ෂය ඊට එකඟ විය. විවාදයේදී විපක්ෂය වෙනුවෙන් හරවත් යමක් පැවසුවේ නම් ඒ හර්ෂිත සිල්වා මන්ත්‍රීවරයා පමණි. ඔහු පවා විමර්ශන ප්‍රශ්න කළේ නැත. ඔහුට ගැටලුව වී තිබුණේ මුදල් අස්ථානගත වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට ආණ්ඩුවේ පමාවයි. කනගාටුවට කරුණවන්නේ විපක්ෂයේම ඉල්ලූ විවාදයට සවන් දෙන්නට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පවා සභාවේ දක්නට නොලැබීමයි. යහපාලන සමයේ බැඳුම් කර වංචාවේදී මෙන් වත්මන් ආණ්ඩුව විමර්ශන පැහැරහැර නැත. මුදල් ගෙවීමේදී වරදක් සිදුව තිබේ. සිදුවීම් සරලව ගත නොහැකි බව එයින් පැහැදිලිය. විමර්ශන කඩිනම් විය යුතු සේම විමර්ශනවල ප්‍රගතිය පිළිබඳ තොරතුරු කඩිනමින් යාවත් කාලීන විය යුතුය. ආයතන ගනුදෙනුවලට ඇති ඉඩ වසා දැමීමට ඉක්මන් පියවර ගත යුතු සේම ජනතාව ඒ ගැන දැනුවත් කළ යුතුය. මුදල් අස්ථානගත වීම හේතුවෙන් ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතාව තුළ කුකුසක් මතුව තිබේ. ඒ ගැන වැටහීමෙන් කටයුතු කිරීම ජනතා වරමට ගරු කිරීමක් වේ. පිටපත අනුරකේ ඉදිරිසූරිය, ඉදිරිපත් කිරීම ගංගා කුමුදුනී ගුණසේකර.

0: හිරු කෙරණින් පිපිදෙන මල් සුවඳින් නැහැවෙන කුරුළු නැතින් රවුදෙන ලස්සන උදෑසන
1: FM 89.3

0: මැයි මස 14 බ්‍රහස්පතින්දා සවස දෙකට
1: ජාතික ගුවන්විදුලියේ ආනන්ද සමරකෝන් මැදිරියේදී
2: මතකද
3: ඔබේ ආසනය වෙන් කරවා ගන්න අමතන්න 0.77 6 89 6 89 8
4: දවස 14 වෙනිදා එකිවේ ලබන සතියේ බ්‍රහස්පතින්දා වැඩි දවසක් නැහැනේ හරියටම සතියයි තියෙන නිසා දැන් මාසන වෙන් කරගන්න 0.77 6 89 6 89 8 කියන අංකයට මේ දැන් උනත් කෝල් එකක් දාන සමහර විට ඔබ මේ මොහොතේ ඇමතුමක් ගත්තොත් එහෙම මේ ආන්සර් කරන්න නැති වෙන්න පුළුවන් හැබැයි අනිවාර්යයෙන්ම ඔබ දුරකථන ඇමතුමක් ගත්තා කියලා මේ සටහන් වෙලා තියෙනවානේ. ඒ නිසා මේ පහුවලා හරි ඔබට නැවත ඇමතුමක් ගන්නවා. ඒ නිසා කතා කරන්න 0.77 6 89 6 89 8 රොඩ්නි වර්ණකුල ගී ආමර්චනාව බා ආයමත් ඇවිදින් මේ මාසේ 14 වෙනිදා හවස දෙකට ජාතික ගුවන්විදුලියේ ආනන්ද සමරකෝන් මැදිරියේදී තියෙන මේ පාර ෂෝ එක වෙනස්. මොකද ගායන ශිල්පියෙක් වගේම රංගන ශිල්පියෙක් නෙන්නේ. ඒ නිසා වෙනස්ම අත්දැකීමක් 14 වෙනිදාට.

0: මේ කාලෙට හරියන එකම වාහනේ බජාජ් CD100 ලීටරයට කිලෝමීටර් 80කට වැඩි දුරක්.
1: ඔකද කියන්නේ ගන්නව නම් එහෙම බයික් එකක් තමයි ගන්න ඕන. ඩේවිඩ් පීරිස් මෝටර්ස් වේලාව හවස් උදේ 6:33.
2: පෙට්‍රස් සුවඳ තත්තු වන එකම වාහනේ අවුරුදු 20ක් මදන්න එකම වාහනේ.
0: මේ කාලෙට හරියන එකම වාහනේ බජාජ් CD100 ලීටරයට කිලෝමීටර් 80කට වැඩි දුරක් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්.
3: FM 89.6 FM 89.8 Divine Pura.
4: City Infinity Sitta Hase Asimantika Ritmaya City

0: ජාතික FM නාලිකාව සිටිය FM 89.6 89.8 දිවයින පුරා
1: වෙලබුදේ 6:38යි.
2: තැමිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිනිඳ සමට හෙළ ඔසු රැකවරණය
3: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත. FM 89.8 FM 89.6 දිවයින

0: සකල කලාරසයෙන් ලොවක් සැලසූ ප්‍රතිභාපූර්ණ සොදුරු කලාකරුවා. ප්‍රවීණ නාට්‍යවේදී ගායන ශිල්පී රොට්නි වර්ණකුල ගී ආවර්ජන.
1: ඔබ ආයෙමත් ඇවිදින්.
2: සෝභාවදේ මෙ පුරසිරි විසිතුරු බලනු මිතුරු මග පිය කරු.
0: මැයි මස 14 බ්‍රහස්පතින්දා සවස දෙකට
1: ජාතික ගුවන්විදුලියේ ආනන්ද සමරකෝන් මැදිරියේදී.
2: මතකද
3: ඔබේ ආසනය වෙන් කරවා ගන්න අමතන්න 0777 89 6 89 8.
2: ඔන්න ඉතින් අපි එනවා සත්ව වෙදන්න, ඔබත් එන්න අපිත් එක්ක විනෝද වෙන්න.
4: හර්ෂ මාකලංගත් එක්ක DRD.
5: හුඟ දෙනෙක් කියන මේ ලංකාවේ මියුසික් ටීචර්ස්ලා නෑ, ලංකාවේ පියානෝ මියුසික් ටීචර්ස්ලා දැන් 1800 ගණන් වල ඉඳලා තියෙනවා. අයිත ඔක්කොම වර්ල්ඩ් ක්ලාස් ටීචර්ස්ලා. ඒ කියන්නේ ලෝකේ ගෝල්ඩ් මෙඩල් ගත්ත ටීචර්ස් ලංකාවේ ස්කූල්ස් තිබුණ නෑ ගත්ත. හැබැයි ඉන්ඩිවිජුවල් ටීචර්ස්ලා වර්ල්ඩ් ක්ලාස් ටීචර්ස්ලා මෙහි ඉඳලා තියෙනවා.
4: අතීතයෙන් අනාගතයට දිවෙන සංගීත මාවතේ සොඳුරු දෙහෝරාව බ්‍රහස්පතින්දා රාත්‍රී 10ට FM 89.6 FM 89.6

0: FM 89.6 FM 89.8 Divine Napura City FM
1: වෙලාව උදේ 6:48

0: City FM.
1: මෙන්න මේ පැයේ පුවත්. අනුග්‍රහ ආර්.එස්. වානේකම්හි SLS සහතිකය සමඟ පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේකම්හි.
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01 146 6073 පිවිසෙන්න www.ihs.edu.lk.
3: සිටි FM පැයේ පුවත් ප්‍රථමයෙන් දේශීය පුවත. ඉඩම් පරිහරණය පිළිබඳ ජාතික මට්ටමින් සැලසුමක් සකස් කිරීම ආරම්භ කර ඇතැයි ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව පවසයි. ඊට අදාළ සාකච්ඡා දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වේ. ඊට අදාළ විශේෂ සාකච්ඡාවක් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පසුගියදා පැවැත්විණි. භාවිතයට ගෙන නැති හිස් ඉඩම් රැසක් රට තුළ පවතී. ඊට අමතරව ඌණ උපයෝගීතා ඉඩම්, අතහැර දෙමු ඉඩම්, සෞන්දර්යාත්මක සහ පුරාවිද්‍යාත්මක ඉඩම්, කෘෂිකාර්මික වනවගා, එල්ලංගා හා කනිජ සම්පත් සහිත ඉඩම් ආදී වශයෙන් ඉඩම් ලයිස්තුගත කිරීමට මෙම ජාතික සැලසුම මගින් අපේක්ෂා කෙරේ. විදෙස් පුවත. අවහිරතා හා බාධක මැදේ තායිවාන් ජනාධිපති ලයි වින්ටේ මහතා නැගෙනහිර අප්‍රිකාවේ එස්වාටිනී රාජ්‍යයේ සංචාරයක් ආරම්භ කර තිබේ. තායිවාන් ජනාධිපතිවරයාට සිය ගුවන් සීමාව භාවිත කිරීමට අවසර නොදෙන බව ශ්‍රීෂෙල්ස්, මොරිසස් සහ මැඩගස්කර් රාජ්‍ය ප්‍රකාශ කර තිබේදීත් ඔහු මෙම සංචාරයේ නිරතවීම විශේෂ සිද්ධියක් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ක්‍රීඩා පුවත. කොළඹ ඩී.එස්. සේනානායක සහ මහනුවර ශාන්ත අන්තෝනි විදුහල් අතර වාර්ෂික පාසල් රග්බි තරගයේ කොළඹදී ලබන සෙනසුරාදා පැවැත්වේ. ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ආරම්භක විදුහල්පති ආර්.අයි.ටී. අලස් මහතා අනුස්මරණය කරමින් මෙම තරගය සංවිධානය කර තිබේ. කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ රග්බි ක්‍රීඩාව ආරම්භ කර 50 වසර සැමරීමද මිට සමගාමීව පැවැත්වෙන බව එම විද්‍යාලයේ විදුහල්පති සම්පත් වීරගොඩ මහතා පවසායි. උදැසනටට බිලක පැයිපොත් ප්‍රකාශය බලාපොරොත්තු වන්න.
1: ආර්.එස්. වානේ කම්හි නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමඟ ආර්.එස්. RB 500 වානේ කම්හි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. වානේ කම්හි දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේ කම්හි.
4: මම දැහන් IIHS ජෛව විද්‍යා උපාධිධාරියෙක්. IIHS ආයතනය අපට ගුණාත්මක අධ්‍යාපනයක් වගේම නවීන විද්‍යාගාර සහ ප්‍රායෝගික අත්දැකීම් රාශියක් ලබා දෙමින් අපට දක්ෂ ජෛව විද්‍යාවෘතිකයන් ීමට ඉඩක් ලබා දුන්නා. ඉතින් ඔබේ සිහිනයත් ජෛව විද්‍යා ශාස්ත්‍රයෙන් උසස් අධ්‍යාපනය හැදෑරීම නම් IIHS ආයතනය සමඟ සම්බන්ධ වෙන්න.
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01 146 6073 පිවිසෙන්න www.ihs.edu.lk.
5: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ.
6: සුබ දවසක්.
7: අලුත් වෙලා.
6: පහසු වෙලා.
7: තෑගි වැඩි වෙලා.
6: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
7: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
8: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ.
9: මේ TVS Sport 110 petrol heater එක ගැව්වාම යනවා
8: ඉවරයි.
10: TVS Sport 110 petrol heater එකට කිලෝමීටර 80කට වැඩි දුවන නම් මේක තමයි.
5: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ.

අද මැයි මාසේ 7 වෙනිදා මං හිතන්නේ මංගල දවසක් වෙන්න ඕන, මේ නැකත් එහෙම තියෙන දවසක් වෙන්න ඕන. මොකද අද ගොඩක් දණෙක් අපි දකිනවා මගුල් තුලාවලට ලෑස්ති වෙනවා. කියන්නේ අපි ඉන්න තැනට යාබදව මේ කොළඹ ආකේඩ් පරිශ්‍රය, නිදහස් චතුරස්‍ර පරිශ්‍රය, කියන්නේ මේ වෙලාවේ මංගල ජෝඩු සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා මංගල ඡායාරූප ගන්න. ඒ නිසාද මංගල දවසක්, නැකත් පිරුණු වාසනාවන්ත දවසක්. මේ වාසනාවන්ත දවසේ ඔබ ඔබේ ජයග්‍රාහී අලමුණු වෙත යන ගමන් බලන්න වාසනාවට අද මේ නැකත් තියෙන දවසේ කොහොමද තැන කියලා. සුබ දවසක් ලොතරැයියක් අරගෙන නමතක කරන්න එපා. මොකද මේ මැයි මාසයේ සුබ සිහින ප්‍රාර්ථනා සියල්ල සැබෑ කරගන්න පුළුවන් පහුගිය අවුරුද්දේදී. ඔබ දන්නවද මෝටර රථ ජයග්‍රාහකයෙක්, මිලියනපති ජයග්‍රාහකයන් 7 දෙනෙක් වගේම 1,05,000 හෝ ඉලෙක්ට්‍රික් යතුරුපති ජයග්‍රාහකයන් රැසක් බිහි කරන්න සුබ දවසක් ලොතරැයියට හැකියාව ලැබුණු නිසා මේ මංගල මාසේ නැකත් පිරුණු අද වගේ දවසක සුබ දවසක් ලොතරැයියක් මිලදී අරගෙන ට්‍රයි කරන්න ඔබේ වාසනාව කොතනද තියෙන්නේ කියලා උත්සාහ කරලා බලන්න. වාසනාව ඔබට ලැබෙන්න පුළුවන්. ඒ වගේම තමයි තවත් වාසනාවක්, තවත් ඉල්ලමක් තමයි TVS bike brand එක කියලා කියන්නේ. මොකද TVS වලින් ඔයාට පුළුවන් පෙට්‍රල් බයික් එකක් ගත්තොත් ලීටරයට කිලෝමීටර 80ක් දුවන, කිලෝමීටර 80ක් දුවන ලීටරයට පෙට්‍රල් TVS Vantage sport bike එකක් මිලදී ගන්න. ඒක එක පැත්තකින් ලොකු ඉතිරියක්. මේ දවස්වල තියෙන පෙට්‍රල් වල ගණන් හිලව් එක ගත්තම සහ අර පිරිමැස්මෙන් අපි ඉන්ධන පාවිච්චි කරන්න ඕනේ. ඒකට හොඳ ඔප්ෂන් එකක් තමයි TVS 110 sport bike එක. ඒ වගේම තමයි TVS electric IQ bike එක කියලා කියන්නේ කිලෝමීටරයක් දුවන්න ඔයාට වැය වෙන්නේ රුපියලකටත් වඩා අඩු මුදලක්, 780ක් වගේ පුංචි ගාණක් තමයි ඔයාට TVS IQ bike එකක් ගත්තොත් වැය කරන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ අවුරුද්දේ බයික් එකක් ගන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා නම් ඉලෙක්ට්‍රික් බයික් එකක් නම් TVS IQ bike එක, පෙට්‍රල් බයික් එකක් නම් TVS 110 sport bike එක.

0: FM 89.5 FM 89.8 Divine Pura City FM හැම තත්පරේම සිදුවන මුළු විස්තරේම අරගෙන පත්තරේ
1: වෙලාවුදේ 7:09 පත්තරෙත් එක්ක ලෝකය ලංකාව බලන්න තමයි ලෑස්ති වෙන්නේ. අනුරුද්ධ සේනාධි ලංකාර අද පත්තරෙත් අරගෙන ඇවිල්ලා ඉන්නවා. සුබදේශනක් අනුරුද්ධ.
2: සුබදේශන දුම්මල ගහලා පටන් ගන්න හදන.
1: ඈ? එහෙම කොහොමද දුම්මල ගහලා දෙන්නේ පැන්නුව නේද?
2: පැන්නුව නේද?
1: උපේන්ද්‍රයානෝයි අපේ ළමා තැනි.
2: තේජානි.
1: ඔව් ඒක තමයි. ළමා තැනි එන්නේ නැති කියලා දැනගත්තොත් උපේන්ද්‍රයානෝ එන්නේ. උපේන්ද්‍රයානෝ එන්නේ කියලා දැනගත්ත දවසට ළමා තැනි එන්නේ. මේක හරි වැඩක් නේ.
2: ඔව් අපි පස්සේ අල්ල ගන්න දුම්මල ගහලා අල්ල ගන්නකොට මේ අඳුර ක්‍රියාත්මක
1: කරනවා. දුම්මල ගහලා අල්ල ගන්න පුළුවන්ද?
2: පුළුවන් නේ. පන්නන්න පුළුවන් අල්ල ගන්න පුළුවන්. මේ ඇත්තටම අනුෂ්ක මේ 2015 විතර ඔබට මතක නම් ඒ අවුරුද්දේ සමහර සිද්ධි.
1: අර යහපාලට ආපු කාලේ. ඇයි?
2: නෑ නෑ ඔව්.
1: ඒ 2015 ගුව මට නම් මතක්
2: වෙනවා. ඒක මතක් කරේක මතක් කරනවා. ඒක හරි කාරණා හරි. දැන් මේ අර විද්‍යා මතකද?
1: විද්‍යා දැරිය.
2: ඔව්. විද්‍යා දැරිය විශේෂ නෙමෙයි. මේ විෂය පිළිබඳව මොකක්ද කියන කාරණාව දන්නේ. විද්‍යා ඝාතනයේ විත්තිකරුවන් 4 දෙනාටම මරණ දඬුවම ඒක මේ මූර්ධජ නයන්න ඕනේ.
1: ඔව් ඔව් ඔව්.
2: පටලවා ගන්න එපා නයන්න වැරදුනොත් එහෙම හරි ජංජාලයක් වෙන්නේ. මරණ දඬුවම ස්ථිරයි කියලා තියෙනවා. පංච පුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කරයි මේ කාරණාව සෑම පුවත්පතකම පහේ වාර්තා කරනවා. සමාජ මාධ්‍ය ගත්තත් වාර්තා කරලා තියෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම මේ තියෙන මේ ජනමාධ්‍ය ගත්තත් වාර්තා කරලා තියෙනවා. අතරින් ප්‍රධාන පුවත්පත් ගණනාවක මේ කාරණේ වාර්තා කරලා තියෙනවා. මගේ අතේ තියෙන්නේ දැන් දිනවින පුවත්පත. විද්‍යා නැමැති පාසල් සිසුවිය පැහැරගෙන ගොස් සමූහ දූෂණය කර ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වී මරණ දඬුවම නියමව සිටි ස්විස් කුමාර් ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකුගේ මරණ දඬුවම පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ දවසේ තහවුරු කළා කියලා තියෙනවා. හිටියනම් සමහර දේවල් ඔය මේ හැංගිලා අඩන්ත ඉට්ටම් කරලා දරුවන්ට එහෙම ලෑස්ති වෙන්න නේද? ඔබටත් නුදුරේදීම ඒ කාරණා සම්බන්ධයෙන් මේ පුංචි දරුවගෙන මල් වගේ අනාගතයක් තියෙන නේද? මල් වගේ පිරිසක් නේ මේ අනාගතය පිළිබඳව බොහොම බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. ඒ නිසා මේ දරුවෝ පරිස්සම් කරගන්න. දරුවෝ පරිස්සම් කරගන්න දවසකට සීමා වෙන්න ඕනේ නේ අනුෂ්ක? ඇත්තම කාරණාව. ඒ නිසා හැමදාම පරිස්සම් කරගන්න ඕනේ. මල් වගේ මේ දරුවෝ යම් අනතුරක් වුණා නම් ඒවට දැන් පේනවනේ. ඒවට නිසි ක්‍රමවේදයන් යටතේ ඒ අදාළ බෙහෙත් ලැබෙමින් තියෙනවා.
1: ඔව් දැන් වැඩේ තියෙන මේ යන විදිහට දරුවෝ මං හිතන්නේ මේ තනියම තියෙන එක හොඳයි වගේ. නේ මං කියන්නේ.
2: නෑ ඔය අවධානම තියෙනවා.
1: ඔව් වැඩිහිටියෙක් ළඟ තියන්නත් බෑ. මේ සමහර මේ අපි වන්දනාමාන කරන ගරු කටයුතු ළඟ තියන්නත් බෑ. මම හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. තනියෙන් තියෙන එක හොඳයි වගේ.
2: හොඳයි කියලා හිතනවා සමහර ලාට. ඇත්තටම කාරණා එහෙම හිතන ආරක්ෂාව පිළිබඳව ගැටලු තියෙනවා. ඒ නිසාම තමයි අර පෙරපාසල් එහෙම ඒ කියන්නේ පෙරපාසල් ලියාපදිංචි කරන්න කියලා මේ දවස්වල කතා බහක් යනවනේ. ඒ කාරණාව පිළිබඳවත් අපි තව පොඩි වෙලාවකින් කියන්නම්. දලු කරල් කාලා තියෙනවා.
1: දලු කරල් කිව්වේ
2: සාමාන්‍ය බස් එකක් යද්දිම දලු කරල් මේවා මේ තම්බල දින.
1: ආ ඔව් ඔව් ඔව් ඔව්.
2: මේ වුණ කියන්නේ බඩේරිංගු. ඔය බඩේරිංගු ගැන පොඩි කතාවක් තියෙනවා. මේක පුංචි මිනිස්සුනේ අපි. අතර මහා මිනිස්සුනේ මේනේ අපි ගිහිල්ලා මේ ලෝකේ අල්ලන්න අර ට්‍රම්ප්ලා වගේ එහෙම නැත්තම් ඌ පිරිස් වගේ හෝම සමුද්‍ර සන්ධිය අල්ලන්න යන්නේ නැහැ නේ. අපි කියලානේ අපි සාමාන්‍ය විදිහට ජීවත් වෙන මිනිස්සු. මේ බඩේරිංගු ආනයන බද්ද ඉහළට කියලා පොඩි සටහනක් තියෙනවා. මේක හැංගිලා තියෙන ප්‍රවෘත්තියක් වුණාට මේක හරි වටිනවා. මේකේ තියෙන අනුෂ්ක
1: දැන් මොකද දන්නවද? ඔය ආනයනය කරන්නෙම දැන් මෙහේ ෂුවරකට මේ බඩේරිංගු මේ අස්වැන්න නෙල්න කාලේ වෙන්නේ නැති. හරි එතකොට මේ අඩු ගන්නට ගෙන්නුවර මෙහෙ ගොවියට තට්ටු වෙනවා. ඒ නිසා මේ පිටරටින් ගෙන්නන එක මේ නවත්තන්න. ඒක නිසා තමයි ඒක අධෛර්ය කරන්නේ. පිටරටින් ගෙන්නු ආර්ථික විද්‍යාත්මක කාරණාවක් මේ බද්ද ගහුවා මේ ගෙන්නන එක අධෛර්ය වෙනවා. එතකොට මෙහෙ ගොවියට chance එක හම්බ වෙනවා තමන්ගේ ගානට විකුණ ගන්න.
2: සාධාරණයිනේ. සාධාරණයි සාමාන්‍ය මිනිසුන්ට ඒකෙන් හොඳයි. දේශීය බඩේරිංගු ගොවිය ආරක්ෂා කර ගැනීම සඳහා බඩේරිංගු ආනයනයේදී පණව ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ නැංවීමට රජයේ පියවර අරගෙන තියෙනවා කියන සටහන් වෙනවා වාර්තා කරන්නේ දින මින පුවත්පත. ඒ වගේම තමයි මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව ආනයනික බඩයිරිඟු කිලෝග්‍රෑම්යක් සඳහා වන බද්ද රුපියල් 50ක් දක්වා වැඩි කරලා තියෙනවා කියලා සටහන් වෙනවා. මේක දැන් කිලෝ එකක් දෙකක් ආනයනය කරන්නේ
1: නේද? ඕ ඕකේ මෙහෙම කාරණාවකුත් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක්. හරිද? ඔය බද්ද ගහන එක. ඔය අපේ සමහර ව්‍යාපාරිකයෝ ඔය වැඩේ වෙනවා කියලා දැන කල්ැතුව බඩු ගෙනල්ලා තියන් ඉන්නවා. හරි?
2: එහෙමත් අයලා ඉන්නවා.
1: එහෙම කට්ටිය ඉන්නවා. එතකොට මොකක් හරි මේ දැන් දැන් ඒගොල්ලෝ ඊට පස්සේ දැන් අඩු ගාන්ට ගෙනල්ලා තියන් ඉන්නවා. මේ කාලෙ වෙද්දී අර ගාන්ටම විකුණනවා. දැන් අපි හිතමුකෝ මෙහෙ සහතික මිලක් වගේ දෙයක් පැනුවොත් මෙච්චර 200කට විකුණන්න පුළුවන් කියලා. ඒගොල්ලෝ රුපියල් 100කට විතර වගේ ගෙනල්ලා සහතික මිලක් 200කට වගේ මේ දැම්මොත් එහෙම දන්නේ නැහැ මම දන්නේ විදිහට බඩගිරිඟු වලට. එහෙම දැම්මොත් නැහැ මේගොල්ලන්ට මාර ලාභයි. ඒගොල්ලෝ 150ට විකුණන දිතන සහතික මිල 200කට විතර වගේ ගියොත් එහෙම මාර ලාභයක් තියෙන්නේ. ඉතින් ඒ වගේ වැඩත් මේ මේ මේ කියන්නේ මේකේ මේකේ වෙන වැඩ හරි මම හිතන්නේ
2: මේ කොහෙවත් එනවා කියලා.
1: කොහෙවත් එනවා කියලා ඒවා අල්ලන්නත් හරි අමාරුයි. ඒ නිසා මේ මේ කණෙන් රිංගපු අයියලා හිටපු රටක් නෙමේක. හරි? ඒ නිසා
2: අහර ලෝකෙත් නැති වෙන්නේ මේ තරම්.
1: ඔව් මේවා සුද්ධ පවිත්‍ර කරනවා කියන එක ලේසි නෑ. හැබැයි හැමින් හැමින් හැමදේම විසඳගෙන යන්න ඕන. ඒ නිසා ඒ වගේ වැඩත් මේක ඇතුලේ වෙනවා.
2: ඒකේ කාරණා හරි හරි වැදගත් කාරණා මේ මේක මේ කාරණාව සම්බන්ධයෙන් විතරක් නෙමෙයි අනුෂ්ක තියෙනවා. බොහෝ තැන්වල මේ කාරණාව තියෙනවා. ඒ වගේම මේ අපි යන්න සූදානම් දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට. එතන ඡායාරූපයක් තියෙනවා ප්‍රධාන සිරස්තලයේ දිවයින කියලා පාටයක් තියෙනවනේ. දිවයින පුවත්පතේ ඒ සන්නාමේ තියෙනවනේ. සන්නාමේ දකුණු පැත්තෙන් රහින්සක විද්‍යාදරියගේ ඡායාරූපයක් සටහන් කරලා මේ පුවත වාර්තා කරනවා. විද්‍යාඝාතනයේ හතරකට පැනවූ මරණ දඬුවම තහවුරු කරයි කියලා මේ කරුණ අපි කිව්වා. ඒ වගේම මේ තව කතාවක් තියෙනවා. හඳයගේ ලලිත්ගේ ඕඩරේට කොරුවිට බන්ධනාගාර නිලධාරියා ඝාතනයට ආ පාතාල කල්ලිය රිමාන්. අපි අර චිත්‍රපටයක් බලලා තියෙනවද හඳයක්?
1: මට හඳයක් මතකුනේ සාමාන්‍ය මේ අපේ ක්ෂේත්‍රේ නම් හඳයා කියලා කිව්වම අශෝකන්තක මහත්තයනේ මතක් වෙන්නේ. ඒත් ඔයාට කිලිම හඳය ෆිල්ම් එක මතක් වුණා.
2: මට ෆිල්ම් එක මතක් වුණේ ඒක අර මේ පොඩි දරුවෝ පිරිසක් ඉන්නවා ලස්සන.
1: ටයිටස් තොරවත්ත මහත්තයා තමයි අධ්‍යක්ෂණය
2: කරන්නේ. අධ්‍යක්ෂවරයතුමන් හරි ලස්සන චිත්‍රපටයක් සමහරවිට මතක් වෙනවා ඇති. කොහොම හරි මේ හඳයාගේ ලලිත්ගේ තව කාරණාවක් මතක් වෙනවානේ.
1: ආගෙන නේ කෝච්චි ආගෙන ඉන්න වෙලාවට
2: ඒක පස්සේ කතා කරමු. මේ හඳයාගේ ලලිත්ගේ ඕඩරේට කුරුවිට බන්ධනාගාරවල දහරියා ඝාතනයට පාතාල කල්ලිය රිමාන්ඩ්. ඕමාගම හඳයා සහ ලලිත් කන්නංගර නැමැති පාතාල නායකයන්ගේ නියෝග මත කුරුවිට බන්ධනාගාරයේ විනය අංශී නිලධාරියෙකු වෙඩි තබා ඝාතනය කිරීම සඳහා පැමිණි යුද හමුදා සක්‍රීය සේවයන්. එතන තියෙන විශේෂ කාරණාවක්. යුද හමුදා සක්‍රීය සේවයේ නියුතු සෙබුලක ඇතුළු සන්නද්ධ පාතාල කල්ලිය කවිස්සාවිල්ල පොලිසිය මගින් අත්අඩංගුවටගෙන තියෙනවා. සිව් දෙනෙකුගෙන් සමන්විත මෙම පාතාල කල්ලිය අවිස්සාවිල් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා කියලා සටහන් වෙනවා. වෙඩික්කරු යුද හමුදා සෙබලෙක් අතරමඟදී බස් එක මාරු කළ නිසා නිලධාරියාගේ ජීවිතේ බේරිලා. කොහොමද කතාව? මේ වගේ හරි ලස්සන කතාවක් මේ ඉතිහාස කතා ගණනාවක් තියෙනවා. ඕක කියන්නේ ගොතේ මද්දවසේ පත්‍ර කියන්නේ.
1: පත්‍ර කියන්නේ නැහැ.
2: මේ විධායකයේ අධිකරණයට කරන අතපෙවීම් හෙලා දැකීමේ යෝජනාවක්.
1: ආහ්. අර ඔය ෂුවරකට අර මේ පළවෙනිදා ජනාධිපතිවරයා කරපු කතාවල්ලගෙන ඉන්නේ නැති ඔය.
2: අපි බලමු මොනවද
1: තියෙන්නේ. ඔය කියන්නකෝ.
2: ඒ කියන්නේ විධායකයේ විසින් අධිකරණයේ වෙත සිදු කරන අතපෙවීම් හෙලා දැකීමේ විවාදයක් ඉල්ලා සිටමින් විශේෂ යෝජනාවක් විපක්ෂය විසින් කථානායකවරයා වෙත ඊයේ බාර දෙන ලදී කියලා තියෙනවා. ඔය සමාජ මාධ්‍යයේ අනුෂ්ක මේ ජනව වීඩියෝ ක්ලිප් එකක්. මෙන්න මේ මේ මේ මේ මේ මේ ළඟ ඉන්න කෙනානේ මට මේ ඒ අහවල් කරනව කරේ. මේ මොන හරි කියමංකෝ කටවහගෙන මම කියනකම් බලාගෙන ඉන්නේ කියලා ඔයගේ කතාවක් කියන සමාජ මාධ්‍යයේ ලස්සන ප්‍රසිද්ධ මේ ඒකට ජනප්‍රිය කියලා කියන්න බෑ ප්‍රසිද්ධ වාක්‍යයක් කරනවා පොඩ්ඩක් කිව්වත් බලන්න මමම කන්න බලාගෙන ඉන්නේ කියලා කියන්නේ නේද කොහොම හරි ඔය කතන්දර ටිකක් තියෙනවා ඒ කොහොම වුණත් මේ කමන්න නැහැ ඉතින් විවාද තියෙන්න තිබේ නේද
1: ඔය මහත්තයලා කොහෙද දන්නේ මේ හිටියේ 2015ට කලින් එහෙම
2: එහෙමත් හිතෙනවා.
1: පහලවල කෙනෙක් ওই මහත්තුරු පාර්ලිමේන්තු හිටියේ නැද්ද දන්නේ නැහැ
2: නේද? ඉඩ දුන්නේ නැහනේ. ඉඩ දීලා තිබ්බේ.
1: විධායකයේද?
2: ඔව් ඒ කියන්නේ විධායකයේ නෙමෙයි. ඒ අභ්‍යන්තරේම සමහර දැන් ඉඩ දීලා තිබ්බේ
1: නැහැ. ආ ඒක නිසා නේද?
2: පස්සේනේ ඔය අලුමලු ගසා දාලා එහෙම එන්නේ කොහොම කොහොම හරි. ආ මේ පුරුදු මූණක් තියෙනවා. ලංකාදීප පුවත්පතේ තමයි මේ ප්‍රධාන සිරස්තලය තියෙන්නේ. ග්‍රීක බැඳුම් කර සිද්ධිය ලෝකයට විෂයන් හඳුන්වා දුන්න රටක්.
1: මොකක්
2: ග්‍රීසිය ලෝකයට බොහෝ විෂයන් හඳුන්වා දුන්න රටක්. ඒ කොහොම වුණත් මේ පස්සේ කාලෙකදී යම්යම් තාඩන යන්ට පීටන යන්ට කතන්දර වෙලා මේ රටත් එක එක වෙනවනේ. දර උඩට යන පල්ල හැටනෝ කතන්දරටයක් වෙනවනේ. කොහොම හරි පොරොන්දු වූ කෝටි දහය ගෙවා නෑ. ග්‍රීසිය නෙවෙයි ග්‍රීසිය නෙවෙයි ග්‍රීක බැඳුම් ග්‍රීක නෙවෙයි ඇවිල්ලා තියෙන මේ කබ්‍රා ලුසාවී කොන්දේසි කඩ කරලා අල්ලස් කොමිසමෙන් යලිත් නඩු. ඒ කියන්නේ නඩු පිට
1: නඩු
2: නඩු
1: මල් පිට මල් වගේ නඩු පිට නඩු
2: මල් පිට අල්ලස් කොමිසමෙන් යලි නඩු කියලා සටහන් කරලා තියෙනවා. ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින බව දැන දැනව ග්‍රීක බැඳුම් කර මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184කට අධික පාඩුවක් කළ බවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවල් කබ්‍රාල් මහතාට එරෙහිව අල්ලස් කොමිසම යලිවරක් යලිත්වරක් කොළඹ මහාධිකරණය නඩු පොරලා තියෙනවා. මාස 3ක කාලයක් තුළ රුපියල් මිලියන 100ක මුදලක් තැන්පත් කරන බවට මීට පෙර අවස්ථාවක අධිකරණයෙන් පැනබූ කොන්දේසියකට අනුව කටයුතු නොකිරීම හේතුවෙන් අල්ලස් කොමිසම හිටපු මහ බැංකු අධිපති අජිත් නිවල් කබ්‍රාල් මහතාට එරෙහිව මෙලෙස යලිත් වරක් මහාධිකරණයේ නඩු පවරලා තියෙනවා කියලා තමයි ලංකාදීපේ වාර්තා කරන්නේ. ඒ අතර මේ
1: ඇත්තට මේ පොරොන්දු කඩ කරපු ඒවට දඬුවම් දෙන්න බැරිද දන්නේ නැහැ නේද? සාමාන්‍ය මිනිසුන්ට හිතන දේවල් මම මෙහන්නේ. දැන් පොරොන්දු වෙලා අධිකරණය මාස 3කින් මං ගෙවනවා කියලා. එතුමනේ පොරොන්දු වෙලා තියෙන්නේ. පොරොන්දු වෙලා දැන් ওই පොරොන්දු කඩ කරපු එකට මොකුත් නැද්ද දන්නේ නැහැ නේද?
2: සාමාන්‍ය දාලා තියෙන අය නඩුවක්.
1: ඔව් නෑ හරි. දැන් IM ඒ ගාන ගන්නනේ ආපහු නියෝගයක් ගන්නනේ. එතකොට මේ පොරොන්දු කඩ කිරීමට මොකක් කරන්න බැරිද දන්නේ නැහැ වගේ නේ අපිට හිතනවනේ.
2: හිතනවනේ.
1: සිංහල සිනමාව පටන් ගන්නෙම කඩ වුණු පොරොන්දු වලින් මේක තාම ඉතින් අරගෙන එනවා ඉතින් අපි ඒ කට්ටිය.
2: සිනමාව ගැන කතා කරද්දී
1: මේ ෆිල්ම් වගේ තමයි ඕවා.
2: ඒක තමයි අද විශේෂ දවසක් නේ. අද විශේෂ දවසක් තියෙන්නේ අද බ්‍රහස්පතින්දා දවස. දැන් අද දවසේ මේ දැන් මේ තව හොරා කිහිපයකින් ඔබ සිටි යූටර්න් එහෙම අහනවනේ නේද? ඔබ සිටි යූටර්න් අහද්දි අද දවසේ ඒ කරනත් අපි කියන්නම් මේ අපි ඒගොල්ලන්ගෙන් මේ ගියක් කර ඉල්ලගමු. මේ ප්‍රචාරය දුන්නට නේද වැඩසටහන ප්‍රචාරය දුන්නට ඇත්තටම අද දවසේ සිටි යූටර්න් අහන්න එතනක් තියෙන විශේෂම කාරණාවක් අර රිවර්ස්ටන් ෆිල්ම් එක සම්බන්ධයෙන් නේද? රිවර්ස්ටන් ෆිල්ම් එකේ හරි අපූර්ව රංගන දායකත්වයක් ලබා දෙන එහෙම නැත්නම් ලබා දුන්නු මේ ශාම් ප්‍රනාන්දු. ශාම් ප්‍රනාන්දු කියන ප්‍රවීණ ශිල්පියා එහෙම නැත්නම් රංගන වේදියක් දවසේ එනවා රිවර්ස්ටන් මේ චිත්‍රපටය ගැන සහ මේ යූටර්න් එකේ මේ කතන්දරෙත් එක්ක යන්න.
1: ඔව් අද උදේ 9:12 මේ පැය 3ට ඔහු එනවා. මොකද මේ බ්‍රහස්පතින්දා කියලා කියන්නේ අපි රිවර්ස්ටන් ෆිල්ම් එකත් එක්ක මේ බලපු කට්ටිය දන්නවා යූටර්න් එකේ තියෙන සම්බන්ධය මොකක්ද කියලා. ඉතින් ඒ සම්බන්ධෙත් එක්ක මම දන්නේ මේ ෆිල්ම් එක බලන්න යන්න ප්‍රවේශ පත්‍රය දිනා ගන්න පුළුවන්.
2: අන්න හරි. ඒ වගේ කාරණා කරනවා තියෙනවා. සාක්කිය අරන් මං එනවා.
1: කවුද?
2: මේ කරන් තෑගිය අරන් මං එනවා වගේ බලාගෙන ඉන්න. නෑ මේ මේක කාරණා. රංගගේ මරණය ගම්මන්පිල පොලිසි ගෙන්වයි. ඒක තවත් කාරණාවක්. ලංකාදීප පුවත්පතේ තමයි වාර්තා කරලා තියෙන්නේ. මහා භාණ්ඩාගාරයේ විදේශීය සම්පත් දෙපාර්තමේන්තුව හිටපු සහකාර අධ්‍යක්ෂ රංග රාජපක්ෂ මහතාගේ මරණයට අදාළව ආందోళනාත්මක ප්‍රකාශයක් කළයි පිවිතුරු හෙළ උරුමේ නායක නීතිඥ උදේ ගම්මන්පිල මහතාට එම ප්‍රකාශයට අදාළ ප්‍රශ්න එම අදාළව ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබා ගැනීමට ලබන 9 වෙනිදා කුලියාපිටිය මූලස්ථාන පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස ඔන්න දැනුම් දීලා තියෙනවා.
1: ගම්මන්පිල මහත්තයා තරම් නොමිලේ ලක්ෂ ගානක ප්‍රචාරයක් ගන්න මහත්තයෙක් මං හිතන්නේ මේ කාලේ මං දැකලා නැහැ. දිලිජ් ජයවීර මහත්තයත් දන්නේ උපදෙස් දෙන්නේ. දැන් බලන්නකෝ දැන් එදාට උත්ෙන්ද ගියාම කට්ටිය වොයිස් කට් ගන්නවා. හරි චැනල් කීයක ඔය ප්‍රචාරය යනවද? එතකොට සෝෂල් මීඩියාවල කොච්චර ප්‍රචාරය යනවද? ගම්මන්පිල මහත්තයා තමයි මේ දවස්වල නියම මීටරය. බලන්නකෝ දැන් අපි උනත් කතා කරනවනේ.
2: අරුෂ්ක මැකියාවෙල්ලි මැකියාවෙල්ලි නූතන දේශපාලනයේ සම්බන්ධයෙන් හොතටම කියලා තියෙන කෙනෙක්නේ. ආ යමුතුෙන් කතා කරන්න දෙන්නේ. බලය තහවුරු ඉස්සල බලය අල්ලගන්න එපා. මොන ක්‍රමෙන් හරි බලය අල්ලගන්න ඕනේ. ඊට පස්සේ බලය තහවුරු කරගන්න ඕනේ. මේක ටිකක් මේ තියාගෙන ඉස්සරහට ගිහලා මේක පවත්වාගෙන යන්නත් එපා. ඔගේ සමහර තම හැම කෙනාගේම අර හිතේ තියෙනවනේ බලයට එවේ ආශාව. නේද? මේව කතන්දර තමයි ඉතින් හැම තැනම තියෙන්නේ.
1: ඔය මට මතකයි මේ දැන් අපේ මේ ජනාධිපතිවරයා ජනාධිපති අපේක්ෂකයා ඉන්න කාලේ දැන් ඔය ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඉන්න මේ දැන් ඉන්න මේ ගොඩක් එතකොට අපේක්ෂක විදිහට ඉන්න ගොඩක් දන්නේ නැහනේ, අඳුරන්නේ නැහනේ. එතකොට එතුමගෙන් ඔය ප්‍රශ්නේ මොකක් හරි දැනගදී අහපුවම කිව්වා නෑ ඉතින් අනික් කට්ටිය වොයිස් කට් දෙනවනේ හැම වෙලේම. ඇයි මොකක් හරි එකකට අහු වෙනවා හරිද? ඊට පස්සේ මොකක් හරි ගතන්දරයක් කියන ඕවත් ඉතින් අපේ ඉන්න මේ නාලිකා ඉතින් මේ ඔය මොකක් හරි ඕපදූප කැල්ලක් අල්ලගෙන ප්‍රචාරය කරන දැන් නිවුස් නෙමෙයි ඕපදූපනේ යන්නේ, නිවුස් කියලා අපි බලන්නේ ඕපදූපනේ. මේ ඉතින් මිනිස්සු දන්න ආරය ඔය ආරය හැම කතාවක් කිව්වනේ. ඒක කතාව මෝඩ කතාවක්ද නැත්නම් තර්කානුකූල කතාවක්ද කියන එක නෙමෙයි. මොකක් හරි කටකැඩිච්ච එකක් කියපු ගමන් අපේ චැනල්ස් උත් ඔය සමහර මාධ්‍යවේදීව බලන්නකො අහන ප්‍රශ්න හරි ගිහිල්ලා අහන්නේ මේ අදාළ කාරණාවට එකක් නෙමෙයි, වෙන මොකක් හරි ඕපදූප ප්‍රශ්නයක් තමයි අහන්නේ. ඉතින් ඕක ලොකු කරලා චැනල් වල ගියාට පස්සේ මිනිස්සු බලන් ඉන්නවා ආ ඉන්නවනේ ආ ඕ එහෙම කෙනෙක් ඉන්නවනේ
2: අන්න ඩියුස්
1: ඒලා ආ චාමර සම් ඒ වගේ එහෙම. එතකොට දන්නවනේ මිනිස්සු මේ එතකොට දන්නවා. ඉතින් සමහර විට හිතලම ඔය වගේ වැඩ කරන්න වෙන්න පුළුවන්. නොමිලේ ප්‍රචාරයක් ලැබෙනවනේ අර නොමිලේ දුන්න නිසා වගේ.
2: අමිලා ආදරේ නේද?
1: ආ අමිලා ආදරේ තියෙනවා.
2: ඔව් එහෙම එකක් තියෙනවා. ඒ වුණාට ඉතින් දන්නෝ
1: දනිති
2: දනිති
1: මේ සින්දුවකට යමු. යන්න කලින් මේ දවස්වල මේ ඉන්ටර්නෙට් ගැන කතා කරනකොට අන්ලිමිටඩ් පැකේජ් එකක් දීලා තිනවා SLT Mobitel. හරි බෆරින් නෑ. මේ ලැග් වෙන්නේ නැතුව ගේම් ප්ලේ කරගන්න පුළුවන්. ඒ වගේම මේ ලිමිට් නැතුව ඕනම දෙයක් ඔයාලට ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාව තියෙනවා. අල්ට්‍රා ෆාස්ට් වේගය, ස්ථාවර සම්බන්ධතාවය, ගේමින් සහ ස්ට්‍රීමින් සඳහා ලෝ ලේටන්සි එක්ක ස්මූත් බිස්නස් කෝල්ස් වලටත් ඔයාලට ගෙදරින්දම chance එක ලබා ගැනීමේ අවස්ථාව තියෙනවා. ඒ තමයි SLT Mobitel Fiber Unlimited plan එක රුපියල් 5900 ඉඳලා ඔබට ලබා ගැනීමේ හැකියාව තියෙනවා.

0: ano, yore.
1: TBS Sport One Ten EFI engine traction in petrol liter ekata kilometer 80 kata padiye duwanna nan meka thamai
0: deka bodu ne onne
2: Noinos අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
3: මේ දවස්වල කල්පනා වගේ හිටියානම් බයික් එකක් ගන්නත් ඕ මොකක් මොන වගේ බයික් එකක්ද ගන්නේ වගේ එකකින් හිටියානම් එහෙම අදහසක නිකන් දෙගිඩියාවක හිටියානම් අපි කියන්නේ TVS කියන බ්‍රෑන්ඩ් එකට යන්න. මොකද TVS කියලා කිව්වම එක පැත්තක තියෙන පෙට්‍රල් බයික් එක TVS 110 sport bike එක හැන්ඩ්ලි ලුක් එකක් තියෙන. ඒ වගේම තමයි පෙට්‍රල් ලීටර එකට කිලෝමීටර 80ක් දුවන්න පුළුවන් කියන්නේ මේ කාලේ හැටියට ඒක නියම chance එකක් නියම මාසියක්. ඒ වගේම තමයි TVS IQ bike එක ඉලෙක්ට්‍රික් බයික් එකක්. එතකොට ඉලෙක්ට්‍රික් බයික් කියලා කිව්වම කට්ටියට හිතෙන්න පුළුවන් අයියෝ හෝක ඉතින් නේද බඩ අරගෙන යන්න බෑනේ වාසිය තමයි ඒ වුණාට ඉතින් ලොකු දේවල් ටිකක් අරගෙන යන්න බෑනේ ලොකු බරක් අරගෙන යන්න බෑනේ කියලා වගේ අදහසක හිටියානම් TVS අන්න ඒ අදහස බොරු කරපු බ්‍රෑන්ඩ් එකක්. TVS IQ bike එක කියලා කියන්නේ ඉස්සරහට ඩිස්ප්‍රේක් තියෙන නිසා ආරක්ෂාව ගැන ප්‍රශ්නයකුත් නැහැ. ඩබල් දාලා බරු දොගයකුත් අරගෙන කන්දක් වුණත් අවුලක් නැතුව නගින්න පුළුවන් බයික් එකක් තමයි TVS IQ bike එක කියලා කියන්නේ. ඒ නිසා ඔයා ඉලෙක්ට්‍රික් හරි පෙට්‍රල් හරි බයික් එකක් ගන්න කල්පනා කරමින් නම් දෙගිඩියාවක නම් හිටියේ යන්න පෙට්‍රල් හරි ඉලෙක්ට්‍රික් හරි බයික් එකකට TVS කියන්නේ බයික් වලින් හොඳම බ්‍රෑන්ඩ් එක.
4: සකල කලාරසයෙන් ලොවක් සැලසූ ප්‍රතිභාපූර්ණ සොදුරු කලාකරුවා ප්‍රවීණ නාට්‍යවේදී ගායන ශිල්පී රොඩ්නි වර්ණකුල ගී ආවර්ජන
5: ඔබ ආයමත් ඇවිදෙන්
4: මැයි මස 14 බ්‍රහස්පතින්දා සවස දෙකට
5: ජාතික ගුවන්විදුලියේ ආනන්ද සමර කොන් මැදිරියේදී
6: මතකද
2: ඔබේ ආසනය වින් කරවා ගන්න අමතන්න 0.77 6 89 6 89 8
6: ඔන්න ඉතින් අපි එනවා සත්ව වෙදන්න ඔබත් එන්න අපිත් එක්ක විනෝද වෙන්න
2: Noinos අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
3: අද උයද්දිද මතක්ුණේ පොල් තෙල් ඉවරයි කියලා ගෙදර. එහෙනම් ඉතින් අවසට අනිවාර්යෙන් දෙන්නත් එක වැඩ ඇරලා එද්දි පොල් තෙල් අරගන්නවා නම් BCC පොල් තෙල් එකක් ගන්න අමතක කරන්න එපා. මොකද සෞඛ්‍ය ආරක්ෂිතයි වගේම රසයේ ගුණය හැමදේම එක ලෙස සුරකින BCC බ්‍රෑන්ඩ් එකෙන් පොල් තෙල් අරගෙන එන්න අමතක කරන්න එපා. ආහාර පිළියෙල කිරීමේදී විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු නැති 100%ක් සුපිරිසිදු නැවුම් බවින් යුක්ත අපේ රටේ නිෂ්පාදනයක් BCC පොල් තෙල් කියන්නේ රාජ්‍ය ආයතනයක් විදිහට වගකීමෙන් සියවසක අභිමානයත් එක ඔබ අතට එන BCC පොල් තෙල්.
2: Noinos අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
0: තෙල් ටිකක් ගහමුද? නෑ ඕන්නෑ. දැන් තෙල් ටිකක් ගහමුද? නෑ ඕන්නෑ.

0: ayúdame.
1: TBS Sport 110 EFI engine traction in petrol liter ekata kilometer 80kata padien duwanna nan meka thamai
0: vega bohoda nae onne
2: ව්‍යාපාරික බලාපොරොත්තුවකින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ ගෙදර භාවිතයට වෙන්න පුළුවන් හීටර් වර්ග සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන මිලදී ගන්න දැන් කොට්ටාවේ මෙගා හීටර්ස් වෙත යන්න ලෝකේ පළවෙනි වතාවට තමයි මේ හීටින් සොලියුෂන්ස් තියෙන. එහෙම නැත්නම් ඔබේ ව්‍යාපාරික අවශ්‍යතා වෙනුවෙන් හීටර් වර්ග, ගෑස් කුකර්, රයිස් ස්ටීමර් වගේ දේවල් සුපිරි වෙළඳසැල් ආකෘතියක් යටතේ ඔබට මිලදී ගන්න, ඒ වගේම විමසා බලන්න, ගිහිල්ලා චෙක් කරලා බලන්න, ඔය වගේ දේවල් වලට අවස්ථාව ලැබෙන්නේ කොට්ටාව මෙගා හීටර්ස් වෙතින්ම පමණයි. ඉතින් ඔබේ ගෙදරට අවශ්‍ය රෙස්ටුරන්ට් වලට ඕන, ඒ වගේම අනිකුත් ව්‍යාපාරික අවශ්‍යතා වෙනුවෙන් අවශ්‍ය කරන අවන්, රයිස් ස්ටීමර්ස්, ඒ වගේම ගෑස් කුකර්, මික්ෂර් ඇතුළු

නෑම උපකරණය දැන් ඔබට මෙගා හීටර්ස් මහගෙදරින් මිලදී ගන්න පුළුවන්. යන්න කලින් කෝල් එකක් දෙලා වැඩි විස්තර දැනගන්න 0773 711 727 0773 711 727.

0: සි පිට පිට රට තෑගේ සීසන් 4 ඔබත් අදම රටින් එවන සල්ලි එක පිට එක ලංකා බැංකුවට මේ වන්න කෝටි පහක තෑගි පිට තෑගි දිනන්න
1: අටසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් අන්ලිමිටෙඩ් පැකේජ් රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසකට රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටෙඩ් වෙනසක් විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ
1: FM 89.6 FM 89.8 දිවයින පුරා City FM හැම තත්පරේම සිදුවන ඔළු විස්තරේම අරගෙන පත්තරේ

0: හරි, වෙලවදේ 7:36 අනුරුද්ධ.
1: අනුෂ්ක, මේ සුබ දේශනක්.
0: ඈ, ඉස්සල හැම එකක් කිව්වේ නැද්ද?
1: ඒක නිකන් ට්‍රැක් එකේ නේ. නැගු,
0: මේ සමහර විපක්ෂ කට්ටිය කතා අහුවම නිකන් මේ ඔය කියපු වචන තමයි මටත් මතක්
1: වෙන්නේ. අපි ඒ කියලත් බෑ, නොකියත් බෑ. උනාට කර ඩිය සන්දිය
0: තියෙනවනේ.
1: ඔව්, කනත්ත ළඟින් හැරලෙන
0: ඩිය සන්දිය කියලා කියන්නේ මේ කොළඹ හත බෞද්ධාලෝක මාවතට ඇතුළු වෙන තැන.
1: දැන් ඔබ හිතන්නකෝ කොහේ ඉඳන් හරි ආවොත් ගුවන්විදුලි සංස්ථාවට එන්න අපි හිතමු එනවා කියලා. දැන් මේ පැත්තෙන් බම්බල පිටියේ පැත්තෙන් හෝ උතන තුම්බුල් හන්දියෙන් හෝ 154 පාරනේ දැන් මේ අපි ඉන්නේ.
0: ඔව්,
1: දැන් සිටි FM මැදිරියට අනුෂ්කත් වෙනවා, මමත් වෙනවා. හරිද? දැන් සෑහෙන කාලයක් තිස්සේ අනුෂ්ක එනවනේ. අවුරුදු ගානක් තිස්සේ අනුෂ්ක මේ මැදිරියට එනවා, ගුවන්විදුලි සංස්ථාවට එනවා. අනුෂ්ක, දැන් ඔබට හිතුනොත් එහෙම මේ මැදිරිය හතරකොට හොව සීමා මායිම් කරගෙන මේකට ඔප්පුවල් ලියා ගන්න කොහොමද?
0: ඈ,
1: නිකන් හිතමුකෝ, අපි නිකන් හිතමුකෝ, හැමදාම දැන් වැඩ කරනවා නේද, මැදිරියට එනවා, ඊට පස්සේ නිකන් යන එන ගමන් දකින්න, හරි කොහොම හරි නිකන් එහෙම හිතමුකෝ, නිකන් හිතෙනවා.
0: ඉතින් අර සුනාමියට මේ මුහුද මේ මේ මේ ගොඩ ගලන්න කලින් මුහුද මේ මේ වගුණා ගියාම කපේ කට්ටිය කියලා ඉඩම් අල්ලගත්තේ මුහුදේ
1: මාක්කලේනේ
0: අන්තිම තිබ්බ ඉඩනුත් හොදගෙන ගියා.
1: ඔගේ හරියටම කතන්දරේ දැනගන්න ඕනේ. ඇත්තටම මේ අපි අපිත් ඉන්නවා සුනාමියට අහු වෙලා මේ බොහොම අමාරුවෙන් ජීවිතේ ගැට ගහගත්ත මාධ්‍යවේදියෙක්.
0: ඔව් ඔව්
1: ඉන්නවා. ඒ කියන්නේ
0: පොල්ගහෙල්ලිලා වේරුනේ.
1: පොල්ගහෙල්ලිලා කියන්නේ ඒ ඇත්තටම මේ මාධ්‍ය වගකීම, ඒක
0: හරිය සංජය මසංග මුතුමුණි.
1: ඒ කියන්නේ මේ මාධ්‍ය වගකීමත් පාර්ලිමේන්තුව තොරතුරු අපිට කියන බොහෝ දේවල් අපිට හමු වෙන සගේ ඒ පිළිබඳවත් අපි කියන්න ඕනේ. මේ මම මේ කියන්න දෙන්නේ මොකක්ද දන්නවද? තියෙන කොහෙවත් තියෙනම් වලට මේ ප්ලෑන් හදලා ඒව විකුණන්න බෑ හර්ෂ්ක.
0: ඔව්,
1: එහෙම කරන්න බෑ.
0: දැන් ෂුවරකට කරලා ඇති අපේ අයියාගෙන.
1: අපේ කවුරුත්
0: අපේ කියන්නේ මේ ලංකාවේ
1: ලංකාවේ කියලා අයිකාරි පොහොට්ටුවේ හිටපු മന്ത്രി මිලන් ජයතිල. ඔය ඉතින් හිනා වෙන්න එපා, මං කියන්නේ මේ කියන්න එපා. පොහොට්ටුවේ හිටපු മന്ത്രി මිලන් ජයතිලකට අධිචෝදනා.
0: මේ ඇත්තටම මේ මේක නිකන් මේ මිනිස්සු විදිහට මේ හිතෙන්නේ නැද්ද? නිකන් මොකක් හරි ඔය වගේ මොකක් හරි පටලැවිල්ලක වුණොත් අර කියන පක්ෂ නම කියවෙනවනේ.
1: කොහේ හරි තැනක කියවෙනවනේ.
0: එක්කෝ කලින් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක්.
1: ඉතින්ද වෙනව
0: මන්ත්‍රී කෙනෙක්. හරි, නැත්තම් ඒගොල්ලොන්ගේ ආධාරකාරයෙක්. කොහේ මොකක් හරි ඔය වගේ එකක් නඩුවක් වුණොත් කොහෙන් හරි ගිහිල්ලා මොකක් හරි සම්බන්ධයක් ඔය පක්ෂයට තියෙනවා.
1: දැන් අනුෂ්ක මෙහෙමනේ කාරණාව. දැන් මේ දිනමින පුවත්පත print කරන්න කොච්චර මුදලක් වැය වෙන්නේ නැද්ද? අපි නිකන් සරලව හිතමු. මේකට ලියන්න එපා, ආටිකල් ලියන්න එපා. දැන් මේ මේ කාරණාව ලියලා තියෙන්නේ චන්දන ජයවීර. හරිද? දැන් මම ප්‍රවෘත්තියේ මේ ඒ තියෙන headline එක විතරයිනේ කිව්වේ. දැන් ඔබ කිව්ව විස්තරේ. ඒ කියන්නේ කියන්න හදද්දි දන්නවා
0: මොකද
1: කියන්නේ කියලා. දැන් ඔන්න කතාව.
0: මම කිව්වේ මොකද්ද මේ? දේ එක එක brand තියෙනවනේ, එක එක මේ මේ කට්ටිය දැන් වතු ජනතාව නියෝජනය කරන බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. ඒ කියන්නේ මේ පක්ෂ තියෙනවා. හරි, කම්කරු ජනතාව නියෝජනය කරන පක්ෂ එහෙම තියෙනවා. ජාම්යම් ජනවර්ග නියෝජනය කරන පක්ෂ තියෙනවා. නිකන් මේක එච්චර ලකුවට හිතන්න එපා. නිකන් පාතාලේ වගේ එකක් නියෝජනය කරන පක්ෂයක් තියෙනවා කියලා වගේ නිකන් හිතෙන්නේ නැද්ද? නිකන් නේ නිකන්
1: හිතෙන්නේ නැද්ද නේද?
0: නිකන් අපිට නිකන් හිතෙනවනේ එහෙම.
1: ප්‍රතඥ මිනිස්සුනේ.
0: මිනිස්සුනේ කණි. එක එක විදියට හිතන්න පුළුවන් පුළුවන්.
1: හිතන එක විනාශ කරන්න එපා. හිතන්න හිතන්න. හිතලා හිතලා මේ ඒ හිතීමේ තීරණ තමයි ඇත්තටම අපි දකින්නේ සමහර ඇත්තටම සමහර හොරු අහුවෙන්නේ නැද්ද?
0: ඒක තමයි.
1: නේද? කාලාන්තරයක් ජීවිතේ ඔපි මෙච්චර දේවල් වෙලා හතුරු කරවිඳලා ඔපෝ එහෙම හිතනවනේ. මේ කාරණා මෙන්න මේකයි. දොම්පේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ නීති විරෝධී අයුරින් ඉඩම්වලට පිඹුරුපත් සකස් කර රජයට පාඩු කිරීමේ චෝදනාව යටතේ නඩු පවරන ලද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලකට ඊයේ අධිචෝදනා භාර දෙන ලදී කියලා තියෙනවා.
0: හැබැයි මෙහෙමයි, දැන් චෝදනානේ බාර කළ මේ බාර දෙලා තියෙනවා. ඔය ඉතින් උසාවිවල ඔප්පු වෙන්නත් ඕනේ.
1: ඔව්. ඒවයි
0: නිකන් සැකකරුවෙක්
1: විතරයි. වරදකරුවෙක් නෙවෙයි. මොකක් කිසිම තැනක කවුරුත් කියලා නැහැ. මේකේ තව තව ඉදිරියේ විස්තර තියෙනවා. තව ඔබට බලන්න පුළුවන් දින මෙන පුවත්
0: අතර. ඒ ටික ඇටි ඊට වැඩිය වැදගත් වෙන්නේ.
1: ඇද්ද?
0: මම ගහන්නේ.
1: මේ මාළදිවයින කියලා කියන්නේ හරි අපූර්ව රටක් නේ.
0: ඔව්.
1: බලාපොරොත්තුවක් තියෙනවා නම් අන්න ඇත්තටම යන්න පුළුවන් නම් ටිකක් පොඩි නිවාඩුවක් ගත කරලා එහෙම ඉන්න. සහ මේ අපිත් එක්ක හරිම සහයෝගයක් තියෙන පුදුමාකාර බැඳීමක්. ඒකට ඉතිහාසකරුණු බලපානවනේ. අපි ඉතිහාසය අහලා තියෙනවා කොහොමද මාලදිවයන වටා ජනතාව එක්කාසුනේ නේද රටට කොහොමද කතන්දර අහලා තියෙනවද බොහෝම ප්‍රමාණයක් මාලදිවයින් ජනපති නිල සංචාරයේ නිම කරයි අපි දැකලා තියෙනවා මේ මෙතන ඔය ඔබට මතක නම් යම් යම් තැන්වල එතුමන්ගේ නස්සන ඡායාරූප කිහිපයක් නේද අපේ වගේ
0: පොඩි එහෙම
1: එහෙම දැනෙනවා නිකන් අපේ වගේ ඒ අපේ කමක් අපිට දැනෙනවා ශ්‍රී ලංකා මාලදිවයින් මිතුදම තවදුරටත් ශක්තිමත් කරගනිමින් තෙදින රාජ්‍ය සංචාරය අවසන් කළ මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා ඇතුළු දූත කණ්ඩායම සාර්ථක සංචාරයකින් අනතුරුව ඊයේ දවසේ ශ්‍රී ලංකාවෙන් නික්ම ගිහිල්ලා තියෙනවා 2023 අවුරුද්දේ ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව මොහොමඩ් මුයිසු මහතා මෙරට සිදු කළ පළමු සංචාරය මේ බව තමයි සඳහන් වෙන්නේ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයක් මත මාලදිවයින් ජනාධිපතිවරයා මෙරට සංචාරයේ සඳහා ඇවිල්ලා තියෙන්නේ බලන්න කොච්චර ලිංගතු බැඳීමක්ද කියලා මේ මේ මේ මේ ආසියාතිකරේ හෝ දකුණු ආසියාවේ හෝ ලෝකේ හෝ වේවා අපි ඉන්නේ මැද තැනකනේ අපි කාටවත් හොඳයි කියන්නෙත් නැහැ කාටවත් නරකයි කියන්නෙත් නැහැ ඒ කියන්නේ අපි ඉන්නේ හරි ලස්සන අපු අමුතු තැනක ඒකනේ අර අච්චර අර ජපානයට පුදුම වෛරයක් තියෙද්දි ඇමරිකාව අපි කිව්ව එක වචනකින් නේද එක වාක්‍ය ඛණ්ඩයකින් බොහොම ගෞරවයක් ඉදිරි ශ්‍රී ලංකාවට අදට සැලකරවනේ එහෙම තමයි මේ කාලේ වුණා කොහොම හරි මේ එච්චර සුන්දර රටක් මොකද සමහර එකේ කතන්දරේ ඉඳන් මේ පත්‍ර සවුත් වෙනවා කියන්නේ නේද
0: මේ ඌවකින් තමයි පත්‍ර දුවන්නේ
1: ඒ
0: කියන්නේ මොකද දන්නවද මේ අර මේ පොඩි කතාවක් මේක දැන් ගිය අවුරුද්දේ තිබ්බයි බ්‍රෝඩ්කාස්ටිං සිම්පෝසියම් කියලා මේ සියලු මාධ්‍ය ආයතනවල උදවිය මතන ජාත්‍යන්තර මට්ටමේ යම් යම් උපදේශකවරුත් ඇවිල්ලා හිටියා මේ එතනදී ප්‍රවෘත්ති සම්බන්ධයෙන් යම් සාකච්ඡාවක් ගියා එතකොට මේ දැන් ප්‍රධාන ධාරාවේ කියන්නේ මේ අපි වගේ රේඩියෝ ටීවී වල ඉන්න උදවියගේ මේ එතන හිටියා මේ ආයතන කීප පෞද්ගලික ආයතන කීපයක ප්‍රධානීන් කීප දෙනෙක් එතකොට ඔය ප්‍රවෘත්ති මේ යන්නේ ඇත්තටම ප්‍රවෘත්තිද යන්නේ කියන එක සම්බන්ධයෙන් කතාවක් ආවට පස්සේ ඔවුන් කියපු දේ තමයි මේ වෙනකොට ඒ කියන්නේ මේ වෙනකොට සහ මේ වෙනකොට කියලා වැඩි වෙනසක් නැහැ මිනිස්සු වැඩියෙන්ම බලන්නේ ගොසිප් හරිද සමාජ මාධ්‍ය ඇතුලේ වුණත් බලන්නකෝ ගිහිල්ලා
1: ඒකේ සාකච්ඡා වෙනවනේ මේ වෙන වෙන කතාවක්
0: කියන්නේ වෙන ඕපදූප තමයි යන්නේ ඒක පොඩ්කාස්ට් පැත්තෙන් වුණත් එහෙම නැත්නම් පොඩි පොඩි ඔය ෂෝට් වගේ YouTube වල වුණත් එහෙම වුණත් ඕපදූප මේ කාරණාවලට තමයි මිනිස්සුන්ගේ වැඩි නැඹුරුවක් තියෙන්නේ. ඒ නිසා මේ ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල ඉන්න උදවියත් ප්‍රවෘත්ති ප්‍රකාශ මේ හදද්දී ওই ඕපදූප කැලිය වලට වැඩි ඉඩක් දෙනවා. හරි ඔය මොකක් හරි ගෙබු වචන වරද්දනේවා. ඔය මේ හරි කාට හරි බයිනේවා. ඔය නිකන් කට කැඩිච්ච කතා. ඔබ බලන්නකෝ ප්‍රවෘත්ති වෙද්දී රැට ගොඩක් ප්‍රවෘත්ති ප්‍රකාශවල රූපවාහිනි මාධ්‍ය සහ ගුවන්විදුලි මාධ්‍ය ඒ යම් යම් අවස්ථාවලදී ඔය කෑල්ල තමයි යන්නේ වැදගත් කෑල්ල අහුවෙන්නේ නැහැ. එතකොට ඕනු තම තමන්ගේ අර රේටින්ග්ස් තියාගන්න තම තමන්ගේ
1: ඇජෙන්ඩා
0: වලට සහ තම තමන්ගේ අර වාණිජමය අරමුණු මේ සාක්ෂාත් කරගන්න ඒගොල්ලොත් ගොසිප් කට් එක කපනවා. දැන් මං මොකක් හරි එකක් කිව්වොත් ඒක වැදගත් කෑල්ලට වැඩිය අර නැගලා යන නිකන් බයින අර කුණු කතාව අර ගැටෙන කෑල්ල මිනිස්සු වෛරල් වෙනවා කියලා හිතන තව කෙනෙක්ව අවුලව ගන්න පුළුවන්. අන්න ඒ කෑල්ල තමයි නිවුස් වලට යන්නේ. ඉතින් එනිසා වුණත් අවසානයේදී ඉතින් අර මිනිස්සුන්ගේ අවශ්‍යතාව වෙනුව සමහර තැන්වලදී සමහර ආයතනවල පවත් පැවැත්ම වුණ වාණිජ අරමුණුත් එක්ක යන සාහුන්ට වෙන දේශපාලනික මතවාදත් සම්බන්ධයෙන් තියෙන නිසා එහෙම ප්‍රශ්නයක් තියෙනවා ලංකාවේ ප්‍රවෘත්ති වල. ඒ නිසා නිකන් අර ඕපදූප සයිට් එකට ගියා වගේ තමයි සමහර රූපවාහිනී නාලිකාවල මේ ප්‍රවෘත්ති බැලුවම. හරිම මේ කියන්නේ අර කියන්නේ පොසිටිව් දෙයක් ලංකාවේ ඇත්තෙම නැහැ වගේ ඒක බැලුවම තේරෙන්නේ මේ පේන්නෙම නිකන් හරි මේ ඍණාත්මක දේවල් තමයි යන්නේ. මිනිස්සුන්ව නිකන් අර එහෙම දේවල් පෙන්වම මිනිස්සු උනත් මනස වෙනස් වෙනවනේ. නිතර පෙන්නන්න මේකේ තියෙන වැරදි කෑල්ලම, අඩුපාඩු කෑල්ලම, අර මෝඩ කෑල්ලම තමයි පෙන්වන්නේ. එතකොට බලන මිනිස්සුත් නිකන්ම මෝඩ වෙනවා.
1: ඔබට ලස්සන කතාවක් උකට කියන්න පුළුවන්. දැන් මේ මේ අර හිමමත ලිස්සායාමේ ක්‍රීඩාව කරන හිතවතුන් ඉන්නවනේ. ලංකාවේ ඉතින් එහෙමයි නෑ. හැබැයි ලංකාවෙන් ගිහිල්ලා ඒ රටවල් වලට ගිහිල්ලා ඒ කාරණාව කරන ඉන්නෝ. හිම තියෙන රටවල් වලට ගිහිල්ලා. මේ අය හිමේ යද්දි ඒ පාර තමන්ගේ පාර තමන්ට ඕනේ පාත් එක කිව්වොත් මෙයාට පේන්නේ පාත් එක. ඔකස් තියෙනවා අර අම්මාර හිම කුට්ටි එනවා මේක එනවා අරගෙනවා මේකිනවා අර සතා එනවා මේ සතා එනවා කියලා හිතුවොත් එහෙම එයා දකින්නේ ඒවා. හිතාගෙන කිව්වොත් පාර පේනවා. අනම්මනන් දේවල් ගැන හිතාගෙන කිව්වොත් අනම්මනන් දේවල් පේනවා. ඒ නිසා අපි හැමදාම කියන්නේ මේ ගුවන්විදුලියත් එක්ක ඉන්න
0: වැඩ කරන ගම
1: වැඩ කරන ගම මහගෙනයන්න ඔබේ මිතුරන්ට කියන්න හැම කිරටම කියන්න මේ අර අනවශ්‍ය කැලි නැතුව අදාළ කරනව අපි කියනවා. ලෝකයේ මේ මට ප්‍රශ්නයක් තියෙනවා. මේක ලයන් මේ පොඩි ගැටලුවක් තියෙන ප්‍රශ්න. තලපති විජේ කියලා කියන්නේ අර දමිළ සිනමාවේ එක්තරා සලකුණක්නේ, බ්‍රෑන්ඩ් එකක්නේ තලපති විජේ කියලා කියන්නේ. එතකොට ඒ බ්‍රෑන්ඩ් එක කාලකදී හිතනවා නෑ මම දැන් සිනමාවෙන් පොඩ්ඩක් විතර නිකන් පැත්තකට වෙලා එහෙම සයිඩ් වෙලා දේශපාලනට එන්න ඕනේ කියලා. දේශපාලනට එනවා. තමිල්නාඩු මහා ඇමති දොරෙන් තලපති විජේ අද දේවරුම් දෙනවා. මේක සිද්ධ වෙන්නේ ඉන්දියාවේනේ. ඒ වුණාට ඉන්දියාවේ සිද්ධ වුණාට මේ ලංකාවේ සමහර තැන්වල
0: ඔය තලපති විජේ මේ කච්චතේ උදූපත සම්බන්ධයෙන් ප්‍රකාශ කරානේ අපි ගන්නවා හෙට එහෙමයි කියලා. ඊට පස්සේ අපි දැන් මීට මාස දෙකකට විතර කලින් මමයි සදීෂුයි මේ ගියා කච්චතේ මේ මංගල්‍යයට. ඊට පස්සේ යාපනයේ සහ විපිට කලාපලින් දමිළ මේ අපේ සහෝදර තරුණ තරුණිය අවිල්ල හිටියාම ওই තලපති විජේ සම්බන්ධයෙන් අපි ඇහුවෙත් නෑ. ඒගොල්ලොම කිව්වා මේ තලපති විජේ කිව්වට අපි තලපති විජේට මේක දෙන්නේ නෑ, මේක මේ අපේ එකක් නේ කියලා. මේ දෙමළ මේ අපේ සහෝදර හිතවතු කිව්වා මේ යාපනයේ කලාපේ ආවට ඉන්නේ. හරි, ඕවා නිකන් අර දේශපාලන ගැට ওই මිනිස්සුන් අවුලව ගන්න නේ. අර මේ තියෙනවනේ අර ආගම හරි රට ගැන හරි කාරණාවක් ඉස්සරහට දාපු හැටි මිනිස්සු ඔව් අපේ ආගම අපේ රට වගේ එකකින් යනවනේ. එච්චර ගල් අපිත් ඇඳලා හිටියේ ඔකට තමයි. දී දකුණු ඉන්දියාවෙත් ඔය වැඩේම තමයි වෙන්නේ.
1: ඇඳලා කියන්නේ කාටද?
0: ඇඳලා කියන්නේ
1: කාටද?
0: ඕන්නම් නිකන් ගවයෙකුට වගේ. ඒ දේශපාලනේ ලංකාවේ නම් බොහෝ දුරට ඉවරයි. ඒ නිසා මේ දකුණු ඉන්දියාවෙත් ඔය වැඩේ තමයි වෙන්නේ.
1: වෙන්නේ එතන
0: මං ආවොත් කච්චතිව් ගන්නවා. කච්චතිව් අපේ කිය පැටිය ඕනු නැතුව අපේ කියලා ඒගොල්ලෝ ඡන්ද දෙනවා කියලා
1: තමයි. ඒක තමයි අනුෂ්ක දැන් නිකමට හිතන්න ලංකාවගේ 60 ගුණයක් ලොකු රටක්. ලංකාවගේ 60 ගුණයක් ලොකු රටක්. හැබැයි රාමායනේ හොඳට නිකන් හොයාගෙන ගියොත් එහෙම 60 ගුණයක් ලොකු රටක් වුණත් මේ අර රාවණ රජතුමාට, ලංකාවේ හිටපු රාවණ රජතුමාට ඉන්දියාවේ සමහර පිරිස් තාම ගරු කරනවා. ලංකාවට ගරු කරන ලෝකේ බොහෝ තැන්වලට ඒ ගරුත්වය තියෙනවා. සමහර අය ඉතින් හිටිගම එක එක පොඩි පොඩි කතා
0: කියනවා.
1: ඒවා ඉතින්
0: හැබැයි තමිල්නාඩුව කියන්නේ ආර්ථික මේ වශයෙන් සැහැන් ලොකු ශක්තියක් මෑතකදී අත්පත් කරගත්ත
1: කොටසක්
0: රටේ කොටසක්. ඉන්දියාවේ සංවර්ධනය කියන්නේ මම හිතන්නේ ඉන්දියාවේ ආර්ථික වර්ධන වේගය 7% හෝ 8% වගේ තියෙන්නේ. හැබැයි ප්‍රාන්තයක් විදිහට තමිල්නාඩුව 10% 12% හෝ ඒ වගේ ආර්ථික වර්ධනයක් අත්පත් කරපත්ත ප්‍රාන්තයක්. ඒ කියන්නේ රටක් විදිහට ඉන්දියාවේ ආර්ථික වර්ධන වේගයට වඩා ප්‍රාන්තයක් විදිහට මේ අගයන් දෙක නැත ඉලක්කන් දෙකක ආර්ථික වර්ධනයක් අත්පත් කරගත්ත රාජ්‍යයක් මේ රාජ්‍යයක් කියන අතර මේ ප්‍රාන්තයක්. එතකොට මේ සෑහෙන ලොකු ආර්ථික මේ වශයෙන් දියුණුවක් තියෙනවා කාර්මික පැත්තෙන්. ඒ කියන්නේ සමහර අවස්ථාවලදී චීනයේ තිබෙන යම් යම් ගැටලු ප්‍රශ්න නිසා නොගිය ආයෝජකයෝ ඉන්දියාවේ තමිල්නාඩුවට මේ සංක්‍රමණය වුණා. ඒ නිසා ඒ නොයන පිරිස තමන්ගේ පැත්තට අල්ලගන්න තමිල්නාඩුව මේ හරි සූක්ෂම වුණා. එතකොට ඒ ආපු ආයෝජකයොත් එක්ක ඔවුන්ගේ කාර්මික දියුණුවක් සෑහෙන්න තියෙනවා. තොරතුරු තාක්ෂණයේ පැත්තෙන් ලොකු දියුණුවක් තියෙනවා තමිල්නාඩු ප්‍රාන්තයේ කලාපයේ පැත්තේ. ඒ නිසාම තමයි පහුගිය කාලේ ඔය දැන් මේ ආණ්ඩුවේ මීට කලින් කාලයේදීත් යම් සාකච්ඡාවක් තිබුණේ ලංකාවේ විදුලිය හදලා තමිල්නාඩුවට දෙන්න පුළුවන්. හරි, ඒ කියන්නේ තමිල්නාඩුවේ සෑහෙන කර්මාන්ත ශාලා ප්‍රමාණයක් තියෙන නිසා ලංකාවේ අතිරික්ත විදුලිය ඔවුන්ගේ කර්මාන්ත ශාලා දබල්ට ක්‍රියාත්මක වෙන නිසා ලංකාවේ දබල්ට ලොකු විදුලි ඉල්ලුමක් නැති නිසා ඒ විදුලිය ඉන්දියාවට දෙන්න පුළුවන් කියලා මේ ගියේ. සහ රැට අපිට වැඩි විදුලි ප්‍රමාණයක් ඕන නිසා ඉන්දියාවෙන් අනිත් පැත්තට අපිට ගන්න පුළුවන් වගේ අදහසක් පහුගිය කාලේ ওই විදුලිය සම්බන්ධයෙන් සාකච්ඡාවක් තිබුණා. ඒ කියන්නේ තමිල්නාඩුව තමයි එතනදී කේන්ද්‍රස්ථානය වුණේ. තමිල්නාඩුවේ සෑහෙන ලොකු කාර්මික දියුණුවක් තියෙන නිසා ඔවුන්ට ලොකු විදුලිය ප්‍රමාණයක් අවශ්‍ය නිසා ඒ ඉල්ලුම ඔවුන්ට සපුරා ගැනීමේ යම් අපහසුතාවයක් තියෙන නිසා ඒක ලංකාවෙන් අපිට දෙන්න බැරිද, අපේ අතිරික්ත විදුලිය දෙන්න බැරිද වගේ කතාවකුත් ඒ කාලේ එහෙම තිබුණා. ඒ කියන්නේ හිතන්න ආර්ථික වශයෙන් ඔය දේශපාලනිකව මොන ගොන් කතා කිව්වත් සමහර ඔවුන් තමන්ගේ ආර්ථික වශයෙන් ලොකු දියුණුවක් මේ වෙනකොට අත්පත් කරගෙන තියෙනවා.
1: අපිට ගන්න තියෙන හොඳ කොටසනේ.
0: හොඳ කොටස. සහ එච්චර දියුණුවක් තියෙන මේ තමිල්නාඩු වගේ ප්‍රාන්තයකට මේ කච්චතිව් වගේ නිසරු දූපතක අවශ්‍යතාවය මොකක්ද වගේ අපිට හිතනවනේ ආගමික කාරණාවක්නේ. උතනදී වෙන්න මොකුත් නෙමේ, ආගමික කාරණාවක් සහ බිං අංගල කරි අපිට අයිති වගේ එකක්. ඒක නෙවෙයි දේශපාලඥයෝ මවන්නේ, අපි තේරුම් ගන්න ඕන කෑල්ල ඒක. නමුත් තමිල්නාඩුව කියන්නේ සෑහෙන ලොකු දිනුවක් අත්පත් කරගත්ත කලාවක්.
1: තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ජයගත් තලපති අද දවසේ ඔන්න මහයමති දුරයෙන් දිවුරුම් දීමට නියමිතයි කියලා තියෙනවා. චෙන්නයි නුවර නේරු ක්‍රීඩාංගණයේදී තමයි දිවුරුම් දීම සිද්ධ කරන්නේ. මේ අතර විජේගේ පක්ෂයට සහාය ලබා දීමට ඉන්දිය කොංග්‍රසයේද තීරණය කරලා තියෙනවා කියලා සටහන තියෙනවා.
0: හරි, මේ කයි වර්ග ගයිටිය වෙලා බලන්න බැරුණ බලමු
1: බලමු.
2: සිත්තහසේ අසීමාන්තික රිද්මය සිටි ඉන්ෆිනිටී.

0: FM 89.6 FM 89.8 Divine Pura
1: City FM Bike එක ගන්න නම් TVS bike එකක්ම ගන්න කියලා අපි ඔබට කියන්නේ ඉන්ධන කියන දේ මේ දවස්වල නෙමෙයි කොයි කාලටත් පිරිමැස්මෙන් පාවිච්චි කරන්න ඕන දෙයක්. මොකද හිඟවෙන දෙයක් නිසා පෙට්‍රල් මේ දවස්වල ගණන් හිලව වැඩි වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් අපිට පෙට්‍රල් බොහොම අර පිරිමැස්මෙන් පාවිච්චි කරන්න පුළුවන් නම් ඒක වටිනවා. අන්න ඒ අර පිරිමැස්මෙන් පාවිච්චි කරන්න පුළුවන් හොඳම බයික් එක තමයි TVS 110 sport bike එක. මොකද ඔබට පුළුවන් ඔබේ 110 sport bike එක හැන්ඩි ලුක් එකක් තියාගෙන බොහොම වේගෙන් අවශ්‍ය ප්‍රමාණයට බඩු බාහිර ආදියත් ඇදගෙන යන ගමන් ලීටරයකට කිලෝමීටර 80ක් දුවන්න පුළුවන්. නැත්නම් පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80ක් දුර යන්න පුළුවන් ස්මාර්ට් ලුක් එකක් තියෙන බයික් එකක් තමයි TVS 110 sport bike එක.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLB හනහඩ බලා ගන්න.
3: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.

0: City FM.
1: මෙන්න මේ පැයේ පුවත් අනුග්‍රහ ආර් එස් වානේකම්හි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් එස් වානේකම්හි
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01146673 පිවිසෙන්න www.ihs.edu.lk.
3: සිටි FM පැයේ පුවත් ප්‍රථමෙන් දේශීය පුවත. අපොස උසස් පෙළ විභාගෙන් නිහල දක්ෂතා දක්වූ සිසුන් 200 දෙනෙකුට ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමවලට ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමවල ඉහළම ස්ථාන හිමි විදේශීය විශ්වවිද්‍යාලවල ප්‍රථම උපාධි පාඨමාලා හැදෑරීම සඳහා රජයේ ශිෂ්‍යත්ව වැඩසටහනක් හඳුන්වා දෙයි. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් රජයේ ප්‍රතිපත්ති රාමුව සහ 2025 අයවැය යෝජනාවලට අනුකූලව මෙය ක්‍රියාවට නැංවෙයි. අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි. 2025 අපොස උසස් පෙළ විභාගයෙන් අති විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් සිසුන්ගෙන් දෙවන අධ්‍යයනය සඳහා දැන් නයිදුම්පත් කැඳවා ඇත. විදෙස් පුවත ලොව ප්‍රථම දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක පුවත් නාලිකාවක් වන CNN ජාලය ආරම්භ කරමින් රූපවාහිනී පුවත් කලාවේ විප්ලවීය වෙනසක් සිදු කළ ටෙඩ් ටර්නර් මහතා අභාව ප්‍රාප්ත වේ. මේ යන විට ඔහු 87 වැනි වියේ පසුවිය. ක්‍රීඩා පුවත්. පාකිස්තානයේ පැවැත්වීමට නියමිත 3-1 දින ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහභාගීත්වය නිල වශයෙන් තහවුරු කෙරේ. ලබන වසරේ පැවැත්වීමට නියමිත 1 දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙරහුරුවක් ලෙස මෙම 3-1 තරගාවලිය පැවැත්වීමට නියමිතයි. පාකිස්තානය ශ්‍රී ලංකාව හා එංගලන්තය ඊට සහභාගී වනු ඇත.
1: ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. වානේකම්හි දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේකම්හි

0: යනවා
1: ඉවරය. TVS Sport 110 EFI එන්ජින් තාක්ෂණය පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.
2: මේක බොහොම නෑ ඕනේ.
3: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලා ගන්න.
3: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
5: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ේම මහජන සම්පත රටටම සම්පත. FM 89.6 FM 89.8 දිවයින පුරා
6: City FM.

0: හැම තත්පරේම සිදුවන මුළු විස්තරේම අරගෙන පත්තරේ.
1: හරි, 8:07 වෙලාව.
2: අනුෂ්ක, සාමාන්‍යයෙන් ඔය බොහෝ රූපවාහිනි නාලිකාවන් ගේම ගහන්න පැය 12ක් විතරනේ. ඔව්, උදේ පහට පටන් ගත්තොත් එහෙම නික අපි හිතමුකෝ පහට පටන් ගත්ත කියලා නික සරලව අපි හිතමු. රෑ 12 එක වෙද්දි
1: ඉවරයි,
2: වැඩේ ඉවරයි. ඒ කියන්නේ ඔය තරු තියෙන්නේ ඔය පැය කිහිපය තමයි. විවිධ තරු බිහි වෙනවන උතනි. ඒක ප්‍රබලයි. රේඩියෝ අපි දැන් සිටි FM 24 යන ඒ කාරණාව ඇත්ත. අපිත් එක්ක සහයෝගින අපි හිතමු රාජ්‍ය මාධ්‍ය හෝ වේවා වෙනත් තැන්වල ඔය පැය 12 ඇතුළත ගහන ගේම් එක තමයි. එහෙම නැත්නම් ඒ කරන මහා ක්‍රියාවලිය. මේක ඇත්තරම ගේම් එකක්. මේක මාර ක්‍රියාවලිය. ඒ වර මාර්ගින වචනවල පාවිච්චි කරලා සමා වෙන්න ඕන. ඒනට ඒක ඇත්තරම හිතා ගන්න බැරි තරම් ක්‍රියාවලිය, තාක්ෂණයේද, මිනිසුන්ද, හැමදේම එක්කාසු වෙලා යන වැඩක් නේ.
1: ඔව්.
2: එතකොට පැය ගානක මෙන්න මේ අපි හින් දවසෙන් අඩක් කියලා. මේ අඩක් තියෙන කාරණාව සම්පූර්ණ රවුමක් කරපු එක්තරා පුද්ගලයෙක් කියලා. ඒක අපි අර විදේශ පුවත්වලත් කියවුණු කාරණාව.
1: ඒ කියන්නේ මෙතන මේ ප්‍රවෘත්තිමය පැත්තෙන්.
2: ප්‍රවෘත්තිමය පැත්තෙන්. මෙතන වැඩසටහන් පැත්තෙන් නෙවෙයි ප්‍රවෘත්තිමය පැත්තෙන් 24 පැයම ඇත්තර මර්ගියොත් වගේ තත්පරයක් නෑ අරන් මේගොල්ලෝ අප්ඩේට් වෙනවා. ඒක CNN ටෙට් ටර්නර් සමහර ටර්නර් කියලත් කියන දර ටර්නර් නේ
1: ටර්නර් කියනවා මේ ඉන්දියාවේ කට්ටිය.
2: ඉන්දියාවේ කට්ටිය කියනවා. මේ ටෙඩ් කියන කෙනා හරි අපූර්ව ජීවියෙක් බවට පත් වෙනවා මේ ලෝකේට. අවුරුදු 87ක් ආයු වනදලා තමයි මේ එතුමන් ජීවිත එතුමන්ගේ ජීවිතේ ඉවර වෙන්නේ, නිමා වෙන්නේ. සහ මේ සමහර අය දාලා තිබුණා මේ දැන් ඉතින් මලගෙදර යන්න බෑ කියලා. ලෝකේට මේ තරම් සේවයක් කරපු කෙනෙක්.
1: සංකල්ප මේ වශයෙන් නේ ප්‍රවෘත්ති වල තියෙන
2: වැදගත්කම
1: මේ අපේ වගේ මේ වල්පල් නෙමෙයි. ඔවුන් සංවාද බාන්නකො නිකන් CNN එකක් ගත්තම
2: BBC ගත්තට පස්සේ
1: BBC ගත්තට අපිට යාබද රාජ්‍යයේ තියෙන NDTV වගේ නාලිකාවක් ගත්තම, දූරදර්ශන් වගේ ඔවුන්ගේ රාජ්‍ය නාලිකාවක් ගත්තම
2: මේ වචනතර ලස්සන දූරදර්ශන කියන්නේ නියම වචනයක්. දුර සිට පෙන්වන කියන අර්ථයෙන් තමයි අර ටෙලිවිෂන් කියන එක හරියටම කන්නේ කරලා අරන් දෙනවා නෝ කියමු.
1: මේ නෑ මං කිව්වේ මේ ඉතින් මේ ප්‍රවෘත්තිමය වශයෙන් ඔවුන් කරන සේවය කොච්චර ලොකු සංවාද සමහර දේවල් සම්බන්ධයෙන් ඔවුන් ඉදිරිපත් කරන දේවල් ගත්තහම අපි මේ පුංචි රාජ්‍යයක් විදිහට ප්‍රවෘත්ති කියලා මොනවද මේ කරන්න කියලා හිතෙනවා.
2: සමහර වෙලාවට එහෙම හිතෙනවා. දැන් ඔබට හොඳරම කියන්නේ සිටි FM අපේ තියෙන ආදරේ ලිංගතුකම් වැඩි වුණා අර දිට්ටුවා කාලෙදීම. එන සෑම මොහොතකම සෑම තත්පරයකම මහා කණ්ඩායමක් වෙලා ඒවා ඔබට කිව්වා. අතහැරිය නැහැ කිසිම බාධාවක් ආවා කියලා. අපි ඒ කාරණාව ඔබත් එක්ක ඉන්න ඒ විශ්වාසය ඔබ තියාගන්න. කොහොම හරි මෙන්න මේ 24 පැයම මේ කියන ප්‍රවෘත්ති කියන වැඩේ වටන් ගන්න හදද්දී අනුෂ්ක කියනවා මේ කට්ටිය ඕක හරියන්නේ
1: නැහැ.
2: ඒක දුවන්නේ නැහැ. ඒකට මුකුත් වගේ කතන්තර අපේ ඉතින් නේද කතා හදන ඔක්කොම පොසත් වරුන්ටත් එහා ගිහිල්ලා මේ වෙලා තිබු කාලයක් තිබුණා. හැබැයි අර 1991 අවුරුද්දේ ගල්ෆ් යුද්ධේ සජීවාකාරයෙන් විකාශනය කරනවා. සජීව විකාශනයක් කරනවා මේක මේ කතන්දර මෙහෙම වෙන්න මෙහෙම වෙන්න මෙහෙම වෙන්න කියලා ලෝකේ පුරා නොමැකෙන ට්‍රේඩ්මාක් එකක් තියෙනවා. ඒ කියන්නේ හන තියෙන අර තියන්නේ කෙලින්ම සීල් එකක් තියන්නේ. ඒ වගේ තියලා මුකුත් නැහැ. ලෝකෙම වසඟයට ගන්නවා, වැඩේ කරගෙන යනවා. ඒතරම් පුද්ගලෙක්. කොහොම කිව්වත් මොන මොන කතන්දර කොහොම කිව්වත් අරයට මෙයාට මොනෝ කතන්දර තිබුණත් මේ ඒ වටිනාකම මේ ගෞරවය දෙන්න ඕනේ.
1: ඔය ඔහොම කියද්දී මට මතක් වුණේ මේ ලංකාවේ ඇත්තටම රූපවාහිනිය ආපු මුල් කාලේ ITN එක ජාතික රූපවාහිනිය නේ මුලින්ම ආවේ. ඊට පස්සේ පෞද්ගලික නාලිකා 93 94 වගේ එන්න ගත්තා. හවස තමයි හවස 4ට තමයි විකාශය පටන් ගත්තේ. හරි, එතකොට
2: හවස 4ට
1: තමයි විකාශය පටන් ගත්තේ. හැබැයි ඊට පස්සේ මම දැන් උදේ විකාශය කියලා එකක් උදේ 6ට හෝ 5ට පටන්ගෙන 8ට 9ට ඉවර වෙන 10ට වගේ ඉවර වෙන එක කාලෙකුත් තිබ්බා. ඔය අතරේ මේ වසන්ත රාජ මහත්මයාව ජාතික රූපවාහිනියේ සභාපති වෙලා මං හිතන්නේ 94 ඔය චන්ද්‍රිකා මැතිණියගේ ආණ්ඩුව කාලේ ජාතික රූපවාහිනියට වසන්ත රාජ මහත්මයාවට පස්සේ ඔහු පටන් ගත්ත මේ දිවා විකාශයක් අඛණ්ඩව කරගෙන යන සාමාන්‍ය සෙනසුරාදා ඉරිදා විතරක් තිබිච්ච මේ දිවා විකාශය ඔහු සතියේ දින 5ටත් අරගෙන ආවා. උදේ මං හිතන්නේ 5ට වගේ පටන් ගත්තේ, 5ට හෝ 6ට පටන් අරගෙන ඊට පස්සේ රෑ 10 11 12 විතර වෙනකන් ගියා. ඊට පස්සේ ඔහු තමයි ඊට පස්සේ මම හිතන්නේ ලංකාවේ මං හිතන්නේ සමහරට වැරදි වෙන්න පුළුවන් පැය 12කට වඩා වැඩි කාලයක් පැය 15ක විතර වගේ අඛණ්ඩ දිවා විකාශයක් පවත්වාගෙන යෑම වෙනුවෙන් කටයුතු කරපු කෙනා ජාතික රූපවාහිනිය තමයි මම හිතන්නේ වැඩේ පටන් ගත්තේ මං හිතන්නේ මට තියෙන මතක කාරණාත් එක්ක ඊට පස්සේ ඔය සාකච්ඡා මේ දේවල් ඔහු මට මතකයි ඒක ඉන්ටර්වියු එකදී ඒක සාකච්ඡාවෙදී කියලා තිබ්බා මිනිස්සු වැඩට යන්න ලෑස්තිලා ඉද්දී වැදගත් දෙයක් ටීවී එකෙන් දෙන්න ඕන ඒක දැන් අපි රේඩියෝ එකෙන් මේ ගුවන් විදුලි මාධ්‍යෙන් දෙනවා වගේ වැඩට යන්න ලෑස්ති වෙන වෙලාවෙදිත් මිනිසුන්ට යම් වැදගත් දේවල් අහන්න දෙන්න ඕන බලන්න දෙන්න ඕන ඒ වෙනුවෙන් තමයි අපි මේ විකාශනය පටන් ගන්නෙ වගේ එකක් ඔහුගේ අදහසක් තිබ්බා. දැන් ඒක පටන් අරගෙන දැන් බලන්නකො ලංකාවේ අනිකුත් නාලිකාවන් පෞද්ගලික නාලිකා පවා පටන්ගෙන තියෙනවා. ඔය නුගසෙවනේ වගේ වැඩසටහන්නේම මේ ඔය බිහි වෙන්නෙත් ඔය දිවා විකාශය පටන් ගත්තට පස්සේ.
2: ඔබ හරි නුෂ්ක මේ කාරණාත් එක්ක හොඳට හොයලා බලන්න. සමහර වෙලාවට මේ උදේ පාන්දර අපි අහන ගීත කොටසක් තියෙනවනේ. මේ වගේ ගීත කොහෙවත් ඇහෙන්නේ
1: නැහැනේ. නෑ නෑ.
2: මේ උදා විකාශයේන මේ ගීත කොහෙවත් ඇහෙන්නේ නැහැ අනුෂ්කේ. තරම් මේ හරි අපූර්ව හැඩයක් තියෙන සහ මේ අර්ථයක් තියෙන. ඔව්. කතන්දරත් එක්ක තමයි මේ අපි සියලු කාරණා සිද්ධ කරන්නේ වටිනාකම තියෙනවා. මේ හැම වටිනාකමම අපි විතරක් නෙවෙයි අනුෂ්ක දන්නේ. වියට්නාමේද ලෝකයේ තියෙන බොහෝ රටවල් දන්නවා මේ මේ මේ වටිනාකම් පිළිබඳව. ලංකාවේ තියෙන මේ වටිනාකම් සහ මේ තියෙන සහයෝගීතාවයන් පිළිබඳව. දැන් අද දවස ටිකක් විශේෂයි. වියට්නාම ජනාධිපති ශ්‍රී ලංකාවට එනවා. අද දවසේ වියට්නාම ජනාධිපති විතරක් නෙවෙයි තව පිරිසක් එනවා. මේ පිරිස ශ්‍රී ලංකාවට අවිල්ලා බොහෝ කටයුතු කාරණා පිළිබඳව නේද කතා කරන්න සහ සංචාරයට අදාළ කාරණා ඉටු කරන්න වැවිද්දි සූදානම් වෙලා ඉන්නේ. ඒතර ඒ කාරණාව අපිට වටිනවා. මොකද දැන් මාලදිවින් ජනාධිපතිවරයා ලංකාවට ඇවිල්ලා ඒ තියෙන දේවල් හරි හැඩට බලලා නේද ඒ විස්තර පිළිබඳව මේ ඇත්තටම යන්නේ නිකම්ම නෙවෙයි යන්නේ. මේ රටේ තියෙන බොහෝ දේවල් පිළිබඳ අවබෝධයක් අරගෙන යන්නේ. ශ්‍රී ලංකා වියට්නාම සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගනිමින් රාජ්‍ය සංචාරයක් සඳහා වියට්නාම ජනාධිපති සහ ඒ රට කමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ටෝ ලාම් මහතා අද ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි කියලා තියෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනාවකට අනුව
1: ඒගොල්ලෝ දැන් එක එක කතා කියනවනේ ආපෝ යන් කමියුනිස්ට් ඉවරයි අනම්මනම් කියලා ඔන්න කමියුනිස්ට් රාජ්‍යන්නේ මේ චීනය සහ වියට්නාමය කියලා කියන්නේ අර දැවැන්ත ඇමරිකාවත් පරද්දපු රාජ්‍යයක් අන්තිමට ඇමරිකාවට ෆිල්ම් ගහන්නුනා නෑ අපි තමයි දිනුවේ කියලා වෙන මතයක් හදාගෙන ඇමරිකාවට ෆිල්ම් ගහන්නුනා නමුත් පුංචි රාජ්‍යයක් කියලා උපක්‍රමිකව ඔවුන් ඇමරිකාව පරාජය කරා දැන් ඇමරිකාවයි වියට්නාමයි හොඳයි ඒ කාලේ එහෙම තත්ත්වයක් සහ වියට්නාමය කියන්නේ තාක්ෂණික පැත්තෙන් කාර්මික පැත්තෙන් සංවර්ධනයේ පැත්තෙන්
2: අර ස්ථානෝචිත ප්‍රඥාවකින්
1: අතින් සෑහෙන ලොකු දියුණුවක් ජයග්‍රහණ අත්පත් කරගත්ත
2: රාජ්‍යයක්
1: ඒකේ ආලෝකේ ලංකාවටත් ලැබෙනවා කියන්නේ ඇත්තටම වටිනවා.
2: ඇත්තටම වටිනවා. කොමර මේ ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ස්ථාපිත කිරීමේ 55 වෙනි සම්වත්සරය අනුෂ්ක සැමරීමට 2025 අවුරුද්දේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වියට්නාමයේ ලිද සංචාරක සිදු කරනානේ. එතකොට එම රාජ්‍ය සංචාරය අතුරතුර ශ්‍රී ලංකා ජනාධිපතිවරයා කර ආරාධනයකට අනුව තමයි වියට්නාම ජනාධිපතිවරයා මේ සංචාරය සඳහා ශ්‍රී ලංකාවට එන්නේ. මේ කාරණාව හරි වටිනවා. මේ ඒ වගේම තම කාරණාවක් තියෙනවා. දැන් ඔය වාහන වල යද්දී අපිට හිතුමනා අපිට හිතන විදිහට යන්නේ නැහැ නුෂ්ක. අපිට තියෙන නීතිමාලාවක්. ඒ වගේම අපි හදාගත්ත සම්ප්‍රදායන් ටිකක් තියෙනවා. අපි ගිහිල් ඉවරලා මේ දඩබඩ ගාලා යන්නේ නැහැ නේ. සමහර අය නම් දකුණට සිග්නල් දාලා අපිට කපනවා. ඒ ස්කූටර් නංගිලට හෝ අක්කලට හෝ ඊයට අලිත් බයයි.
1: ඔව්.
2: සමහර අලි එනවා. ඒ වගේ බයික් එකක් එද්දී මේ දල්ල තියෙන මහ විශාල ඇත්තුත් එනවා. ආ එනවා පොඩ්ඩ සයිඩ් එක දීලා පාර දීලා අයි මෙන්න වීඩියෝ දර්ශනක් තියෙනවා නිකන් මේ කියන්නේ කොහොම හරි කතාව වෙන්න මේකයි. රාජගිරියේ රියානතුර මේක ප්‍රසිද්ධ මාතෘකාවක්. මේක තියෙන්නේ දිනමින පුවත්පතේ. පාටලීට එරෙහි නඩුවේ පළමු සාක්ෂිකරුගෙන් සාක්ෂි විමසා අවසන් හොදේ. රාජගිරිය ප්‍රදේශයේ 2016 වසරේදී රියානතුරක් සිදු කර සාක්ෂි වසන් කිරීම ඇතුළු අධිචෝදනා හතරක් යටතේ නඩු පවරායති හිටපු ඇමති පාටලී චම්පික රණවකට එරෙහි පවරායති නඩුවේ පළමු සාක්ෂිකරු වන ගයාන් විනෝදකගේ සාක්ෂි විමසීම ඊයේ දවසේ අවසන් විය කියලා ප්‍රධාන සිරස්තලයට මතක් යටින් ඒ කාරණාව තුන ගැන ටිකක් විශේෂකරණයක් කරන්න තියෙන ප්‍රධාන පිටුවේ ප්‍රධාන සිරස්තලයට යටින් මේ පුවත කියනවද කියලා මම මේ කල්පනා කරන දිනමින පුවත්පතේ තියෙන මොකද මේ කියලා මේ තව තප්පරයකින් වෙනස් වෙනවා.
1: ආ මොකද්ද
2: හෝමුස් කතාව?
1: ආහ්,
2: ඒ කියන්නේ දැන් මේ කියනවා, දැන් මේ මේක මෙහෙමයි කියලා කියනවා, තව තප්පරකින් රූස් ගරඩුන් යන සම්බර ටිකක් තිර වෙනස් වෙනවා. කොහමරි මෙන්න මේකයි තියෙන්නේ, මේ දැනට දැන් වර්තා කරලා තියෙන්නේ.
1: දැන් කියන්නේ මම දැන් ඔය පත්‍රේ print කරන වෙලාවේ ඊයේ රෑ 8ට 9 ඉදිරියට තිබ්බ තත්ත්වේ.
2: ඊ වෙලාවේ ට්‍රම්ප්ගේ හෝමුස් මෙහෙයුම් නවතී කියලා තියෙනවා. ඇමරිකාව සහ ඊශ්‍රායල් ඒකාබද්ධ ඉරානයට එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරාන ආරක්ෂක හමුදාව හෝමුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ නෞකා ගමනාගමනයට එරෙහිව නෞකා ගමනාගමනය අවහිර කර මාස 3කට ආසන්න කාලයක් දැන් ගත වෙලා තියෙනවා. මේ වගේ ප්‍රතිඵලනේ අපිත් මේ
1: භුක්ති
2: විඳින්නේ. කොහෙවත් මොනවා හරි කරගන්නේ අනේ මන් දන්නේ අපිට
1: වෙලා. මේකත් මට පේන විදිහට රුසියාවේ යුක්‍රේනයේ වගේ ගැටුම වගේ නිකන් ඔයයි අන්තිම නිකන් දැන් ඒක සාමාන්‍ය දෙයක් වෙලා නේද මිනිසුන්ට. දැන් මේකත් ඔහොම ගියාම දැනටත් නිකන් සාමාන්‍ය වෙලා නේ තියෙන්නේ. මිනිසුන්ට වැඩි ගාන නැහැ. පටන් ගත්ත දවසෙල මොහොතින් මොහොත ඔක්කද වෙන්නේ ඔක්කද වෙන්නේ කියා හිටියා.
2: අනුෂ්ක ඔබට සහ මට අපි හැමෝටම මතකයි මේ අර ඕක පටන් ගත්ත නිකන් හමුදා මෙහෙයුමක් පුහුණුවක් වගේ කියලානේ. මේ දැන් අරගොල්ලෝ වැට ළඟ ඉන්නවා, එහා පැත්තේ ඉන්නවා, මෙහා පැත්තේ ඉන්නවා, අපිත් නිකන් ආ කොහොමද යාළුවේ අපි ආවා වගේ එකක් නිකන් අර ඒ වගේ නිකන් අපිට වැටුනේ. කොහමරි පස්සේනේ මේ ඩිම් බින් ගාලා නේද වැඩේ පටන් ගත්තේ. හෝමුස් අවහිරතාව ලෝක බලශක්ති අර්බුදයට හේතු වෙලා තියෙන ඇත්තන කාරණාව. මේ තත්ත්වය මත හෝමුස් මුහුදු තීරයේ සිර වූ 2000කට අධික වෙළඳ නෞකාවලට ආරක්ෂා සහිතව යාත්‍රා කිරීම සඳහා මේ දින දෙකකට පෙර මීට දින දෙකකට පෙර ඇමරිකාව ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම් මෙහෙයුම ආරම්භ කරා. ඒ අතර මේ ඉරානය නැවත සාකච්ඡා මේසයට පැමිණීමේ ඉඩකඩ මතුවී ඇති බැවින් එම මෙහෙයුම තාවකාලික වත්තිටු වූ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ දවසේ නිවේදනය කරලා තිනවා. තව පොඩි වෙලාවකින් මොනවා වෙයිද දන්නේ
1: නැහැ. ඕකේ වැඩි වුණේ මෙහෙමයි. ඔය මොකද ඔය මෙහෙමයි නම කිව්වේ?
2: ෆ්‍රීඩම් ප්‍රොජෙක්ට්
1: මේ ෆ්‍රීඩම් එක උනේ කිව්වේ මේ ඇමරිකාව අපි ගිහිල්ලා දැන් අර මේ ප්‍රහාර එල්ල කරනකොට අරගොල්ලොන්ට අපි ගහනවා. එතකොට ඔයාලා නැවුටික ඒ අතරේ
2: ගන්න නැහැ.
1: අපි ඒගොල්ලන්ට මේ අපි ගහනකොට මේ මේ ඔයාලා මේ පැත්තෙන් ෂේප් එකේ පැනගන්න වගේ අදහසක් තමයි දුන්නේ. ඊට පස්සේ
2: බිත්තියක් බඳලා තියනවාද මේ මොකද?
1: ඊට පස්සේ මේ කරගට්ටි නෑ කමන්නේ. අපි ඉන්න ගොකුළු ගාලා ඉවරයක් කරගන්නකෝ. අපි හිතගන් ඉන්න අපිට ඕක අස්සෙ රිංගල යන්න බෑ කියලා කිව්වට පස්සේ ඒකත් අකුල ගන්න සිද්ධ වුණා.
2: අපිට
1: ඇත්ත කතාව සරලවම උනේ ඕක.
2: ඕ කොහෙවත් ඇරේ අපිට පිටා ගන්න බෑ කියලා වගේ තමයි කාරණාව
1: සිද්ධ වුණේ. නිකන් හිතන්නකෝ දෙන්නෙක් ගහ ගන්න දෙන්නෙක් ඉටි මේ අතුලෙන් කවුරු හරි රිංගල යනකොට මිනිහ ඒ මනුස්සයාට වදිනවනේ කුටි. ඒ වගේ වැඩක් තමයි කිව්වේ.
2: අර මේ දැන් මේ දවස්වල ප්‍රවීණ රංගන ශිල්පියෙක් හිටියා. මේ ඔහු සහ ඒ කණ්ඩායමේ සගයන් ගහ
1: ගන්නවා.
2: හරිද? මට ඒ කෙනාගේ නම කියන්න බෑ. මේ ගහ ගන්න අතරතුර එක්තරා සර් කෙනෙක්. සර් කෙනෙක්ද දන්නේ ළමයෙක් හරි කවුරු හරි ගිහිල්ල මේ අර අර ළමයින්ට ගහනවා. ඒ ළමයින්ට ගහන අතරතුර අර ඒ ටිකක් හැඩි දැඩි උස කියන මේ ශිල්පියා ගිහිල්ලා ටාන් ටාන් ගහලා ඉන්න ඔක්කොටම ගහගෙන ගහගෙන ගිහලා යන්න කියලා තව ඔහොම නෙමෙයි තව මොනවද කියන්නේදනේ යන්න පන්ති වලට ගිහලා කියලා තියෙනවා. ඒ සර් හිපින් උඩ බලලා ඇහිලා මේ මට ගැහුවේ කියලා එවර. අර සර් රෝපෙල්ලා දෙන්නේ ළමයි
1: ළමයි විදිහට.
2: කොහොම හරි වගේ නිකන් පොරකට කුඩි ගන්න ඕන නැහැ නේ. ඒ වගේ තමයි කාරණාව. හරි. අර US post with a give ඩොලර් ලක්ෂ 6 පරීක්ෂණයක් කර අධිකරණයට වාර්තා කරන්න කියලා සර්ට් ආයතනයට කොටුව මහේස්ත්‍රාත්ගෙන් ඔන්න නියෝගයක් ලැබිලා තියෙනවා. මේ සම්බන්ධින බොහෝ දෙනා මේ කතා වුණා සහ කටයුතු කාරණා පිළිබඳව හොයාගෙන හොයාගෙන ගියා මොනවද මේ කියන්නේ කියලා. කොහමද මේ පිළිබඳව වාර්තා කරන්න කියලා ඔන්න කතාවක් කියලා දිනවා. ලිට්‍රෝ ගෑස් මිල නම් වෙනස් වෙන්නේ නැහැ.
1: හැබැයි ලාෆ් එක වෙනස් වුණා.
2: ලාෆ් එක පොඩ්ඩක් නිකන් පොඩි ගෑස් පාරක් පෙන්වුවා ඉදින්නේ නිකන්. පොඩ්ඩක් නිකන් ගාලා වගේ
1: ගාලා වගේ පෙන්වුවා මේ.
2: අර අර ඊගේ අර මේ තද කරද්දී අර පොඩි සද්දයක් එන්නේ.
1: ඔව් ඔව්. රෙගියුලේටරේ.
2: රෙගියුලේටරේ තද කරද්දී අන්නේ වගේ පොඩි කතන්දරයක්
1: ආවා. එතන ඔය ලාෆ් එකේ පොඩි ප්‍රශ්නයක් තිබ්බනේ. ඒගොල්ලොන්ට මම හිතන්නේ මේ ප්‍රතිපනායනය සඳහා තමයි තිබ්බේ ලාෆ්. ඒ කියන්නේ යම් ජනාධිපතිවරයාම තමයි මේ කතාව කලින් කිව්වේ මේ. නමුත් දැන් මේ තියෙන ලිට්‍රෝ එකට මේ තියෙන අවශ්‍යතාවය සියල්ලම සම්පූර්ණ කරන්න ටිකක් අපහසු නිසා මොකද කලින් ලාෆ් ඉඳලා තමයි උන් නැතුව ගියේ. ලාෆ් සිලින්ඩර් තියන බඩු නෑ. ඒ නිසා තමයි ලාෆ් එකට යම් අර්ථිවිච ප්‍රතිපත්ති වෙනස් කළා මේ ආපහු ලංකාවේ වෙළඳපොළට මේ නිකුත් කරන්න දුන්නේ. ඉතින් ඒ නිසා දැන් ඔවුන්ට ඔවුන් යම් විදිහක ඉල්ලීමක් කරන්න ඇති. ඒ කියන්නේ අර බඩු නැත්තේ නැහැ. වැඩිමිලට හරි ගන්න බඩු තියෙනවා දැන්. ඔව්. ඒකයි වැඩේ තියෙන්නේ.
2: ඒක හරි හොඳයිනේ.
1: ඔව් නැති වුණොත් නෑමනේ.
2: නැතරම නෑනේ.
1: ඒ නිසා දැන් වැඩිමිලට හරි ගන්න බඩු තියෙනවා මේ කියන්නේ ඉන්ධන පව තියෙනවා. මිල වැඩි වුණාට බඩු තියෙනවා. ඒක වැදගත්. නැත්තරම නැති වුණොත් මොකුත්ම නැහැනේ.
2: යාන්ත්‍රණය සියල්ල අවුල් වෙනවා.
1: සියල්ල අවුල් වෙනවා. ඒ නිසා වැඩිමිලට හරි බඩු දැන් තියෙනවා. ඒක ලොකු දෙයක්. ඒක ඒ විදිහට බැලන්ස් කරගන්න පුළුවන් වෙච්ච එක. බලමු ඉතින් නේද අපේ ට්‍රම්ප් අප්පච්චි මොකද කරන්නේ කියලා.
2: ට්‍රම්ප් අච්චි.
1: ට්‍රම්ප්
2: අච්චි. ට්‍රම්ප් අච්චි. ඔය ඔය ඔය කතන්දර ඔය ඔය යද්දි අනුෂ්ක මේ බැංකු සම්බන්ධයෙන් අපිට තියෙනවට විශ්වාසයක්. නේද? මේක මේ විශ්වාසය පළදු කරගන්න කාරණාව නේ මේ කියන්න හදන්නේ. නැත්නම් තව ප්‍රශ්නයක් කිසිම ප්‍රශ්නයක් වෙයි. කළුතර බැංකුවක නිලධාරිනියෝ දෙදෙනෙක් කෝටි 15ක් පිල්ලි ගහලා මේ යාන්ත්‍රණේ පේන
1: ප්‍රශ්න
2: කොහෙන් හරි ඇද්දොත් අහුවෙනවා මොනවා හරි කරොත්.
1: අලුත් කාරණාවක් නෙවෙයි මේ. ඔය වගේ සිද්ධි මම හිතන්නේ නිතර නිතර අහන්න ලැබෙනවා.
2: අහන්න ලැබෙනවා. ඒ කියන්නේ බය වෙන්න එපා. කොහෙන් මොනවා කරත් අහුවෙනවා. නීතිය තදයි. නීතිය ක්‍රියාත්මක කරනවා බොහෝ දේවල් වලට. බොහෝ දේවල් වලට නෙමෙයි අදාළ සියලුම දේවල් වලට. මේකයි කාරණාව. බණ්ඩාරගම සමූහයේ මේ කීප දෙනෙක් ඉන්නවා වාර්තා කරලා දෙන්නේ. බිමල් ජයසිංහ, පාණ්ඩුර සංචාරක සුමිත් ප්‍රේමතිලක මේ දෙන්න තමයි මේ වාර්තා කරලා තියෙන්නේ. කළුතර ප්‍රදේශයේ පිහිටි සනස බැංකුවක සිදු වී ඇතැයි කියන රුපියල් කෝටි 15ක මුදල් වංචාවකට සැකපිට එම බැංකුවේ කළමනාකාරවරිය සහ ලේකම්වරිය කළුතර අපරාධ කොට්ටාසේ අත්අඩංගුවට අරගෙන තියෙනවා. සැකපිට හොඳේ මේක තහවුරු කරලා නැහැනේ. කොහොමරි එම බැංකුවේ මුළු වත්කම් ප්‍රමාණය තැන්පතු තිබී ඇත්තේ මිලියන 170ක් බව විගණන වාර්තාවේ සඳහන්ව ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වෙලා තියෙනවා. ඉන් මිලියන 20ක් නිසියාකාරව සමාජිකයන් වෙත ණය මුදල් ලෙස ප්‍රදානය කරලා තියෙනවා. මිලියන 2.5ක් කළමනාකාරී සහ මිලියන 1.4ක් ලේකම්වරී එක්ව වංචා කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වෙලා තියෙනවා. මිලියන 51ක් මෙම නිලධාරීන් දෙදෙනාගේ ඥාතීන් වෙත නීති විරෝධී ආකාරයට ණය මුදල් ලෙස ලබා දීලා තියෙනවා කියලා ඔන්න තව තව විස්තර යනවා. අතරගතත් ඔබට කියවන්න පුළුවන්. තව සෑහෙන විස්තරයක් මේකේ තියෙනවා.
1: හරි. ඒ අතරේදී මේ මතක් කරන්න ඕන දැන් ඇත්තටම sannivedanayata එන්න විවිධ මාර්ග තියෙනවා. මේ ක්ෂේත්‍රයට එන්න විවිධ මාර්ග තියෙනවා.
2: ඒකේ නිවැරදි මාර්ගයක් තියෙනවා.
1: වැරදි
2: අර අර කතරගම යන්න බැරි අතරමඟ නතර වෙලා ගණ්ඩම දෙයක් නැතුව නාලක් එරිලා ඉන්න මාර්ගයක් තියෙනවා.
1: ඔව් ඒ කියන්නේ කඩ සෑහෙන්න තියෙනවා.
2: කඩ
1: හරි සෑහෙන්න කඩ තියෙනවා. කඩ කියලා වෙන්න ඕනේ ඇත්තටම කියවලා
2: ලඩ.
1: හරි. හැබැයි මේ අවුරුදු 100ක මේ ගුවන් විදුලි අධ්‍යක්ෂකීම් එක්ක ජාතික ගුවන් විදුලිය SLBC කොත්මලේ ඇකඩමි එක මෙතන මාස 3කට සැරයක් මේ අවස්ථාව මේ විරල අවස්ථාව ලැබෙන්නේ කොත්මලේ මාධ්‍ය ඇකඩමියට ඔබට ගිහිල්ලා මේ සජීව ගුවන් විදුලි මැදිරියක අත්දැකීම ගියොත් ඔබට ඇත්තර මේ පෙන්වන්න පුළුවන් නම් හොඳයි. මේ මම ඒත් මේ අපේ මේ පිරිවරට එක පුළුවන් නම් ඔගේ වීඩියෝ එකක් කරලා දාන්න කියලා. මොකද ඒ තරම් ලස්සන පරිසරයක තියෙන්නේ කඳු ගැටයක් මුදුනක ওই ගම්පොළ පැත්තෙන් ගිහිල්ලා යන්න තියෙන්නේ. මේ මම එක දවසක් ගියා සජීව මැදිරියක් තියෙන. ඒ කියන්නේ අපේ ඇත්තටම කොත්මලේ ප්‍රජා ගුවන් විදුලි මේ සේවය තමයි ඔබට මේ පුහුණුව සඳහා ලබා දෙන්නේ. සජීව ගුවන් විදුලි මැදිරියක ප්‍රායෝගික අත්දැකීම් නිවේදන කටයුතු කරන්නේ කොහොමද සහ ඒ තාක්ෂණික කාරණා ඒ වගේම සාමාන්‍ය ශබ්ද පටිගත කිරීමක් කරන්නේ කොහොමද, ඒක සංස්කරණය කරන්නේ එඩිටින් කරන්නේ කොහොමද, ඒ වගේම නව මාධ්‍ය භාවිතය සහ
2: AI.
1: හරි. දැන් මේ දවස් මේ වෙනකොට AI තාක්ෂණයක් કૃතිම බුද්ධිය තාක්ෂණයක් ඇවිල්ලා තියෙන නිසා නවමාධ්‍ය සහ AI තාක්ෂණයක් කොහොමද ප්‍රායෝගිකව පරිහරණය කරන්නේ සහ එහි න්‍යායාත්මක තියෙන හරයන් මොනවද කියන එක පිළිබඳව ඔබ දැනුවත් කරන්න සූදානමින් ඉන්නවා SLBC මාධ්‍ය අකඩමිය. දවස් 5ක නේවාසික වැඩමුළුවක් තමයි පැවැත්වෙන්නේ. බොහොම ලස්සන පරිසරයක තියෙනවා. ඒ කියන්නේ ඉගෙන ගන්න කෙසේ වෙතත් ඒ පැත්තට ගිහිල්ලා ආවත් සැපයි. අත්දැකීමක්. ඒ නිසා යන්න බොහොම ලස්සන පරිසරයක වටපිටාවක තමයි තියෙන්නේ. ඉතින් දවස් 5ක අත්දැකීම මේ sannivedanaya පිළිබඳව ඔබට හදාරන්න පුළුවන්. දවක කනෙක්ට් හිතන්න පුළුවන්. මේ කොළඹ මේ ඔය කරන්න නැතුව මූකර දාපම ගිහිල් ඔය අස්සක අස්සක මේ තියෙන්නේ නෑ.
2: කඳු ගැටයක්
1: මුදින මං කියන්නේ මේ මිනිස්සුන්ට ඉගෙන ගන්න අර වටපිටාව බෑග්ග්‍රවුන්ඩ් එකක් බලපාන පරිසරයක් බලපානවනේ. ඒ නිසා තමයි අපි කල්පනා කරේ ආයතනයක් විදිහට මේ ඒ වගේ තැනක ගිහිල්ලා ඉගෙන ගන්නවා කියන්නේ නිදහස්. ඒ කියන්නේ සියලු බාධක වලින් නිදහස්, බොහොම රමණීය පරිසරයක් වටපිටාවක් එක්ක කොහොමද ඉගෙන ගන්නකොට තියෙන අර අපේ භාෂාවෙන් කොහොමද ලල් එක. ඒ අත්දැකීම කොහොමද?
2: ඒක ටී එකක් දෙනවා.
1: ටී නෙමෙයි කැමත් තියෙනවා.
2: කැමත් තියෙනවා. එහෙමත් තියෙනවා නේද? ඒ කියන්නේ රිවර්සක පහසුකම් සියල්ල
1: සියල්ල තියෙනවා. කැම බීම ඇතුළුව. හොඳේ. ඒවටත් එක්ක තමයි ඉතින් මේ අදාළ මේ පාඨමාලා ගාස්තුව නිර්මාණය කරලා තියෙන්නේ. එහෙම ලොකු ගාණක් නැහැ. කතා කරලා බලන්න වැඩි විස්තර ඔබටත් මේ මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. 0711 828 6184 0711 828 6184 කියන අංකේ කපිල ඉන්නවා. අපේ කපිල කුමාර අරත්තන කතා කරලා ඔබට පුළුවන් මේ ගැන වැඩිදුර විස්තර දැනගන්න.
2: යන්න කලින් කාටුන් වලට පොඩි දෙයක් කියන්න. මේ දෙක වටිනවා. ග්‍රයින්ඩරයකට බෙල්ල කැපි 66 හැවරදි දෙදරු පියෙක් මරුට.
1: ග්‍රයින්ඩර් කිව්ව මිතින්
2: ග්‍රයින්ඩර් කියන්නේ ඔය කියන මොනවද මේ අපි හිතන් ඉන්නේ වනේ අර දඩබඩ ගල යකට කපන ඒවා හැම
1: තියෙන්නේ
2: ඒවා බ්ලෙන්ඩර් පටලෝ ගන්න එපා ග්‍රයින්ඩර් වලට. නේද පටලෝ ගන්න විලාවල් තියෙනවනේ සමහර වලට. එහෙම තියෙනවා හිතන්නේ අනේක නෙමෙයි කියවෙන්නේ.
1: ඔව් ඒක හරි.
2: කියන්නේ අනේක නෙමෙයි හිතෙන්නේ. එහෙම ප්‍රශ්න තියෙනවා. ඇත්තට මේ මේ කාරණා පිළිබඳව ටිකක් අවධානයෙන් ඉන්න ඕන. මේ බොහෝ දේවල් පිළිබඳව නිසි පුහුණුවක් නැත්තම් ආරක්ෂාවක් නැත්තම් සමහර ලවට බාල බ්ලේඩ් එකක් තියෙනවා නම් ඒවා මේ ස්ථාපනය කරලා තියෙන තැන් ගැටලු නම් අඩඩඩාවට නම් හිටගෙන මේ ග්‍රයින්ඩර් එක තප්පරයට කොච්චර වේගින් මේක කරගෙනවද? මේක යකඩ කපන්න තියෙන යකඩ කැපෙන සමහර ලවට කළු ගල් මේ මේ සිතුරු කරගෙන කපාගෙන යන්න තියෙන මේ මේ තියෙනවා මේ වගේ ඩිස්ක් එකක්. ඊ තැටි බොහොම ප්‍රවේශම මේවා වැඩ කරගන්න ඕන. පරිස්සම වැදගත්. අතිශයින්ම යකඩ කපන ග්‍රයින්ඩරයකට ගෙන කැපීමෙන් කටුගස්තොට මාවිල් මඩ ප්‍රදේශයේ 66 හැවරදි දෙදරු පියෙකු මරණයට පත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වනවා. මොහු තම නිවසට අදා ඉදිරිපිට බැම්මේ තියෙන මේ යකඩ කෝරු කිහිපයක් කපලා අයින් කරන්න හදද්දී තමයි මේ සිද්ධියට මුහුණ දෙන්නේ. මේක අවාසනාවන්ත සිද්ධියක්. නිවසේ සිට මේ වයර් කෝඩ් එකකින් තමයි බැම්ම ආසන්නයට විදුලිය ලබාගෙන තියෙන්නේ. ග්‍රයින්ඩරයට සම්බන්ධ කරන යකඩ කෝරු කපද්දි තමයි මේ අවාසනාවන්ත සිද්ධියට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. පියසිරි කියලා මහත්මයෙක් කොහොමද මේ කාරණාව සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ මහනුවර ජාතික රෝහලේදී විශේෂඥ වෛද්‍ය රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් සිදු කිරීමට නියමිතයි කියලා සඳහන් වෙනවා. පරිස්සම් වෙන්න අපි හිතනවට වඩා මෙදිවල් ටිකක් අසීරුයි. ඒ වගේම ටිකක් අමාරුයි. මේවා වලට නිසි පුහුණුවක් ඕන. කොච්චර පුහුණුව තිබ්බත් පරිස්සම තිබ්බ නැත්නම් අනුෂ්ක ඒ ප්‍රශ්නය.
1: ඔවිතෙන් ඔය පරිස්සමට යන්න පුළුවන්.

0: දහයෙන් පස්සේ කියලා මේ මනුස්සය
1: දහයෙන් පස්සේ නිදාගෙන
0: නිදාගෙන මේ හතර විතර නිදිනේ.
1: ආ ඒක තමයි
0: ප්‍රශ්නේ. අපි ළමතන්නේ උදේ ලුන් නිසා උදේ නැගිටලා බලනකොට මේ වැඩ නැහැ. චාර්ජ් කරගන්න අමතකුණා. ඒකයි ප්‍රශ්නේ. මොඳ අද එන්න නැතුවත් ඒක තමයි.
1: චාර්ජ් කරන්න.
0: හරි TVS IQ බයික් එක මේ කිලෝමීටරයට රුපියලක් වගේ පුංචි රුපියලක් යන්නෙත් නෑ 780ක් 90ක් විතර වගේ තමයි යන්නේ. ඒ නිසා ඩිස් බ්‍රේක් තියෙන නිසා ආරක්ෂාවටත් හොඳයි. ඒ වගේම දෙන්නෙක්ට ඩබල් දාලා යන්න පුළුවන් කිසි අවුලක් නෑ. ඒ කියන්නේ අදිනවා. ඒ කියන්නේ බයික් එක ඉලෙක්ට්‍රික් වුණාට
1: pickup
0: එකක් තියෙනවා හොඳට අදිනවා. ඒ නිසා මේ බයික් එකකට යනවා නම් IQ බයික් එක TVS ඉලෙක්ට්‍රික් බයික් වලින් හොඳම බයික් එක.
1: යනද ඉස්සරහට කියනවා.
0: හා අපිට මේ ඉන්ෆිනිටි සින්දු අහන්නත් තියෙන නිසා සින්දු අහලා මේමුද
1: සින්දු අහලා
2: සීටි ඉන්ෆිනිටි සිතහසේ අසීමාන්තික රිද්මය සීටි ඉන්ෆිනිටි

0: 89.6 FM 89.8 Divine Pura
1: City FM.
2: තෙල් ටිකක් ගහමුද?
3: නෑ ඕන්න.
2: දැන් තෙල් ටිකක් ගහමුද?
3: නෑ ඕන්න.

0: යනවා
1: ඉවරය.
2: TBS Sport 1 EFI engine තාක්ෂණය පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩිය දුවන්න නම් මේක තමයි.
1: මේක බොහොම නෑ ඕනේ.
3: එවගේම තමයි නොවන සදිවේගී සුපිරි අත්දැකීම SLT Mobitel 5 වෙතින් දැන් ඔබට ලබා දෙනවා. එවගේම මේ සුපිරි අත්දැකීම unlimited package රසක් එක්ක ඔබට පිරිනමන්නට සූදානම් ඉන්නවා. මාසකට රුපියල් 5900 සිට ඔබට unlimited package ලබා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි anytime data plans දැන් රුපියල් 2690 සිට ඔබට ලබා ගන්න පුළුවන්. ඔබේ ප්‍රදේශයට පැමිණ සිටින SLT Mobitel කාර්ය මණ්ඩලියත් සමග කතා කරලා ඔබට මේ fiber package එක ලබා ගැනීමේ අවස්ථාව තියෙනවා. සුපිරි ඉන්ටර්නෙට් අත්දැකීමක් SLT Mobitel fiber සමග ඔබත් අදම අත්විඳින්න.
4: සකල කලාරසයෙන් ලුවක් සැලසූ ප්‍රතිභාපූර්ණ සොදුරු කලාකරුවා. ප්‍රවීණ නාට්‍යවේදී ගායන ශිල්පී රොට්නි වර්ණකුල ගී ආවර්ජන.
5: ඔබ ආයමත් ඇවිදෙන්න.
6: සෝභාව දේමේ පුරසිරි විසිතුරු බලනු මිතුරු මග පිය කරු.
4: මැයි මාස 14 බ්‍රහස්පතින්දා සවස 2ට
5: ජාතික ගුවන්විදුලියේ ආනන්ද සමර කොන් මැදිරියේදී.
6: මතකද
7: ඔබී ආසනීය වින් කරවා ගන්න අමතන්න 0.776 89.6 89.8
6: ඔන්න ඉතින් අපි එනවා සත්ව වෙදන්න ඔබත් එන්න අපිත් එක්ක විනෝද වෙන්න.
3: ඔය ඉතින් ෂෝ එකක් බලන්න වුණත් එනකොට ඇස් දෙක හොඳට පෙනීම හදාගෙන ඉන්න පුළුවන් නම් හොඳයි නේද? ඔබේ අක්ෂි රෝගයට ඕන කරන විසඳුම ලබා දෙන්න පාරම්පරික වෛද්‍ය කුෂාන් අමරසේකර වෙද මහත්මයා සූදානමින් ඉන්නවා. මාතර ඇස් වෙද මහත්මයා මුණගැහෙන පාරම්පරික වෛද්‍ය කුෂාන් අමරසේකර අක්ෂි වෙද මහත්මයා දැන් සූදානමින් ඉන්නවා ඔබට නිවැරදි ප්‍රතිකාරයක් ලබා දෙමින් ඔබේ ඇස් රෝගය නිවැරදිව සුව අතට පෙරලන්න. කතා කරන 0.71 900 0.71 900 0.71 900 0.71 900 හෝ 0.41 22 943 0.41 22 943 පාරම්පරික වෛද්‍ය කුෂාන් අමරසේකර මාතර ඇස් වෙද මහත්මයා.
8: අක්ම ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවෝස් බී අලව්ව වෙත ගෙදර නිෂ්පාදනය කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සල්වලින් දැන් ඔබට මිලදී ගත හැක. ලිවෝස් බී
3: ගන්නවා නම් පෙට්‍රල් බයික් එකක් TVS Sport 110 බයික් එක ලීටරයට පෙට්‍රල් දුවන්න පුළුවන් 80ක් කිලෝමීටර් මේ වගේ කාර්යක්ෂම ඉන්ධන දහනයක් තියෙන හොඳ පෙනුමක් තියෙන ඒ වගේම වැඩදුරක් හොඳට දුවන්න පුළුවන් පාවිච්චි කරන්න පුළුවන් බයික් එකක් නම් TVS 110 Sport Petrol bike එක.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා.
10: තෑගි වැඩි වෙලා.
9: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
10: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
11: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ.
3: NSBM හරිත සරසවිය කිව්වම කවුද නොදන්නේ? දැන් NSBM හරිත සරසවිය හරි ප්‍රසිද්ධයි. මොකද ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් ලබා ගැනීමේ අවස්ථාව දැන් ඔබට NSBM හරිත සරසවිය ලබා දීලා තියෙනවා. ඉතින් NSBM හරිත සරසවිය හෝමාගම තියෙන නිසා ඔන්න මේ අවුරුද්දේදීත් NSBM ඕපන් ඩේ එකක් නැත්නම් විවෘත දින කිහිපයක් ඔබට ලබා දීලා තියෙනවා. NSBM හරිත සරසවියට ගිහිල්ලා නේද ඒ ලොකේෂන් එක කොහොමද, ඒ තියෙන ලෙක්චර්ස් කොහොමද, ඒ වගේ තියෙන පාඨමාලා කොහොමද, ඒ පාඨමාලා උගන්වන ඒ අදාර උදවියත් එක්ක ගුරුවරුන් එක්ක කතා කරලා ඔබට ගැලපෙන්නේ මොන වගේ කෝස් එකක්ද, මොන වගේ පාඨමාලාවක්ද කියන එක පිළිබඳව තොරතුරු දැනගෙන මේ අවස්ථාව තියෙනවා. හරියටම හෙට අනිද්දා ඉරිදා, ඒ කියන්නේ 8, 9, 10 කියන දවස්වලදී NSBM හරිත සරසවයට ගිහිල්ලා මේ ඕපන් ඩේ එකේදී ඔය පොඩි විසිට් එකක් දාලා හෝමාගම NSBM හරිත සරසවිය ගිහිල්ලා බලන්න ඔබට ගැළපෙන ආකාරයේ අධ්‍යාපන රටාවක් පාඨමාලාවක් තෝරා ගන්න පුළුවන් NSBM හරිත සරසවියෙන්.
12: හොඳ ෂැම්පු එකක් හොයාගන්නවා කියන්නේ හරිම අමාරු දෙයක් නේද? මොකද එක එක ෂැම්පු වර්ග දැන් හැම තැනම. ඒක නිසාමයි බයෝ බියුටි ලංකාවෙතින් දේශීය ආයුර්වේද ක්‍රමවේදයට අනුව සකස් කළ බයෝ බියුටි ෂැම්පු එක නිෂ්පාදනය කරන්නේ. ඔයාට ඕන වෙනවා ලස්සන ෆ්‍රොක් එකක් ගන්න. ඔයා යනවා ලාවිවෙන්තේකට. මෙන්න ඔයා හිතනම ඔයාට මැච් වෙනම ෆ්‍රොක් එක එතන. මොකද හිතන්නේ? යන්න ලාවිවෙන්තේකට. ඔයාට මැච් වෙනම ඔයා ආසම කරන ෆ්‍රොක් එක ගන්න යන්න ලාවිවෙන්තේකට.
0: අපි DCC පොල් සේවය. වසරේ හොඳම ගෘහණී ඔබ නේද? රසට කැම හදන්න නම් DCC පොල් තේන්න තමයි.
13: DCC પરંપરા ගානකටම හොඳම දේනි දුන්නේ.
14: 100% දේශීය පොල් තෙල් නිෂ්පාදනයේ ප්‍රමුඛයා DCC.
15: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක්. SLT මොබිටෙල් 5 වෙතින් දැන් unlimited package රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ.
16: FM 89.6, FM 89.8, දිවයින පුරා City FM.
3: හරි, 8:41.
17: අනුෂ්ක, මේ කාටුන් වලට යන්න කලින් පොඩි කතාවක් ඔබට කියන්නම්. විශ්වවිද්‍යාල වලට සිසුන් බඳවා ගැනීම සැප්තැම්බර් මුල් මාසේ වැඩේ සිද්ධ වෙනවා. විශ්වවිද්‍යාල අයදුම් කිරීම 19 වෙනිදායි නවසන්. අත්මුත www.ugc.ac.lk විබඩවින් බාගත කරගන්න පුළුවන් කියලා සටහනක් තියෙනවා. දින මින පුවත්පතේ 2025 වසරේ පවත්වන ලද අපස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත 2025-26 අධ්‍යයන වර්ෂයට අදාළ විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීම අයදුම්පත් කැඳවීම මෙම මස 19 වෙනිදා දිනයින් අවසන් වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනවිරත්න මහත්මයා සඳහන් කරලා තියෙනවා කියලා සටහන් වෙනවා. විශ්වවිද්‍යාල ප්‍රවේශයට අදාළ නීති රීති සහ මඟ පෙන්වීම් ඇතුළත් විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත මෘදු පිටපතෙන් සොෆ්ට් කොපිය කියලා කියන ඩවුන්ලෝඩ් කරගන්න තියෙන්නේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය වන www.ugc.ac.lk වෙත පිවිසීමෙන් බාගත කරගන්න පුළුවන්. ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් කියලා කියනවා. ඒක පොඩ්ඩක් බලාගෙන ඉන්න. ඔක මග හැරගන්න එපා. නේද? අර ඔක්කොම කරලා මේ වැඩේ කරගත්තේ නැත්නම් වැඩක් නැහැනේ.
3: දෙයියනේ කියලා යහපත් මිනිස්සෙක් විදියට එළියට එන්න. ගියාවගේ නෙමෙයි දැන් ඔය අවුරුදු 13ක් විතර මේ පෙරුම් පුරලා අම්මලා වටේ පිටේ ඉන්න නෑයෝ ගුරුවරු ඔක්කොම මේවා කරලා යාන්තම් 100% මන් දන්නේ දශම ගානක් මේ
17: යන්නේ
3: 100%ක්වත් යන්නේ නෑ මේ විශ්වවිද්‍යාලයේ මේට ප්‍රවේශය සඳහා සුදුසුකම් තිබ්බට යන්නේ 100% ගානක් එකක්වත් නෑ. ඉතින් ඒ දශම ගානත් ගිහිල්ලා ලංකාවේ උගත්තු විදිහට නේ බෝඩ් එක අරගෙන ඇවිල්ලා සර්ටිෆිකට් එක අරගෙන ඇවිල්ලා පිස්සුනම් ගෙලින්නේ වැඩක්
17: නැහැනේ.
3: ඒ නිසා ඔය ගන්න මේ සර්ටිෆිකට් එක මේ ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ
17: මේ ගන්න දෙන ඉහළම
3: සර්ටිෆිකට් එක තෘතීක අධ්‍යාපනයේ මේ කියන්නේ මේකට ඇත්තටම මේ නොමිලේ මේ දේවල් ලැබෙන්නේ යම් ගෙවීම් තියෙනවා තමයි. නමුත් නොමිලේ ලබා දෙන අධ්‍යාපනයක් එක ලේසි නෑ. ලංකාවේ මිනිස්සු හැම දෙයකින්ම හැම බදු වලින්ම එකතු වෙලා මේ අධ්‍යාපනයට සෞඛ්‍යයට තමයි යන්නේ. ඒ නිසා දරුවනේ එහෙම නැත්නම් නංගියේ මල්ලියේ සහෝදරයා සහෝදරිය
17: දරුවනේ කියන්න එපා වයසයි
3: වගේ. හරි, අපිට ඕන විදිහට ආමන්ත්‍රණය කරන්න පුළුවන්.
17: නංගියේ මල්ලිය කියන්නේ.
3: හරි, කොහොම හරි. මේ නිසා මේ අපිට යන්න අවස්ථාව මට නම් යන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. මේ නමුත් අපේ අනුරුද්ධ
17: එහෙම අපි යනවා නේද? යන ගිහින් ඉඳලා ඉඳලා අපි දෙන්න ගිහින්
3: යනවා. නෑ නෑ, අනුරුද්ධ නම් ඉතින් යන්න අවස්ථාව ලැබුණා නේ අවුරුදු 4ක් ඉඳලා මේ ඇවිල්ලා තමයි මෙතන ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ ඒ වගේ ගිහිල්ලා නේ සර්ටිෆිකට් එක අරගෙන ඇවිල්ලා මේ ඒ සර්ටිෆිකට් එකෙන් වැඩ කරන්න නේ
17: සමාජය කියලා කියන විශ්වවිද්‍යාල කනුෂ්ක.
3: ඔව්, සමාජයත් විශ්වවිද්‍යාලය.
17: ඒ සමාජයේ උපාධියක් ගන්නවා කියලා කියන්නේ ඒක වෙනම කතාවක්. ඒක ඒක අරකට වඩා අමාරුයි.
3: නමුත් මේ පොඩි චාන්ස් එකක්නේ, හැමෝටම නොලැබෙන අවස්ථාවක්නේ. ඒ අවස්ථාව අරගෙන ඒ දැනුම යොදවන්න, තව දැනුමක් හදන්න, තව නිෂ්පාදනයක් කරන්න.
17: ඒක වෙන්න ඕනේ කාරණා. අනුෂ්ක, යන්න සූදානම් වෙන්නේ කාටුන් බලන්න.
3: හරි, බලමු.
17: දැන් ඔය මේ කාටුන් කියන එක අමුතු කාරණාවක්නේ. කාටුන් එක කියලා කියන්නේ අක්කර ගානක් ලියලා තියෙන දේවල් රිකැලි 3-4 කියන්න පුළුවන්.
3: දක්ෂකම
17: තුම දක්ෂෝ ඉන්නවා. මෙරමෙන පුවත්පතේ කාටුන්ට යන සූදානම් වෙන්නේ. අංජනගේ කාටුන් ඔන්න දෙන්නෙක් ඉන්නවා, ටිකක් බඩ තඩි කෙනෙක් වගේ, අනුෂ්ක වගේ.
3: දේශපාලඥයෙක් වෙන්නේ නැති.
17: දන්නේ නැහැ මගේ අනුෂ්ක වගේ
3: කියලා. වාගේ බඩ තඩිද?
17: නෑ නේ.
3: ඔහොම මේ ඔහොම කියන්න බා මූණවලයිනේ ඩයට් කළා මේ කොල්ලා ස්ලිම් වෙලා ඉන්නේ.
17: ස්ලිම් වෙලා ඉන්නේ කොහොම හරි ඒක මහන්සියෙන් අපි දන්නවා. කොහොම හරි මේ දෙන්න ඔන්න තව ටිකක් කෙසඟ මම මගේ පොඩි කිට්ටු හාදේ
3: කියලා.
17: ඔයා ගෙට්ටු. අයියෝ පොඩි වඩතරි. දේශපාලකයන් මේ රසකගේ නඩු තීන්දු ඉදිරියේදී එනවලු. කී දෙනෙක් එළියේ ඉතුරු වෙයිද දන්නේ නැහැ. හරි කෙනෙක් කිව්වේ ඉරේ නම් හිටේ.
3: ඔව්.
17: තල්ලි නම් සල්ලි. ඔව් කියන්න පුළුවන් නම් කටක් කරලා මේ සංස්කෘම මේ කල්පනා කරන්නේ. ඉරේ නම් කිරේ හරි අභිමාණයෙන්
3: මගේ.
17: තේරෙන්නේ මොකද්ද ඒ කාරණාව කියලා. දෙවෙනි පුවත්පතේ කාටුනෙට යන සූදානම් වෙන්නේ ජයරත්න වික්‍රමසිංහගේ මේ Facebook එන්න කාටුනේ දෙන්නෙක් සාකච්ඡා බරපතල සාකච්ඡාවක් වංගත ඉදිරියට ඔසවා ගලින් අම්බයර් කෙනෙක් වගේ මේ සාකච්ඡාව යන්නේ පොඩි පොඩි පොඩි එකක් නෙවෙයි යන්නේ හොද සජබෙන් නිරාන් ගත්තා වගේ තවත් අය ගන්නවා කියලා ඇමති ලාල්කාන්ත කියන්නේ එතකොට වැඩ බැරිකමට රිද්දක් ඇඳගෙනද දන්නේ කියන්නේ
3: ඒක තමයි නේද?
17: කතාවයි නේද කියනවා.
3: හචිමු චෝහි දිදස් කා.
17: ජන්ජාසා. ඔයාලා මට ජපන් පුළුවන් නේද?
3: දන්නවද නේද?
17: ලංකාදීප ඕ බබා චන ඇත්ත වුණා තමයි ප්‍රශ්නේ.
3: මොනවා කිව්වද?
17: ඕ අපි නිකන් කිව්වේ මොලේ? ලංකාදීප නිකන් නෙවෙයි කිව්වේ දෙන්නේ. ලංකාදීප පුවත්පතේ මෙහෙම කාරණාවක් තියෙනවා. ඔන්න පංකජිරුවන්ගේ සරදම් දෙන්න අර කිව්වද? අර කිව්ව තාලේ දේශපාලඥයෙක්. වඩ තඩි කෙනෙක්. දෙන්න කතාව තව කෙසඟ මල්ලක් අතේ තියාගෙන තව පොඩි කෙට්ටු හදෙක් ඉන්නවා මෙන්න මේ කතාව සජබ එජාප එකතු වෙනවලු හරිද
3: කුයි කාලේ ඉඳලා
17: මේක තමයි කාගේ අතේද මේ කොහොල් ඇ තියෙන්නේ කාගේ අතේද පොල් තෙල් තියෙන්නේ කොහොමද ඒක කාගේ අතේද කොහොල් ඇ තියෙන්නේ කාගේ අතේද පොල් තෙල් තියෙන්නේ හරි වැඩේ නිමා කරන්න සූදානම් වෙන්නේ අනුෂ්ක පොඩි කවියක් අපි තෝරගන්නවා දින වෙන පුවත්පතේ හර ලස්සනයි මේ කතාව හැම දෙයකටම ගලප ගන්න පුළුවන්ද තේමාව වැල්ල නදූෂ මధుරංග තමයි මේ කවිය ලියලා තියෙන්නේ රැල්ල තව දුරටත් යන එන එක සත්‍යයි වැල්ලට ඉදිරි වෙන්නේ සිප්පි කටු විතරයි සිප්පි කටු අරගෙන වැඩක් කරගන්න
3: එහෙනම් නැගලම යමු ඈ
17: ජයවා
18: මේ පැයි නැගල යන ගීතය ඔබ වෙත ගෙනෙන්නේ ලක්ස්රෝ ඔටෝ හෝස් වෙතින් ඔබගේ ජපන් වාහන සිහිනය සැබෑවක් කරන විශ්වාසවන්ත එකම තැන ලක්ස්රෝ ඔටෝ හෝස්

0: ජපන් වාහනයක් ගන්න එක සිහිනයක්ද? ජපන් වාහන සිහිනය සැබෑවක් කරගන්න ලක්ස්රෝ ඔටෝ හෝස් වෙත එන්න. සියලුම වර්ගයේ ජපන් වාහන ගෙන්වන්නෝ සහ පෙදාහරින්නෝ. ලක්ස්රෝ ඔටෝ හෝස් 511/3 අවිස්සාවේල පාර කඩුවෙල 071-1-666-444 071-1-666-444 ලක්ස්රෝ ඔටෝ හෝස්. ජපන් වාහන ගැන දැනගන්න ලක්ස්රෝ ඔටෝ හෝස් ෆේස්බුක් පේජ් එකට පිවිසෙන්න.
1: මේ කාලෙට හරියන එකම වාහනේ බජාජ් CD100 ලීටරයට කිලෝමීටර් 80කට වැඩි දුරක්.
2: වෙලබුද 8:52.
1: මේ කාලෙට හරියන එකම වාහනේ බජාජ් CD100 ලීටරයට කිලෝමීටර් 80කට වැඩි දුරක් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්.
3: ජාතික FM නාලිකාව City FM 89.6 89.8 දිවයින පුරා
2: වාසනාව ලැබෙන්න වෙලාවක් කලාවක් කියලා නෑ නේ. අර සාමාන්‍යයෙන් කියනවා මේ නිර්මාණකරණයයි වාසනාවයි මරණයයි එන වෙලාව කියන්න බෑ කියලා. ඒ නිසා මේ යනකවන් වුණත් ලොතරැයි කූඩුවකට එබිලා සුබ දවසක් ලොතරැයිය ගන්න. මොකද ගෙවුණු පහුගිය වසරේදී අලුත්ම අලුත් මෝටර් රථ ජයග්‍රාහකෙක්, ඒ වගේම මිලියනපති ජයග්‍රාහකයන් 7 දෙනෙක්, වගේම 1,05,000 හෝ ඉලෙක්ට්‍රික් යතුරුපති ජයග්‍රාහකයන් රැසක් බිහි කරන්න අවස්ථාව ලැබුණා. සුබ දවසක් ලොතරැය පටන්ගෙන වැඩි කාලෙකුත් නැහැනේ. ඒ නිසා දවස සුබයි, සිහින දිනයි, සුබ දවසක් ජාතික ලොතරැය මණ්ඩලයෙන්.
4: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.
2: මේ අවුරුද්දේවත් හොඳ වාහනයක් ගන්න බලාපොරොත්තුවක් තේනවා නම් ඔන්න දැන් ඒ සඳහා හොඳම තැනක් තේන වාහනවල හොඳම රස ගුණ දන්න අය හොයන ලංකාවම යන එකම තැන ප්‍රියස් මහගෙදර ප්‍රයිවට් ලිමිටඩ්. හැමදේම අංක එකේ විශ්වාසය නිසා තමයි මේ වෙනකොට ලංකාවේ ප්‍රියස් මහගෙදර ගැන දන්නේ, කළුතර ප්‍රියස් මහගෙදර ගැන දන්නේ. හොඳම දේ හොඳම විදිහට දෙන්නේ කළුතර ප්‍රියස් මහගෙදරින්ම තමයි. වැඩි විස්තර ඔබට දැනගන්න පුළුවන් 0775400500 0775400500 කළුතර ප්‍රියස් මහගෙදර. වාට හොඳ වාහනයක් ගන්න, වගේම තියෙන වාහනේ හොඳවා ගානකට විකුණ ගන්න.
5: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
2: බයික් එකක් ගන්නවා නම් ඉලෙක්ට්‍රික්ද පෙට්‍රල්ද? පෙට්‍රල්ද ඉලෙක්ට්‍රික්ද? හැබැයි ওই දෙකේම ඔයාට වාසි සහගත වෙන්න ඕන. පෙට්‍රල් බයික් එකක් ගන්නවා නම් TVS 110 sport බයික් එකට යන්න. මොකද ලීටරයට කිලෝමීටර 80ක් දුවන්න පුළුවන්. ඒක මේ වෙලාවේ හැටියට හොඳ ආයෝජනයක්. ඒ වගේම තමයි ඔයා ගන්නේ ඉලෙක්ට්‍රික් බයික් එකක් නම් ඩිස් බ්‍රේක් තියෙන, ආරක්ෂාව තියෙන, ඒ වගේම කඳුවල වුණත් දෙන්නෙක්ට ඩබල් දාලා ගියත් අවුලක් නැතුව හොඳට පිකප් එකක් ඇති බයික් එකක් තමයි TVS iQube බයික් එක කියලා කියන්නේ. කිලෝමීටරයක් දුවන්න 780-90 අතර ප්‍රමාණයක් තමයි වැය වෙන්නේ. ඒ නිසා ගන්න බයික් එක මොකක් වුණත් TVS බ්‍රෑන්ඩ් එකෙන්ම ඒ බයික් එක ගන්න. කාර්යක්ෂමතාවය, ආරක්ෂාව, කල් පැවැත්ම TVS බයික්.
6: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 0116-6673 පිවිසෙන්න www.iihs.edu.lk.
7: FM 89.8 FM 89.6 දිවයින පුරා.

0: City FM.
1: මෙන්න මේ පැයේ පුවත්. අනුග්‍රහ ආර්.එස්. වානේකම්හි SLS සහතිකය සමඟ පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේකම්හි.
2: IIHS සමඟ සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඔබේ අනාගතය ගොඩනගා ගන්න. IIHS Nursing, Physiotherapy, Biomedical Science, Nutrition අතරින් ඔබට සුදුසු පාඨමාලාව තෝරාගෙන කුසලතාවලින් පූර්ණ ජාත්‍යන්තර මට්ටමින් පිළිගත් සෞඛ්‍ය වෘත්තිකයෙකු වන්න ඔබේ ගමන IIHS සමඟ ආරම්භ කරන්න.
3: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01416673 පිවිසෙන්න www.ihs.edu.lk.
4: සිටිෆෙම් පැය පුවත් ප්‍රථමෙන් දේශීය පුවත. ජූලි මස පළමුවනිදා සිට සියලු පෙරපාසල් ලියාපදිංචි කරන්න යයි ඇමති සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පෙරපාසල් පාලිකාවන්ට දැනුම් දේ. ලියාපදිංචි නොකරන පෙරපාසල්වල නම් ප්‍රසිද්ධ කෙරේ. ලියාපදිංචි නොකළ පෙරපාසල්වලට තම දරුවන් නොයවන්නේයි දෙමෝපියන්ට දැනුම් දෙන බවද ඇමතිනිය කියයි. දකුණු පළාතේ පෙරපාසල් පිළිබඳව ගාල්ල මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවල රාජ්‍ය නිලධාරීන්ට පවතින ගැටලු සාකච්ඡා කිරීමට මාතර දෙසාලේකම් කාර්යාලයේ පසුගියදා පැවති හමුවකදී ඇමතිනිය එම කරුණු සඳහන් කළාය. යුද්ධය අවසන් කිරීම සඳහා ඇමරිකාව ඉදිරිපත් කළ යෝජනාව සලකා බලමින් සිටින බව ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි. එම අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබුණේ එම යෝජනාවේ යථාර්ථයට වඩා අපේක්ෂා මාලාවකට සමාන බවයි. ගිවිසුමකට එළඹෙන්නේ නැතිනම් ඉරානයට එරෙහිව යලි ප්‍රහාර එල්ල කරන බවට ඇමරිකානු ජනාධිපතිවරයා අනතුරු අඟවා තිබේ. ක්‍රීඩා පුවත. ඉනි ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයකදී පංජාබ් කිංග්ස් කණ්ඩායම පරදවා සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම ලකුණු 33ක ජයක් වාර්තා කළේය. සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 23 කඩලු 4ක් දැවී ලකුණු 235ක් රැස් කළේය. පංජාබ් කිංග්ස් කණ්ඩායමට පන්දුවාර 26 අවසානයේ කඩලු 7ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 202ක් පමණි.
1: ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. වානේකම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේකම්බි.

0: අලුත්තර ප්‍රියස් මහගෙදර සිනුව වාහන ගින්වීම බෙදාහැරීම විකිණීම මිලදී ගැනීම 482න් 1 ගාලුපාර කලුතර 0775 400යි 500
1: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
2: මේ TVS Sport 110 petrol heater එක ගැව්වාම යනවා යනවා යනවා ඉවරයි.
3: TVS Sport 110 petrol heater එකට කිලෝමීටර 80කට වැඩිය දුවන්න නම් මේක තමයි.
1: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
4: නියපොත්තට බෙහෙත් බඳ සියලු අක්ෂි රෝග සෝකරන මාතර ඇස්වැද මහතා පාරම්පරික වෛද්‍ය කුෂාන් අම සිකර සක්‍යා පාරම්පරික ආයුර්වේද රෝහල මාතර
5: 071-9-6007
6: කසල්කල ග්‍රීන් සුපර් අලුත්තන අඩුම මිල ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෲප් ඔෆ් කසල්කල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 011-2-864-012
7: පැහැපත් දීප්තිමත් සමකට බයෝ බියුටි ලංකා විටමින් C නිෂ්පාදන පෙළ ඔබත් අදම භාවිතා කර වෙනස අත්විඳින්න.
8: අපොස උසස් පෙළින් පසු ඔබ උසස් අධ්‍යාපනයේ නිසි මාර්ගෝපදේශණ ලබා ගන්න NSBM Open Day උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ 8 9 10 හෝමාගම NSBM හරිත සරසවියේදී
9: සුසර කරන්න 89.6 89.8 දිවයින පුරා
10: City FM
11: උදේ 9:00 විනාඩි 1යි.

0: ගීතහන ගමන් කුරුල්ලෙක් වගේ නිදහස්සේ හීනවලට පියාඹන්න. දැනුමින් අත්තට ශක්තිමත් කරගන්න එන්න යූටර්න් එකට.
1: ජීවිතේ හැරවුම් ලක්ෂය සිටිය FM යූටර්න්.
2: උදේ 9:00 විනාඩි 7යි දැන් වෙලාව. අදත් විශේෂ දවසක්. අද මැයි මාසේ 7 වැනිදා බ්‍රහස්පතින්දා. අද හොඳ නැකත් දවසක්. අපි දැක්කා මේ අද උදේ මේ ආකේත් පරිශ්‍රයේම මං හිතන්නේ අලුත අද විවාහ දිවියට පත්වන කපල්ස් ගොඩාක් හිටියා. ඉතින් හරි සතුටුයි එහෙම දර්ශනයක් උදේ පාන්දර දකිනකොට. මොකද මේ ජීවිතේ අලුත් බලාපොරොත්තුවක් එක්ක ඉස්සරහට යන අයනේ. ඒ වගේම සිටි FM යූටර්න් අහන ඔබටත් ඔබේ දැනුමත් එක්ක ඉස්සරහට යන්න අපි අවස්ථාවක් හදලා දෙනවා. අද මේ විශේෂ දවසක් කියලා මම පටන් ගත්තෙම අද මේ රිවර්ස්ටන් ෆිල්ම් එකේ ඉන්න ප්‍රධාන නළුවෝ 4 දෙනාගෙන් එක්කෙනෙක් අපේ මැදිරියට එන්න නියමිතව ඉන්න තියෙනවා. ඉතින් ශාම් ප්‍රනාන්දු ඒ ප්‍රවීණ රංගන ශිල්පියා තමයි අද ඔබෙන් ප්‍රශ්න අහන්නේ සිටි FM යූටර්න් වැඩසටහනේ. ක්‍රිෂාදුත් එක්ක තව ටිකකින් මැදිරියට ශාම් ප්‍රනාන්දු එනවා. එතකොට අපි ෆිල්ම් එක ගැනත් කතා කරනවා, ලලිත් රත්නායක මහත්මයාගේ රිවර්ස්ටන් ෆිල්ම් එක ගැන. ඒ වගේම ප්‍රශ්න ඉදිරිපත් කිරීම සිද්ධ කරන්නේ අද ශාම් ප්‍රනාන්දු ඔබත් එක්ක කතා බහ කරන ගමන් ඔබෙන් ප්‍රශ්න අහවි. එහෙමනම් 0112 69 192 අපි ඔබට ගීත 4 මතක් කළාට පස්සේ කතා කරන්න. ඒ අතරේ අපේ අනුග්‍රහක භවතුන් කවුද කියලා මතක් කරගන්නත් ඕනි. කළුතර ප්‍රියස් මහ ගෙදරට තමයි දැන් හැමෝම යන්නේ. වාහනයක් ගෙන්න ගන්න, වාහන බෙදා හැරීම, විකිණීම, මිලදී ගැනීම සඳහා ලංකාවේ හොඳම තැන කළුතර ප්‍රියස් මහ ගෙදර. නම කියද්දිම හැමෝම දැන් දන්නවා. අංක 482 එක ගාලුපාර කළුතර. විශ්වාසයෙන් යුතුව අදම යන්න. ඔබේ වාහන හීනය හැබෑ කරගන්න 0715 400 500 අංකයට හරි 0775 400 500 අංකයට හරි කතා කරන්න පුළුවන්. ඒ වගේම මාතර සක්‍යා පාරම්පරික ආයුර්වේද රෝහලට දැන් එනවනේ පාරම්පරික වෛද්‍ය කුෂාන් අමරසේකර වෙද මහත්මයා. මේ වෙද මහත්මයා ප්‍රසිද්ධ ඇස් සම්බන්ධ රෝග සඳහා නිසැක ප්‍රතිකාර සම්බන්ධයෙන් තමයි එතුමා ප්‍රසිද්ධ. ඒ වගේම නියපොත්තට බෙහෙත් බඳලා ඇස් සනීප කරන වෙද මහත්මයා හැටියට තමයි ඔහුව හැමෝම දන්නේ. ඉතින් මේ මාතර ඇස් වෙද මහත්මයාගෙන් ප්‍රතිකාර ලබා ගන්න, තවත් ප්‍රමාද නොකර ඔබේ ඇස් දෙක පෙන්න ගන්න මාතර සක්‍යා පාරම්පරික ආයුර්වේද රෝහලට යන්න කියලා අපි මතක් කරනවා. 0719 6097, ඒ වගේම 0741 2244 933, ඒ තමයි දුරකථන අංකය. ලස්සනට නිරෝගීව ඉන්න ඕනි. අපේ වයස කීය වුණත් ප්‍රශ්නයක් නෑ. අවුරුදු 40 පෙන්නට පස්සේ තමයි ගොඩාක් වෙලාවට අපිට ඇඟට ලෙඩ එන්න පටන් ගන්නෙ, අපේ පෙනුම වෙනස් වෙන්න පටන් ගන්නෙ. ඒ නිසා ඊට කලින් වුණත් සමහර අයට ලෙඩ රෝග හැදෙනවා, අපි දන්නවා ඒක. නමුත් මේ දේවල් වළක්ව ගන්න අපිට තරුණ වයසේදීම අපේ ශරීරයේ ඒ ක්‍රියාවලීන් වලට සහයෝගය ලබා දෙන විදිහේ ඖෂධ ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් බයෝ බියුටි ලංකා ඒ වගේ නිෂ්පාදන රැසක් ඔබට ලබා දෙනවා. තෙබු කැප්සූල් එක, ඒ වගේම කොලජන් කැප්සූල් එක, විටමින් සී කැප්සූල් එක, කැරට් කැප්සූල් එක, ඒ වගේම කොණ්ඩෙට නම් කොණ්ඩේ සම්බන්ධ වෙනම තෛල තෙල් වර්ග හඳුන්වා දීලා තියෙනවා. ඉතින් මේ විදිහට නිෂ්පාදන රැසක් තියෙනවා. ඒ වගේම අපේ මේ මුහුණේ පැහැපත් බව ආරක්ෂා කරගන්නත් බයෝ බියුටි ලංකා වෙතින් හොඳ මාස්කයක් හඳුන්වා දීලා තියෙනවා. ඉතින් අපි කියන්නේ අර ස්කින් ග්ලෝවින් පැක් එකක් හඳුන්වා දීලා තිනවා බයෝ බියුටි ලංකාවෙතින්. මේ හැම නිෂ්පාදනයක්ම දැන් බස්නාහිර, වයඹ, මධ්‍යම මේ කියන පළාත්වල අයට නම් ෆාමසි, සුපර් මාකට්ස්, ඒ වගේම ඕනෑම ආයුර්වේද වෙළඳසැලකින් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා කියලත් මතක් කරන්න ඕනේ. එහෙම නොවන අයට මෙන්න මේ අංකේ තියෙනවා 0775 51 71 646, වට්ස්අප් කරලා ඉන්න තැනකට ගෙන ගන්න පුළුවන්. කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් ගැන දැන් හැමෝම දන්නවා. කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් කියලා කියන්නෙම අපිට බය නැතුව අපේ කෘෂි ආයෝජන අවස්ථාවක් උදා කරගන්න පුළුවන් තැනක්. විශේෂයෙන්ම මතක් කරන්න ඕනි මේ කෘෂි ආයෝජන අවස්ථාව ගැන කියද්දී අපිට අතේ ලක්ෂයක් තිබුණා නම් ඇති රුපියල් ලක්ෂයකින් වැඩේ පටන් ගන්න පුළුවන්. රුපියල් ලක්ෂයකින් කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් එකට කතා කරලා මෙහිමයි මටත් මම කැමති කෘෂි ආයෝජන අවස්ථාවක ආයෝජනය කරන්න. මම දැන් ලංකාවේ නෙවෙයි ඉන්නේ කියලා කිව්වොත් ප්‍රශ්නයක් නෑ. මොකද ලංකාවේ නොවන ශ්‍රී ලාංකිකයන්ටත්, ඒ කියන්නේ දැනට විදේශගත වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයන්ටත්, ලංකාවේ ඉන්න අයටත් මේ සඳහා අවස්ථාව තියෙනවා. ඒ නිසා කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් කියලා කියන්නේ අනිවාර්යයෙන්ම හොඳම ආයෝජනයක් කියලත් මතක තියාගන්න. හරි, අපි තව ටික වෙලාවකින් ආයෙත් ඔබ මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. එතකන් ගීත ටිකක් රස විඳිමු.

0: சிட்டி எஃப்எம் சத்து டிம்ம தவச பட்டன் கண்ண குட் மார்னிங் ஜீவிதேம சிட்டி
1: සතියේ දින පහම උදෑසන 7ට
2: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel 5 within then unlimited package රසක් මාසකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ.
3: අක්මව ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆියර් Livos B අලෝව වෙත ගෙදර නිෂ්පාදනය. කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සෙල් වලින් දැන් ඔබට මිලදී ගත හැක Livos B.
4: රන් දහතිය විකුණාලා
5: ඉතිරි කොසින් ශ්‍රමය පුදන ලක් දෙරණට ඉසුරු ගෙනෙන ඉතිර මෙතෙර නෑසිය මිතුරන් එකතු කරන සජීවී හෝරා දෙක
1: ලංකා බැංකුවෙන් රන් කහවනු
5: සෑම සිනසුරාදාවතුම රාත්‍රී 10ට සිටි FM සේවයෙන්
1: උපේන මුදල් ගෙන්වා ගන්න.
5: ගිනුමට ලැබෙන ප්‍රතිලාභ දැනගන්න.
1: ඔබේ ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු දැනගන්න.
5: අප සමග එක්වන්ව.
1: සෙනසුරාදා රාත්‍රී 10ට ලංකා බැංකුවෙන් රන් කහවනු.
5: පූර්ණ අනුග්‍රහය ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලංකා බැංකුව.

0: ශක්ති පිටපිට රටතෑකි සීසන් 4 ඔබත් අදම රටින්නේ වෙන සල්ලි එක පිට එක ලංකා බැංකුවට මේවන්න කෝටි පහක තෑගි පිට තෑගි දිනන්න
1: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා ටක්කාල වේදනාවට සහනය හෑන්ඩ් බෑග් එකටත් ෆිට් සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය
2: NSBI මිතුරු මිතුරු account එක ගෝ එකක් තියෙන යූත් එකට ලයිෆ් එකේ චේන්ජ් එකට හරියටම ගැලපෙන account එක NSBI මිතුරු මිතුරු.
3: ඔබ සිහින දකින්නේ නිවේදකයෙකු හෝ සංනිවේදකයෙකු වීමටද?
4: දශක ගණනාවක අත්දැකීම් ඇති ප්‍රවීණ දේශක මඩුල්ල.
3: සැබෑ ගුවන් විදුලි සංනිවේදන මැදිරි තුල ප්‍රායෝගික අභ්‍යාස.
5: මාධ්‍ය ශාස්ත්‍රය ගැන ගොඩක් ලොකු දැනුමක් නැති කාට වුණත් මෙතනට ඇවිල්ලා ලොකු අත්දැකීමක් ලබා ගන්න පුළුවන්.
4: නව පාඨමාලාව සඳහා අදම අයදුම් කරන්න.
3: අධ්‍යක්ෂ අභ්‍යාස ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව කොළඹ 7 දුරකථන අංකය 01 12 69 41 02
4: 07 135 80 92 WhatsApp 07 2 99 43 682 ගුවන් විදුලි නිෂ්පාදන හා සංනිවේදන පාඨමාලාව
3: අපි ඔබේ සංනිවේදන සිහිනය සැබෑ කරන්නෙමු
1: එක එක පාරවල් වල ගිහිල්ලා දැන් ඇති වෙලාද මෙන්න වෙලාව ලස්සනම ලස්සන සින්දුත් එක්ක ජීප්තේ නියම පාරට ටර්න් වෙන්න
6: City FM U-turn එක එක පාරවල් වල නැතුව දැනුමට හරවන්න
1: සතිය දින පහේම උදේ 9ට
6: City U-turn ඔබ වෙත ගෙන එන්නේ
7: අක්ෂ රෝග සම්බන්ධයෙන් ඔබත් පීඩා විඳින්නෙක්ද? අදම මාතර ඇස්විද මහතා හමුවන්න. පාරම්පරික වෛද්‍ය කුෂාණ අමරසේකර 07 19 6017

0: සුසඳ කරන්න 89.6 89.8 දිවයින පුරා
1: සිටි FM
2: සිටි U-turn
3: ලස්සනම ලස්සන සින්දුත් එක්ක ජීවිතේ නියම පාරට ටර්න් වෙන්න
2: ජීවිතේ හැරවුම් ලක්ෂය සිටි FM U-turn

0: උදේ 9යි විනාඩි 25යි දැන් වෙලාව.
1: අද හරි සුන්දර දවසක්. මොකද මැදිරිය ආලෝකමත් වෙලා පොඩි වෙනසක් වෙලා තියෙනවා වගේ දැනෙනවා.
0: ඔව්, මොකද මේ සුන්දර මිනිස්සුත් එක්ක ජීවත් වෙනකොට ඒක අර ඒ වයිබ් එක අපිට දැනෙනවා. දැන් අපි කිව්වා කලින් අද ශාම් ප්‍රනාන්දු අපේ ප්‍රවීණ රංගන ශිල්පියත් එක්ක තමයි සිටි එෆ් එම් යූ ටර්න් වැඩසටහන අපි ඉස්සරහට අරගෙන යන්නේ. ඔහු තමයි ඔබෙන් ප්‍රශ්න අහන්නේ. ඒ වගේම ඊට අදාළව ලලිත් රත්නායක මහත්මිය අධ්‍යක්ෂණය කරපු රිවර්ස් ටර්න් චිත්‍රපටයේ ටිකට් පතක් ඔබට දිනා ගන්න අවස්ථාව තියෙනවා. එතකොට ළඟම සිනමා ශාලාවෙන් වැඩිම ප්‍රශ්න ගානකට උත්තර දෙන ඔබට අවස්ථාව තියෙනවා අද ජයග්‍රහණය කරන්න.
1: වෙනදට ඉතින් හැමෝම බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න 10ටම උත්තර දෙන්න දෙන්නනේ. හැබැයි අද රිවර්ස් ටර්න් බලන ටිකට් පතක් අපි ඔබට ලබා දෙන නිසා අපි ඒක පහසු කරා. වැඩිපුරම උත්තර දෙන කෙනාට තමයි අද ජයග්‍රහණය. ඉතින් සිටි එෆ් එම් අන්නේ වගේ ලස්සන දේවලුත් කරනවා.
0: හරි, එහෙනම් ඔබට ආයිබෝවන් කියන ශාම් ප්‍රනාන්දු මහත්මයා, ආයිබෝවන්.
2: ආයිබෝවන්, ආයිබෝවන්.
0: අපි ඉතින් ෆිල්ම් එක බැලුවා මම නම්. මට ඇත්තටම මේ දැන් මං ඔබ කාලෙක ඉඳලා දන්නවනේ. ඉතින් අපි ශේෂ්ත්‍රයේදී නිතර හම්බ වෙනවනේ. නමුත් ඒ චරිතය මේ හරිම ආකර්ෂණීයයි. ඒ වගේම නිතර මට හිතෙනවා නිතර නිතර වෙනස්කම් වලට ලක් වෙන චරිතයක්ද. කතාබහෙන්, හැසිරීමෙන්, එක පැත්තකින් වගකීම් වලින්, මේ හැම දෙයකින්ම මේ ඔබට මට හිතෙනවා මේ සෑහෙන ලොකු වැඩ කොටසක් මේ චරිතය ඇතුලේ කරන්න හම්බ වුණා කියලා.
2: ඔව්, ඒ කියන්නේ දැන් අපි උදාහරණයකට හිතමුකෝ රන්දිකට මේකේ කරන්න හම් වෙන චරිතය කියලා. කියන්නේ රන්දිකට සිද්ධ වෙනවා අර එකම තැනක ඉඳගෙන මේ මාංචුත් එක්ක කොහෙටවත් යන්න හම්බෙන්නේ නැහැ, ඇවිදිනවා දකින්නෙත් නැහැ. හැබැයි ඒ ටිකේ ඉඳලා විශිෂ්ට රංගපෑමක් කරනවා. ඒතර ඊට සාපේක්ෂව මට අර කිව්වා වගේ ටිකක් සිදුවීම් එක ගත්තත් ටිකක් සැහෙන පරාසයක සිද්ධි ටිකක් හම් වෙනවා. මේ කියන්නේ ඒ ඉන්න අපිත් එක්ක මේ ඉන්න සහයකින්ගෙන් එහා චරිතයකත් ගැටෙන්නත් අවස්ථාවක් හම් වෙනවා. සාපේක්ෂව මම හිතන්නේ මට චිත්‍රපටිය ඇතුළේ වැඩිපුරම පිරිසක් එක්ක ගනුදෙනු කරන්න වැඩි අවකාශයක සැරිසරන්නත් අවස්ථාව හම් වෙනවා.
0: ඔව්, ඉතින් ඇත්තටම මේ රංගන ශිල්පියෙක් හැටියට ඒක ජීවිතේ ලැබෙන එක්තරා අභියෝගයක්. මොකද නිර්මාණික නිර්මාණයකට කොහොමත් Tamanට කරන්න තියෙන වැඩ කොටස වෙනස් වෙනවා. දැන් මේ ලලිත් රත්නායක මහත්මියත් එක්ක ඔබ වැඩ කරන පළවෙනි වතාව නෙවෙයි මේක, නේද?
2: ඔව්, මීට කලින් වැඩ කරලා තියෙනවා.
0: ඔව්, එතකොට චිත්‍රපටයකදී ඔහු මොන ගැහෙන පළවෙනි වතාවටද?
2: චිත්‍රපටයකදී ඔව්, හැබැයි ඔහුත් එක්ක ඊට පස්සේ අවස්ථාව හම්බ වෙලා තියෙනවා චිත්‍රපටයක වැඩ කරන්න. මේ පළවෙනි අවස්ථාව.
0: එතකොට දැන් රිෂාද් ලලිත් රත්නායක වගේ කෙනෙක් එක්ක වැඩ කරනකොට ඒක රංගන ශිල්පියෙක්ට ශිල්පිනියකට කොහොම දැනෙනව ඇද්ද නේද?
1: හරි අපුරු දෙයක් මතක් කරා ශාම්. මෙතනදී මේ චරිත කිහිපයක් එක්ක ගනුදෙනු කරන්න හම්බුණා කියලා මම හිතන්නේ. ලෝක සිනමාව ගත්තමත් ඒක නළුවෙක්ට හම්බෙන විශේෂ අවස්ථාවක්. මොකද චිත්‍රපටය බලද්දිත් අපිට දැනෙනවා කොස්තාපල් සහ ඉන්ස්පෙක්ටර් අතර, ඉන්ස්පෙක්ටර් සහ වින්දිත නන්දිත අතර, ඉන්ස්පෙක්ටර් සහ සාජන් අතර, සහ ඉන්ස්පෙක්ටර් සහ ඔහුගේ විශේෂ මිතුරියා අතර ඇතිවන සම්බන්ධතා. මේ නළුවෙක් විදිහට මේ විදිහ අවස්ථාවක් ලැබෙන එක නළුවෙක්ට ඉදිරියට යන තමන්ගේ රංගකාරිය දියුණු කරගන්න කොයිතරම් වටිනවද ශාම්?
2: ඔව්, නළුවෙකුගේ රංගකාරිය වෙන්නෙම ඔහුත් එක්ක ගැටෙන අනිත් චරිත සහ ඔහුට චිත්‍රපටියක් ඇතුලේ හෝ නාට්‍යයක් ඇතුලේ සැරිසරන්න වෙන අවකාශය සහ මොහොත බල ටික. ඒ එක්කෙනාට ඔහු දක්වන ආකල්පය කුමක්ද? දැන් අපි සාමාන්‍ය ජීවිතෙත් අපි මම මගේ බිරිඳට දක්වන ආකල්පය නෙමෙයි මගේ අම්මා එක්ක තියෙන ආකල්පය. හැබැයි මට මම කඩේකට ගියාම කෙනෙක්ගේ හම්බෙන මුදලාලිත් එක්ක තියෙන ආකල්පය වෙනස් වගේ. මේ වඩා වැදගත් වෙන්නේ අර අපිට හම්බෙන මිනිස්සු එක්ක ගැටෙනකොට මගේ ආකල්පය, ඒ කියන්නේ ඒ මිනිස්සු එක්ක ගැටෙනකොට ඇත්තටම මතුවෙන්නේ මාවම තමයි. කියන්නේ මගේ විවිධ ස්වරූපයන්, මගේ විවිධ භූමිකා, අර අපි රංගනේ වචනෙන් කිව්වොත්. ඒතකොට ඒක ඇතුළේ තමයි මේ මේ මේ මිනිස්යාගේ පරාසය මොකද්ද, එයා හිතන දේවල් මොනවාද, එයාගේ සමරකිට රස්සාව මොකද්ද, නැත්තම් එයාගේ

0: මේ කතාවට බොහොම ආකර්ෂණීය විදියට සම්බන්ධ කරලා තියෙනවා. ඒ අතරේ මේ අපි ප්‍රශ්න ටික මතක් කරමු ක්‍රිෂාත්. අපේ ප්‍රශ්න වලට අදාළ ගීත ටික මතක් කරමු. එතකොට ඔබට අවස්ථාව තියෙනවා 0112 69192 කතා කරන්න. කතා කරලා ඔබ කැමති ගීතයට අදාළ ප්‍රශ්නාවලියට උත්තර දීලා ජයග්‍රහණය කරලා රිවර්ස්ටන් චිත්‍රපටය බලන්න අද ටිකට් එකක් දිනා ගන්න ඕන අවස්ථාව තියෙනවා.
1: මතක් කරා වගේ වැඩිපුරම පිළිතුරු හරියට දෙන කෙනාට තමයි ඔන්න ජයග්‍රහණය හම්බෙන්නේ. කියන්නේ 10ටම දෙන්න ඕනේ නැහැ. ඉතින් අද ගීත හතර මතක් කරන්නම්. එරබිදු මල් පිපිලා රජීව් සෙබස්තියන් සමග නෙළුව අධිකාරි ගායනා කරන ගීතේ, දැස්පියාගත් කල ක්ලරන්ස් විජේවර්ධන මහතා ගායනා කරන ගීතේ, සුවඳ තියාමාළඟ චන්දන ලීනාරච්චි මහතා ගායනා කරන ගීතය, රුවට රුවේ ටීඑම් ජයරත්න මහතා ගායනා කරන ගීතේ. මේ තමයි ගීත හතර. රුවට රුවේ, සුවඳ තියාමාළඟ, දැස්පියාගත් කල, එරබිදු මල් පිපිලා. 0112 69192 තමයි ඔබේ දුර කතන අංකය. ඉක්මනට මේ පැත්තට කතා කරන්න, රිවර්ස්ටන් බලන්න යන ටිකට් පදක් දිනා ගන්න.
2: මේ පැයි නැගලා යන ගීතය ඔබ වෙත ගෙනෙන්නේ ලක්ස්රෝ ඔටෝ හෝස් වෙතින්. ඔබගේ ජපන් වාහන සිහිනය සැබෑවක් කරන විශ්වාසවන්ත එකම තැන ලක්ස්රෝ ඔටෝ හෝස්.

0: ඔරිජිනල් ජපන් වාහනයක් ගන්න යන්න ලක්රෝ ඔටෝ හෝස් වෙතට හොන්ඩ වෙසල්ස් සුසුකි ඇල්ටෝ හයිබ්‍රිඩ් නන් හයිබ්‍රිඩ් සුසුකි වැගන්නාර් ඩයිහත්සු මීරා ටොයෝටා යාරිස් මේ සියලුම ජපන් වාහන ලක්රෝ ඔටෝ හෝස් වෙතින් වසර දෙකක වගකීම හෝ කිලෝමීටර් ලක්ෂයක ධාවන සහතිකය ලීසින් පහසුකම් රක්ෂණ එකම වාහලක් යටින් ලක්රෝ ඔටෝ හෝස් 511 3 අවිස්සාවේල පාර කඩුවෙල ලක්රෝ ඔටෝ හෝස් 0711 0666 444
1: City FM
2: එක එක පාරවල් වල ගිහිල්ලා දැන් ඇති වෙලාද මෙන්න වෙලාව ලස්සනම ලස්සන සින්දුත් එක්ක ජීවිතේ ලියම පාරට ටර්න් වෙන්න
1: City FM U-turn එක එක පාරවල් වල නැතුව දැනුමට හරවන්න
2: සතියේ දින පහේම උදේ 9ට
1: City U-turn ඔබ වෙත ගෙන එන්නේ කළුතර ප්‍රියස් මහගෙදර සිනුව වාහන ගින්වීම බෙදාහැරීම විකිණීම මිලදී ගැනීම 482 ගාලුපාර කළුතර 0775 400 500 City FM
3: උදේ 9යි විනාඩි 38යි
4: උදේ 9යි විනාඩි 38ට ඒ වගේ හොඳ වෙලාවක හොඳ තැනකට අපි යන්න හදන්නේ
3: අයිබෝවන් කවුද මේ
5: මම මොරන්තරියෙන් තමරා කුමාරි ජයවර්ධන
3: දැන් ඔන්න අපි නෙමෙයි ඔබෙන් ප්‍රශ්න අහන්නේ මේ පොඩ්ඩක් විස්තර කියන්නකෝ අපිට ශාම් ප්‍රනන්දු මහත්මයා තමයි අද ප්‍රශ්න අහන්නේ හොඳද
5: හරි තැන්කියු
3: දැන් තෝරගත්ත ගීතය කියන්නකෝ අපිට
5: එරබදුමල් පිපිලා
3: එරබදුමල් තාම ওই පැත්තේ පිපෙනවද
5: තාමත් දෙන්නේ
3: නැහැ හරි එහෙනම් දැන් ශාම් ප්‍රනන්දු මහත්මයාගේ මොන හරි අහන්න තියෙන නම් අහන්නත් පුළුවන් මේ වෙලාවේ.
5: ශාම් ප්‍රනන්දු මහත්මයාගේ තින් අලුත්ම නිර්මාණය ගැන තමයි අහන්න
3: තියෙන්නේ.
6: ඔව් අලුත්ම නිර්මාණය මේ පැත්තේ බලන්න තියෙනවද තමාර ළඟ මොකක් හරි මේ මේ
3: සිනමා
6: හලවක
5: තියෙනවා වාද්‍ය තියෙනවා. කලුතර තියෙනවා හොරණ තියෙනවා බණ්ඩාරගම තියෙනවා ළඟයි ඉතින්
6: ඔව් සමහරකට තමාර මේ තරඟෙන් දිනුවත් එහෙම ගිහිල්ලා ඒ ටිකට් එක අරගෙන බලන්නත් පුළුවන් එනේ එහෙම එහෙම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
5: හරි තැන්කියු සර්
3: හරි එහෙනම් අපි ඔන්න ප්‍රශ්නාවලියට යමු පළවෙනි ප්‍රශ්නේ අහයි
6: තමාර මේ ඔයා එරබදු මල් දැකලත් ඇතිනේ හරිම ලේසි ප්‍රශ්නයක් ඔව් එරබදු මල මොන පාටද?
5: රත්ති පාටයි.
3: හරියට හරි. දෙවනි ප්‍රශ්නයට අපි යමු එහෙනම්.
6: දෙවනි ප්‍රශ්නය සුදු පසුබිමක රතු පාට හිරු දක්නට ලැබෙන ජාතික දජය කුමන රටේද?
5: ජපානයේ.
3: හරි නේද?
4: අද ප්‍රශ්න ටිකක් අර වටේ ගියපු ප්‍රශ්නයක් වුණාට කෙලින්ම උත්තරේ දුන්නා.
6: හොඳ ආයෙ පැහැදිලි කරන්න දී එහෙම උනේ නෑ. ඕන උන්නේ.
3: පැහැදිලි කිරීම අනවශ්‍යයි.
4: මේ චිත්‍රපටයකට හොඳ නමක්. ඔව්. පැහැදිලි කිරීම අනවශ්‍යයි.
3: හරි. තුන්වෙනි ප්‍රශ්නේට අපි යමු.
6: ඊළඟ ප්‍රශ්නේ තමයි ජපානයේ කඩදාසි වලින් නිර්මාණය කරන කලාවට කියන නම මොකක්ද?
3: ඔරිගාමි කමක් නැහැ පොඩ්ඩ ඔරිගාන ගා වෙනකම්ම හරිනේ නේද?
6: ඔව්. අපිට බාර ගන්න පුළුවන්.
3: පුළුවන්. ඔව්.
6: ඊළඟ ප්‍රශ්නේ නේද? ඊළඟ ප්‍රශ්නේ තියෙනවා.
3: ඔව් හතරවෙනි එක.
6: ඔව්. මේකත් මම හිතන්නේ ඔයාට නම් ලීසි ප්‍රශ්නයක් වෙයි. ගාමිනී ෆොන්සේකා මහත්මයා අපේ සිනමා සක්විති. ගාමිනී ෆොන්සේකා මහත්මයා ASP වික්‍රම රන්දෙනිය ලෙස චරිත නිරූපණය කළ චිත්‍රපටිය කුමක්ද? ASP වික්‍රම රන්දෙනිය ලෙස තම අද්විතීය චරිතයක් නිරූපණය කළා. ඔව් චිත්‍රපටියේ නම තමයි
3: අපි අහන්නේ චිත්‍රපටිය දැන් චරිතය තමයි ASP රන්දෙනිය. එතකොට ඒ රංගපාපු චිත්‍රපටය නිකන් ගාමිණී ෆොන්සේකා මහත්මයාගේ ජනප්‍රියම චිත්‍රපට ටික පොඩ්ඩක් මතක්
5: කරගන්න.
3: නෑ. අපි පොඩි උදව්වක් ඉඟියක් දෙන්න පුළුවන්ද අපිට?
4: තමාර කිව්වේ සරුංගලේ කියලා නේද? සරුංගලේ හිටියේ තමාර නඩරාජ කියන චරිතය. එතකොට මේක මතක්
5: කරගන්න. ගලි කතරේ
4: නේද? හරි ඔය හොයාගත්තේ.
3: බලන්නකො හරිම දක්ෂ විදිහට උත්තර දෙනවා. දැක්කරි මම තමයි පොඩ්ඩක් පොඩි ওই පැත්තට පොඩ්ඩක් ලකුණක් දාන්න ඇත්තටම සපෝට් එක දුන්නේ. ඔයා මට කීයක් හරි දෙන්න ඕනේ.
5: Thank you. කියලා මිස්සේද?
3: ඔව් මම දුභාෂිනි.
5: දුභාෂිනි. මම දන්නවා මිස් ගැන හොඳට.
3: ඒකනේ.
5: සක්ස විදියට නිවේදනය කරනවා.
3: සවස්කමත්
5: ඒ වගේ.
3: බොහොම ස්තුතියි. අපි දැන් 6 වෙනි ප්‍රශ්නෙට යමු එහෙනම්.
5: හරි.
6: ඊළඟ ප්‍රශ්නය දැන් වැලිකතර චිත්‍රපටිය කියලා මතක් කරානේ. වැලිකතර චිත්‍රපටියේ අධ්‍යක්ෂකවරයා කවුද?
5: වැලිකතර චිත්‍රපටියේ අධ්‍යක්ෂකයා තියෙනවද දීවතුන් අතර?
6: උදව්වක් විදිහට කිව්වොත් දැනට නම් ජීවතුන් අතර
5: ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා.
6: නැහැ.
3: නෑ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා නෙවෙයි. තව අවස්ථා දෙකක්
5: තියෙනවා.
3: හරියට හරි.
4: ඒක නම් අපුඩියක් දෙන්න වටිනවා. ඒ කියන්නේ උත්තරේ මතක තිබ්බ එකට හරි වටිනවා. මොකද මේ වැලිකතර කියන්නේ ලංකේ සිනමාවේ මේ පළවෙනි සිනමාස්කෝප් චිත්‍රපටය දකුණු ආසියාවෙත්. ඉතින් අපිට හරි සම්දිස්ථානයක්. ඒ නිසා තමයි ශාම් ප්‍රනන්දු වගේ ප්‍රවීණ නළුවෙක් අද එකතු වෙද්දී මේ ප්‍රශ්නාවලියට සිනමාව ගැන මේ වගේ ප්‍රශ්නයක් අපි එකතු කරේ මතු.
3: අනිවාර්යෙන්ම. දැන් අපි එතකොට කීවෙනි ප්‍රශ්නේද ඉන්නේ? ඊළඟට 7 වෙනි ප්‍රශ්නේ තමයි අපිට අහන්න තියෙන්නේ. කියන්න බලන්න දැන් 7 වෙනි ප්‍රශ්නේ එහෙමනම්.
6: 7 වෙනි ප්‍රශ්නය ප්‍රථම සිංහල නවකතාවේ නම මොකද්ද?
5: ප්‍රථම සිංහල නවකතාව සිරියලතා.
3: ප්‍රථම සිංහල නවකතා දැන් ප්‍රථම ඉතාම මේ හිතන්නේ හරි. එහෙනම් දැන් අපිට පුළුවන් 8 වෙනි ප්‍රශ්නෙට යන්න. මට හිතෙනවා අද මේ මෙයා ටිකට් එක දිනාගෙන ඉද මන්ද
5: දිනාගන්න ට්‍රයි කරන්නේ.
3: 8 වෙනි ප්‍රශ්නයට හැබැයි උත්තර දෙන්න ඕනි. දැන් මීනා කියලා කිව්වට පස්සේ ඒත් එක්කම ඊළඟ ප්‍රශ්නයට සම්බන්ධ වෙනවා තව නමක්.
6: ඔව්
3: කියන්නකෝ බලන්න ශාම්.
6: ඊළඟ ප්‍රශ්නය මීනා නවකතාවේ රචකයා කවුද?
5: මීනා නවකතා රචකයා පොඩ්ඩක් හරි මතක් කරගෙන ඉන්නේ සයිමන් සිල්වා. සයිමන් ද සිල්වා.
3: පුදුම වේ. ඒ කියන්නේ මතකයත් හරි වෙලාවට එනවනේ.
5: අවුරුදු 65ක් වෙනවා දැන් වයස.
4: ඇත්තට මේ හඬ ඇතුලේ
5: අපිට නම්
4: ඒ මිහිරි හඬ ඇතුලේ 65ක් කියලා ඇත්තට මම කිසිම වෙලාවක හිතුවේ නෑ මදුමි කියනකම්.
6: සා එතුමියගේ අත්දැකීම් එක තමයි මේ මේ නම් ඔක්කොම මතක් වෙන්නේ මේ ඉතිහාසයේ නේද?
3: අනිවාර්යෙන්.
4: මේ පුංචි මතක් කිරීමක් තියෙනවා මේ අපේ තමාරට කියන්නේ. මේ අපි දැන් තමයි 8 වෙනි ප්‍රශ්නෙට යන්නේ මතු.
3: ඔය අංක වරද්දලාද දාලා තියෙන්නේ එතකොට? හරි. එතකොට ඊළඟ ප්‍රශ්නෙට අපි යමු.
6: ඊළඟ ප්‍රශ්නය සුබ සහ යස නාට්‍යය කාලේ ගොඩාක් ජනප්‍රිය නාට්‍යයක්. සුබ සහ යස නාට්‍ය කාගේ නිර්මාණයක්ද?
5: ඔව් සුබ සහ යස
6: හෙන්රි ජයසේන මහත්මයාද? හෙන්රි ජයසේන කියලා
3: නෑ නෑ නෑ හෙන්රි ජයසේන මහත්මයා නෙවෙයි. දැන් අර කලින් දීපු උත්තරේට
6: සම්බන්ධිකුත් තියෙනවා.
3: ඔන්න උදව්වකුත් කළා. මුලාමතක කරන්න එපා නමේ.
5: නෑ.
3: දැන් කලින් කිව්වේ අපි සයිමන් ද සිල්වා කියලානේ.
5: ඔව් සයිමන් නවගත්තේගම නේද?
4: දැන් ඔය දෙන්න එකතු වෙලා උදව් කරනවා වැඩි හරිද?
3: හරි හරි. අපි ඊළඟකට උදව් කරන්නේ නැත. හරි.
5: හරි හරි.
6: හරි. දැන් කිව්වනේ සයිමන් නවගත්ත එක මහත්ය කියලා නිර්මාණය කළේ. එහි සුබසහ යස නාට්‍යයේ යස චරිතයට පාදක වුණු සැබෑ රජතුමා කවුද? එකන අපේ ඉතිහාසයේ හිටපු සැබෑ රජතුමා කවුද මේ චරිතයට පාදක වුණු යස චරිතයට?
3: නවවෙනි ප්‍රශ්නය අපි ඉන්නේ. තව පොඩි වෙලාවක් දෙන්නම් අපි. බලන්න මෙමරිය මාර තැන්වල නතර වෙන්න නේද? කියන්නේ ටයිම් එක අන්තිම මොහොත තමයි මේ යාගේ
5: වෙලා. කොහොමාරි අන්තිම තප්පරේදී මතකෙට එනවා මිස්.
3: එන අන්තිම ප්‍රශ්නේ අහන්නද?
5: හරි මිස් අහන්නකෝ.
6: ඔව්, වාට තියෙන අන්තිම ප්‍රශ්නය දේවානම්පියතිස්ස රජුගේ පියා කවුද?
5: දුක්ගැමුණු රජතුරුව.
6: දේවානම්පියතිස්ස
5: රජතුමාගේ පියා
3: දැගිතින් අපොඩිය ගහන්න නැතුව බෑ. මොකද හිතෙන්නේ දැන් ප්‍රශ්න 10ට උත්තර දුන්නනේ?
5: සතුටුයි. මම අවුරුදු උත්සවයටත් ගමහරහා දීලා දුවලා තුන්වෙනි පැන තාම තෑග්ගෙන ආවේ නෑ.
3: ගමහරහා මේ තෑගි ඊට කලින් ලැබෙයි. මේක ඇත්තටම මේ ළඟම තියෙන සිනමා ශාලාවෙන් චිත්‍රපටය බලන්න ලැබෙන ලොකුම අවස්ථාවක්, වටිනම අවස්ථාවක්. විශේෂයෙන්ම මේ ඔබ කලාවට ආදරය කරන අපේ රටේ ඉතිහාසයට ඒක මතක තියෙන කෙනෙක් හැටියට මේ වගේ චිත්‍රපටයක් බලන්න තියෙන අවස්ථාව නැති කරගන්න එපා. රිවර්ස්ටන් චිත්‍රපටය. ඉතින් මොකද හිතෙන්නේ මේ අද ජයග්‍රහණ කළාද මුලින්ම කතා කරපු කෙනානේ?
4: ඒක ඒ කියන්නේ මාර මැච් එකක්. ඒක උදේ පාන්දර කතා කරලා කෙලින්ම නොකවුට් ගැහුවා. කියන්නේ 100ක් පට් පට් පට් ගානියම් බෝල 50න් වගේ 100ක් ගහපු එකක් කරේ නේද?
5: කාටද ආඩම්බර? ඉතින් මට මදුබාසිනි කිරියල්ල මහත්තයත් පොඩි සපෝට් එකක් දුන්නා. ඒක තමයි ටෙක් කරන්න හොඳ නැහැ.
3: මම උත්තරේ කිව්වේ
5: හොඳ යූටර්න් බලනවා. යූටර්න් බලලා දැනුම එකති කර ගන්නවා.
3: යූටර්න් අහනවා.
5: හැමදාම අහනවා. ඒක තමයි කරන්නේ උදේට. පත්තරෙන් පත්තර පිටුව බලනවා, යූටර්න් බලනවා. මං හරි ආසයි වැඩසටහන් වලට ඉදිරිපත් වෙන්නත් ආසයි.
3: හරි.
5: දැන් හાર્ට් බීට් එහෙම එකටත් දානවා.
3: හරි. එහෙමනම් තමරා මහත්මිය බොහොම ස්තුතියි. ඔබ ඔහොමම දුරකථනයේ රැඳිලා ඉන්න, අපිට තියෙනවා විස්තර ටිකක් ඔබෙන් ගන්න. බොහොම ස්තුතියි යූටර්න් වැඩසටහනට සම්බන්ධ වුණාට. ඒ වගේම ජයග්‍රහණයට අපි සුබ ප්‍රාර්ථනා කරනවා. දැක්කනේ නේද දැන් අපි හිතපු නැති දෙයක් අද උනේ. හරි.
6: තමරා මහත්මිය අර මේ ගමහරහා දුවනා වගේම රටහරහා රටේ ඉතිහාසය හරහා මේ සැරිසරලා හොඳ මතකයක් තියෙනවා නේද?
3: අනිවාර්යෙන්ම. ඉතින් එහෙමනම් මේ ජීවන ගමනේදී අපිට මේ අපේ මතක ශක්තිය පවා සමහර වෙලාවට සෑහෙන වැදගත් වෙනවා. මේ චිත්‍රපටයේ රිවර්ස්ටන් චිත්‍රපටයට හදපු ගීතයක්. හැබැයි මේක ගීතය අපිට චිත්‍රපටයේ කොහෙදිවත් අහන්න ලැබෙන්නේ නැහැ නේද?
6: නැහැ නැහැ, චිත්‍රපටිය අහන්න ලැබෙන්නේ
3: නැහැ. ඔව්. හැබැයි චිත්‍රපටය බලලා ඉවර වුණු කෙනෙක්ට නැවත ඒ රූපරාමු මතක් කරගනිමින් මේ ගීතේ රස විඳින්න පුළුවන්.

0: යනවා
1: ඉවරය.
2: TVS Sport 110 EFI එන්ජින් තාක්ෂණය පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩිය දුවන්න නම් මේක තමයි.
1: මේක බොහොම නෑ ඕනේ.
3: මෙතෙරින් එතෙරට යන පාර කියන්නයි කියන පාරේ ගොස් අවුල් නොවෙන්නයි පවුලේ කාටත් සතුට ගෙනෙන්නයි සිකුරාදාරෑ අප හමු වෙන්නයි.
4: ශ්‍රම ශක්තිය සුරකුම් මතින් දෛයට විනිමය කැඳවන සමූහ යාත්‍රිකයෝ
3: විගමනික නවෝදය
4: රාත්‍රී 10ට සිටි FM මතින්. ඔබේ ප්‍රශ්න යෝජනා මේ සියල්ල අපිට කියන්න. අපි ඔබට සවන් දෙන්නම්.
3: රටට වටින රන් දහදිය හෙළන ඔබ වෙනුවෙන්මයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය.
5: හිසකෙස් පිළිබඳ ගැටලුවක්ද? හිසකෙස් වර්ධනය කර දීප්තිමත් දිගුවන් කෙස් කලඹකට බයෝ බියුටි ලංකා කේශාදී තෛලය දිනපතා පාවිච්චියෙන් හොඳම ප්‍රතිඵල ලබා ගැනීමට හැක. දේශීය ආයුර්වේද වට්ටෝරුවකට අනුව සැකසූ බයෝ බියුටි ලංකා කේශාදී තෛලය ඔබත් අදම භාවිතා කරන්න. 0705017646.
6: අක්ෂිරෝග කියලා කියන්නේ බලබලා ඉන්න හොඳ තත්වයක් නෙවෙයි නේ. ඔබ දන්නවනේ ඉතින් ඇස් දෙක ගොඩක් පරිස්සම් කරගන්න ඕනේ. හැබැයි අපි ටිකක් උනන්දු වෙන්නේ නැතිම ඉන්ද්‍රියක් තමයි මේ ඇස් දෙක කියලා කියන්නේ. අපි ওই කල්දදා ඉන්නවා. සමහරවිට හරි වෛද්‍යවරයෙකුට හරි ප්‍රතිකාරයකට යොමු වෙන්නේ නැහැ. එහෙම වුණහම දන්නෙම නැතුව ඇස් නොපෙනී යන්න උනත් පුළුවන්. විශේෂයෙන්ම ග්ලූකෝමා වගේ රෝගී තත්වයන් වලදී නොදැනීම ඇස් අන්ධභාවයට පත් වෙන්නට පුළුවන්. ඉතින් කොහොම වුණත් ග්ලූකෝමා ඔබට දැනට තියෙනවා නම් ඇසේ සුදමතු වෙලා තියෙනවා නම් ඒ වගේම ඇස් රතු වෙලා කබකඳුළු ගලන රෝගයක් තියෙනවා නම් වර්තන දෝෂ තියෙනවා නම් මේ ඕනිම දෝෂයකට දැන් අනිසක ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් නියපොත්තට බෙහෙත් බැඳලා ප්‍රතිකාර කරන මාතර සක්‍යා පාරම්පරික ආයුර්වේද රෝහලට එන පාරම්පරික වෛද්‍යතුමෙක් ඉන්නවා. එතුමගේ නම වෛද්‍ය කුෂාන් නමරසේකර. මාතර ඇස්වෙද මහත්තයා කිව්වම තමයි හැමෝම දන්නේ. 0719 6097 කතා කරලා එහෙම නැත්නම් 0441 2244 933ට කතා කරලා දිනයක් වෙලාවක් වෙන් කරගන්න පුළුවන්.
7: නිවේදන ශිල්පය නිවැරදිව හදාරන්න ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ SLBC මාධ්‍ය ඇකඩමිය ගෙන එන නිවේදන ශිල්පය පිළිබඳ 5 දින නේවාසික පාඨමාලාව. සම්නිවේදන මූලධර්ම, වැඩසටහන් නිෂ්පාදනය, කටහඬ හැසිරවීම, වෙළඳ දැන්වීම කතනය, සම්මුඛ සාකච්ඡා මෙහෙයවීම, ගුවන් විදුලි නිවේදනය, උත්සව සහ ප්‍රාසංගික වේදිකා මෙහෙයවීම, රසවින්දනය හා පිටපත් රචනය, සජීව විස්තර කතනය, නව මාධ්‍ය. මෙය සජීව ගුවන් විදුලි විකාශනයක දිනපතා පැය 4ක කාලයක් ප්‍රායෝගික පුහුණුව සමගින් පළපුරුදු සම්නිවේදකයින් මෙහෙයවනු ලබයි. පාඨමාලාව අවසානයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් පිළිගත් සහතිකයක් නිකුත් කෙරේ. කොත්මලේ ගුවන් විදුලි පරිශ්‍රයට යාබද අංග සම්පූර්ණ සංචාරක නිකේතනයක ආහාර පාන සමග කාන්තා සහ පිරිමි නේවාසිකයින් සඳහා වෙන වෙනම සුරක්ෂිත නේවාසික පහසුකම්. විමසීම් කපිල 0718 286 184. කොත්මලේ SLBC මාධ්‍ය ඇකඩමිය.
8: මේ කාලෙට හරියන එකම වාහනේ බජාජ් CD100 ලීටරයට කිලෝමීටර 80කට වැඩි දුරක්.
6: උදේ 9:00 විනාඩි 59යි.
8: මේ කාලෙට හරියන එකම වාහනේ බජාජ් CD100 ලීටරයට කිලෝමීටර 80කට වැඩි දුරක් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්
9: අක්මව ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවර්ස් බී අලෝව වෙත ගෙදර නිෂ්පාදනයක් කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සල්වලින් දැන් ඔබට මිලදී ගත හැකි ලිවර්ස් බී.
6: සියලුම වර්ගයේ වාහන ගෙන්වීම, බෙදා හැරීම, විකිණීම හා මිලදී ගැනීම සඳහා ලංකාවේ හොඳම තැන කළුතර ප්‍රියස් මහගෙදර අංක 482 එක ගාලුපාර කළුතර. කතා කරන්න 0715 400 500ට නැත්නම් 0775 400 500ට.
4: නොනවතින ගැස්මකට හිත ඉල්ලන ගීත එක හදවතට දැනෙන්නම.
0: Excuse me, do please.
10: ප්‍රේමී අරවින්දයක් වෙලා
11: සුවසිටි heartbeat.
10: සිනිමි හරි ආදරෙන්න ද
4: හදවතට දැනෙන්නම.
10: කලාරාමා
4: සතිය දින පහම හවස එකට
11: FM 89.6 FM 89.8 දිවයින පුරා City FM.
9: හිතේ හැටියට ෆැෂන් කරන්න ඔබත් අදම පියනගන්න ලාවෙවෙන්තේ නොම්බර 968 පන්නිපිටිය පාර පළවත්ත 0112-826-303.
6: කියන්නක බලන්න.
12: අධ්‍යන පොදු සහතික පත්‍රයේ උසස් පෙළ විභාගයෙන් පස්සේ ඔන්න ඔබේ උසස් අධ්‍යාපනයට නිසි මාර්ගෝපදේශණය ලබා ගන්න යන්නේ NSBM සරසවියට හරිත සරසවියක අසිරිය විඳගෙන NSBM ඕපන් ඩේ උසස් අධ්‍යාපන ප්‍රදර්ශනයේ තියෙනවා මේ 8 9 10 හෝමාගම NSBM හරිත සරසවියේදී. මේ ගැන වැඩිදුර තොරතුරු දැනගන්න කතා කරන්න 011 544 5000 දුරකථන අංකයට.
6: ඔව් දැන් කසාගල ග්‍රීන් සුපර් වෙතින් අලුත් තැනකින් අඩුම විලකට බඩු ගන්න ඔබට පුළුවන්. ශාකා තියෙනවා මාතලේ කඩුවෙල අතුරුගිරිය එවැගේම නාරම්මල ගණේමුල සහ ගම්පොළ රුපියල් 25000ට වැඩි බිල්පත් සඳහා ප්‍රවාහණය නොමිලේ. ඉතින් අදම කසාගල ග්‍රීන් සුපර් වෙත යන්න කෝල් එකක් දෙන්න වැඩිපුර බඩු ගන්නවා නම් ඉක්මනට ඒගොල්ලෝ ඒ ටික ලෑස්ති කරලා දෙයි. 011-262-864-012 තමයි දුරකථන අංකය. ඒ වගේම බයෝ බියුටි ලංකා නිෂ්පාදන ඔබට දැන් ඔබ ඉන්න තැනකට ගෙන්න ගන්න පුළුවන් 0770-51-71-646 වට්ස්ඇප් මෙසේජ් එකක් දාලා. බස්නාහිර මධ්‍යම වයඹ මේ පළාත්වල ඉන්න අයට නම් සුපර් මාකට්ස් ඒ වගේම ෆාර්මසි සහ ආයුර්වේද වෙළඳ සැල්වලින් ලබා ගන්න හැකියාව තියෙනවා.
12: මේ හැමදේම කරගන්න ඉතින් මඳු S2 හොඳට තියෙන්න ඕනේ. S2 පරිස්සම් කරගන්න ඕනේ. S2 හොඳ කරගන්න පරිස්සම් කරගන්න යන්න මාතර සක්‍ය ආයුර්වේද රෝහලට සඳයින සිකුරාද වෙනකන්ම පාරම්පරික වෛද්‍ය කුෂාන අමරසේකර මහත්මයා නියපොත්තර බෙහෙත් බඳලා තමයි ආයුර්වේද ප්‍රතිකාර කරන්නේ සියලු අක්ෂි රෝගවලට.
9: අපොස උසස් පිළින් පසු ඔබ උසස් අධ්‍යාපනයේ නිසි මාර්ගෝපදේශණි ලබා ගන්න හරිත සරසවියක අසිරිය විඳ ගන්න NSBM ඕපන් ඩේ උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ 8 9 10 හෝමාගම NSBM හරිත සරසවියේදී අමතන්න 011-544-5000.
6: උදේ 10යි විනාඩි 2යි
13: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
14: ළමා ලෝකයේ සුදුරු ගිමන්හල ගුරුගේ නේචපාක වැලිගම්පිටිය ඡායල සතුට විනෝදයේ සපිරි සුන්දර තැනක ඔබේ දරුවන් සමග ගත කරන්න හොඳම තැන ගුරුගේ නේචපා කිංග්ස් ටවර් ජුරාසික් පාර්ක් ගේම් සෙන්ටර් ෆ්ලයින් චෙයාර්ස් එයාක්‍රාෆ්ට් බෝට් රයිඩ්ස් වෙද්දාස් විලේජ් සහ තවත් ළමා සිත් ඇඳ බැඳ තබන විවිධ අංග මේ සියල්ලම ගුරුගේ නේචපාක් වෙතින් පමණයි. පාසල් ළමයින් සඳහා විශේෂයි සහනදායී අයකිරීම ළමා ලෝකයේ සඳුරු ගිමන්හල ගුරුගේ නේචපාක් ඇන් මායන් වෝටර් පාර්ක් වැලිගම්පිටිය ජයල්.
15: අක්ෂි රෝග සම්බන්ධයෙන් ඔබත් පීඩා විඳින්නෙක්ද? අදම මාතර ඇස්විද මහතා හමුවන්න. පාරම්පරික වෛද්‍ය කුෂාන අමරසේකර 0771 96 97.

0: City FM。
1: මෙන්න මේ පැයේ පුවත්. අනුග්‍රහය ආර්.එස්. වාණේකම්හි SLS සහතිකය සමඟ පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වාණේකම්හි
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 0116 6673 පිවිසෙන්න www.ihs.edu.lk

0: සිටිෆම් පැයි පුවත් සමග මම මධු භාෂණය කෙරයල්ල. ආනයිනික බඩේරුඟු සඳහා පනවා ඇති විශේෂ වෙළඳ බහණ්ඩ බද්ද රුපියල් 50ක් දක්වා ඉහළ නැංවීමට රජය පියවරගෙන තිබේ. එය දෙසැම්බර් 31 වෙනිදා දක්වා ක්‍රියාත්මකයි. දේශීය බඩේරුඟු ගොවියා ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මෙම පියවර ගෙන ඇත. දැන් අප සූදානම් පාර්ලිමේන්තුවේ නවතම තොරතුරු පිළිබඳව ඔබට තොරතුරු ගෙනෙන්නට එහි සිටින අප විශේෂ නියෝජිත සංජය මදුසංක මුතුමුණි සමග. අයිබෝන් සංජය.
1: අයිබෝන් මදුභාෂණය කිරියල්ල ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව 2030ට ආරම්භ කරන ගරු කථානායක ජගතෙක් ප්‍රුණත්මයිතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ආරම්භයේදීම ගරු කථානායකතුමා කැසිට වියට්නාම් ගරු ජනාධිපතිතුමාගේ පැමිණීමත් සමග පාර්ලිමේන්තුව දිහට දවසේදී විශේෂ කාර්යභාර කීපයක් ආරම්භ කිරීම නියමිතව තිබෙන නිසා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සූදානම් කර තිබෙන බව ඒ වගේම පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය හෙට දවසේදී වෙන්වන්නේ ආරයි තමුත් දස්සනා පමණයි. ඒ කාරණා පිළිබඳ පාර්ලිමේන්තුව දැනුවත් කරා යන කථානායකතුමා පළමු වශයෙන්ම. ඉන්පසු වාජික ප්‍රශ්න පිළිගැන්වීම දැන් ආරම්භ කර තිබෙනවා. විශේෂයෙන් පාර්ලිමේන්තු න්‍යායපත්‍රයෙන් එන ප්‍රශ්න සඳහා කැබිනට් අමාත්‍යවරුන් පිළිතුරු ලබා දීම තමයි මේ පරමාර්මුණු වන්නේ. එතන එහිදී විශේෂයෙන්ම ප්‍රධාන කාරණාවක් බවට පත් උනේ අද අධ්‍යාපන මාත්‍යය සම්බන්ධව මුජිබ රහමාන් ප්‍රශ්න කීපයක් මතු කර සිටියා. එහිදී මදුර සෙන්රත්න නියෝජ්‍ය අධ්‍යාපන මාත්‍යරයා කියා සිටියා මේ ප්‍රශ්න මතු උනේ 500කට පාසලක අතුලත් කරන ළමයි සංඛ්‍යාව සීමාවේ ප්‍රශ්නයක් ගැන තමයි මුජිබ රහමාන් මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේ. එහිදී ඌ කියා සිටියා ඇතැම් පාසලට විශේෂයෙන් ජාතික පාසලවලට වැඩියෙන් ළමයි පදව ගත්තොත් කුඩා පාසල් වැසියාමේ තර්ජනයක් තිබෙනවා, මේ තත්ත්වය කොහොමද අපි නතර කරගන්නේ කියලා. එහිදී නියෝජ්‍ය අධ්‍යාපන මාත්‍යරයා කියා සිටියා විශේෂයෙන් ගුරුවරයෙක්ට දැරිය හැකි ළමයි ප්‍රමාණයක් පාසලක ඉන්නට ඕනේ, දැන් ඉන්නේ 40ක් විතර ගන්න කියලා. නමුත් 40ක් ප්‍රමාණවත් නැහැ, 35 කරගෙන આવුවොත් තමයි පාසකම් වැඩි වෙන්නේ, කරුවන්ට වැඩි අවධානයක් යොමු කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා කිසි විටකත් වත්මන් රජය ජනප්‍රිය පාසල්වල සමාන්තර පන්ති වැඩි කිරීමක් කරලා නැහැ, කරන්නෙත් නැහැ. ඒ නිසා වැඩි ළමයි බදව ගන්න කියලා කියලත් නැහැ. ඒ නිසා මේ පාසල් වැසියාමේ තර්ජනයක් ඇති වෙන්න ඉඩක් ලබන්න නොදෙන බව නියෝජ්‍ය අධ්‍යාපන මාත්‍යරයා පාර්ලිමේන්තුවේ කරුණු සඳහන් කර සිටියා. ඒ වගේම විශේෂයෙන්ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී MS සුතුමාලෙබ්බි මන්ත්‍රීවරයා ප්‍රශ්න කීපයක් නැගුවා. තරණ කඩුස්සා ක්‍රීඩා අමාත්‍යවරයාට එරෙහිව එතුමන් කියා සිටි අම්පාරදර්ශකයේ ක්‍රීඩා පවත්වාගෙන යන්න බෑ, තරුණ කඩුළු දහරින්නේ, ඒ නිසා මේ නිලධාරීන් බදවා ගන්න කවද්ද, නැත්නම් මේ දරුවන්ට ක්‍රීඩාවේ තියෙන අවශ්‍යතාවයන් කරගන්න බැරි වෙනවා කියලා. එදී සුනිල් කුමාර ගමගේ කරෝ අමාත්‍යතුමා කියා සිටියා මේ සම්බන්ධව දැන් බදවා ගැනීම පවතිනවා, ඒ නිසා බදවා ගැනීම එක්ක මේ තිබෙන අඩුපාඩු ඉවත් කරන්න, නව බදවා ගැනීම එකතු කරන්න රජයේ සූදානම් බව. ඒ වගේම දැන් ජනමාධ්‍ය අමාත්‍යතුමාට ප්‍රශ්න කීපයක් පාර්ලිමේන්තුවේ යොමු කර තිබෙනවා. විශේෂයෙන් තැපැල් දෙපාර්තමේන්තුව පිළිබඳ තමයි ප්‍රශ්න ටික එක්ව තිබෙන්නේ. එහිදී ගරු නලින් ජාතික සමාජ්‍යවරයා කියා සිටියා මේ සම්බන්ධව ගෙවුණු කාලෙත් බදවා ගැනීම කීපයක් කරා, 600ක් පමණ බදවා ගත්තා, 1574 ගිහිගයක් තිබෙනවා, 4280ක් තමයි සමස්ත අනුමැතිය තිබෙන නිලධාරීන්ගේ සංඛ්‍යාව. දැන් මේ බදවා ගැනීම ටිකෙන් ටික සිදු කරන බව තමයි ගරු ජනමාධ්‍ය අමාත්‍යතුමන් පාර්ලිමේන්තුවේදී පැහැදිලි කිරීම කරමින් සිටින්නේ. එතන විශේෂයෙන්ම මන්නාරම මුලතිව් වවුනියාව කියන දිස්ත්‍රික්ක වල තමයි තැපැල් කාර්යාලවල මේ අනුමත කාර්ය මණ්ඩලය නොමැති නිසා ජනතාව පීඩාවට පත්වන බව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තුරේරාසා රවිකරණ මන්ත්‍රීවරයා ප්‍රශ්න කරමින් සිටින්නේ. එහි සජීව තොරතුරු එතුමන් තමිළ භාෂාවෙන් පාර්ලිමේන්තුව මේ මොහොතේ ආමන්ත්‍රණය කරමින් සිටින්නේ.
0: ඉරානය සහ ඇමරිකාවේ එකඟතාවයකට පත්වීමේ ආසන්න අවස්ථාවක පසුවන බව පකිස්තානය කියයි. දැනට පවතින සටන් විරාමය මෙම යුද්ධයට ස්ථිර අවසානයක් බවට පත්කිරීම තම ප්‍රයත්නය බව පකිස්තාන විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය. පසුගිය පැය 24 තුළ ඉරානය සමග සාකච්ඡා ඉතා හොඳින් සිදු කෙරිණි. කරුණු 14කින් යුත් සංදේශයක් දෙපාර්ශ්වයේම සලකා බලමින් සිටි. එක් පිටුවකින් යුත් මෙම සංදේශය මගින් ඉදිරි න්‍යෂ්ටික සාකච්ඡා සඳහා රාමුවක් සැකසිය හැකියි පකිස්තානයේ විශ්වාසය පළ කරයි. ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දැනට අලවි කොට ඇති ටිකට්පත් නැවත වැඩි මිලට විකිණීම වැළැක්වීමට අවශ්‍ය නීති ඇමරිකාව සකස් කළ යුතුයයි ලෝක පාපන්දු සම්මේලනයේ සභාපති ගියානී ඉන්ෆැන්ටිනෝ මහතා කියයි. ඉකුද්දා වාර්තා වූයේ අවසන් මහා තරගයේ ටිකට්පත් 4 ඩොලර් මිලියන 2කට වැඩි මිලකට විකිණීමට ඇති බවයි. එවැනි මිලකට ටිකට්පත් මිලදී ගැනීම සිදු කරන්නේ නම් ඔහුව පෞද්ගලිකව හමු වී ත්‍යාගයක් පිරිනැමීමට තමන් සූදානම් බව ඉන්ෆැන්ටිනෝ මහතා කියයි. එවැනි අනවශ්‍ය මිල ගණන් වලට ප්‍රවේශපත් මිලදී ගත යුතු නොවේ. මෙම තරගාවලියේ ටිකට්පත් ඉතා ඉහළ මිල ගණන් වලට අලෙවි කළ බවට ලෝක පාපන්දු සම්මේලනයේ ඉකුත් කාලයේ චෝදනා එල්ල විය. ඒ සමග මේ පැයේ පුවත් ප්‍රකාශය නිමාවට පත්වනවා.
2: RS වානේ කම්පී නවීන තාක්ෂණින් SLS සහතිකය සමග RS RB 500 වානේ කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානේ කම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්බි.

0: City FM.
1: බලන්නකෝ මිස්ටර් පෙරේරා පරණ කාර් එකෙන් ගියා විතරයි දැක්කේ. ආන් අලුත් කාර් එකක් අරන් එනවා.
2: ආ කළුතර ප්‍රියස් මහ ගෙදරටනේ ගියේ. එහෙම තමයි. කළුතර ප්‍රියස් මහ ගෙදරට ගියා කියන්නේ ගියා ගත්ත ආව තමයි.
3: සීනුම වර්ගයේ වාහන ගෙන්වීම බෙදාහැරීම විකිණීම හා මිලදී ගැනීම සඳහා ලංකාවේ හොඳම තැන කළුතර ප්‍රියස් මහ ගෙදර
4: 0775 400යි 500 0771 400යි 500
5: වසට තිත රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් Tamange ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
6: යහතුන වඩන අපේ රස විජේ.
5: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
7: සුබ දවසක්.
8: අලුත් වෙලා.
7: පහසු වෙලා.
8: තෑගි වැඩි වෙලා.
7: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
8: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: පැහැපත් දීප්තිමත් සමකට බයෝ බියුටි ලංකා විටමින් C නිෂ්පාදන පෙළ. ඔබත් අදම භාවිතා කර වෙනස අත්විඳින්න.
10: කසල්කල ග්‍රීන් සුපර් අලුත් තැන අඩුම මිල ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෘප කසල්කල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 0112864012
11: අපුස උසස් පෙළින් පසු ඔබ උසස් අධ්‍යාපනයේ නිසි මාර්ගෝපදේශණි ලබා ගන්න NSBM Open Day උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ 8 9 10 හෝමගම NSBM හරිත සරසවියේදී
12: එක එක පාරවල් වල ගිහිල්ලා දැන් ඇති වෙලාද මෙන්න වෙලාව ලස්සනම ලස්සන සින්දුත් එක්ක ජීවිතේ නියම පාරට ටර්න් වෙන්න.
13: City FM U-turn. එක එක පාරවල් වල නැතුව දැනුමට හරවන්න.
12: සතිය දින පහේම උදේ 9ට
13: City U-turn ඔබ වෙත ගෙන එන්නේ.
7: සුබ දවසක්.
8: අලුත් වෙලා.
7: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
1: අක්ම ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවර්ස් බී අලව්ව වෙත ගෙදර නිෂ්පාදනයක්. කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සෙල් වලින් දැන් ඔබට මිලදී ගත හැක. ලිවර්ස් බී.
14: එතෙර මෙතෙර ව්‍යාකිරෙන සතියේ සුන්දර දෙහෝරාව NSB රන්මසු රේඩියෝ ෂෝ.
11: සෑම සඳදාවකම රෑ 10 සිට මධ්‍යම රාත්‍රී 12 වනතුරු
14: බැංකු කරණී නැවුම් තොරතුරු මියුරු ගී වසපිරි කතන්දර දැනුම හා විනෝදය එක්තැන් කෙරෙන වින්දනීය ඉසව්ව NSB රන්මසු රේඩියෝ ෂෝ.
11: This විදෙස් මිතුරු මිතුරියනි NSB රන්මසු රේඩියෝ ෂෝ ඔබ වෙනුවෙන්මයි.
15: කාන්තා ඔබට NSB ස්ත්‍රී වෙතින් උපාධියක් ලබද්දී විවාහයේදී දරුවපතකදී සහ 25 විවාහ සංවත්සරයේදී රුපියල් 50,000 දක්වා සුවිශේෂී ප්‍රතිලාභ. මාසිකට රුපියල් 12,500 පැකේ නෙතරි කර ස්ත්‍රී සේවිංස් චැම්පියන් වන ඔබට තවත් මුදල් දෙයි. දෙරිය ස්ත්‍රී වෙතින් සහනදායි පොලි අනුපාතයන් යටතේ උසස් අධ්‍යාපනික ණය, ව්‍යවසායක ණය, රන් සහන ණය සහ NSP එකෝ ණය දහසක් හැගීම් හඳුනාගත් NSP ස්ත්‍රී.
7: සුබ දවසක්.
8: අලුත් වෙලා.
7: පහසු වෙලා.
8: තෑගි
7: වැඩි වෙලා. අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
8: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: හොඳ ෂැම්පු එකක් හොයාගන්නවා කියන්නේ හරිම අමාරු දෙයක් නේද? මොකද එක එක ෂැම්පු වර්ග දැන් හැම තැනම. ඒක නිසාමයි බයෝ බියුටි ලංකාවේ තින් දේශීය ආයුර්වේද ක්‍රමවේදයට අනුව සකස් කළ බයෝ බියුටි ෂැම්පු එක නිෂ්පාදනය කරන්නේ. මේ ලාවිවෙන්තේ ගියාද?
16: නෑ යන්නේ ඉන්නේ.
4: ඇයි? බලාගෙන ලාවිවෙන්තේ යන්නේ හොඳේ. ඊ
16: මොකද?
4: ගැලවීමක් නෑ.
16: ඊ මොකද?
4: ඇබ්බැහි වෙනවා. ලාවිවෙන්තේ නැතුවම බැරි වෙනවා.
17: DCC පොල් සේවේ වසරේ හොඳම ග්‍රහණී ඔබ නේද?
18: රසට කැම හදන්න නම් DCC පොල් තෙන්න තමයි. DCC පරම්පරා ගානකටම හොඳම දේනි දුන්නේ.
9: 100% දේශීය පොල් තෙල් නිෂ්පාදනයේ ප්‍රමුඛයා DCC.
13: ජීවිතේ හැරවුම් ලක්ෂය. City FM U-turn.
0: උදේ 10:15යි.

0: ජීවිතේ හැරවුම් ලක්ෂය සිටි FM යූටර් ජීවිතේ හැරවුම් ලක්ෂය සිටි යූටර්
1: උදේ 10යි විනාඩි 20යි දැන් වෙලාව. දැන් සිටි යූටර්න් කියන වැඩසටහන මේ ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කරපු රිවර්ස්ටන් චිත්‍රපටය ඇතුළට එනවා. මේක මේ වෙනස් විදිහ වැඩක් නැත්තටම නේද? දැන් සජීව වැඩසටහනක් දැනට මේ මාධ්‍යයක ප්‍රචාරය වෙන වැඩසටහනක් චිත්‍රපටයකට අරගෙන ඒ වැඩසටහන හරහා මේ ඒ චරිතවලටත් යම් බලපෑමක් කරන්න පුළුවන් විදිහේ වැඩසටහනක් තමයි මේ සිටි FM U-turn කියලා කියන්නේ. දැන් ඔබට මොකද හිතුනේ චිත්‍රපටයේ මේ වගේ කොටසක් ඇත්තටම ඇතුළත් වෙලා තියෙනකොට පිටපත කියවද්දි රඟපාද්දි ඒක කොහොමද දැනුනේ?
2: මධුභාෂිනී, ඒ කියන්නේ රචකයෙකුට අධ්‍යක්ෂකවරයෙකුට හරිම අමාරු නිර්මාණශීලී දෙයක් තමයි. සමහර විට මේ ජීවිතේ අපි දකින මේ සරල ජනප්‍රිය සමහර ආකෘතියක් කොහොමද මිනිස්සුන්ගේ හෘද සාක්ෂිය ප්‍රශ්න කරන මේ ඒ වගේ තේමාවකට යොදාගන්නේ කියන එක. ඉතින් මේ තිර පිටපත ඉස්සෙල්ලම කියවපුවම අපිට කියන්නේ සමහර රචකයෝ ගැන අධ්‍යක්ෂකවරු ගැන අපි ඊරිසිය හිතෙන්නේ කොහොමද මේ මිනිස්සුන්ට මේක හිතුනේ
1: කියලා.
2: මම හිතන්නේ අපි හතර දෙනාම රන්දික මම විශේෂයෙන් මහේන්ද්‍ර අයියා ප්‍රියන්ත සිරිකුමාර් අපි ඉස්සෙල්ලම හැබැයි කොහොමද මේ ප්‍රෝග්‍රෑම් එක මේක ඇතුළට ගන්න ඔයාලට මතක් වුණේ කියලා. ඉතින් මම ඊට පස්සේ අහපුවම කිව්වේ ලලිත් රත්නායක ඔහු කියන්නේ නිතර පුරුද්දක් වශයෙන් මේ වැඩසටහන අහනවා. ඉතින් ඔහුට පුරුද්දක් තියෙන මේ ඈත ගමන් යනකොට ඔය මේ වැඩසටහන අහමින් යන. ඉතින් ඒක තමයි දැන් අධ්‍යක්ෂකවරයෙක්ගේ රචකයෙක්ගේ දෙයක් හරීම එක පැත්තකින් අවංක වෙන්නේ සහ ඔහුගේ මුද්‍රාව ඒක ඇතුලේ තියෙනවා කියලා දැනෙන ප්‍රධානම දෙයක් තමයි මේ එයාගේ ජීවිත අත්දැකීම්. මේ චිත්‍රපටිය බලපුවම මේක ඇතුලේ ලලිත් රත්නායක ඉන්න තැන ඔහුගේ අනන්‍යතාවය මේක ඇතුලේ සටහන් වෙනවා තව පැත්තකින්. ඉතින් අපිට හරි ඊරිසිය හිතුන කොහොමද මේ වගේ ජවනිකාවක් මේ නිර්මාණය වුණේ කියලා චිත්‍රපටිය ඇතුලේ. කියන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් කියපුවම අපි නිකන් සාමාන්‍ය ජීවිතයට ගත්තාම ජීවිතේත් අපිට එක පිට එකක් ප්‍රශ්න ටිකක් එන්නේ.
1: ප්‍රශ්න වලට උත්තර හොයන එකනේ අපි
2: කරන්නේ. ඊට පස්සේ මේක ඇතුලේ අපි ප්‍රශ්න, කියන්නේ අපි ප්‍රශ්න ජීවිතයේ ප්‍රශ්න වර්ගයකට මූණ දෙන ගමන් ප්‍රශ්න වලට අවරයි හදලා දෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙන එකේ අර හරි ඒ අයිරනි එක කියන්නේ හරි උත්ප්‍රාසයක් මතු කරලා ඒක ඇතුලේ ඒවන මිනිස්සු කොහොමද මූණ දෙන්නේ කියලා මේ නිර්මාණයක ගේන එක හරිම අසිරිමත් වැඩක්.
1: ඔව්, ඉතින් ඒ අසිරිමත් වැඩේදී සිටි FM අපේ නාලිකාවේ U-turn වැඩසටහන ඒට සම්බන්ධ කරගත් එකට ඉතින් අපිටත් ලොකු සතුටක් තියෙනවා. ඒක අපි ගෞරවයක් විදියට සලකනවා. විශේෂයෙන්ම මේ වගේ කතාබහට ලක්වෙන සිනමා නිර්මාණයක් ඇතුලේ අපේ සලකුණ, ජාතික ගුවන්විදුලියේ සලකුණත් අපිට තියාගන්න පුළුවන් වීම පිළිබඳව. ඒත් එක්කම දැන් ශ්‍යාම් ප්‍රනාන්දු කියන චරිතය අපි දකිනවා මේ ඔබ ගුරුවරයෙක් විදිහට මේ රංග කලාව දරුවන්ට උගන්වන ගුරුවරයෙක් විදිහට, ඒ වගේම වේදිකාවේ, ටෙලිනාට්‍යවල, සිනමාවේ මේ හැම තැනකම අපි දකින චරිතයක් හැටියට මේ චරිත තෝරා බේරා ගන්නකොට දැන් මේ වගේ නිර්මාණයක් කළාට පස්සේ තව කාලයක් ගත වෙනකන් ඔබට තියෙනවා පොඩි ප්‍රවේසම් වෙන්න සිද්ධ වෙනවා මම ඊළඟට බාර ගන්න වැඩේ ඇත්තටම හොඳ වැඩක් වෙන්න ඕනි, නැත්නම් මම මෙතනින් තව ටිකක් මට ඉහළට යන්න පුළුවන් එකක් වෙන්න ඕනි, එහෙම නැත්නම් මම ඉන්න තත්ත්වෙම එකක් වෙන්න ඕනි, එහෙම නැත්නම් මම තව ටිකක් චරිත වලින් ගත්තත්, එහෙම නැත්නම් ඔයා මේ රඟපාන්න ලැබෙන අවස්ථාවකින් ගත්තත් සමහරලාට අපි ලෝභ වෙනවා. එතකොට අපේ අර තියෙන තැන රැක ගන්න අපිට සිද්ධ වෙනවා.
2: ඔව්, ඒක කියන්නේ විශේෂයෙන් ලංකාවේ වගේ රටක හරිම අභියෝගාත්මකයි. ඒ කියන්නේ අපේ මේ දැන් තමයි ටිකක් මේ මෑතක ගිය අවුරුද්ද ඉඳලා මේ විශේෂයෙන් සිනමා කර්මාන්තය ටිකක් ලාභ ලබන ටිකක් ආයේ මේ පිබිදීමකට ලක් වෙලා තියෙන්නේ. එතකොට රංගන ශිල්පියෙකුට කොහොමත් තියෙන අවස්ථාවක් තමයි එක නිර්මාණයකට දායක වුණාට පස්සේ විශාල කාලයක් ඒ තමුන් කරපු දේ ගැන හිතමින් ඊට පස්සේ තව අලුතින් ඒ කරපු දේෙන් අත්මිදිලා තව අලුත් දේවල් හිතමින් කාලය ගත කරන්න මේ කියන්නේ ඔහු ගත කරන කාලය තමයි හරි වැදගත් වෙන්නේ, නිදහසේ ගත කරන කාලය නිර්මාණකරුවන්ට. ඉතින් අර රචකයෙක් වගේම මම කියවලා තියෙන සටහනක් තියෙනවා, නළුවෙකුත් කරන දෙයක්. ඔහුට පිටපත ලැබුණාම ඔහුගේ සිතුවිලි, මනෝභාවයන්, ඔහුගේ අත්දැකීම් ඇතුලේ මේ ඔහු ආයේ මේ පිටපත ඒ රංගන ශිල්පියාගේ ඇතුලේ ආයේ රචනා කරනවා කියලා. ඉතින් ඒකට කාලයක් තියෙන්න ඕනේ. ඉතින් අපිට තියෙන කියන්නේ මේ ආර්ථික ප්‍රශ්නත් එක්ක නැවත නැවත නිරන්තරයෙන් නිර්මාණ වලට දායක වෙන්න වෙන එක හොඳ දෙයක් නෙමෙයි. ඔබ කිව්වා වගේ දැන් අවංකවම හරි නිකන් තීරණාත්මක කතාවකුත් ඔබ මේ වෙලාවේ කිව්වේ. දැන් මේ පැරඩයිස් වගේ චිත්‍රපටයකට රංගපාන්න හම්බ වෙලා, රිවර්ස්ටන් වගේ චිත්‍රපටයකට රංගපාන්න වුණාට පස්සේ පෞද්ගලිකව මට අවංකව දැනෙන එකම හැඟීම දැන් නම් මේක ටික නවත්තලා තිබ්බත් කමක් නැති ගානට. ඒ කියන්නේ ජීවිත කාලේ අර අපිට මට ඔබ කිව්වා වගේ මෙතනින් එහාට මම හොඳ දෙයක් මට කරන්න හම්බ වෙන්නේ, හොඳ දෙයක් නම් මාව ආපහු නිර්මාණශීලීව දල්වයි, මගේ බලාපොරොත්තු, මගේ ඇතුළාන්තයේ මගේ අභිලාෂ දල්වයි. එහෙම වුණොත් නැත්තම් වෙන්නේ ඒ තියෙන බලාපොරොත්තු කඩවෙන විදිහ නිර්මාණවලට දිගින් දිගට ආයේ දායක වෙන්න වුණොත් එහෙම ඒක රංගන ශිල්පියෙක්ගේ පැත්තෙන් අභාග්‍යයක්.
1: ඔව්, ඒ කියන්නේ දැන් අධ්‍යක්ෂවරු, නිෂ්පාදකවරු මේ හැමෝ අතේ තියෙන වගකීමක්. අපි මෙන්න මේ නළුවව, මේ නිලියව, මේ රංගන ශිල්පියාව, ශිල්පිනියව පාවිච්චි කරන්න ඕනි තැන. ඉතින් ඒක ඔහුට ආර්ථිකමය වටිනාකමත් එක්කම අපි හැමෝම මේක වෘත්තියක් විදිහට කරන්නේ. එතකොට ඒ වෘත්තිය රැකෙන්නත් ඕනි, ඒ රංගන ශිල්පීන් රැකෙන්නත් ඕනි, කර්මාන්තය රැකෙන්නත් ඕනි, ඒ වගේම නිර්මාණ ඇතුලේ ඔවුන්ව රැකෙන්න ඕනි, ඔවුන්ව මිනිස්සුන්ට වෙන්න වෙනවා නේද. ඉතින් ඒ නිසා දැන් අපි මේ වගේ ඇත්තටම චිත්‍රපට නිර්මාණය වෙන එක ගැන සතුටක් තියෙන්නෙම ඉස්සරහට. එතකොට තව කෙනෙක් මේ නිර්මාණයක් කරද්දිත් පරිස්සම් වෙනවා මේ මිනිසුන්ට ඕනි දේ හරියට තේරුම් අරගෙන, මේ වෙලාවේ සමාජයට අවශ්‍ය දේ මොකද්ද කියන එක තේරුම් අරගෙන, නිකම්ම දෙයක් කරනවාට වැඩිය හැමෝම රැකගෙන යන්න පුළුවන් විදිහට තමන්ගේ නිර්මාණය කරන්න ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ අතරේ සිටි එෆ්එම් යූටර්න් අහගෙන ඉන්න ඔබ මේ පැත්තට කතා කරන්න, මොකද දැන් පළවෙනි ජයග්‍රහිකාව තේරිලා ඉවරයි. තවත් අයට අවස්ථාව තියෙනවා 0112 69192 කතා කරන්න. කතා කරලා තවත් ප්‍රශ්න 10 දක්වාම යන්න පුළුවන් වුණොත් තවත් කෙනෙකුට, ඒ කෙනාටත් අපි උත්සාහ කරනවා කොහොම හරි රිවර්ස්ටන් චිත්‍රපටය බලන්න අනිවාර්යෙන් ටිකට් එකක් දිනලා දෙන්නේ. ඒ නිසා 0112 69192 අපේ දුරකථන අංකය විවෘතව තියෙනවා දවල් 12 වෙනකන් ඔබට.

0: City FM City U-turn
1: එක එක පාරවල් වල ගිහිල්ලා දැන් ඇති වෙලාද මෙන්න වෙලාව ලස්සනම ලස්සන සින්දුත් එක්ක ජීවිතේ නියම පාරට ටර්න් වෙන්න
0: City FM U-turn එක එක පාරවල් වල නැතුව දැනුමට හරවන්න
1: සතිය දින පහේම උදේ 9ට
0: City U-turn ඔබ වෙත ගෙන එන්නේ
2: අපොස උසස් පෙළින් පසු ඔබ උසස් අධ්‍යාපනයේ නිසි මාර්ගෝපදේශණි ලබා ගන්න හරිත සරසවියක අසිරිය විඳ ගන්න අමතන්න 011544 5000
3: මේ පැයි නැගල යන ගීතය ඔබ වෙත ගෙන එන්නේ ලක්ස්රෝ ඔටෝ හෝස් වෙතින් ඔබගේ ජපන් වාහන සිහිනය සැබෑවක් කරන විශ්වාසවන්ත එකම තැන ලක්ස්රෝ ඔටෝ හෝස්

0: සල්ලිත් තියෙන හොඳ ජපන් වාහනයක් ගන්න විශ්වාසවන්ත තැනක් නෑනේ.
1: ඇයි ඔයාට මාව විශ්වාස නැත්ද?
0: ඊ මොකද? ඔයාට ජපන් වාහන තියෙනවද?
1: ජපන් වාහනයක් ගන්න ඔයාට මං වගේම විශ්වාසවන්ත තැනක් තියෙනවා. ලක්ස්රෝ ඔටෝ හෝස් තියන්නේ 511-3 අවිස්සා වේල පාර කඩුවෙල. මේ තියෙන දුරකථන අංකය 071-1-666-444 071-1-666-444. ජපන් වාහනයක් නම් ලක්ස්රෝ ඔටෝ හෝස්.
2: ජීවිතේ හැරවුම් ලක්ෂය සිටි ෆියුචර්.
3: උදේ 10යි විනාඩි 41 වෙලාව. දැන් අපි කොහෙටද මේ යන්නේ? අයිබෝන් පොඩ්ඩක් සද්දෙන් කතා කරන්න ඕනි. නම කියන්නකෝ. ශාන්ත. ශාන්ත මහත්මයාට කොහෙන්ද කතා කරන්නේ? ගෝනපලින්. හරි, අපි එහෙනම් පළවෙනි ප්‍රශ්නය අහන්න ශාම් මහත්මයාට අවස්ථාව දෙනවා. දැන් ඔබ තෝරගත්ත ගීතය තමයි රුවට රුවේ ගීතය, ටීම් ජයරත්න මහත්මයාගේ. එහෙනම් ඔන්න පළවෙනි ප්‍රශ්නය අපි අහනවා.
4: ශාන්ත මහත්මයා, සකුරා දේශීය ලෙස හැඳින්වෙන රට කුමක්ද?
3: ජපානය.
4: හරියටම හරි.
3: හරියටම හරි. දෙවැනි ප්‍රශ්නය,
4: ජපාන ධජයේ දක්නට ලැබෙන වර්ණ මොනවද? මොනවද තියෙන පාට?
3: සුදු රතු. හරියටම හරි.
4: හරි, ඊළඟ ප්‍රශ්නේ, තුන්වෙනි ප්‍රශ්නය ශාන්ත මහත්මයා, රතු ග්‍රහයා ලෙස හැඳින්වෙන ග්‍රහලෝකය කුමක්ද? රතු පාට රතු ග්‍රහයා ලෙස හැඳින්වෙන ග්‍රහලෝකය කුමක්ද?
3: සිකුරු ග්‍රහය
4: නෙවෙයි.
3: නෙවෙයි,
4: ග්‍රහය නම් නෙවෙයි ශාන්ත මහත්මයා.
3: තව උත්සාහයන් දෙකක් ගන්න පුළුවන්. ප්‍රශ්න 10ටම උත්තර දුන්නොත් චිත්‍රපටය බලන්න යන්න ටිකට් පතක් දිනා ගන්න පුළුවන්. දැන් ප්‍රශ්න දෙකකට උත්තර දුන්නනේ.
4: ඔව්, දෙකකට උත්තර දුන්නා. රතු ග්‍රහය, රතු ග්‍රහය ලෙස හැඳින්වෙන ග්‍රහලෝකය කුමක්ද? ග්‍රහලෝක තව තියෙන්නේ ඉතාම සුවල්ප ප්‍රමාණයක්. ශාන්ත මහත්මයා, මම හිතන්නේ
3: රතු ග්‍රහය කියලා කිව්වහම අපිට ඩග්ගාල මතකෙට එනවා. උදව්වක් කරන්න පුළුවන් දහන ඉංගියක්.
4: පෘථිවියට ගොඩාක් ඈතින් පීටලා තියෙන ග්‍රහලෝකයක් නෙවෙයි, පෘථිවියට ටිකක් ආසන්න පීටි ග්‍රහලෝකයක්.
3: නැහැ,
4: බුද්ධ ග්‍රහය නම් නෙවෙයි.
3: කාලේ අවසාන වෙනවා මේ තත්පර ගානෙන් පස්සේ නම් අපිට වෙන කෙනෙක්ට අවස්ථාව දෙන්න වෙනවා ශාන්ත මහත්මයා. එහෙනම් ආයි දවසක හම්බ වෙමු නේද? හරි, බොහොම ස්තුතියි. ඒ අතරේ ක්‍රිෂාත්, අක්ෂිරෝග සම්බන්ධයෙන් යන්න ඕනි තැන දන්නවනේ කොහෙද කියලා නේද? මාතර සක්‍යා පාරම්පරික ආයුර්වේද රෝහල. ඒත් එක්කම මේ අපේ වෛද්‍ය කුෂාන් අමරසේකර මාතර ඇස්වෙද මහත්මයා ඉනෝ මෙන්න මේ අංකවලට කතා කළොත් යන්න පුළුවන් ඕනි කෙනෙක්ට.
5: සමුදායින් දැන් සිකුරාද වෙනකම් ඉදින් ප්‍රතිකාර කරනවා. ඒ නිසා වැඩිදුර තොරතුරු දැනගන්න කතා කරන්න 071-1-6-6-97.
3: ඒත් එක්කම මේ අපි එදා ඉඳන්ම මේ අපේ රටේ රසයට කැමති පිරිසක්, විශේෂයෙන්ම අපේ රටේ කුළුබඩු වලින් අපේ ශ්‍රී ලාංකේය රසට කැම හදාගන්න කැමති පිරිසක්, ඒ වගේම ලෝකයේ අපේ රටට එන සංචාරකයෝ පවා ප්‍රශාත් මේ අපේ රටේ කැම පොඩ්ඩක් කන්න කැමති.
5: අපේ රටේ කැම කන්න කැමති වගේ තමයි මදු ගොඩක් වෙලාවට පිටරට ඉන්න අයත් ඔය අම්මල තාත්තලට කෝල් කරලා කියන්නේ WP ලාංඡනයේ තියෙන විජය නිෂ්පාදන ටිකක් එවන්න කියලා. මොකද යාලා එහෙ කුළුබඩු ගොඩක් වෙලාවට හොයාගන්න අමාරු යුරෝපය, ඇමරිකා වගේ රටවල්. ඒ නිසා ඉතින් ඒ තරමටම දේශීය සන්නාමය කිව්වට දැන් ජාත්‍යන්තර සන්නාමයක් බවට පත් වෙලා ඉවරයි විජය නිෂ්පාදන.
3: ඉතින් විජය නිෂ්පාදන වලින් ඔබට ඕනෑම දෙයක් රසට උයා ගන්න පුළුවන්. ඒ නිසා මතක ඇතුව විජය නිෂ්පාදන ගන්නකොට WP ලාංඡනයේ තියෙනවද කියලා බලන්න. ළඟම තියෙන වෙළඳ සෙල් වලින්, සුපිරි වෙළඳ සෙල් වලින් ඕනෑම තැනකින් මිලදී ගන්න පුළුවන් මේ අපනයින තත්ත්වයේ කුළුබඩු, ඒ වගේම තේ, කෝපි, ග්‍රීන් ටී, ඒ වගේම නූඩල්ස්, පපඩම්, ඉඳිආප්ප පිටි, මේ වගේ නිෂ්පාදන රසක්ම තියෙනවා. ඒ අතරේ මේ අපි කියන්න ඕනි සුබ දවසක් ලොතරැයිය ගැන දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ලොතරැයිය රුපියල් 40ක් වියදම් කරලා ඔබ ලොතරැයියක් ගන්නවා කියලා කියන්නේ මේ ඔබ විතරක් දිනන්නේ නැහැ රටත් දිනනවා මේ රුපියල් 40 බෙදිලා බෙදිලා බෙදිලා ගිහින් රටේ විවිධ සංවර්ධන ක්‍රියාවලි වලට ඒකාබද්ධ අරමුදලට මේ හැම දෙයකටම බෙදිලා යනවා
5: වකුගඩු රෝගීන්ගේ අරමුදලට මේ කියන්නේ සෞඛ්‍ය වේවා අධ්‍යාපනයම හැම තැනකම ජාතික ලොතරැයි මණ්ඩලය ජනතාව වෙනුවෙන් තමයි මේ සුබ දවසක් ලොතරැයි අරගෙන ඉන්නේ.
3: සුබ ලග්නියත් එක්ක අංක 3ම නිවැරදිව ගලපගෙන ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් හරි මුදලින් රුපියල් ලක්ෂ 5ක් හරි දිනා ගන්න පුළුවන්. ඒ වගේම අංක 3 විතරක් ගැලපුණොත් රුපියල් 50000යි ප්‍රවර්ධන ත්‍යාගයන්කේ පිළිවෙලින් ගලපගෙන රුපියල් 25000ක් දිනා ගන්න පුළුවන්. දවසේ සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය. බයෝ බියුටි ලංකා ගැනත් කියමු.
5: බයෝ බියුටි ලංකා කියපු ගමන් ඉතින් මට පේන්නේ මේ මදුගේ සුන්දර මුහුණයි මදුගේ ලස්සන කේශ කලාපයයි. මොකද මේ දවස්වල මදු බයෝ බියුටි ලංකා නිෂ්පාදනය කරන කේශාදී තෛලය ඔලුව දාලා ඒ වගේම අර ගෙදරදීම පාවිච්චි කරන්න පුළුවන් ස්කින් ග්ලෝයින් පැක් එක වැල්මි ග්ලෝයින් පැක් එක පාවිච්චි කරලා එහෙම තමයි දැන් මේ දවස්වල වැඩට එන්නේ.
3: ඔව් ඉතින් මාව උදාහරණයට ගත්ත හින්දම පොඩ්ඩක් ඕගොල්ලොත් ගින්නගෙන බලන්න.
5: මදු මේ දේශීය දේවල් ගැන කතා කරානේ. දැන් හදිස්සියේවත් ලොතරැයියක් දින්නොත් ඒක ආයෝජනය කරන්න හොඳ තැනක් තියෙනවා. ඒ තමයි කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් කියන්නේ. පිටරටේ හිටියත් ලංකාවේ හිටියත් රුපියල් ලක්ෂයේ ඉඳලා කෘෂි වග ආයෝජන අවස්ථා ඔයාට උදා කරගන්න පුළුවන් කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් එකත් එක්ක එකතු වුණොත්.
3: ඉතින් ඒත් එක්කම අපි තවත් නිෂ්පාදනයක් ගැන කියන්න ඕනි. මේක ඇත්තටම මේ නිෂ්පාදනයක් කියන්නේ අපි නෙවෙයි නිෂ්පාදනය කරන්නේ. හැබැයි වෙන රටක නිෂ්පාදනය කරන දෙයක් අපිට මෙහිදි ගන්න පුළුවන්.
5: අලුත්ම වාහනයක් ගන්නවා නම් එහෙම නැත්නම් ගෙදර තියෙන පරණ වාහනේ විකුණලා එතනින්ම අලුත් වාහනයක් ගන්නවා නම් කාලය එහෙම නාස්ති කරගන්නේ නැතුව යන්න කළුතර ප්‍රියස් මහ ගෙදරට මාසෙන් මාසෙට අලුත් වෙනවා අලුත්ම බ්‍රෑන්ඩ් කරදරයක් නැතුව වාරික වශයෙන් ගෙවලා වාහනේ තමන්ගේ කරගන්න පුළුවන්
3: 0771 400 500 නැත්නම් 0775 400 500

0: මේ කාලෙට හරියන එකම වාහනේ බජාජ් CD100 ලීටරයට කිලෝමීටර් 80කට වැඩි දුරක්.
1: උදේ 10 විනාඩි 49යි.
2: පෙට්‍රල් සුවඳට අත්වන එකම වාහනේ. අවුරුදු 20ක්ම දන්න එකම වාහනේ.
0: මේ කාලෙට හරියන එකම වාහනේ බජාජ් CD100 ලීටරයට කිලෝමීටර් 80කට වැඩි දුරක්. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා. තැඟි වැඩි වෙලා. අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මන්ත්‍රී.
5: නියපොත්තට බෙහෙත් බඳ සියලු අක්ෂි රෝග සුවකරන මාතර ඇස්වැද මහතා. පාරම්පරික වෛද්‍ය කුෂාන් අමරසේකර. සක්‍යා පාරම්පරික ආයුර්වේද රෝහල මාතර.
6: 0719 6097.
1: හෙට අනිද්දා සහ ඉන් අනිද්දා පිහිමන කියන්නේ මේ 8, 9, 10 මේ දවස් තුනේ මොකද කරන්නේ? NSBM හරිත සරසවිය පැත්තේ ගියොත් NSBM Open Day උසස් අධ්‍යාපන ප්‍රදර්ශනයත් එක්ක එකතු වෙන ඔබට අවස්ථාව තියෙනවා. අපොස උසස් පෙළින් පස්සේ ඔබේ උසස් අධ්‍යාපනයේ නිසි මාර්ගෝපදේශනය ලබා ගන්න හොඳම තැනක් මේ. ඉතින් මේ 8, 9, 10 හෝමාගම NSBM හරිත සරසවියට යන්න 0111 544 5000 කෝල් එකක් දෙන්න.
6: පැහැපත් දීප්තිමත් සමකට බයෝ බියුටි ලංකා විටමින් C නිෂ්පාදන පෙළ ඔබත් අදම භාවිතා කර වෙනස අත්විඳින්න.
7: අලුත්තර ප්‍රියස් මහගෙදර සිනුව වාහන ගින්වීම බෙදාහැරීම විකිණීම මිලදී ගැනීම 482 ගාලුපාර කලුතර 0775 400 500.
8: අක්ම ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවෝස් බී අලව වෙදකතර නිෂ්පාදනය කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සැල්වලින් දැන් ඔබට මිලදී ගත හැක. ලිවෝස් බී
1: කසාගල ග්‍රීන් සුපර් ශාඛා දැන් තියෙනවා නාරම්මල ගණේමුල්ල ගම්පොළ එවැගේම මාතලේ කඩුවෙල සහ අතුරුගිරිය. රුපියල් 25,000 වැඩි බිල්ස් පත් සඳහා ප්‍රවාහණය නොමිලේත් ලැබෙනවා කියලා මතක් කරන්න ඕනි. 0112864012 තමයි දුරකථන අංකය.
9: සුමධුර සුගායනින් සුන්දර ලොවකට ඔබව කැඳවාගෙන යන
10: ආරාධනා ස්වරදෙන
9: සෑම දිනකම රාත්‍රී 7:30ට
10: 89.6 89.8 දිවයින පුරා
11: සිටි FM
12: දුලබ කලාවට නිරතුරු අතහිත ජාතියේ මහා පාන් තැඹ ලංකා.

0: පිටපිට රට තෑගේ සීසන් 4 ඔබත් අදම රටින් එවන සල්ලි එක පිට එක ලංකා බැංකුවට මේවන්න කෝටි පහක තෑගි පිට තෑගි දිනන්න.
1: තැඹිලි තෙල් කුකුම් පොතු සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය
2: ස්වභාවිත ගීතය දරුදැරියන්ගේ ගායන හැකියාවන් ඔප්නංවමින් දැයට හඳුන්වා දීමේ ස්වභාවිත ගී චාරිකාවේ මීළඟ නවාතැන නුගේගොඩ සුජාතා විද්‍යාලය 2026 මැයි මස 8 වෙනිදා සිකුරාදා 10:12ට සිටී FM සහ වෙනද සේවයෙන් සජීවීව නුගේගොඩ සුජාතා විද්‍යාලයේ බාලිකාවන්ගේ ගායන මිහිරියාව සමග ස්වභාවිත ගී රස විඳින්න ඔබට ආරාධනා. ස්වභාවිත ගීතය
3: අවුරුදු 600ක් පෙර ජර්මනියේ වුඩ්ස්බර්ග් විශ්වවිද්‍යාලය සිද්ධාලේප සුපිරිවිකී දන්තාලේපයේ ෆ්ලෝරයිඩ් හා සමාන රැකවරණයක් සලසන බව සනාථ කර ඇත.
4: ඔයාගේ දත් නංගුට්ලුකින්
5: දෙන් what about me?
6: අපොස උසස් පෙළින් පසු ඔබ උසස් අධ්‍යාපනයේ නිසි මාර්ගෝපදේශණි ලබා ගන්න හරිත සරසවියක අසිරිය විඳ ගන්න NSBM Open Day උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ 8-9-10 හෝමගම NSBM හරිත සරසවියේදී අමතන්න 011544 5000
7: එක එක පාරවල් වල ගිහිල්ලා දැන් ඇති වෙලාද මෙන්න වෙලාව ලස්සනම ලස්සන සින්දුත් එක්ක ජීවිතේ නියම පාරට ටර්න් වෙන්න
8: City FM U-turn එක එක පාරවල් වල නැතුව දැනුමට හරවන්න
7: සතියේ දින පහේම උදේ 9ට
8: City U-turn ඔබ වෙත ගෙන එන්නේ
9: කසල්කල ග්‍රීන් සුපර් අලුත් වෙන අඩුම මිල ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෲප් ඔෆ් කසල්කල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 011 2 864 012

0: City FM。මෙන්න මේ පැයි පුවත්. අනුග්‍රහ RS වානේ කම්බි SLS සහතිකය සමඟ පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්බි
1: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 0116 6673 පිවිසෙන්න www.iihs.edu.lk

0: සිටිෆම් පේපුවත් සමග මම මධුභාෂිනී කිරියල්ල. මෙරට අධිවේගී මාර්ගවල ධාවනය සඳහා සුඛෝපභෝගී බස් රථ 200ක් ආනයනය කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සූදානම් වෙයි. මේට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය දැන් ආරම්භ කර ඇතැයි එහි වැඩබලන ප්‍රධාන විධායක එම්.එන්. ධම්මිකරත්න මහතා පවසයි. දීර්ඝ නිවාඩු දිනවල සහ උත්සව කාලවලදී කොළඹ සිට ගම්බිම් බලා යන ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීම මෙහි අරමුණයි. දැන් අප සූදානම් පාර්ලිමේන්තුවේ නවතම තොරතුරු ඔබ වෙත සමීප කිරීමට එහි සිටින අප විශේෂ වාර්තාකරු සංජය මදුසංක මුතුමුණි සමග. අයිබෝන් සංජය.
1: අයිබෝන් මදුභාෂිනී, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අද ප්‍රධාන වැඩ කටයුතුත් එක්ක විශේෂයෙන්ම වාචික ප්‍රශ්න අතරේ ප්‍රශ්න කීපයක් ජාතික වශයෙන් නැගත් කාරණා ගණනාවක් ගැන කතා බහ කළා. ඒ අතර විශේෂයෙන්ම පානීය ජල ව්‍යාපෘති පිළිබඳව පවතින වර්තමාන තත්ත්වයන් ගැන සුසිල් රණසිංහ ගරෝ මාත්‍ර පැහැදිලි කළ සිට විශේෂයෙන් ඇතැම් දිස්ත්‍රික්වල ප්‍රජා ජල ව්‍යාපෘති ශක්තිමත් කරමින් පානීය ජලය ලබා දීමේ ක්‍රමවේදය විධිමත් කර තිබෙන බව මාත්‍රයයිදී පෙන්වා දෙන්න ලැබුවා. එවගේම විශේෂයෙන්ම තවත් වැදගත් කාරණා කීපයක් තමයි අද 27 ස්ථානීය ගැටතේදී බලශක්ති ශේෂ්ත්‍රයට අදාළ කරුණු කීපයක් ගම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ පැනග සිටියා. විශේෂයෙන්ම බලශක්ති අර්බුදයක් ඇති නොවන රට පාලනය කරන්නත්, ඒ වගේම මෙතනින් ගෙන්නන ඉන්ධනවල නිවැරදි මිර ගණන පිළිබඳ තක්සේරුවක් ලබා ගැනීමේ කියන කාරණේ තමයි අන්තර්ගත වුණේ. ඉන්පසු අන්තර් කරුණුවත්ලේක බලශක්ති අමාත්‍යරැකයා සිටියා. විශේෂයෙන් ඇතැම් ඉන්ධන ලංකාවට ගේති ප්‍රශ්න ඇති වුණු තැන් තියෙනවා. ඒ සම්බන්ධව අපි අදාළ ආයතන අය ක්‍රීම් කරගන්නවා. එනිසා විනිවිද භාවයේ තම්බ පිළ මට්ටමින් කරන බව තමයි ඔහු පෙන්වා දුන්නේ. වෙලින්ටන් වේව් කියන ආයතනයේ සැපෙම් කරුවායක් ඇතුළු ප්‍රශ්නයකදී ඔවුන්ට අවශ්‍ය අපේ රටේ අප්‍රසාදය ඊමේල් මගින් ඔවුන්ට යොමු කර තිබෙනවා. නිසා මේ ඇතැම් තැන්වලදී මුදල් නාස්තියක් නොවන පරිදි බලශක්තිය උත්පාදනය කිරීමේ ක්‍රියාවලිය සඳහා රජය යොමු කරන බව තමයි මෙහිදී අමාත්‍යරා පාර්ලිමේන්තුවේදී පෙන්වා ලැබුවේ. කෙසේ නමුත් දැන් ප්‍රධාන වැඩ කටයුතු ආරම්භ කිරීම තමයි පාර්ලිමේන්තුවේ සිදුවන්නේ. අපිට පුළුවන් ඔබට එහි අලුත් තොරතුරු වාර්තා කරන විශේෂයෙන් තාමත් සිදුවන්නේ සාමාන්‍ය පරිදි අත්‍යවශ්‍ය කාරණා සහ වාචික ප්‍රශ්න එක්ක පාර්ලිමේන්තුව හදි පැවැත්වෙන ආකාරය. අපි බලාපොරොත්තු වෙනවා ඔබට අලුත් තොරතුරුත් එක්ක විශේෂයෙන් නව යෝජනාවන් ආරම්භ කිරීමත් සමග ඒ තොරතුරු ඔබට වාර්තා කරන්න. මම සංජය මදුසංක මුතුමුණි, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිට.
0: ස්තුතියි සංජය තොරතුරු අප වෙත සමීප කළාට. විදෙස් පුවත. ගාසා තීරයේ සාගින්න දරුණුතම ඛේදවාචකයක් බවට පත්වෙතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් මහතා පවසයි. මානුෂීය කටයුතු අඛණ්ඩව සිදු කෙරුණත් මිලියන ගණනාවක ජනතාවට ප්‍රමාණවත් ආහාර සොයා ගැනීම දුෂ්කරය. ගාසා තීරයේ 121%කට වැඩි පිරිසක් ඔවුන් සිටි භූමියෙන් අඩකටත් වඩා අඩු භූමි ප්‍රදේශයකට සීමා කොට ඇත. ඔවුන්ට විදේශගත වීමට හෝ විශේෂ සෞඛ්‍ය සේවා ලබාගත හැකි බටහිර ඉවුර වෙත ප්‍රවේශ වීමටද නොහැකි තත්ත්වයක් මතුවී තිබේ. මන්ද පෝෂණයද ඉහළ ගොස් ඇත. ක්‍රීඩා පුවත. ඉන්දියාවේ ගුජරාට්හි පැවැත්වෙන ආසියානු බරේසලීමේ ශ්‍රෘතාවලියට ශ්‍රී ලංකාවෙන් 16 සහභාගී වෙති. තරගාවලිය ලබන 12 සිට 17 දක්වා පැවැත්වෙයි. රටවල් 28 මේ සඳහා එක් වෙති. වසර 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ශ්‍රේණිගත කිරීමේ ලකුණු ලබා ගැනීම සඳහා මෙරට තරගකරුවන්ට මෙය තීරණාත්මක තරගාවලියකි. ලබන ජූලි 23 සිට අගෝස්තු 2 දක්වා ස්කොට්ලන්තයේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට පෙර අවසන් තීරීම් තරගද මෙම තරගාවලිය වෙයි. මෙරට ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මේ සඳහා එක් වෙති. ඒ සමග මේ පැයේ පුවත් ප්‍රකාශය නිමාවට පත්වනවා.
2: ස්වාමී කම්බි නවීන තාක්ෂණින් SLS සහතිකය සමග RSRB 500 වානේ කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානේ කම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්බි
3: IHS සමග සෞඛ්‍ය ශ්‍රේෂ්ඨයේ ඔබේ අනාගතය ගොඩනගා ගන්න IHS සයිකොලොජි, ඩිජිටල් හෙල්ත්, ස්පෝර්ට්ස් සයන්ස්, හෙල්ත් මැනේජ්මන්ට් අතරින් ඔබට සුදුසු පාඨමාලාව තෝරාගෙන කුසලතාවලින් පූර්ණ ජාත්‍යන්තර මට්ටමින් පිළිගත් සෞඛ්‍ය වෘත්තිකයෙකු වන්න ඔබේ ගමන IHS සමග ආරම්භ කරන්න.
4: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 0116 6673 පිවිසෙන්න www.ihs.edu.lk.

0: කාටවත්ම හොරෙන් අරගන්න බැරි ඒත් ලෝකේ වැඩිම වටිනාකමක් තියෙන අනාගත ලෝකේ ප්‍රාග්ධනය. කිසිම වියදමක් නැතුව ඔබත් එකතු කරගන්න කැමති නේද? මෙන්න වෙලාව. ලස්සනම ලස්සන සින්දුත් එක්ක ජීවිතේ නියම පාරට ටර්න් වෙනවා.
1: ජීවිතේ හැරවුම් ලක්ෂය City FM U-turn.
2: එකොළහයි විනාඩි පහයි වෙලාව. අද සිටිFM යුටර්න් වැඩසටහනේ අපේ ආරාධිත ප්‍රවීණ රංගන ශිල්පියා තමයි ශාම් ප්‍රනාන්දු. ඉතින් ඔහු තමයි අද ඔබෙන් ප්‍රශ්න අහන්නේ. 011 2 69 19 92 දුරකථන අංකයට කතා කරලා තවත් ප්‍රශ්නාවලියක ප්‍රශ්න 10ම හරියටම උත්තර දීලා ජයග්‍රහණය කරන්න ඔබට පුළුවන් වුණොත් ඔබටත් අපි චිත්‍රපටේ නරඹන්න තවත් එක් ටිකට් පතක් ලබා දෙන්න සූදානම්. ඉතින් 011 2 69 19 92 කතා කරන්න අපේ ගීත තුන අපි මතක් කරමු. ක්‍රිෂාත්,
3: අපි දැන් වැඩේ පටන් ගද්දිම කිව්වනේ මේ වැඩිපුරම උත්තර දෙන කෙනාට තමයි ටිකට් පත දෙන්න කියලා. හැබැයි එක්කෙනෙක් 10ටම උත්තර දුන්නා. නෝක තමයි අද ප්‍රශ්නේ නිසා 10ටම ඊළඟ කෙනාටත් උත්තර දෙන්න වෙනවා. ගීත තුන තමයි රුවට රුවේ ටීඑම් ජයරත්න මහත්මයා ගායනා කරන ගීතයේ සුවඳ තියාමාලංගව චන්දන නිලහනච්චි මහත්මයාගේ ගීතය, දැසපියාගත් කළ ක්ලරන්ස් විජේවර්ධන සමග ජැක්සන් ඇන්තරි මහත්මයා ගායනා කරන ගීතය. මේ තමයි ගීත තුන. ඉතින් අද ඉන්නේ අපිත් එක්ක ශාම් ප්‍රනාන්දු. ශාම් කියන්නේ මදු මේ අවුරුද්දේ වසරේ නළුවයි දන්නෙත් නැහැ. මොකද අවුරුද්ද පටන් ගත්තීම මලකි දුවේ නුඹේක, ඊට පස්සේ ද ෆාදේකේ වෙනස්ම චරිතයක් රඟපානවා. දැන් උන මේ දසල රිවර්ස්ටන් චරිත තුන සම්පූර්ණයෙන්ම වෙනස්. ශාම්, මේ සමහර වෙලාවට අපේ රට ඇතුලේ හොඳට හාමුදුරුවන් වහන්සේ චරිතයක් රඟපෑවොත් අවුරුදු ගාණක් යනකම් මේ හාමුදුරුවම තමයි. කඩේ මුදලාලි හොඳට රඟපෑවොත් අවුරුදු ගාණක්ම කඩේ මුදලාලි තමයි. හැබැයි සමහර වෙලාවට අපි දැක්කා මේ අර හොඳ පිරිමියා, හරිම සංවරව කතා කරන පිරිමියා ඇතුලේ යම් කාලයක ශාම්ව ත්‍රාමුගත කරන්න උත්සාහයක් නිරත වුණා, උත්සාහයක් තිබුණා. ඒක අපේ රටේ තියෙන යම් ආකාරයක ප්‍රශ්නයක් එක්ක වෙන දෙයක්. කොහොම නමුත් මේ අවුරුද්දේ එක දිගට චරිත තුනක් වෙනස්ම චරිත ලක්ෂණ එක්ක රඟපානවා. ඒ අත්දැකීම මොන වගේද?
4: ඔව්, ඒක කියන්නේ මං කියන්නේ ඒකට දැන් මාව හෝ තව කෙනෙකු අර ටිපිකල් කාස්ට් එන එක පුදුමෙකුත් නෙවෙයි. ඒ කියන්නේ ඒක තමයි අපි හිතමුකෝ සහාය අධ්‍යක්ෂකවරයෙකුට හරි ලංකාවේ මේ ටයිටල් එකක් විදිහට, රස්සාවක් විදිහට මේ කාස්ටිං ඩිරෙක්ටර් කියන එක ගොඩක් වෙලාව පාවිච්චි කරලා නැහැ. දැන් අපි හිතමුකෝ වාලම්පුර චිත්‍රපටියේ කාස්ටිං ඩිරෙක්ටර්ස්ලා හිටියා. ඉතින් ඒ නිසා මේකේ කාස්ටිං වල විශේෂකුත් තියෙනවා.
3: ඒ කියන්නේ අපේ ෂේවියර් කනිෂ්ක එකතු වෙලා තමයි කාස්ටිං ඩිරෙක්ටර් කරේ. ඒක හොඳ මේ රැකියාවක් ලෝක මට්ටමින් ගත්තොත්.
4: ඔව්, ඉතින් එහෙම නැති නිසා අපේ ගොඩක් වෙන්නේ කවුරු හරි නිෂ්පාදන කළමනාකරු හරි නැත්තම් චිත්‍රපටියේ සහාය අධ්‍යක්ෂකවරයා වගේ කෙනෙක් තමයි. මොකද එයාලට මේ නළු නිනිව එක්ක මේ සම්බන්ධකම්, ඒ කියන්නේ මේ දුරකථන අමතලා මේ අහවල් අවස්ථාවක් තියෙනවා කියලා කතා කරන එක ටිකක් ඒ සීමා සහිත තැනක තියෙන්නේ. ඒ නිසා තමයි ඒගොල්ලන්ගේ පැත්තෙන් ලේසි එක. හැබැයි අධ්‍යක්ෂකවරු ඉන්නවා ඉතාම නිර්මාණශීලී. විශේෂයෙන් අපි දැන් මේ 2025 ඉඳලා දැන් මේ සාර්ථක වෙච්චි සිනමා නිර්මාණ ඇතුළේ ගත්තාම, නිර්මාණශීලී අධ්‍යක්ෂකවරු ගත්තාම ඒගොල්ලෝ කාස්ටිං ගැන ගොඩක් හිතනවා. දැන් උදාහරණයක් විදිහට අපි ලලිත රත්නායකව මේ චිත්‍රපටිය හිතුවත් රන්දික ගුණතිලකව වසර ගණනාවකට කලින් ඔහුට කිසියම් බලාපොරොත්තුවක් දීලා මේ චිත්‍රපටිය එනකන් ඉන්න රන්දික ඔයා මේක ඇතුළේ මේ චරිතයක් නිරූපණය කරනවා කියන බලාපොරොත්තුව හදන එක සහ ඒ චරිතයට ගැළපෙන මිනිසුන්ව කාස්ට් කරන එක, ඒ අභියෝගය සහ ඒ සෞන්දර්යාත්මක සහ ඒක නිර්මාණශීලී ක්‍රියාවලියකුත්. ඉතින් එහෙම කරන අධ්‍යක්ෂකවරු දැන් මතුවෙමින් ඉන්නවා. ඒ නිසා තමයි මම හිතන්නේ විශේෂයෙන් මටත් විශේෂයෙන් මතක් කරන ප්‍රියන්ත සිරිකුමාර දශක ගණනාවක් තිස්සේ මේ රූපණවේදී හිටියට, විශිෂ්ටයෙක් විදියට හිටියට, ඔහුට මේ විවිධ චරිත නිරූපණය කිරීමේ හැකියාව අධ්‍යක්ෂකවරුගේ අවස්ථාව දුන්නේ නැහැ. ඉතින් ඒ අවස්ථාව හම්බුණාට පස්සේ ඔහු හත්මුහුදු හතක් ඔහු පීනලා ඉන්නේ මේ වෙනකොට තියෙන හැකියාවත් එක්ක. ඉතින් ඒ අවස්ථාව පීනන්නේ මුහුදට දාන්න ඕන ඒගොල්ලන්ව. කොච්චර දුරට ඒගොල්ලන්ට ඒවල කිමි දෙන්න සැරිසරන්න පුළුවන්ද කියලා දැනගන්න. ඉතින් අරගෙන වාසනාවකට ඇත්තටම මට මේ අවුරුද්දේ සම්පූර්ණයෙන් වෙනස් විදිහේ චරිත තුනක් මේ අවුරුද්ද පටන් ගද්දිම දකින්න හම්බ වෙන එක ඒක ඉතින් පොඩ්ඩක් අහම්බකින් සිද්ධ වෙන වාසනාවක්. ඉතින් ඔය විදිහ දේවල් මං කියන්නේ මට විතරක් නෙමෙයි හැම රංගන ශිල්පියෙකුටම ඒක කන්ටිනියු කරන්න හම්බ වෙනවා නම් මං කියන්නේ අපි එහෙම විශිෂ්ට රංගන ශිල්පීන් ගොඩක් ඉන්නවා. මහේන්ද්‍ර පෙරේරා මේ චිත්‍රපටිය ගත්තොත් අපි අමතක කරන්න හොඳ නැහැ රිවර්සන් චිත්‍රපටියෙත් මේ මැල්කම් මචාඩෝ කියන්නේ වෙනි ඉතාම අතිදක්ෂ රංගන ශිල්පියෙක්. ඒ වගේම ආනන්ද කුමාර උන්නේ කියන්නේ ඉතාම විශිෂ්ට රංගන ශිල්පියෙක්. ඒ අයට තියෙන විශාල පරාසයක මේ මනුස්ස භූමිකාවල් නිරූපණය කිරීමේ හැකියාව. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා අපි වෙන නිර්මාණශීලී අධ්‍යක්ෂකවරු මේ නළුවන්ට අභියෝගයක් වනු පිණිස, ඒ කියන්නේ සහ උන්ගේ ඇතුලේ තියෙන තව තව කලාප අවදි කරව ගන්න. අපි මේ දකින කලාපේ විතරක් නෙමෙයි ඒගොල්ලන්ගේ හැකියාව, ඒගොල්ලන්ගේ අධ්‍යාශය, ඒ නිර්මාණශීලී පිහිනීම කරන්න පුළුවන් ඒ හැකියාව දුන්නාම ඒගොල්ලෝ ඒ දුර පිහිනනවා.
2: ඔව්, දැන් ඒ තමන්ගේ නිර්මාණශීලී කලාපය අවදි කර ගැනීම තමන් කරනවා නම් ඒකට අවස්ථාවක් තියෙන්න ඕනේ. එතකොට ඒ හඳුනාගත්ත අධ්‍යක්ෂවරු හෝ වෙනත් නිර්මාණ ශිල්පීන් එළියේ ඉන්න ඕනේ. එතකොට මේ තමයි අවස්ථාවන් මේ චිත්‍රපට නරඹන මේ ශාස්ත්‍රීයත් මේක නරඹනවා. මේක ඇත්තටම කර්මාන්තයක්නේ. එතකොට මේ අයගෙන් අපිට ගන්න පුළුවන් දේවල් තව මොනවද කියන එක පිළිබඳව අවබෝධ කර ගැනීමත් ඇත්තටම මේ සිනමා නිර්මාණ හරහා කරන්න ඕනි දෙයක්. මොකද මේ නිර්මාණ ශක්තියින් අවදි කර ගැනීම කියන එක, ඒ වගේම තමන් කවුද කියලා සමහර වෙලාවට තමන් දන්නේ නැහැ නේද? අලියා කවුද කියලා අලියා දන්නේ නැහැ නේ. අලියා දන්නව නම් තමන්ගේ තරම ඌටත් වඩා ලොකු දේවල් කරනවා. ඒ නිසා මේ තමන් ඇතුලේ ඉන්න කෙනාව මතු කරගන්න, තමන්ට අවස්ථාවක් දෙන්න කවුරු හරි ඉදිරිපත් වෙනවා නම් ඒකත් ඔහුගේ අර හොඳම අවස්ථාව බවට පත් කරගන්න පුළුවන් නම් ඒක හරි වටිනවා. ඒත් එක්කම දැන් රිවර්ස්ටන් චිත්‍රපටය කියන්නේ වෙනස් මද්දකීමක්. මේක මේ වාහනයක රෝද හතරක් උඩ කරගෙන ගිය ටිකක් අමාරු වැඩක්. මොකද ඒ ලොකේෂන් ගත්තත් ඒ සීතල මේ හැමදේමත් එක්ක ටිකක් ලේසි වැඩක් නෙවෙයි. අතරේ හීතල දරාගෙන මේ වැඩේ කරනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. ඉතින් අපිට පොඩි අමතක වෙන්නේ නැති දේවල් ටිකකුත් ඔය අතර සිද්ධ වෙන්නේ නැතිනේ. පොඩි රසවත් දේවල් ටිකක් ඒ ගැනත් කියමු.
4: ඔව්, එකක් තමයි ඒකෙදි විශේෂ අපි ගෞරවය දෙන්න ඕනේ එක පැත්තකින් මේ නිෂ්පාදකවරයාට ප්‍රභාත් රෝෂන් සහ නිමන්ති පෝරගේ දෙපළට මේ වගේ නිර්මාණයක් තෝරගත්තු එක සම්බන්ධයෙන් නිෂ්පාදනය කරන්න, සහ ඔහු එක පැත්තකින් මේ චිත්‍රපටියේ කැමරා සිනමා කැමරාකරණය මෙහෙවීම ඉතාම සුවිශේෂී. මේක ගොඩක් සිනමා උළෙලවල මේ අර සම්මානවල හේතු පාට වලට කීවිච්චි දෙයක් තමයි මේ ඔබ කියපු අර රෝද හතරක් තියෙන ඉතාම අඩු ස්ක්වයර් ෆීට් ගානක් තියෙන මේ ජීප් එකක්. ඇතුලේ කාමරයකුත් නෙවෙයි, මූව් වෙන මේක ධාවනය වෙන පාරේ ධාවනය වෙන ජීප් එකක් ඇතුලේ මෙච්චර රූපරාමු මවන්න සහ හරි සමීපවනේ මේ ඩිස්ටන්ස් එකක් විදිහට ලොකු ඉඩකුත් නැහැ කැමරාවක් පාවිච්චි කරන්න. ඌට ඒ කියන්නේ ප්ලේස් වෙන්න තියෙන හසු කරගන්න තියෙන සීමාවලුත් හරි අඩුයි. ඉතින් සමහරු විශ්මයට පත් වුණා කොහොමද මේ අඩු අවකාශයක් ඇතුලේ මෙච්චර රූප මවන්නේ සහ මේ චරිතවල අභ්‍යන්තරය පෙන්වන්න කැමරාව මෙහෙවන ආ විදිය ගැන ඒ හේතු පාටවලදී පවා කියවනවා. ඉතින් මේක විශේෂයෙන් අගය කරන්න ඕනේ. මේක වාහනය ඇතුලේම රූපරාම කොච්චර මවනවද කියලා මතක් කරලා බැලුවොත් අපි සමහර චිත්‍රපටිවල අපිට මේ විශාල භූවිෂමතා කලාපයක අපිට දේවල් හසු කරගන්නත් බැරුව ඉන්න වෙලාවක ඔහුගේ ඒ කැමරාකරණයත් හරිම විශේෂයි. සහ ඒක ඇතුලේ ඒ රංගන ශිල්පීන්ගේ දායකත්වයත්, ඒ කියන්නේ ඒ ඔවුන්ගේ අත්දැකීම් සහ පරිණතකමත් ඇතුලේ මෙහෙම ගන්න මේ එකිනෙකාට දක්වන ආකල්පය හරි පැහැදිලිව ඒ ඉන්න හැම චරිතයක්ම ඔහුට කන්ෆ්‍රන්ට් වෙන අනිත් තුන් දෙනා සම්බන්ධව තියෙන ආකල්පය එක එක චරිතය සම්බන්ධයෙන් ඉතාම පැහැදිලිව හරි සහ ඉතාම සියුම්ව තමුන්ගේ චරිතය සහ සිද්ධිය ඇතුළේ නිරූපණය කිරීම මං හිතන්නේ මේ විශේෂයි මේ චිත්‍රපටිය.
3: ඇත්තටම මේ ශ්‍යාම් කිව්වා වගේ ගොඩක් වෙලාවට අපි මේ දවස්වල මලයාලම් සිනමාව ගැන කතා කරන අපේ රට ඇතුළේ සහ නවරැල්ලක් ඇති වෙලා තියෙනවා. මේකේ ගොඩක් අය කතා කරන දෙයක් තමයි යාලගේ ටුවරිස්ට් බියුටි එකේ පරිසරය නිතරම පෙන්වනවා චිත්‍රපටය ඇතුලේ කේරළය ලෝකයේ පුරාම සුන්දර තැනක් කියලා මවන්න කියලා. ඉතින් අපිට මේ රිවර්ස්ටන් දැක්කම තේරෙනවා ඇතැම් වෙලාවක හිතෙනවා ශ්‍යාම් කිව්වා වගේ අර කේරළෙන් මේ තරම් ප්‍රතිචාරයක් ලැබුණේ ඔවුන්ට ඒ සමීප බව දැනුණාද කියලා. ළඟ මේ චරිතවල රූපය පෙන්වනාට එහාට ගිහින් ඒකේ තව චරිතයක් හිටියේ තමයි පරිසරය. එහෙම නැත්නම් රිවර්ස්ටන්. ඒ පරිසරය හරි ලස්සනට ප්‍රභාත් හසු කරගෙන තිබුණ නේද අපේ වෙනත් චිත්‍රපටිවල දකින්නට වඩා ලොකු තැනක් දීලා තිබුණ පරිසරයට.
4: ඔව් විශේෂයෙන් මේ කියන්නේ ඒකේ පැති ගණනාවක් තියෙන දැන් එකක් තමයි මේකේ කතා තේමාවත් එක්ක ගත්තාම ඊටාම අනුවේදනීය ඒ වගේම මේ මේ මේ දඩයක්කාරයා සහ ගොදුර වගේ මාතෘකාවක් කතා කරන ඒක හරි සුන්දර මාතෘකාවක් නෙමෙයි ඒක පැත්තකින්. හැබැයි අධ්‍යක්ෂකවරයාගේ දෘෂ්ටිය තියෙනවා මේක ඇතුලේ මේ අසුන්දර අපි කියලා ලේබල් වෙන මිනිස්සු ඇතුලේ තියෙන සමහර සියුම් සුන්දර දේවල් මතු කරගන්න ඔහු උත්සාහ කරන අතරේ කැමරා අධ්‍යක්ෂකවරයා සමත් වෙනවා ඒක ඇතුලේ තියෙන මේ ඒ කියන්නේ මේ බොහොම සුන්දර පරිසරයක සිද්ධ වෙන අසුන්දර මිනිස් ක්‍රියාකාරකමක් පිළිබඳව ගේන්න. ඉතින් ඒක මේ චිත්‍රපටයේ තියෙන ලොකු විශේෂත්වයක්. මේ මේ අච්චර ලස්සන පරිසරයක් ඇතුලේ කොහොමද මේ මිනිස් කේද වාචකයකට මුහුණ දෙන මිනිස්සු ටිකක් හැසිරෙන්නේ කියන එක. ඉතින් ඒකේ තියෙන අර උත්ප්‍රාසය අර යටිපෙලක් විදිහට වෙන විදිහකට උදව් කරනවා මේ මේ පරිසරය. ඔබ කිව්වාගේම අර මේ සුන්දරත්වයේ පැත්තෙන් ගත්තාම ඇත්තටම කේරළයේදී මට මතකයි මේ කේරළ සිනමා උළෙලේදී පැරඩයිස් චිත්‍රපටියක් අපි සම්බන්ධ වෙලා ඉන්න වෙලාවක මමත් හිටියා මහේන්ද්‍රයත් හිටියා. ඒ වෙලාවේ ඒගොල්ලෝ මතක් කරා මේ ලංකාවේ ඒගොල්ලෝ හිතුවේ මේ ඒ චිත්‍රපටි කේරළේ ෂූට් කරලා කියලා. එතකොට මේ මේ ලස්සනත් එක්ක හිතපුවම ඒකේ ත්‍රිවස්ටන් වල සිද්ධි ගොඩක් තියෙනවා. එතකොට මේ එහි කැමරා අධ්‍යක්ෂකවරයා රජීව් රවි කිව්වා නැහැ මේක ලංකාවේ ෂූට් කරේ කියද්දි කිව්වා මේ හැබැයි ඊට වැඩිය ලස්සන තැන් කේරළේ තියෙනවා නේද කියලා ප්‍රේක්ෂකයෙක් ඇහුවා. එතකොට රජීව් කිව්වා නැහැ ඊට වැඩිය ගොඩක් ලස්සනයි මේ ලංකාවේ රිවර්ස්ටන් කියලා.
2: මොකද මේ කේරළය සහ ලංකාව දෙකම එකම විදිහේ පරිසර කලාපයන් තියෙන ප්‍රදේශ කියන්නේ රටක් විදිහට ගත්තත් එහෙම
3: මදු මේ පරිසර කලාපයන් වගේම මදු දැකලා ඇති මලයාලම් චිත්‍රපටි බලද්දී මේ ඒ ෆොන්ට්ස් ඒ අකුරු පව සමහර වචන සිංහලයට ගොඩක් ළඟයි.
2: ඔව් ඉතින් මේ චිත්‍රපටය තමන්ගේ හදවතට ලං කරගෙන බලන්න පුළුවන් චිත්‍රපටයක් රිවර්ස් ටර්න්. දැන් සිටි එෆ් එම් යූ ටර්න් අහන ඔබ ටිකට් පතක් දිනාගෙන මේක බලන්න යන්න ඉන්න එක හොඳයි. නමුත් ඔබට පුළුවන් උණු ගමන් මේ චිත්‍රපටය නරඹන්න කියන යෝජනාවත් අපි කරනවා. මොකද මේ ඇත්තටම මේ සිනමාව කියන දේ මේ කර්මාන්තයේ මේ පවතින ප්‍රේක්ෂකයෝ හින්දා ප්‍රේක්ෂකයෝ විදිහට ඔබ සිනමා ශාලාවට ගියොත් තමයි මේක පවතින්නේ. වගේ මේ නිර්මාණ බලන්න ඕනි මේක කර්මාන්තයක් විදිහට තව ටිකක් ඉස්සරහට සෑහෙන දියුණු වෙන්න ඕනි. සහ මේ අපේ ලංකාව කියන නමත් ලෝකයේ සිනමාවේ ඇතුලේ තියෙන්න ඕනි. එතකොට මේ ගොඩක් වෙලාවට අපි දකිනවා මේ ඔය එක එක සිනමා සම්මාන උළෙලවල් සඳහා විතරක් සමහරවිට ලාංකීය ප්‍රේක්ෂකයන්ට සමහර චිත්‍රපට බලන්නවත් අවස්ථාවක් නැතුව ඒවා මේ නිකන් තර්ගකාරී මානසිකත්වයෙන් විතරක් නිර්මාණය කරපු ඒවා අපි දකිනවා. නමුත් ඒ අතරේ ලාංකීය ප්‍රේක්ෂකින්ට හොඳ අවස්ථාවක් ලබා දීලා ඊට පස්සේ මේවා සම්මානයට පාත්‍ර වෙන තැනටම ඒ ක්වොලිටි එක අරගෙන යනවා කියන එක ලේසි පහසු වැඩක් නෙවෙයි. එතකොට ශාම් දැන් අපි ටිකක් වැඩිපුර කතා කරමු. මේ ඔබත් හැමදාම රංගන ශිල්පියෙක් විදිහට ඉන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නෙමෙයි. ඔබත් විවිධ නිර්මාණ තමන්ගේ අධ්‍යක්ෂණයෙන් ප්‍රේක්ෂකය අතරේට ගෙන යන කෙනෙක්. දැන් ඉස්සරහට එහෙම අපිට බලන්න පුළුවන් නිර්මාණ මොනවා හරි තියෙනවද නැත්නම් මේ දවස්වල ඔබේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ කොහොමද?
4: ඔව් මදුවාසිනී එක මේ දවස්වල මම මාව හඳුන්වන විදිහ මම කියන්නේ මේ කියන්නේ අපි මේ පුනර්භවය පුනරුප්පත්තිය ගැන මේ ලංකාවේ සංස්කෘතිය විදිහට බුදුදහමේ මේ ආභාසයත් එක්ක අපි හොඳින් දන්න අපිට හුරු පුරුදු වචනයක් සහ සංකල්පයක්. මම උත්සාහ කරනවා මේ භවයේ ඇතුළෙම විවිධ ටයිටල්ස් වලින් මේ පුනරුප්පත්තිය ලබන්න පුළුවන් නම් හොඳයි කියලා. මොකද මට හිතෙන විදිහට මම ආයේ වෙන භවයක වෙන කවුරු හරි වෙලා මම ආයේ ඉපදුනොත් ඉපදෙන්නේ ඒ දහමට අනුව දර්ශනයට අනුව. හැබැයි මේ පැවැත්ම සම්බන්ධයෙන් ගත්තාම ශාම් ෆෙනෙන්ඩු කියලාගේ පැවැත්ම තියෙන්නේ මේ ජීවිත කාලය ඇතුළත විතරයි. එතකොට මේ ජීවිත කාලය ඇතුළේ මට තව දේවල් අත්හදා බලන්න පුළුවන්ද කියන එක ගැන මම උත්සාහ කරනවා. ඒ නිසා මේ කියන්නේ එක කාලයක මාව මම රජයේ ගුරුවරයෙක් විදිහට විතරක් හිටියනම් මාව හඳුනගන්නේ අධ්‍යාපන සේවී සහ මේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ හිටපු ගුරුවරයෙක් විදිහට විතරයි. එතකොට මම වේදිකා නාට්‍යවලට ආපම වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙක් සහ ළමයි එක්ක නිර්මාණශීලී කටයුතු කරන කෙනෙක් විදිහට හඳුනගන්නවා. සිනමාවට ආවට පස්සේ මම මේ සිනමා රංගන ශිල්පියෙක් විදිහට හඳුනගන්නවා සහ ඒක ඇතුළේ දිගුවක් විදිහට සමහරක් විට මේ කියන්නේ උත්සාහ කරමින් ඉන්නවා සහයම ප්‍රයත්නයන් කරලා තියෙනවා. මේ රචකයෙක් සහ සිනමා අධ්‍යක්ෂකවරයෙක් විදිහට සමහර දේවල් කරන්න පුළුවන්ද කියන උත්සාහයත් ඉන්නවා. ඒකට අපිට එක පූර්වාදර්ශයක් වෙච්චි එහෙම චරිත ගොඩක් ඉන්නවා ලංකාවේ. එහෙම ගත්තොත් ජැක්සන් ඇන්තනි මහත්තයා ඉතාම ආදරෙන් මතක් කරන්න ඕනේ. ඔහු විශිෂ්ට රංගන ශිල්පියෙක් සහ විතරක් නෙවෙයි, ඔහු ඉතාම හොඳ සංනිවේදකයෙක්, ඉතාම විශිෂ්ට සංනිවේදකයෙක්, හොඳ ගුරුවරයෙක්, ඒක තව පැත්තකින් ගත්තහම ඉතාම හොඳ රචකයෙක් සහ විශිෂ්ට අධ්‍යක්ෂකවරයෙක්, ඔහු සහ ගවේෂකයෙක් තව පැත්තෙන්, සහ පැත්තකින් ඉතිහාසඥයෙක්, ඉතිහාසය සහ සමාජීය ගවේෂණය කරපු පුද්ගලයෙක්. මේ කාර්යභාරයන් කියන්නේ ඒක හරි විශේෂයි. ඔහුගේ ඒ ජීවිත කාලය ඇතුළත ඔහු සටහන් කරලා ගිය මේ ඔහු විවිධ ටයිටල්ස් ඇතුළේ මේ පුනරුත්පත්තිය ලැබපු කෙනෙක්. ඉතින් මං කියන්නේ ජැක්සන් ඇන්තනි ලෙසම ඔහු අපිත් එක්ක ගත කළ මේ මිහිපිට ගත කළ කාලය ඇතුළේ ඔහු අපේ සමාජයේ ඉතුරු කරලා ගිය දේවල් බොහෝමයි. ඉතින් ඒක ඔහුගේ විශේෂ පුනරුත්පත්තියක්. ඉතින් ඔහුගේ පූර්වදර්ශයකුත් එක්ක අපි ක්ලින්ට් ඊස්ට්වුඩ් වැනි මේ පිටරට අපි දකින ඉතාම විශිෂ්ට රංගන ශිල්පියෙක් එක කාලෙක ඔහු ඊටත් වඩා ලෝකයේ අවධානයට ලක් වුණ අධ්‍යක්ෂකවරයෙක් විදිහට. ඉතින් ඒ ආභාසී සමහර දේවල් කරන්න පොඩ්ඩක් ආසාවෙන් ඉන්නවා.
3: මදු මේ ක්ලින්ට් ඊස්ට්වුඩ් මතක් කරපු නිසා මතක් වුණේ කොච්චර විශිෂ්ට චරිතයක්ද කියනවනම් ශ්‍යාම් අවුරුදු 94 දිත් තමන්ගේ මම මේ තව චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනවා කියලා වැඩේට බැහැලා තියෙනවා. ඉතින් ශ්‍යාම් කිව්වා වගේ හොඳ තැන් වලින් තමයි ආභාෂය වෙන්න ඕනේ. එතකොට අපිටත් විශිෂ්ටයක් වෙන්න පුළුවන්. මේ මරු වචනයක් අරගෙන ශ්‍යාම් ෆර්නැන්ඩු මේ කලින් කතා බහේදී පුනරුදයක් ඇති වෙලා තියෙනවා අපේ සිනමාවේ කියලා. ඕකට සමාජ මාධ්‍ය මේ තරුණ තරුණියන් ප්‍රේක්ෂිකාවන් මේ අලුත් ළමයි දාලා තිබුණ නමක් ලංකේ සිනමාවේ නවරැල්ල කියලා. ශ්‍යාම් මේ නවරැල්ලකදී අධ්‍යක්ෂවරයෙක් නළුවෙක් විදිහට ඔබ හිතන්නේ කොහොමද අපි ඒක ප්‍රයෝජනයට ගන්න ඕනේ සිනමා කර්මාන්තයක් ඇතුළේ මේ නවරැල්ලක් ඇති වෙලා තියෙන මොහොතක?
4: ඔව්, ඒක කියන්නේ ලෝක සිනමාවේ ගත්තත් නවරැල්ලක් කියන එක බිහි වෙන්නේ ඒ වකවානුවේ තියෙන සමාජ ආර්ථික දේශපාලන පසුබිම ඇතුළේ ඒවයේ ප්‍රතිඵලයක් විදිහට සහ ඒවයේ ඩිමාන්ඩ් එකක් විදිහට දැන් සමහරක් විට සිනමාවේදී සිද්ධ වෙනවා. මහා පරිමාණයේ ආයෝජන සිද්ධ කරන්න බැරි එවැනි ආයෝජන කරලා අපිට පෙරලා අනිත් පැත්තට එච්චර මුදල් උපයන්න පුළුවන්ද කියලා හිතන ආර්ථිකව අපි කිසියම් අභියෝගයකට මුහුණ දෙන කාල සීමාවල් හැම රටකම තියෙනවා. ඒ වගේ කාලයක මිනිස්සු අත්හදා බලන, නිර්මාණකරු අත්හදා බලන, මොකද ඒ කාලේ මිනිසුන්ට සිනමා නිර්මාණ ගැන හිතන්න තු වෙන්න බෑනේ. මිනිස්සු මොන අර්බුදවලට මුහුණ දුන්නත් හිතන එක නවත්තන්න බැරි නිසා සමම යෝජනාවක් විදිහට මම මටම කරගන්න යෝජනාවක් මම කියන්න කැමතියි. මිනිස්සු අර්බුදවලට ලක් වෙන හැම වෙලාවකම නිර්මාණශීලීව හිතන එක නවත්තන්න හොඳ නැහැ. ලෝකේ හැමතිස්සෙම අපි අර්බුදවලින් ගොඩ ගියත් ඒ අර්බුදයේ රස විඳිමින් ඉන්න එක ඇතුළේ නෙමෙයි, ඒකට නිර්මාණශීලීව උත්තර හොයන එක ඇතුළේ විතරයි. ඉතින් සිනමාවෙත් විවිධ භාවිතාවන් ඔය නවරැල්ල හෝ දේවල් ප්‍රංශ නවරැල්ල වෙන්න පුළුවන්. ඇත්තටම ගත්තම ලංකාවේ දැන් මේ නිර්මාණශීලී නවරැල්ල කියන එකේ හොඳ උදාහරණයකුත් මේ රිවර්ස්ටන් චිත්‍රපටිය. ඒ කියන්නේ ඔබට බැලු බැලමට තීරණවා මෙහි කියන්නේ සැලකිය යුතු පිරිවැයක් අපි දරලා තියෙනවා. නමුත් ඒ පිරිවැය අභිභවා යන නිර්මාණශීලී ගුණයක් මේ චිත්‍රපටියේ තියෙනවා. ඉතින් ලංකාවේ වගේ අපිට තියෙන දෙයක් තමයි මේ ආර්ථික කලමනාකරණයේ ඇතුළේ නවරැල්ලකට යන්න පුළුවන් කියන එක යෝජනා කරලා තියෙනවා අපේ අධ්‍යක්ෂකවරු රාශියක් මෑතක. ඒ කියන්නේ අපි චත්‍රව හිතුවත් ඊට පස්සේ ඉලංගොරාම් ව හිතුවත් මේ ඒ ආර්ථික අපිට තියෙන සීමාවල් ජයගන්න පුළුවන් කියන ආකෘතිය පැත්තෙන් සහ මේ විකල්ප සිනමා නිෂ්පාදන ක්‍රමවේද භාවිතා කරන එකත් එහෙම හඳුන්වා දුන්නු නවරැල්ලකුත් ඒකේ රිවර්ස්ටන් තව විදිහකට විශේෂ සටහනක් තියෙනවා. මේක සිනමාවේ නිර්මාණශීලී මේ ආකෘතිමය සහ සෞන්දර්යවේදී නවරැල්ලක් විදිහට මේ රිවර්ස්ටන් චිත්‍රපටිය හඳුන්වන්න පුළුවන්.
2: ඔව්. ඉතින් මේ කතාබහ හරිම රසවත්. දැන් චිත්‍රපටය ගැන ඒ වගේම අපේ ශේෂ්ත්‍රය පිළිබඳව නිර්මාණශීලී දේවල් පිළිබඳව කතාබහ කරමින් අපි ඉන්න වෙලාවේ ගීතයක් රස විඳලා ඊළඟට අපිට අවසන් කතාබහට එන්න පුළුවන්. ඒ අතර 0112 6919 92 දුරකථන අංකයත් විවෘතව තියෙනවා. තවත් එක් ටිකට් පතක් දිනා ගන්න රිවස්ටන් චිත්‍රපටයේ ඔබේ ළඟම සිනමා ශාලාවෙන් නරඹන්න ඔන්න ඔබට අවස්ථාව උදා කරගන්න පුළුවන්. 0112 6919 92 අපේ දුරකථන අංකය.
0: මේ පැයි නැගලා යන ගීතය ඔබ වෙත ගෙනෙන්නේ ලක්සෝ ඔටෝ හෝස් වෙතින්. ඔබගේ ජපන් වාහන සිහිනය සැබෑවක් කරන විශ්වාසවන්ත එකම තැන ලක්සෝ ඔටෝ හෝස්.

0: වාහනයක් ගන්න එක සිහිනයක්ද? ජපන් වාහන සිහිනය සැබෑවක් කරගන්න ලක්ස්රෝ ඔටෝ හෝස් වෙත එන්න. සියලුම වර්ගයේ ජපන් වාහන ගෙන්වන්නෝ සහ බෙදා හරින්නෝ. ලක්ස්රෝ ඔටෝ හෝස් 511/3 අවිස්සාවේල පාර කඩුවෙල 071-666-444 071-666-444 ලක්ස්රෝ ඔටෝ හෝස්. ජපන් වාහන ගැන දැනගන්න ලක්ස්රෝ ඔටෝ හෝස් ෆේස්බුක් පේජ් එකට පිවිසෙන්න.
1: අත්මව ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවෝස් බී අලව වෙත ගෙදර නිෂ්පාදනයක් කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සැල් වලින් දැන් ඔබට මිලදී ගත හැක. ලිවෝස් බී
2: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
3: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
4: මාරයි
5: සුබ දවසක්
6: අලුත් වෙලා
7: පහසු වෙලා
8: තෑගි වැඩි වෙලා
9: අංක තුන

0: මොකයා විජේ ප්‍රඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
1: කළුතර ප්‍රියස් මහගෙදර සිනුව වාහන ගින්වීම බෙදාහැරීම විකිණීම මිලදී ගැනීම 482 එක ගාලුපාර කළුතර 0775 400500.
2: හොඳ විදිහට ගෑවේ නැත්තම් බඩගෙන හිතුවේ නැත්තම් ඉතින් ඊට පස්සේ දුක් විඳින්න වෙනවා මතු. ඉතින් එහෙම දුක් විඳින්න වෙන වෙලාවක තෙල් මේ දයානම් මනම් එකතුනහම අක්මාවි හරි අමාරුයි. වෛද්‍ය ප්‍රතිකාරත් අරගෙන මේ වෙලාවේ සහනයක් නැත්නම් වෛද්‍යවරයන් අහලා ඔන්න ගන්න බයෝ බියුටි ලංකා ලිවර් කෙයා කැප්සියුල් එක තියෙනවා. හීන්බෝ විටය පාවිච්චි කරලා තමයි මේක නිෂ්පාදනය කරන්නේ. තෙල් ප්‍රශ්නයක් නම් බඩේ තෙල් ප්‍රශ්නයක් නම් ජීවිතේ එකතු කරගෙන බලන්න ලිවර් කෙයා කැප්සියුල් එක බයෝ බියුටි ලංකා නිෂ්පාදනය කර.
0: ඔව් ඇස් සම්බන්ධ ප්‍රශ්න තියෙන කට්ටියට තමයි මේ මතක් කිරීම කරන්නේ. අක්ෂිරෝග සම්බන්ධයෙන් පීඩා විඳිනවා නම් නිවැරදි ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්, නිසක ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් හොඳම තැනක් තමයි මාතර පාරම්පරික සක්‍ය ආයුර්වේද රෝහල කියලා කියන්නේ. එතනට එනවා පාරම්පරික වෛද්‍ය කුෂාන් අමරසේකර මාතර ඇස්වේද මහත්මයා. දැන් කෙනෙක් ආයුර්වේද ප්‍රතිකාර ගන්න බය වෙන්න පුළුවන් ඇස්වලට, හැබැයි මේක මේ නියපොත්තට බෙහෙත් බැඳලා තමයි ප්‍රතිකාර සියල්ලක්ම කරන්නේ. ඒ නිසා ලොකු කුඩා සියලුම දෙනාට බය වෙන්න කිසිම කාරණාවක් නැහැ. 0719 610 97 0412 244 943 තමයි දුරකථන අංක. දැන් කොයි දේ කරන්නත් විශේෂයෙන්ම ගෙදර රෝගියෙක් ඉන්නවා නම් උනත් අපිට ගෙදර වාහනයක් තියෙනක හරි වටිනවනේ.
2: ශරීරයේ ප්‍රශ්න ගැන කතා කරාම මට මතක් වුණේ හදිස්සියේ වාහනයේ ප්‍රශ්න තියෙන අයටත් විසඳ ගන්න තැනක් තියෙනවා.
0: ඉතින් ඔබට කළුතර ප්‍රියස් මහගෙදරට එකපාරක් හරි යන්න අවස්ථාව ලැබුණොත් ඔබ දෙවෙනි පාරක් යනවා තව වාහනයක් ගන්න. ඒ වගේම මේ අර යන කස්ටමර්ස්ලම වාහන පිළිබඳව සහ මේ තැන පිළිබඳව හරිම විශ්වාසයෙන් කතා කරන තවත් කෙනෙක් උනන්දු කරන තැනක් තමයි කළුතර ප්‍රියස් මහගෙදර කියලා කියන්නේ. වාහන ගෙන්වීම, බෙදාහැරීම, විකිණීම, මිලදී ගැනීම මේ හැම දෙයක්ම සිද්ධ වෙනවා. අංක 482 එක ගාලුපාර කළුතර. ඔබ කතා කරන්නේ 0771 400 500, එහෙම නැත්නම් 0775 400 500 කියන දුරකථන අංක වලට. කසාගල ග්‍රීන් සුපර් එකෙන් බඩු ගත්ත කට්ටිය දන්නවා මේ අලුත් බඩු, නැවුම් බඩු හොඳම අඩුම මිලට ගන්න තියෙන තැනක් බව. ඉතින් මාතලේ, කඩුවෙල, අතුරුගිරිය, නාරම්මල, ගණේමුල්ල, ගම්පල කියන තැන්වල ශාඛා තියෙනවා. රුපියල් 25000ට වැඩි වුණොත් බිල් එක බය වෙන දෙයක් නැහැ. ළඟපාත ඉන්න අයට ප්‍රවාහනයේ නොමිලේත් හම්බ වෙනවා. NSBI මිතුරු account එක, ගෝ එකක් තියෙන යූත් එකට, ලයිෆ් එකේ චේන්ජ් එකට හරියටම ගැලපෙන account එක. ඒ අතරේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ මේ NSBI මිත්‍රි මුතුරු account එකක් පටන් ගත්ත කෙනෙක්ට තමන්ගේ හීන හැබෑ කරගන්න මොන වගේ වාසිද මේ account එක හරහා ලැබෙන්නේ කියලා හරියටම දැනගන්න පුළුවන්. ඒ නිසා නිවාඩුවක් විවේකයක් තියෙන වෙලාවට ජාතික ඉතිරි කිරීමේ බැංකුවකට යන්න. ඒ වගේම NLB ගැනත් අපි කියමු.
2: NLB, ඉතින් account එකක් open කරලා දාන්න සල්ලි යන හිත හිත ඉන්නවා නම් ගෙදර යන ගම නැත්නම් වැඩේරලා යන ගමන් ගන්න සුබ දවසක් ලොතරැයියක්. ජාතික ලොතරැයි මණ්ඩලය අරගෙන ඉන්නේ අපේ රටේ ජනතාව වෙනුවෙන්මයි එයාලා අරගෙන ඉන්නේ සියලුම ලොතරැයි. රුපියල් 40යි වැයෙන්නේ. 40කට ලක්ෂ ගණන්, මිලිය ගණන්, කෝටි ගණන් තෑගි අරගෙන එනවා. ඒ නිසා පුංචි රුපියල් 40ක් වැය කරන්න පසුබට වෙන්න එපා.
0: දැන් A-levels කරලා මේ උසස් අධ්‍යාපනයට හරි මාර්ගෝපදේශනයක් නැතුව මොකක්වත් තීරණයක් ගන්න බැරුව ඉන්න ඔබට දවස් 3ක් තියෙනවා යන්නේ NSBM එකට. හෙට අනිද්දා සහ ඉන් අනිද්දා, ඒ කියන්නේ මේ 8 9 10 කියන දවස් තුනේ හෝමාගම NSBM හරිත සරසවියට ගිහිල්ලා NSBM ඕපන් ඩේ එකත් එක්ක සම්බන්ධ වෙන්න. මේක උසස් අධ්‍යාපන ප්‍රදර්ශනයක්. 0111544500 කෝල් කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. අපි ඔබට කිව්වනේ මේ කසාගල ග්‍රීන් සුපර් එක ගැන. එතකොට කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් එකට කතා කරලා ඔබට පුළුවන් රුපියල් 100,000 කෘෂි වග ආයෝජන අවස්ථාවක් උදා කරගන්න. ලක්ෂයේ ඉඳලා තියෙනවා, කැමැති ප්‍රමාණයක් ඔබට වියදම් කරන්න පුළුවන් අතේ සල්ලි තියෙනවා නම්. ඉතින් තමන්ට මාසික ආදායමක් ලැබෙන විදිහට මේ කෘෂි වග ආයෝජන අවස්ථාව උදා කරගන්න පුළුවන්. දේශීය ඒ වගේම විදේශගත ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව තියෙනවා. මේ සඳහා සම්බන්ධ වෙන්න 0112077 784 තමයි කතා කරන්න ඕනි. ඔය අතරේ හැම ගැන හිතන, නියපොතු ගැන, කෙස් ගැන හිතන ඔබට කොලජන් කැප්සූල් එක ගෙන ගන්නත් හැකියාව තියෙනවා. 0712501617 සම් මෙසේජ් එකක් යවන්න. අපි මතක් කළේ බයෝ බියුටි ලංකා වෙත ඔබ සම්බන්ධ වෙන්න ඕනි දුරකථන අංකය.
3: අක්ෂිරෝග සම්බන්ධයෙන් ඔබත් පීඩා විඳින්නෙක්ද? අදම මාතර ඇස්වැද මහතා හමුවන්න. පාරම්පරික වෛද්‍ය කුෂාන් අමරසේකර 0719 610 97.
4: එක එක පාරවල් වල ගිහිල්ලා දැන් ඇති වෙලාද? මෙන්න වෙලාව ලස්සනම ලස්සන සින්දුත් එක්ක ජීවිතේ නියම පාරට ටර්න් වෙන්න.
5: City FM U-turn. එක එක පාරවල් වල නැතුව දැනුමට හරවන්න
4: සතිය දින පහේම උදේ 9ට
5: City U-turn ඔබ වෙත ගෙන එන්නේ
6: සුබ දවසක්,
4: අලුත් වෙලා.

0: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
1: සකල කලාරසයෙන් ලොවක් සැලසූ ප්‍රතිභාපූර්ණ සොදුරු කලාකරුවා ප්‍රවීණ නාට්‍යවේදී ගායන ශිල්පී රොට්නි වර්ණකුල ගී ආවර්ජනා
2: ඔබ ආයමත් ඇවිදෙන්
3: සෝභාවදේම පුරසිරි විසිතුරු බලනු මිතුරු මග පියකරු
1: මැයි මස 14 බ්‍රහස්පතින්දා සවස දෙකට
2: ජාතික ගුවන්විදුලියේ ආනන්ද සමරකෝන් මැදිරියේදී
3: මතකද
4: ඔබේ ආසනය වෙන් කරවා ගන්න අමතන්න 0.776 89.6 89.8

0: සතුටින්ම දවස පටන් ගන්න. Good morning ජීවිතේම සිටි.
1: සතියේ දින පහම උදෑසන 7ට.
2: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක්. SLT Mobitel Fiber within then unlimited package රසක්. මාසකට රුපියල් 5900 සිට. සුපිරිම unlimited වෙන සත් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
1: එක එක පාරවල් වල ගිහිල්ලා දැන් ඇති වෙලාද? මෙන්න වෙලාව ලස්සනම ලස්සන සින්දුත් එක්ක ජීවිතේ නියම පාරට ටර්න් වෙන්න.
0: City FM U-turn. එක එක පාරවල් වල නැතුව දැනුමට හරවන්න.
1: සතිය දින පහේම උදේ 9ට
0: City U-turn ඔබ වෙත ගෙන එන්නේ.
3: නිරෝගීව පැහැපත් වීමේ දේශීය ආයුර්වේද සන්නාමය බයෝ බියුටි ලංකා.
4: නිවේදන ශිල්පය නිවැරදිව හදාරන්න ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ SLBC මාධ්‍ය ඇකඩමිය ගෙන එන නිවේදන ශිල්පය පිළිබඳ 5 දින නේවාසික පාඨමාලාව. සන්නිවේදන මූලධර්ම, වැඩසටහන් නිෂ්පාදනය, කටහඬ හැසිරවීම, වෙළඳ දැන්වීම කථනය, සම්මුඛ සාකච්ඡා මෙහෙයවීම, ගුවන් විදුලි නිවේදනය, උත්සව සහ ප්‍රාසංගික වේදිකා මෙහෙයවීම, රසවින්දනය හා පිටපත් රචනය, සජීව විස්තර කථනය, නව මාධ්‍ය. මෙය සජීව ගුවන් විදුලි විකාශනයක දිනපතා පැය 4ක කාලයක් ප්‍රායෝගික පුහුණුව සමගින් පළපුරුදු සම්නිවේදකයින් මෙහෙයවනු ලබයි. පාඨමාලාව අවසානයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් පිළිගත් සහතිකයක් නිකුත් කෙරේ. කොත්මලේ ගුවන් විදුලි පරිශ්‍රයට යාබද අංග සම්පූර්ණ සංචාරක නිකේතනයක ආහාර පාන සමග කාන්තා සහ පිරිමි නේවාසිකයින් සඳහා වෙන වෙනම සුරක්ෂිත නේවාසික පහසුකම්. විමසීම් කපිල 0718 286 184. කොත්මලේ SLBC මාධ්‍ය ඇකඩමිය.
3: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
5: ළමා ලෝකයේ සුදුරු ගිමන්හල කුරුගේ නේචපාක වැලිගම්පිටිය ඡායල.
6: 11:40.
5: සතුට විනෝදයේ සපිරි සුන්දර තැනක ඔබේ දරුවන් සමග ගත කරන්න හොඳම තැන කුරුගේ නේචපා, කිංග්ස් ටවර්, ජුරාසික් පාර්ක්, ගේම් සෙන්ටර්, ෆ්ලයින් චෙයාර්ස්, එයාක්‍රාෆ්ට්, බෝට් රයිඩ්ස්, වෙද්දාස් බීච් සහ තවත් ළමා සිත් ඇඳ බැඳ තබන විවිධ අංග. මේ සියල්ලම කුරුගේ නේචපාක් වෙතින් පමණයි. පාසල් ළමයින් සඳහා විශේෂයි සහනදායී අයකිරීම්. ළමා ලෝකයේ සඳුරු ගිමන්හල කුරුගේ නේචපාක් ඇන් මායන් වෝටර් පාර්ක්, වැලිගම්පිටිය ජයල.
7: FM 89.6 FM 89.6

0: ජීවිතයේ හැරවුම් ලක්ෂය City FM U-turn.
1: එකොළහයි විනාඩි 44යි. බොහොම සුන්දර කතාබහක ඉන්න අතරේ මේ අපි ශාම් ප්‍රනාන්දුත් එක්ක අවසාන විනාඩි කිහිපයේදීත් මේ චිත්‍රපටයට සම්බන්ධ වෙමින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ ශේෂ්ත්‍රයට සම්බන්ධ තව ප්‍රශ්නයක් තියෙනවා අපි ක්‍රිෂාට් අහන්න.
2: ශාම් කියන්නේ මේ නිර්මාණකරුවෙක් විතරක්ම නෙමෙයි මදු, නිතරම සිනමා ශාලාවට යද්දී අලුත් චිත්‍රපටයක් ආපු ගමන්ම ශාම් ඉන්නවා පොලිමේ චිත්‍රපටය බලන්න. අර අපි කියනවානේ අපි කියවන දේවල්, අපි ආభాෂය වෙන දේවල් තමයි නිර්මාණකරුවගේ එළියට එන්නේ කියලා. ඒ නිර්මාණකරුවා ඉන්නවා මේ වෙලාවේ අපිත් එක්ක, ඒ වගේ සිනමාවට ආදරය කරන කෙනෙක් කරලා ඉන්නේ නැහැ, චිත්‍රපටි බලනවා නැවතත් ගිහිල්ලා. මේ දවස්වල ඔන්න මයිකල් චිත්‍රපටයත් ශාම් බලලා තියෙනවා. හරිම උනන්දුවෙන් අපි කතා කරේ මේ ඕෆ් ද මයික් ඉද්දිත් මයිකල් ගැන. ඒ නිසා තමයි මතක් කරන්න හිතේ ඔන්න අපි 2025 නවරැල ශාම් පටන් ගද්දී ප්‍රේක්ෂකය හරි මාසාවෙන් අපේ චිත්‍රපට අරගෙන ඔවුන් කර තියාගෙන ගියා. ඔවුන් නිතරම කියපු දෙයක් තමයි මේ අපේ ඓතිහාසික රැල්ලක් තිබුණ, ජනකතා රැල්ලක් තිබුණා, ඊට පස්සේ ආගමික කතා රැල්ලක් තිබුණ. මේ රැලිය තුළ කඩාගෙන ගියපු එකක් තමයි නවරැල්ල ඇති වුණේ. ඔන්න ආයෙත් බයෝපික් රැල්ලක් එන්න යනවා සිනමාවේ මේ නවරැල්ල ඇතුළේ. ශාම්ට අනුව ප්‍රේක්ෂකයා කියනවා බයෝපික් එකක් නම් හරියට හදන්න ඕනි කියලා. ශාම් නිර්මාණකරුවෙක් මොකක්ද ඇත්තටම බයෝපික් එකක් හරියට හදනවා කියන්නේ?
3: අර ඔයා මුලින් කියපු කතාව එක මම පටන් ගන්න. මම ඇත්තටම ඒක හරි. මම ගොඩක් මේ සිනමා ශාලාවල් වලට ගිහිල්ලා චිත්‍රපටි බලන්න කැමතියි. මොකද මේ මම දිගටම විශ්වාස කරන දෙයක් තමයි විශේෂයෙන් සිනමා නිර්මාණයක් රසවිඳින්න පුළුවන් සිනමා ශාලාවක් ඇතුළෙමයි. මොකද මේක ඇතුළේ අපි හිතන්නේ නැති විශාල කලාපයක් තමයි. අපි දැන් අපි ගොඩක් චිත්‍රපටි බලනවා විතරයිනේ මේ රූප මාධ්‍ය. හැබැයි චිත්‍රපටියක 50%ක් සමහර චිත්‍රපටිවල 50%කුත් ඉක්මවා යන විදිහේ මේ ශබ්ද රසයක් තියෙනවනේ, මේ සවුන්ඩ් ඩිසයින් එක අහන්න පුළුවන්. ඉතින් ඒක අහන්න පුළුවන් වෙන්නේ ඇත්තටම හොඳ සිනමා ශාලාවකම තමයි. ඉතින් ඒ නිසා මම චිත්‍රපටි සිනමා ශාලාවක ගිහිල්ලා බලනවා. ලංකාවේ මේ මෑතක රිලීස් වෙච්ච හැම චිත්‍රපටියක්ම මම සිනමා ශාලාවක තමයි බැලුවේ. අනිත් පැත්තෙන් මේ රිවර්ස්ටන් චිත්‍රපටියත් මම නැවතත් මතක් කරනවා. ඒ චිත්‍රපටියත් මට නම් තේරෙන්නේ නැහැ මේ වෙන ඩිවයිස් එකක බලලා සතුටු වෙන්න පුළුවන්ද කියලා. ඒකේ අර රිවර්ස්ටන් ගිහිල්ලාම රිවර්ස්ටන් බලනවා වගේ හොල් එකටම ගිහින් බලන්න ඕනේ. ඔය අහපු ප්‍රශ්න ගැන කිව්වොත් එහෙම ඒ විවිධ විදිහ, ඒ කියන්නේ අපි කර්මාන්ත විදිහට ගත්තාම එහෙම රැලි එන එක නරක දෙයක් නෙමෙයි, ඉතාම හොඳයි. සමහර රැලි විසින් මේ කර්මාන්තයක් සෑහෙන කාලයක් ගොඩ දාන්න පුළුවන්. සමහර රැලි නළුව විසින් නිර්මාණය කරපු රැලි තියෙනවා, මේ අහවලාගේ යුගයේ වගේ. අපි මතක් කරොත් විජයගාමිනී මාලනී යුගය කියන්නේ එහෙම ලංකාවේ සිනමාව හැම පැත්තෙම සාර්ථක වෙච්ච යුගයක්. සමහර අධ්‍යක්ෂකවරුගේ රැලි තියෙනවා. ඒ වගේ මේ බයෝපික් කියන්නේ ඉතාම හොඳ රැල්ලක්. මිනිස්සු හරි කැමතියි. මොකද සාහිත්‍ය ඇතුළෙත් මේ ඔටෝබයෝග්‍රෆීස් කියවන්න, ඒ කියන්නේ මනුස්සයෙක්ව මේ ඉන්ස්පයර් කරන්න පුළුවන් විශේෂම, කියන්නේ මේ සාහිත්‍ය මාධ්‍යයක් විදිහටත් මේ ඔටෝබයෝග්‍රෆීස් මතක් කරන්න පුළුවන් මේ ස්වයං චරිතාපදාන. ඒ වගේ මේ ලෝකේ බිහිවෙච්ච විශිෂ්ට මිනිස්සුන් අධ්‍යයනය කරන එක, ඒ කියන්නේ ඒ සමාන්තර කලාවල සහ සමාන්තර ක්ෂේත්‍රවල ඉන්න අයට. වගේම අපි හිතමු ටෙනිස් ක්‍රීඩකයෙක්ගේ ඔහුගේ චරිතය ගැන අධ්‍යයනය කරන එක අපි හිතන්නේ නැති වෙලාවක අපිට රංගන ශිල්පියෙකුට උදව් වෙන වෙලාවලුත් තියෙන්න පුළුවන්. එහෙම වෙන්නේ ඒ ශිල්පියාගේ, අපි විශේෂයෙන් ගමුක කලාවට සම්බන්ධව නම් කලාකරුවෙක් නම් ඒ කලාකරුවාගේ තියෙන අධ්‍යාත්මය මොකද්ද කියන එක ඇතුලේ තමයි තව කෙනෙකුට වැදගත් වෙන්නේ. ඒ කලා භාවිතාව, ඔහුගේ හැකියාවකින් එළියට යන්නේ ඔහුගේ අධ්‍යාත්මය, ඔහුගේ ආත්මය. අපි බයෝපික් එකක චරිතාපදානයක හොයාගන්න ඕනේ ඔහුගේ ආත්මය මොකද්ද කියන එක. දැන් මාව කවුරු හරි මගේ දරුවෝ හරි මං ගැන හොයන්න යනවා නම් මගේ ඇඳුම් වලින්වත්
1: ඒ රූපයට සමාන කෙනෙක්වවත්
3: මගේ රූපෙන් නෙවෙයි හොයන්න ඕනේ, මගේ ආත්මය මොකද්ද කියන එකෙන්. දැන් අපි මයිකල් ගැන මතක් කරපු නිසා මයිකල් චිත්‍රපටිය සහ ඒ අධ්‍යක්ෂකවරයා කලින් කරපු බොහිමියන් රැප්සොඩි කියන චිත්‍රපටිය ගත්තත් ඒ ක්වීන් සංගීත කණ්ඩායම හැදෙන්න ෆ්‍රෙඩී මර්කරිගේ අධ්‍යාශය මොකද්ද, ඔහුගේ ආත්මය මොකද්ද, ඔහුට ඔහුගේ කලාභාවිතාව නිර්මාණය වෙලා තියෙන මොනවාගෙන්ද කියන එක අපිට හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ ෆ්‍රෙඩී මර්කරිව හොයාගන්න පුළුවන්. මයිකල් බලපම මයිකල් ජැක්සන්ව බිහි වුණේ කවුද මයිකල් කියලා හොයාගන්න පුළුවන්. සහ ඒ වගේම රංගන ශිල්පී පැත්තෙන් අපි හරි වැදගත් වෙනවා මේකේ. ඒ රංගන ශිල්පියා ඔහු අවුරුදු දෙකකට වැඩි කාලයක් මේ ජෆා ජැක්සන් ඔහු අධ්‍යයනය කරනවා මයිකල්ගේ සියලු පැතිකඩ. ඒ කියන්නේ මම මේ කියන අධ්‍යාත්මීය ආත්මය විතරක් නෙමෙයි, හරියටම ඔහුගේ ශරීර භාෂාව මොකද්ද, දසමයට ඔහු අධ්‍යයනය කරනවා මයිකල් වගේම හැසිරෙන්නේ කොහොමද කියලා. ඒ මැනරිසම්ස් උගන්නන ගුරුවරු ඉන්නවා ඔහු යටතේ. මං කියන්නේ දැන් ෂාම් ෆර්නැන්ඩෝ කෙනෙක්ගේ මැනරිසම් එක අධ්‍යයනය කරන්න සමහරකට මාසකින් දෙකකින් පුළුවන් වෙන්න පුළුවන්. හැබැයි පර්ෆෝමර් කෙනෙක් විදියට, ඒ කියන්නේ මයිකල් ජැක්සන්ගේ ශරීරයේ භාෂාව, ඔහුගේ ප්‍රාසංගිකත්වය, ඔහුගේ රිද්මය, ශරීර ප්‍රකාශනය අඳුනගන්න අවුරුදු දෙකකින් පුළුවන් වුණා කියන්නේ ජීවිත කාලෙ ඇතුළෙත් නළුවෙකුට කරන්න බැරි වැඩක්. හැබැයි ඔහු ඉතාම සියුම් විදියට, ඉතාම දක්ෂ විදියට හොයාගන්න ඔහුගේ ශරීර භාෂාව පවා. එතකොට ඒකත් හරි වැදගත් තව පැත්තකින් ගත්තාම හරියටම මයිකල් කවුද කියලා හොයාගන්න එක සහ ඔහුගේ ආත්මය හොයාගන්න එක. ජෆා ජැක්සන් එක ඉන්ටර්විව් එකක ඔහු කියනවා මේ ඔහුගේ ශරීර භාෂාව හොයාගෙන ඔහුගේ මේ නර්තනය, ඔහුගේ කටහඬ, විශේෂ මේ චිත්‍රපටි බලපම තේරේ කොච්චර හරි සමානවම ජැක්සන්ගේ කටහඬ ඔහු අඳුන ගන්නවා. ඒක හොයාගෙන යන අතරේ ඒක දෙපැත්තට වෙන්න පුළුවන්. සමහරක් විට ශරීර භාෂාව හොයාගෙන යන අතරේ ඔහුගේ ආත්මය ඒ ශරීරයේ ඇතුළට එන්න පුළුවන්. ඉතින් ජෆා ජැක්සන් එක තැනක කියනවා ඔහුට එක තැනක මේ ලයිට්ස් දාලා පර්ෆෝමන්ස් එකක් මේ ෂූට් කරන්න පටන් ගත්තම, ඒ කියන්නේ මයිකල් කවුද කියලා එයාට දැනෙන්න පටන් ගත්ත කියලා.
1: ඒ කියන්නේ මේ සමහර චරිත සම්බන්ධයෙන් ඉතාම සැලකිලිමත් වීම වටිනවා. විශේෂයෙන්ම ඒ මියගිය මිනිස්සුන්ගේ ආත්මය නැවත මරා දමන්න නෙමෙයි, ඔවුන්ව නැවත ජීවමාන කරන්න නිර්මාණය තුළින් පාරක් හොයාගන්න එක සහ ඒට උපරිම සාධාරණය කිරීම තමයි ඇත්තටම විය යුත්තේ.
2: අනිවාර්යයෙන්ම මදු සහ ශාම් කියපු කතා දෙකම එකම මතක් වුණේ මේ මයිකල් බලපු ගොඩක් අය කියපු දෙයක් තමයි. එක තැනකදී ජෆාට මයිකල් වැහුණා වගේ අපිට දැනුණා කියලා තියට එක ඇතුළෙදී මදු කියපු කතාව කිව්වොත්, අනිත් අය කියපු දෙය තමයි මයිකල් ජීවතුන් අතර නැහැ කියන එක අපිට දැනුනේ නැහැ චිත්‍රපටයේ බලද්දි කියන එක.
1: ඔව්, ඉතින් මේ හැම දෙයක්ම ජීවමාන කරන්න අපිට ඉන්න වටිනාම සම්පත් අතරින් කෙනෙක් තමයි අද අපි මැදිරියට කැඳෙවේ සිටි FM U-turn වැඩසටහනට. මේ අපිට කලාව ඇතුලේ බොහෝ දේවල් අපේ හිතට එකතු කරන මිනිස්සු කණ්ඩායමක්. මේ තමයි කලාවට ආදරය කරන කණ්ඩායම. වෘත්තීයමය වශයෙන් ගත්තට මේක මුදල් පස්සෙම යන දෙයක් විදිහට සලකන්නේ නැතුව මේක තමන්ගේම කෑල්ලක් කරගත්ත, මේක තමන්ගේ ජීවිතේ කෑල්ලක් බවට පත් කරගත්ත කෙනෙක් එක්ක අද අපි කතා කරේ. ඒ තමයි ප්‍රවීණ රංගන ශිල්පී ශාම් ප්‍රනාන්දු. ඔබට ඔබේ ජීවිතේ මේ තරම් දුරක් එන්න බොහෝ දෙනාගේ ආශිර්වාදයේ ආදරය ලැබුණා. ඒ වගේම ඉදිරියටත් ඒක අනිවාර්යෙන් ලැබේවි. සියලුම කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබේ හැකි ශක්ති ප්‍රමාණයෙන් තව තවත් නිර්මාණ අපිට බලන්න, රස විඳින්න අවස්ථාව දෙන්න පුළුවන් වෙන්න කියලාත් ප්‍රාර්ථනා කරනවා.
3: ඒ වගේම ඔබ දෙපළටත්, නිෂ්පාදක කණ්ඩායමටත්, සිටී FM එකටත් ස්තුතිවන්ත වෙනවා. ඒ කියන්නේ නිර්මාණ හැම විටම ප්‍රේක්ෂකයෝ අතරට ගෙනියන්නේ ඒ අතරමැදී ඇත්තටම ජනමාධ්‍ය. ඉතින් ජනමාධ්‍ය කරන මෙහෙවර අපි මේ කතා කරපු සියලු මේ සිනමාවේ සාර්ථකකම ඇතුලේ අපේ ජනමාධ්‍ය අපිත් එක්ක පිටිපස්සෙන් හිටියා. ඒ නිසා ඔබට ගොඩක් ස්තුතියි. මේ ඉඩ හදන එක තවමත් එහි අගේ වටිනාකම මතක තියාගෙන සහ ගුණාත්මකව ඒ නිර්මාණ මිනිස් අතරට ගෙනියන්න උදව් කරන එකට.
1: හොඳයි, බොහොම ස්තුතියි. අද අපේ ජයග්‍රාහිකාව තමාරා කුමාරි ජයවර්ධන ප්‍රශ්න 10ටම උත්තර දුන්න ඔබට හිමි රිවර්ස්ටන් චිත්‍රපටයට අදාළ ටිකට් පති ඉක්මනින්ම ලැබේවි. වාද්‍යයේ තමාරා කුමාරි ජයවර්ධනයි අද ජයග්‍රහණය කළේ. එහෙනම් ගිහින් එන්නම් සතුටින් පරිස්සමෙන් ඉන්න. මං මදුභාෂිනී කිරියල්ල.
2: සතුටින් පරිස්සමෙන් ඉන්න ගමන් ළඟම සිනමා ශාලාවට අදම හෙටම අනිද්දම ගිහිලා රිවර්ස්ටන් බලන්න. මම ක්‍රිෂාත් මාදවර්.

0: 89.6 FM 89.8 Divine Pura
1: අලුත්තර ප්‍රියස් මහගෙදර සිනුව වාහන ගින්වීම බෙදාහැරීම විකිණීම මිලදී ගැනීම 482-1 ගාලුපාර කලුතර 0775-400-500
2: අක්ම ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවෝස් බී අලව්ව වෙත ගෙදර නිෂ්පාදනයක් කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සල් වලින් දැන් ඔබට මිලදී ගත හැක ලිවෝස් බී
3: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
4: ආදරණීය දුවේ පුතේ, ඔබ ආසයි නේද රූපවාහිනියේ ගුවන්විදුලියේ නැන්දලා මාමලා අයියලා අක්කලා කතා කරන විදිහට කතා කරන්න, වැඩසටහන් ඉදිරිපත් කරන්න, ඔබගේ පාසල් නිවාඩුව අර්ථවත් කරගන්න ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අභ්‍යාස ආයතනයේ නැත්වලා. කතනය සහ නිවේදන කුසලතා වැඩි දියුණු කරගන්න පාසල් නිවාඩු කාලේ දින 5ක් වෙන් කරගන්න. පාඨමාලා ගාස්තුව රුපියල් 15,000යි. මේ වරම අවුරුදු 8ත් 15ත් අතර දූපුතුන්ට. දෙමාපියනි, ඔබේ දරුවාගේ ජීවදත්ත තොරතුරු දුරකථන අංකය සමග අපට එවන්න. විද්‍යුත් ලිපිනය training@slbc.lk. දුරකථන අංකය 0112 69 4108 0112 69 4108. ලිපිනය අධ්‍යක්ෂ අභ්‍යාස ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7.
5: අක්ෂ රෝග සම්බන්ධයෙන් ඔබත් පීඩා විඳින්නෙක්ද? අදම මාතර ඇස්වැද මහතා හමුවන්න. පාරම්පරික වෛද්‍ය කුෂා නමරසේකර 0719 6097.
6: සුබ දවසක්.
7: අලුත් වෙලා.
6: පහසු වෙලා.
7: තෑගි වැඩි වෙලා.
6: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
7: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
6: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
8: රෝස පෙති අතුරාලා යහන මත සතපාලා
9: කැමැතිම සින්දු වෙනස් හඳකින් වෙනස් රසකින් සිටි FM හැඩකාර හැන්දෑව
8: නිහඬ කල්පනා ලොවක තනි වෙලා ඔබ හඬ
9: covers remix mashup සමග රේඩියෝවේ හොඳම හැන්දෑව සිටි FM හැඩකාර හැන්දෑව
10: රැනේ ඉකිලෙන්න ඕනේ
5: අනුග්‍රහය
6: සුබ දවසක්
7: අලුත් වෙලා
6: පහසු වෙලා
7: තෑගි වැඩි වෙලා
6: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
7: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
6: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
5: පැහැපත් දීප්තිමත් සමකට බයෝ බියුටි ලංකා විටමින් C නිෂ්පාදන පෙළ ඔබත් අදම භාවිතා කර වෙනස අත්විඳින්න
11: කසල්කල ග්‍රීන් සුපර් අලුත් වෙන අඩුම මිලක් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෲප් ඔෆ් කසල්කල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 0112 864-12
12: අපොස උසස් පෙළින් පසු ඔබ උසස් අධ්‍යාපනයේ නිසි මාර්ගෝපදේශණ ලබා ගන්න NSBM Open Day උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ 8, 9, 10 හෝ මගම NSBM හරිත සරසවියේදී

0: City FM.
1: මෙන්න මේ පැයේ පුවත් අනුග්‍රහ ආර් එස් වානේකම්හි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් එස් වානේකම්හි
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 0116 6673 පිවිසෙන්න www.iihs.edu.lk

0: දැන් සිටිය ෆෙම් පැයේ පුවත් ප්‍රථමයෙන් දේශීය පුවතක් යලකන්නයට අවශ්‍ය යූරියා පොහොර පෙර පැවතිමිලටම ලබා දෙන බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා කීවේ. මැද පෙරදිග ගැටුම් හමුවේ පොහොරමිල ඉහළ ගොස් තිබේ. මිනිසා පෙර පැවතිමිලට වඩා පොහොරමිල දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇත. වැඩි වූ මිල රජය දරන බව ඔහු සඳහන් කළේය. දැන් විදෙස් පුවතක් ලෝපුරා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණින් චීනය ආරම්භ කළ එක් මාවතක් ව්‍යාපෘතිය වත්මන් ලෝක දේශපාලනය සහ ආර්ථික අභියෝගවලට ගැලපෙන පරිදි නවීකරණය කරමින් වේගවත් කර තිබේ. 2025 වසරේ මේ වෙනුවෙන් කළ ගනුදෙනුවල වටිනාකම ඩොලර් බිලියන 213කි. බටහිර රටවල් එල්ල කරන විවිධ සම්බාධක නයෝගුල් චෝදනාවලින් මිදී නව මුහුණුවරකින් ඉදිරියට යාමට චීනය සිය උපාය මාර්ග කිහිපයක් වෙනස් කර ඇත. චීන බලධාරීන් මීට පෙර දැවැන්ත දුම්රිය මාර්ග වරාය නගර ව්‍යාපෘති වෙනුවෙන් අවධානය යොමු කළේය. එහෙත් ඔවුන් දැන් ක්‍රියා කරන්නේ කුඩා සහ ලස්සන ව්‍යාපෘති කෙරෙහිය. මේ පැය ක්‍රීඩා පුවත දැන් ජාතික සුපර් ලීග් සිවුදින ක්‍රිකට් තරගාවලියේ මෙවර ශූරතාවය දඹුල්ල කණ්ඩායම සතුවිය. කොළඹ කණ්ඩායමත් සමග පැවති අවසන් මහා තරගයේදී ඔවුන්ට ලකුණු 119ක ජයක් හිමි විය. තරගයේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අවසන් විය. මුලින් පන්දුවට පහර දුන් දඹුල්ල කණ්ඩායම කඩුල් 9කට ලකුණු 222ක් රැස් කළ අතර දෙවන ඉනිමේදී සියලු දෙනා දෙවි ලකුණු 222ක් රැස් කළේය. කොළඹ කණ්ඩායම ප්‍රථම ඉනිමේදී රැස් කළේ ලකුණු 140ක් පමණි. මේ නිසා දෙවන ඉනිමේදී ලකුණු 299ක ජයග්‍රහී ඉලක්කයක් එල්ල විය. එහෙත් ඔවුන්ට රැස් කරගත හැකි වූයේ ලකුණු 179ක් පමණි. සිටි FM මේ පැයට පුවත් එපමණයි.
1: RS Swami Company Navina Takshinin SLS Sahathike Samaga RS RB 500 Wani Kambi Swabhavika Vipatakata Orutu Dimata Taram Shaktimat RS Wani Kambi Divainapura Piyekuge Shaktiyamin Shaktimat Godanagillakata RS Wani Kambi

0: City FM。
1: සකල කලාරසයෙන් ලොවක් සැලසූ ප්‍රතිභාපූර්ණ සොදුරු කලාකරුවා.
2: ප්‍රවීණ නාට්‍යවේදී ගායන ශිල්පී රොඩ්නි වර්ණකුල ගී ආවර්ජන.
3: ඔබ ආයමත් ඇවිදෙන්න.
4: සෝභාව දේමේ පුර සිරි විසිතුරු බලනු මිතුරු මග පිය කරු.
2: මැයි මාස 14 බ්‍රහස්පතින්දා සවස දෙකට
3: ජාතික ගුවන්විදුලියේ ආනන්ද සමර කොන් මැදිරියේදී
4: මතකද
5: ඔබේ ආසනය වින් කරවා ගන්න අමතන්න 0.776 89.6 89.8

0: අක්මව ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවෝස් බී අලව්ව වෙත ගෙදර නිෂ්පාදනයක් කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සෙල් වලින් දැන් ඔබට මිලදී ගත හැක ලිවෝස් බී
1: එක එක පාරවල් වල ගිහිල්ලා දැන් ඇති වෙලාද මෙන්න වෙලාව ලස්සනම ලස්සන සින්දුත් එක්ක ජීවිතේ නියම පාරට ටර්න් වෙන්න
2: City FM U-turn එක එක පාරවල් වල නැතුව දැනුමට හරවන්න
1: සතිය දින පහේම උදේ 9ට
2: City U-turn ඔබ වෙත ගෙන එන්නේ විජය ප්‍රොඩක්ට්ස්
3: සම්මුදුරු අභිමානින් අභිමානයෙන්
2: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය
4: නොයිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වෙන්නේ
5: බෙහෙත් ලියව ගන්නත් පෝලිමේ ඉඳලා බෙහෙත් ගන්නත් පෝලිම් වල ඉඳලා එපා වෙලාද
6: දැන් බෙහෙත් ගන්න පෝලිම් වල ඉන්න ඕන නැහැ. ඔබේ ඖෂධ වට්ටෝරුව ළඟම තියෙන රාජ්‍ය ඔසුසලට WhatsApp කරලා පෝලිම් වල රස්තිය අඳුන වී බෙහෙත් ටික ගන්න පුළුවන්. අපගේ ඕනෑම ශාඛාවක WhatsApp අංකය දැන ගැනීම සඳහා www.spc.lk වෙබ් පිටුවට හෝ අපගේ Facebook පිටුවට පිවිසෙන්න. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව. ඔබේ සුවසිත අපේ පැතුමයි.
4: නොයිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ
2: වේ FM 89.8 FM 89.6 දිවයින පුර

0: දොළහයි හතලිස් පහයි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති සංස්කරණය මොහන් පෙරේරා, ප්‍රකාශය බද්‍රජිත් සෞම්‍ය. වියට්නාම ජනාධිපතිවරයා අද පස්වරුවේ දිවේනට කොළඹ ආශ්‍රිතව විශේෂ රථවාහන සැලස්මක්. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී පාසල්වලට සිළු පහසුකම්. ඉකුත් වසරේ වාර්තා වූ සයිබර් අපරාධ 4170කට අදාළව විමර්ශන. තැපැල් ආදේශිකයන් දහසක් මඳවා ගැනීමට පියවර. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා ක්‍රීඩා නිලධාරීන් පත්කිරීමේ වැඩපිළිවෙලක්. අධිවේගී මාර්ගවල ධාවනයට සුකූපභෝගී බස් රථ 200ක්. ශ්‍රී ලංකාව තුර්කිය සහ ඊජිප්තුව සමග සබඳතා ශක්තිමත් කරගැනේ. යළ කණ්ඩයේදී යූරියා පොහොර පෙරමිලටම. මුල් අවදියේදී හඳුනාගතහොත් සමේ පිළිකා සම්පූර්ණයෙන් සුව කළ හැකි බව වෛද්‍යවරු කියති. සියවසක සිහනද ගුවන්විදුලි ශතකාභිමානය අගමැතිට පිළිගැන්වෙයි. ව්‍යාපාරිකයන්ගේ ඩිජිටල් මුල්ල සාක්ෂරතාව දියුණු කිරීමට ඔස්ට්‍රේලියාවේ සහය. කුසගින්න ගාසාතීරයේ දරුණුතම ඛේදවාචකය බවට පත්වෙයි. ආසියානු බර ඉසිලීමේ ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක්. ශ්‍රී ලංකා වියට්නාම සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් වියට්නාම ජනාධිපති හා එරට කමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ටෝ ලැම් මහතා දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය වසරේ වියට්නාමේ සංචාරික නිරත වූ අතර එහිදී කළ ඇරයුමකට අනුව වියට්නාම ජනාධිපතිවරයාගේ සංචාරය සිදුවෙයි. සංචාරය අතරතුර දෙරටේ නායකයන් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා වියට්නාම වෙළඳ ආයෝජන හා සංචාරක සංසදයේ සමාරම්භක උත්සවය ඇතුළු ඉහළ පෙළේ ක්‍රියාකාරකම් කිහිපයකට වියට්නාම ජනාධිපතිවරයා සහභාගී වනු ඇත. ඔහු හෙට ශ්‍රී ලංකා පාර්ලිමේන්තු අමතයි. දෙරට අතර වෙළඳ සංචාරක හා ද්විපාර්ශික සහයෝගීතාව සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමටද සැලසුම් කර තිබේ. ශ්‍රී ලංකා වියට්නාම රාජතාන්ත්‍රික සම්බන්ධතා ආරම්භ වී වසර 55ක් සපිරීම නිමිත්තෙන් පවත්වන වැඩසටහනකටද වියට්නාම ජනාධිපතිවරයා එක් වෙයි. වියට්නාම ජනාධිපතිවරයා සමග එරට රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරු හා වියට්නාම කමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ලේකම්වරයා ප්‍රමුඛ දේශපාලන නායකයෝ කිහිප දෙනෙක් ශ්‍රී ලංකා සංචාරයට එක් වෙති. ජනාධිපතිවරයාගේ පැමිණීම හේතුවෙන් අද සහ හෙට කොළඹ ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව අද පස්වරුවේ කටුනායක අධිවේගී මාර්ගය, ග්‍රෑන්ඩ් පාස් උරුගුඩවත්ත, බොරල්ල හන්දිය, DSේනානායක හන්දිය, හෝඩන් පෙදෙස, නෙළුම් පොකුණ වටරවුම, පුස්තකාල හන්දිය, ලිබර්ටි වටරවුම, ගාලු මූදුර වටරවුම, ගාලු මැදපාර, බාලදක්ෂ මාවත, ලෝටස් පාර, සෙරමික් හන්දිය ඔස්සේ ජනාධිපතිවරයා පැමිණෙයි. ඔහුගේ ගමන ආරම්භ කිරීමට පැය දෙකකට පෙර මෙම මාර්ගවලට බරවාහන ඇතුළු කිරීම නතර කෙරේ. ජනාධිපතිවරයා ගමන් ආරම්භ කිරීමෙන් පසු එම මාර්ගවලට සියලු වාහන ඇතුළු කිරීම නතර කරන බව පොලිසිය කියයි. වියට්නාම ජනාධිපතිතුමා පාර්ලිමේන්තු අමතා කරන කතාව ජාතික ගුවන්විදුලියේ නාලිකාව ඔස්සේ විසුරුවා හැරේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී පාසල්වලට අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙන බව නියෝජ්‍ය අමාත්‍ය මදුර සෙනවිරත්න මහතා පවසයි. පාර්මේන්තු විදු නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඔහු සඳහන් කළේ පන්තිවල ළමුන් සංඛ්‍යාවද 35කට වඩා අඩු කළ හැකි බවයි.
1: පාසලක ළමුන් සංඛ්‍යාව පන්තියකද සීමා කරන්න නිශ්චිත විද්‍යාත්මක නිර්ණායකයන්ට අනුව දැන් මේ වෙනකොට තියෙන ගැටලුව තමයි ගොඩක් පාසල්වල ඔය කියන සංඛ්‍යාව නාමිකව තිබ්බට අපි දන්නවා ද්විතීක පාසල්වලත් ඔය ගැටලුව තියෙනවා, ප්‍රාථමික පාසල්වලත් ඔය ගැටලුව තියෙනවා. 40 කියන සංඛ්‍යාවට එහා ළමයි ඉන්නවා. ඒ වගේම තමයි ද්විතීක පාසල්වල පන්තියක 45ට එහා සංඛ්‍යාවක් ඉන්නවා. අපි ආණ්ඩුව බලය ලබා ගන්නකොටම මේක ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. එතකොට අපි මේ අවුරුද්ද ඇතුළත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පටන් ගත්තා. මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ තුලත් යම් කිසි ගුරුවරයෙක්ට හෝ ගුරුරියක්ට දැරිය හැකි ළමයින් සංඛ්‍යාවක් ඉන්නවා. ඒ ප්‍රමාණය අඩුවේ යුතුයි. මේක ක්‍රමිකවයි සිද්ධ වෙන්නේ.
0: ඉකුත් වසරේදී සයිබර් අපරාධ 4742ක් වාර්තා වී ඇතැයි ඇමති ආනන්ද විජේපාල මහතා කීවේය. ඉන් 4170කට අදාළ විමර්ශන කටයුතු සිදු කෙරෙමින් පවතී. කාන්තාවන්ට එරෙහි සයිබර් අවකාශයේ අපරාධ වැළැක්වීමට ක්‍රියාමාර්ග ගෙන ඇතැයිද ඔහු කීවේය.
2: කාන්තාවන්ගේ රූප වැරදි ලෙස භාවිතා කරමින් සිදුවන අපරාධ හඳුනා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජාත්‍යන්තර තාක්ෂණික සහාය ලබා ගැනීමට කටයුතු කරමින් තියෙනවා. කාන්තාවන් ඉලක්ක කරගත් සයිබර් අපරාධ අවම කිරීමට ශ්‍රී ලංකා පොලිසිය ප්‍රමුඛ ආයතන මගින් සිදු කරන ලබන මහජන දැනුවත් කිරීමේ වැඩසටහන් ප්‍රමාණය වැඩි කරලා තියෙනවා. ඒ යටතේ පාසල් දැරියන් සහ රැකියාවල නියුතු කාන්තාවන් සඳහා ඩිජිටල් අවකාශයේ සීමාවන් සහ ආරක්ෂක උපක්‍රම පිළිබඳ පොලිස් සයිබර් අපරාධ විමර්ශන අංශය සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ පවතින ආයතන වැඩමුළු පවත්වමින් ඉන්නවා. ඒ වගේම වංචනික ඇමතුම්, පුද්ගලික තොරතුරු සොරකම් කිරීම සහ සමාජ මාධ්‍ය ගිණුම් ආරක්ෂා කරගන්න ආකාරය පිළිබඳව රූපවාහිනී සහ ගුවන්විදුලි මාධ්‍ය හරහා පොලිස් මාධ්‍ය කොට්ටාසේ මගින් නිරන්තරයෙන් දැනුවත් කිරීම සිදු කරනවා. පසුගිය කාලවකවානුවට අදාළව කොළඹ ප්‍රදේශයේ කේන්ද්‍ර කරගත් සයිබර් විමර්ශන මේ වන විට යාපනය, මාතර, මහනුවර වැනි ප්‍රදේශ කරා ව්‍යාප්ත කර තිබීම හේතුවෙන් කාන්තාවන්ට සිය ප්‍රදේශය තුළදීම පැමිණිලි කිරීමේ අවස්ථාව ලැබිලා තියෙනවා.
0: වවුනියාව දිස්ත්‍රික්කයේ ප්‍රජා ජල සැපියුම් ව්‍යාපෘති 73ක් ක්‍රියාත්මක බව ඇමති වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු ලෙස කිවේය. ප්‍රජා ජල ව්‍යාපෘති 4200කට ආසන්න සංඛ්‍යාවක් පවතී. ඉන් බොහොමයක ගැටලු ඇතැයිද ඇමතිවරයා කියයි. ලෝක විලඳපොලේ තෙල් මිල ඉහළ ගියත් එහි බර සම්පූර්ණයෙන් පාරිභෝගිකයා පිට පටවා නැතැයි අනුර කරුණාතිලක මහතා ප්‍රශ්නයකට පිළිතුරු ලෙස කිවේය. ඩීසල් ලීටරයකින් රුපියල් 100ක් හා පෙට්‍රල් ලීටරයකින් රුපියල් 20ක වැය බරක් රජය දරනු ලැබේ.
3: මේ මැද පෙරදිග ඇති වෙලා තියෙන යුදමය තත්ත්වයක් එක්ක අපි බලාපොරොත්තු වනාට වඩා වැඩි මුදල් ප්‍රමාණයකට තෙල් මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. හැබැයි මේ තෙල් මිල ඉහළ යාමේ සම්පූර්ණ බර පාරිභෝගිකයා මත පටවන්න අපි කටයුතු කළා නැහැ. අපි විශ්වාස කරනවා එක් එක් කාලවල අදාළ සමාගම් වලට සමහර මාසවල ලාභයක් තියෙනවා, සමහර මාසවල පාඩුවක් තියෙනවා. අපි විශ්වාස කරනවා තමන්ගේ සම්පූර්ණ එක් එක් මාසයේ ලාභය හා අලාභය මත පදනම් වෙන්නේ නැතුව සම්පූර්ණ අවුරුද්ද තුල පාඩුවක් නැති වෙන විදිහට ඒ සමාගම් තමන්ගේ ව්‍යාපාරික සැලැස්ම සකස් කරගනී කියලා අපි විශ්වාස කරනවා. එතකොට ඒ හරහා තමයි මේ මැද පෙරදිග ඇති වෙලා තියෙන යුදමය තත්ත්වය නිසා ඇතිවෙච්ච පීඩණය සම්පූර්ණයෙන්ම ඉන්ධන පාරිභෝගිකයන්ට ලබා දෙන්නේ නැතුව කොටසක් රජය විසින් දරමින්, ඒ වගේම කොටසක් ඉන්ධන බෙදාහරණ සමාගම් වලට දරන්න කියලා කියමින් අපි කටයුතු කරන්නේ අන්න යනු වගකීවුතු රජයක් හැටියට මේ සමස්ත පීඩණය පාරිභෝගිකයන්ට ලබා දීම සඳහා අපි කටයුතු කරන්නේ නැහැ.
0: පසුගිය කාලයේදී තැපැල් දෙපාර්තමේන්තුවට බඳවා ගැනීම අඩපණව තිබූ බව ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියයි. තැපැල් ආදේශකයන් දහසක් බඳවා ගැනීමට ක්‍රියා කරමින් සිටින බවද ඔහු කීවේය. අම්පාර දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ තරුණ සේවා නිලධාරී තනතුර සඳහා අයදුම්පත් කැඳවා ඇතැයි ඇමති සුනිල් කුමාර ගමගේ මහතා පැවසීය. ඉදිරියේදී පළාත් සභා සමග සාකච්ඡා කොට ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා ක්‍රීඩා නිලධාරීන් පත් කිරීමට ක්‍රියා කරන බවද හෙතෙම සඳහන් කළේය. ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත යටතේ නියෝග, මෝටර් වාහන පනත යටතේ නියෝග සහ ආගාමික සහ විගාමික පනත යටතේ නියෝග පාර්ලිමේන්තුවේදී අද විවාදයට ගැනුණි. විවාදය ආරම්භ කළ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසුවේ මගී සේවා අවසර පත්‍ර තවත් කෙනෙකුට පැවරීමේ හැකියාව මෙතෙක් නොතිබුණු බවයි. මෙම නියෝග මගින් මගී සේවා අවසර පත්‍ර පැවරීමේ හැකියාව ලැබෙයි. මෙම පැවරීමට නිර්ණායක සලකා බැලේ. දැනටමත් මගී අවසර පත්‍ර පැවරීමට අයදුම් පත්‍ර 320ක් ලැබී ඇත. ඉන් 98කට අවසර දී ඇතැයි ඔහු පාර්ලිමේන්තුවේදී කීවේය.
3: මගේ අවසර බලපත්‍රය පවරන්න ඉල්ලන පුද්ගලයා සහ පැවරන පුද්ගලයා පවරීම කරන දිනය දක්වාම අනිවාර්යයෙන්ම බස් රථය තමන්ගේ ලබා දුන්න රූට් එකේ ධාවනය කළ යුතුයි. ඒකෙන් අපි බලාපොරොත්තු වෙනවා සේවා අඩාකප්පල් වීම නොමැතිව සේවාව අඛණ්ඩව තබා ගැනීමට මේ හුවමාරු අන්තර්කාලය තුල. ඒ වගේම අපි වගන්තියක් එකතු කරලා තියෙනවා මේ මගේ අවසර බලපත්‍රය පවරනකොට අලුතෙන් බලපත්‍රය ගන්න පුද්ගලයාගේ account එකේ පෞගේ මාස 6 තුල මිලියන 2ක ශේෂයක් පවත්වාගෙන යන්න ඕනේ. මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේක Java ආරමක් වෙලා තිබ්බේ. ඒ කියන්නේ බලපත්‍ර ගන්න ඊට පස්සේ ඊළඟ වැඩි ගන්න තව පුද්ගලයෙකුට විකුණනවා මේ විදිහට චේන් එකක් විදිහට බලපත්‍ර බිස්නස් එකක් තිබ්බා. අපි බලාපොරොත්තු වෙනවා මේ සේවාවේ නියැලෙන බස් හිමියන් යම්කිසි මූල්‍ය හැකියාවක් තියෙන මේ සේවයට ලැබි පිරිසක් විය යුතුයි කියලා. ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කරගත්තු කිසිදු බස් හිමියෙක්ගෙන් අපිට චෝදනාවක්වත් ඉල්ලීමක්වත් ලැබිලා නැහැ. මේ මූල්‍ය සාක්ෂ්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා රුපියල් මිලියන 2ක ශේෂය තියා ගන්නවා කියන එක සම්බන්ධව කිසිම මැසිවිල්ලක් ලගලා නැහැ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේක විදිහට මේ විදිහට ක්‍රමානුකූලව මේක මාරු කර ගන්න පුළුවන් වෙයි කියලා.
0: මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. මෙරට අතිවේගී මාර්ගවල ධාවනයේ සඳහා සුකුක බොහෝගේ බස් රථ 200ක් ආනයනය කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සූදානම් වෙයි. මීට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය දැන් ආරම්භ කර ඇතැයි එහි වැඩබලන ප්‍රධාන විධායක M.N. ධම්මිකරත්න මහතා පවසයි. දීර්ඝ නිවාඩු දිනවල සහ උත්සව කාලවලදී කොළඹ සිට ගම්බිම්බලා යන ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීම මෙහි අරමුණයි. මෙම බස් රථවලින් 170ක් අනිවාර්යෙන් අධිවේගී මාර්ගවල ධාවනය කෙරේ. ද්වීපාර්ශික දේශපාලන සම්බන්ධතා, වෙළඳ සහ ආර්ථික සහයෝගීතාව, ආරක්ෂක සහයෝගීතාව, සමුද්‍රීය කටයුතු, අධ්‍යාපනය, විද්‍යා හා තාක්ෂණය ඇතුළු පුළුල් පරාසයක ක්ෂේත්‍ර ආවරණය වන පරිදි තුර්කිය සහ ශ්‍රී ලංකාව සාකච්ඡා පවත්වයි. දෙරටේ රජයන් අතර දේශපාලන උපදේශනවල දෙවන වටේ සාකච්ඡා තුර්කි විදේශ අමාත්‍යංශයේදී සිදු කෙරුණි. සහයෝගීතාවේ ප්‍රගතිය වෙනුවෙන් නව මාර්ග හඳුනා ගැනීමට නිරන්තරයෙන් සංවාද පවත්වාගෙන යාමේ වැදගත්කම අවධාරණය කෙරුණි. දිට්වා සුලිකුණාටුවෙන් පසු තුර්කිය ලබා දුන් මානුෂීය ආධාර ශ්‍රී ලංකාව අගය කළේය. දෙරටේ ඍජු ගුවන්කමන් වැඩි කිරීම මෙන්ම නීල ආර්ථිකයේ සහයෝගීතාව වර්ධනය කරගැනීමටද මෙහිදී අවධානය යොමු කෙරුණි. මේ අතර ශ්‍රී ලංකාව ඊජිප්තුව සමගද දිගු කාලීන සබඳතා ශක්තිමත් කරගැනීමට උත්සාහ කරමින් සිටි. ඊජිප්තුවේ ශ්‍රී ලංකා තානාපති සිසිර සිනිවිරත්න මහතා, එරට සූවස් ආණ්ඩුකාර මේජර් ජෙනරාල් හනී රෂාඩ් මහතා සමග සාකච්ඡා කළේය. ශ්‍රී ලංකාවේ පුළුල් පරාසයක වෙළඳ සහ ආයෝජන අවස්ථා සිනිවිරත්න මහතා පැහැදිලි කළේය. ශ්‍රී ලංකා එක්ස්පෝ 2026 සඳහාද ඊජිප්තුවට ආරාධනා කෙරුණි. යලකන්නීට අවශ්‍ය යූරියා පොහොර පෙර පැවති මිලටම ලබා දෙන බව නියුච අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා කීවේය. මැද පෙරදිග ගැටුම් හමුවේ පොහොර මිල ඉහළ ගොස් තිබේ. මේ නිසා පෙර පැවති මිලට වඩා පොහොර මිල දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇත. වැඩි වූ මිල රජයේ දරන බව ඔහු සඳහන් කළේය. සියවසක සිහනද ගුවන්විදුලි ශතකාභිමානය අගමැති ආචාර්ය හරිනි අමරසූරියට පිළිගැන්වීම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති මහාචාර්ය උදිත ගාෂාන් ගුණසේකර මහතා අතින් අධ්‍යාපන අමාත්‍යංශයේදී සිදු කෙරුණි. එම අවස්ථාවට සංස්ථාවේ වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් සුදත් රත්නවීර මහතා සහ නියුජ අධ්‍යක්ෂ ජෙනරාල් පාලන තාරකා මේධාවී දිසානායක මහත්තයද එක් වූහ. ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතාට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රණාමය පිරිනමයි. වෙළඳ සේවය ඒ සඳහා සංවිධාන කළ නීලනුවන් ප්‍රණාම හරසර උළෙල සංස්ථා ආනන්ද සමරකෝන් මැදිරේදී අද පස්වරු 2ට ඇරඹෙයි. ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාහි ප්‍රධාන ආරාධිතයයි. දේවානන්ද වෛද්‍යසේකර මහතාගේ 92 ජන්මදිනයට සමගාමීව එය සංවිධාන කර තිබේ. මීළඟට ප්‍රමුඛ පුවත.
4: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
0: ශ්‍රී ලංකාව සහ කොරියාව අතර ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදල් ප්‍රතිපත්ති සංවාදයේ කුද්දා කොළඹදී පැවැත්වුණි. ද්විපාර්ශික සංවර්ධන හවුල්කාරත්වය සමාලෝචනය කිරීම, අඛණ්ඩ යටතල පහසුකම් ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡා සහ මෑතකාලීන ආර්ථික ක්‍රියාකාරකම්වලින් පසු ගිවිසුම් විධිමත් කිරීම සඳහා මෙහිදී අවධානය යොමු විය. කැපී පෙනෙන සිද්ධියක් වූයේ ඩොලර් මිලියන 267ක ණය සේවා 18ක් වෙනුවෙන් අත්සන් කරන ලද ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සංශෝධන ගිවිසුම් විධිමත් ලෙස හුමාරු කර ගැනීමයි.
4: ප්‍රමුඛ පුවත්

0: ගාලප පෙරසර සංවර්ධනයක පුවත් සම්පිණ්ඩනය සංවර්ධන පුවත්. සේබලන්ඩුව නගරය අලංකාර අයුරෙන් සංවර්ධනය කිරීමට එම ප්‍රාදේශීය සභාව ක්‍රියා කරවෙන සිරේ. මෙහිදී කානු පද්ධතිය පිරිසුදුකොට පදික වේදිකාවේ අනවසර වෙළඳුන් නිවත් කෙරේ. සේබලන්ඩුව තැපැල් කාර්යාලයේ සිට පාලම දක්වා මල් පැල සිටුවීමට නියමිතයි. සිළු ඉදිකිරීම් මාර්ග සංවර්ධන අධිකාරියේ අනුග්‍රහයෙන් සිදු කෙරේ.
1: ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනෙන්නේ
2: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
0: මැලේසියාව, තායිලන්තයේ සහ චීනය වැනි රබර් නිෂ්පාදනය කරන රටවල රබර්වල ගෝලීය විදේශ විනිමය අස්ථාවරත්වය මෙරට රබර් අත්වැසුම් නිෂ්පාදකයන්ට තරඟකාරී වාසියක් ගෙන දෙන බව ෆස්ට් කැපිටල් ආයතනය නිකුත් කළ වාර්තාවක දැක්වේ. එකුත් දිනවල ආසියානු වෙළඳපොලේ රබර් කිලෝග්‍රෑමික මිල ඩොලර් 116කින් පමණ ඉහළ ගියේය. තෙල් මිලේ පවතින අඛණ්ඩ අස්ථාවරත්වය ඊට බලපෑවේය. කෑගල්ල වෙවිලි සමාගම, අගලවත්ත වෙවිලි සමාගම, කොටගල වෙවිලි සමාගම සහ හොරණ වෙවිලි සමාගම මෙම ප්‍රවණතාවෙන් ඉදිරියේදී ප්‍රතිලාභ ලබනු ඇතැයි අනාවරණ වෙයි.

0: ඉතුරු උරුමයක ඩිජිටල් පෙරගමන ටේක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්. ආර්ථික පුවත්
1: මෙරට ආර්ථික ප්‍රකෘතිය වෙනුවෙන් ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ඩිජිටල් මුල්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව බලාපොරොත්තු වේ. ඒ සඳහා ඔස්ට්‍රේලියාවේ ආර්ථික කටයුතු සඳහා කුසලතා වැඩසටහන සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේ මෙම මුල පිරීම ප්‍රායෝගික විසඳුම් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ කැපවීම පිළිබිඹු කරන බවයි.
2: ශක්ති හඬ අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන්නේ
3: කසල්කල ග්‍රීන් සුපර් අලුත් තැන අඩුම මිලක් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෲප් ඔෆ් කසල්කල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 011128640012.
1: මුල් අවධියේදී හඳුනාගත හොත් සමී පිළිකා සඳහා සාර්ථකව ප්‍රතිකාර කළ හැකි බව විශේෂඥ වෛද්‍ය හසන්ති ජාලත් මහත්මිය පවසයි. වෙඩි වශයෙන් හිරු එළියට නිරාවරණය වන අයගේ සමී පිළිකා බහුලව දැකිය හැකිය. එහිදී බලපෑමට ලක් වූ සමී ස්ථානී වත් කිරීමට ශල්‍යකර්මයක් වූ විකිරණ චිකිත්සාවක් කළ හැකිය. පාර ජම්බුල කිරණ වඩාත් ප්‍රබල වන උදේ 10 සිට සවස 4 දක්වා කාලය තුල තද හිරු එළියට නිරාවරණය වීම සීමා කරන්නයි ඇය ඉල්ලීමක් කරයි. නිතර හිරු එළියට නිරාවරණය වන අය සෑම පෑ තුනකටම වරක් ආවරණ සහිත ස්ථානයකට ගමන් කළ යුතුය. තොප්පියක් පැළඳීම, කුඩ භාවිත කිරීම මෙයින් වැළකීමට ක්‍රමයන්ය. සමසුදු කිරීමට ගන්නා ක්‍රීම් වර්ග මගින්ද පිළිකාව ඇතිවීමේ අවධානම වැඩි කරන බව ඇය කියයි.
4: හරිත කෘෂි නිෂ්පාදන රසක් වෙළඳපළට අපනයනය කර මෙරටට විදේශ විනිමය ගෙනෙන මුළු මනින්ම දේශීය ව්‍යාපාරයක් වන කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ කෘෂි නිෂ්පාදන කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයින්ටද සම්බන්ධ විය හැක. රුපියල් ලක්ෂයේ සිට කෘෂි වගා ආයෝජන අවස්ථා උදාකරගෙන මාසිකව ප්‍රතිලාභ උපයන්න ඔබත් අදම එකතු වන්න කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරය සමග. අමතන්න 011127787.
1: ගාසා තීරේ සාගින්න දරුණුතම ඛේදවාචකයක් බවට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් මහතා පවසයි. මානුෂීය කටයුතු අඛණ්ඩව සිදු කෙරුණත් මිලියන ගණනක ජනතාවට ප්‍රමාණවත් ආහාර සොයා ගැනීම දුෂ්කරය. ගාසා තීරේ 121කට වැඩි පිරිසක් ඔවුන් සිටි භූමියෙන් අඩකටත් වඩා අඩුව භූමි ප්‍රදේශයකට සීමා කොට ඇත. ඔවුන්ට විදේශගත වීමට හෝ විශේෂ සෞඛ්‍ය සේවා ලබාගත හැකි බටහිර යුර වෙත ප්‍රවේශ වීමටද නොහැකි තත්ත්වයක් මතුවී තිබේ. මන්දපෝෂණයද ඉහළ ගොස් ඇත. ඉරානය සහ ඇමරිකාව එකඟතාවයකට පත්වීමේ ආසන්න අවස්ථාවක පසුවන බව පාකිස්තානය කියයි. දැනට පවතින සටන් විරාමය මෙම යුද්ධයට ස්ථීර අවසානයක් බවට පත්කිරීම තම ප්‍රයත්නය බව පාකිස්තාන විදේශ අමාත්‍යංශය සඳහන් කළේය. පසුගිය පැය 24 තුළ ඉරානය සමඟ සාකච්ඡා ඉතා හොඳින් කෙරුණි. කරුණු 14කින් යුත් සංදේශයක් දෙපාර්ශ්වයේම සලකා බලමින් සිටි. එක් පිටුවකින් යුත් මෙම සංදේශය මගින් ඉදිරි නැෂ්ටික සාකච්ඡා සඳහා රාමුවක් සැකසිය හැකියැයි පාකිස්තානය විශ්වාසය පළ කරයි. ලෝපුරා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණින් චීනය ආරම්භ කළ එක් මාවතක් ව්‍යාපෘතිය වත්මන් ලෝක දේශපාලනයේ සහ ආර්ථික අභියෝගවලට ගැලපෙන පරිදි නවීකරණය කරමින් වේගවත් කර තිබේ. 2025 වසරේ මේ වෙනුවෙන් කළ ගනුදෙනුවල වටිනාකම ඩොලර් බිලියන 213කි. බටහිර රටවල් එල්ල කරන විවිධ සම්බාධක ණය උගුල් චෝදනාවලින් බෙදී නව මුහුණුවරකින් ඉදිරියට යාමට චීනය සිය උපාය මාර්ග කිහිපයක් වෙනස් කර ඇත. චීන බලධාරීන් මීට පෙර දැවැන්ත දුම්රිය මාර්ග වරාය නගර ව්‍යාපෘති වෙනුවෙන් අවධානය යොමු කළේය. එහෙත් ඔවුන් දැන් ක්‍රියා කරන්නේ කුඩා සහ ලස්සන ව්‍යාපෘති කෙරෙහිය. මේ යටතේ ඉක්මනින් අවසන් කළ හැකි ව්‍යාපෘති 2000ක් ඉදිරි වසර 5 ලොව පුරා ක්‍රියාත්මක කිරීමට චීනය සැලසුම් කරයි. රටකට ණයදීම වෙනුවට යටතල පහසුකම් සපුරා එම ව්‍යාපෘතිවල කොටස් හිමිකාරත්වය ලබා ගැනීමට චීනය දැන් වැඩි උනන්දුවක් දක්වයි.
2: ක්‍රීඩා පුවත්.
1: ඉන්දියාවේ ගුජරාට්හි පැවත්වන ආසියානු බරසිලීමේ ශුරතාවලියට ශ්‍රී ලංකාවෙන් 16 දෙනෙක් සහභාගී වෙති. තරඟාවලිය ලබන 12වනදා සිට 17වනදා දක්වා පැවැත්වේ. රටවල් 28ක් මෙසඳහෙක් වෙති. වසර 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ශ්‍රේණිගත කිරීමේ ලකුණු ලබා ගැනීම සඳහා මෙරට තරඟකරුවන්ට මෙය තීරණාත්මක තරඟාවලියකි. ලබන ජූලි 23වනදා සිට අගෝස්තු 2වනදා දක්වා ස්කොට්ලන්තයේ පැවත්වන පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලට පෙර අවසන් තේරීම් තරඟද මෙම තරඟාවලිය වෙයි. මෙරට ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මේ සඳහා එක් වෙති.
2: කාලගුණ වාර්තාව
1: මේ මාසයේ අගභාගයේ සිට ආරම්භ වන නිරිත දිග මෝසම් කාල සීමාවේදී දිවයිනේ නිරිත දිග කොටසට සාමාන්‍ය හෝ ඊට වඩා වැඩි මට්ටමක වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පවසයි. මෝසම් වැසි සමග ඇතිවේ හැකි නායම් සහ ගංවතුර අවදානම් පිළිබඳ ජනතාව විමසිල්ලෙන් සිටිය යුතුය. ගෝලීය දේශගුණික විපර්යාස හමුවේ කාලගුණ රටාවන් වෙනස් වෙමින් පවතී. එබැවින් පූර්ව අනතුරු ඇඟවීම් කෙරෙහි විශ්වාසය තිබීමේ වැදගත්කමද ඔහු සිහිපත් කළේය. ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ. දිවෙන ආශ්‍රිතව පහළ වායු ගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පැවතීම ඊට හේතුවයි. සබරගමු මධ්‍යම ඌව දකුණ සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර 100ට වැඩි තද වැසි ඇතිවී හැකි බවද දෙපාර්තමේන්තුව සඳහන් කරයි. යලි සිරස්තල වියට්නාම ජනාධිපතිවරයා අද පස්වරුවේ දිවයිනට කොළඹ ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක්. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී පාසල්වලට සිළු පහසුකම්. ඉකුත් වසරේ වාර්තා වූ සයිබ අපරාධ 4170කට අදාළව විමර්ශන. තැපැල් ආදේශිකයන් දහසක් බඳවා ගැනීමට පියවර. ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා ක්‍රීඩා නිලධාරීන් පත්කිරීමේ වැඩපිළිවෙලක්. අධිවේගී මාර්ගවල ධාවනයේට සුඛෝපභෝගී බස් රථ 200ක්. ශ්‍රී ලංකාව තුර්කිය සහ ඊජිප්තුව සමග සබඳතා ශක්තිමත් කරගැනේ. යල කන්නේදී යූරියා පොහොර පෙරමිලටම. මුල් අවදීදී හඳුනාගතහොත් සමී පිළිකා සම්පූර්ණයෙන් සුව කළ හැකි බව වෛද්‍යවරු කියති. සීවසක සේහනද ගුවන්විදුලි ශතකාභිමානය අගමැතිට පිළිගැන්වේ. ව්‍යාපාරිකයන්ගේ ඩිජිටල් මුල්‍ය සාක්ෂරතාව දියුණු කිරීමට ඔස්ට්‍රේලියාවේ සහය. කුසගින්න ගාසා තීරයේ දරුණුතම ඛේදවාචකය බවට පත්වේ. ආසියානු බර ඉසිලීමේ ශුරතාවයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක්. දිවා ප්‍රවෘත්ති ඉන් සමප්තයි. අපගේ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට. දැන් අග්නි විශේෂාංකය.

අක්මව ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවෝස් බි අලෞව වෙදකතර නිෂ්පාතනයක් කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සැල්වලින් දැන් ඔබට මිලදී ගත හැක ලිවෝස් බි.

0: ෂැම්පුව එකක් හොයාගන්නවා කියන්නේ හරිම අමාරු දෙයක් නේද? මොකද එක එක ෂැම්පු වර්ග දැන් හැම තැනම. ඒක නිසාමයි බයෝ බියුටි ලංකාවේ තියෙන දේශීය ආයුර්වේද ක්‍රමවේදයට අනුව සකස් කළ බයෝ බියුටි ෂැම්පු එක නිෂ්පාදනය කරන්නේ.
1: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
2: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
1: මාරයිනේ.
0: ලස්සනට අඳින්න කැමති ඔයා ලාවිවින්තේ නුගේගොඩ ෂොප් එකට තාම ගියේ නැද්ද? ඔයාගේ පෙනුමට ගැළපෙනම දේ ලාවිවින්තේ නුගේගොඩ ෂොප් එකේ තියෙනවා. ගිහින් බලන්න. ලාවිවින්තේ අංක 7 පාගොඩ පාර නුගේගොඩ.
3: ශබ්දාකාරයක ශබ්ද පරිපාලනය සහ මහජන ඇමතුම් පද්ධති පිළිබඳ පාඨමාලාව. ක්ෂේත්‍රයේ සිටින සහ ආධුනිකයන් සඳහා සැකසුණු න්‍යායාත්මක සහ ප්‍රායෝගික දේශන ඇතුළත් මෙම පාඨමාලාව ගුවන්විදුලි සංස්ථාවේ ඉංජිනේරු අංශයේ ප්‍රවීණ දේශක මඩුලක් මගින් මෙහෙවයි. කාලය සති අන්ත දින 24යි. පාඨමාලාව අවසානයේ ඔබට ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත සහතික පත්‍රයක් පිරිනැමේ. ශබ්ද පරිපාලනය සහ මහජන ඇමතුම් පද්ධති පාඨමාලාව. කතා කරන්න පාලිත 077135802 011294108 WhatsApp 0729943682.
4: ඔබ මේ හොඳටම ඕව රස්න වැඩි වෙලාවේ බස් එකක ගමන් බිමන් යන රස්යාදු වෙනවද? එහෙනම් වාහනයක අගේ වැඩිපුරම දැනෙනවා ඇතිනේ. එහෙනම් ඔබේ වාහන හීනය හැබෑ කරගන්න. දැන් අපි මේ අවුරුද්දේ දෙවනි කාර්තුවටත් ඇවිල්ලා තියෙන්නේ. මේ දෙවනි කාර්තුවේවත් ඔබේ වාහන හීනය හැබෑ කරගන්න බලාපොරොත්තු වෙනවනම් ඔබ යන්න ඕනි හොඳම සහ එකම තැන තමයි කළුතර ප්‍රියස් මහගෙදර. කියන්නේ ඔබේ රුචිකත්වයට ගැළපෙන විදිහ ඕනෑම මාදිලියක වාහනයක් මේ ස්ථානයට ගියොත් ඔන්න ඔබට තෝරා ගැනීමේ හැකියාව තිබෙනවා. නම්බර 482 ගාලුපාර කළුතර කියන ලිපිණේ තියෙන කළුතර ප්‍රියස් මහගෙදරට අද මෙයන් අමතක කරන්න එපා.
5: එතෙර මෙතෙර ගාකරෙන සතියේ සුන්දර දෙහෝරාව NSB රන්මසු රේඩියෝ ෂෝ.
6: සෑම සඳදාවකම රෑ 10 සිට මධ්‍යම රාත්‍රී 12 වනතුරු
5: බැංකු කරණී නැවුම් තොරතුරු මියුරු ගී වසපිරි කතන්දර දැනුම හා විනෝදය එක්තැන් කෙරෙන වින්දනීය ඉසව්ව NSB රන්මසු රේඩියෝ ෂෝ.
6: This විදෙස් මිතුරු මිතුරියනි NSB රන්මසු රේඩියෝ ෂෝ ඔබ වෙනුවෙන්මයි.
7: කාන්තා ඔබට NSB ස්ත්‍රී වෙතින් උපාධියක් ලබද්දී විවාහයේදී දරුවපතකදී සහ 25 වන විවාහ සංවත්සරයේදී රුපියල් 50,000 දක්වා සුවිශේෂී ප්‍රතිලාභ. මාසිකට රුපියල් 12,500 පැකේ නෙතරි කර ස්ත්‍රී සේවිංස් චැම්පියන් වන ඔබට තවත් මුදල් තෑගි. දිරිය ස්ත්‍රී වෙතින් සහනදායි පොලි අනුපාතයන් යටතේ උසස් අධ්‍යාපනික ණය, ව්‍යවසායක ණය, රන් සහන ණය සහ NSP එකෝ ණය දහසක් හැගීම් හඳුනාගත් NSP ස්ත්‍රී.
0: මේ පැයි නැගල යන ගීතය ඔබ වෙත ගෙනෙන්නේ ලක්ස්රෝ ඔටෝ හෝස් වෙතින්. ඔබගේ ජපන් වාහන සිහිනය සැබෑවක් කරන විශ්වාසවන්ත එකම තැන ලක්ස්රෝ ඔටෝ හෝස්.

0: ඔරිජිනල් ජපන් වාහනයක් ගන්න යන්න ලක්ෂෝ ඔටෝ හෝස් වෙතට. හොන්ඩා වෙසල්ස්, සුසුකි ඇල්ටෝ හයිබ්‍රිඩ්, නන් හයිබ්‍රිඩ්, සුසුකි වැටනාර්, ඩයිහට්සු මීරා, ටොයෝටා යාරිස් මේ සියලුම ජපන් වාහන ලක්ෂෝ ඔටෝ හෝස් වෙතින් වසර දෙකක වගකීම හෝ කිලෝමීටර් ලක්ෂයක ධාවන සහතිකය, ලීසින් පහසුකම්, රක්ෂණ එකම වාහලක් යටින්. ලක්ෂෝ ඔටෝ හෝස් 511 අවිස්සා වේලපාර කඩුවෙල. ලක්ෂෝ ඔටෝ හෝස් 071 0666 444.
1: රොලාවතින කැස්මකට හිත ඉල්ලන ගීත එක්ක හතවතට දැනෙන්නම.

0: බෝවන් සුබ දහවලක් වේවා. ඉතින් මේ විදිහට අපි අදත් ඔන්න සිටි FM හට් බීට් අරගෙනාව මාත් එක්ක ඉන්න ඔබේ සුපුරුදු ආදරණීය ගුවනේ මිතුරිය සේනානි. අයබෝවන් සේනානි.
1: අයබෝවන් දෙවදනි අයබෝවන්. අපි සුදන මදත් සිටි හට් බීට් එක ඔබව හම්බ වෙන්නට මේ වෙලාව ඉඳලා සවස 7ට ළඟ වෙනකම්ම අපි ඔබත් එක්ක ඉන්නවා.
0: අපි අද ආවෙත් නිකම්ම නෙමෙයි නේද?
1: ඔව්. වෙනද වගේම හින්ස් අරගෙන ඇවිල්ලා තියෙනවා. හින්ස් ටික කියන්න කලින් අපි මතක් කරමු, මොකද මේක රික්වෙස්ට් ෂෝ එකක් නෙමෙයි. අපි දැන් හැමදාම මේක මතක් කරන වැඩසටහන ආරම්භ කරන්න කලින් හැබැයි අපි පුළුවන් උපරිම උත්සාහ කරනවා ඔබ කැමති මියුරු ගීත ලබා දෙන්න. බලමු ඔබ කැමති ගීතත් අපිට ලබා ගන්න පුළුවන් වේවි. ඒ වගේම වට්ස්ඇප් කරනවා නම් ටිකක් දිගට තියෙන නම් මෙහෙම තියෙනවා නම් වට්ස්ඇප් කරනවා නම් වඩා හොඳයි. 0776 89 6 89 8 වට්ස්ඇප් කරන්න. ඒ වගේම අපිට කතා කරන්න ඕනේ දුරකථන අංකය
0: 0112 69 92 තමයි අපේ දුරකථන අංකය.
1: හරි, එහෙනම් අපි මියුරු ගීතයක් රස විඳිමු. ඊට පස්සේ හින්ට්ස් ගැන කතා කරමු. අද හින්ට් එක ටිකක් වෙනස් වෙයි. හින්ට් එකක් තියන්න. මොකද්ද අපි දෙන්නේ? හින්ට් එක ගැන පොඩි කුතුහලයක් තියාගෙන අපි මේ ගීතය හම්.
0: එහෙනම් අපි යමු දැන් ගීතයට.

0: අපි හින්ටකක් ගැන කියන්නම් කියලා කිව්වනේ ගීතයට යන්න කලින්.
1: ඔව්. ඒකෙන් පුරුන් දක්වන නම් ඉෂ්ට කරන්න
0: ඕනේ. ඉෂ්ට කරන්න
1: බෑ. අද මේ හින්ස් දෙක තුනකින් ඔන්න එකක් ඔබ වෙනුවෙන් තෝරගෙන තිනවා. හින්ට එක ගැන නම් ඉන්ස්ටික කියමු නේද දේවදිනි?
0: අනිවාර්යයෙන්ම අපි කියමු.
1: ඔන්න මේ දැන් අපි ජීවත් වෙන පරිසරයේ අපිට මුණ ගැහෙනවා කුරුල්ලෝ සත්තු මෙහෙම බොහොම අය මුණ ගැහෙනවනේ. හැබැයි අපි හිතනවට වැඩිය මේගොල්ලන්ගේ බුද්ධි මට්ටම් වෙනස්. සමහර කෙනෙකුට නුවණ දැනුම බුද්ධිය වැඩිපුර තියෙන්න පුළුවන්. තව කෙනෙකුට අඩුවෙන් තියෙන්න පුළුවන්. හැබැයි අපි හිතන සමහරු ඉන්නවා මෙයාට බුද්ධිය නෑ කියලා. එහෙම හිතන අයගේ අපි හිතනටත් වැඩිය බුද්ධි පරාසය ඉහළයි. මේ ඒ වෙනුවෙන් කරපු පරීක්ෂණයක් ගැන කියන්න හදා. දැන් මේක සිද්ධ වෙන අතරම වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ මේ අයට උමනා කරනවා ඒගොල්ලන් තෝරගත්තු සත්ව කාණ්ඩයක් තියෙනවා. ඒගොල්ලන්ගේ බුද්ධිය කොහොමද කියලා මනින්න. දැන් මේකට කොහොමද මේක මනින්නේ කියලා හිතන්න ඕනේ. දැන් කැම්පස් එකේ ඒ පරීක්ෂණයට සූදානම් වෙච්චි පරීක්ෂක කණ්ඩායම දවසක් යනවා මේ අයව අල්ලගන්න. දැන් සත්තු කවුරු හරි භාජනය කරනවා නම් ඒ අල්ලගන්න ඕනේ. අල්ලගන්න යනකොට මේගොල්ලන් ගිහිල්ලා මේ සත්තු ටික අල්ලගෙන ආපහු දවසක මෙයාලා වඳුර ගන්න පුළුවන් විදිහට බෑන්ඩ් එකක් දානවා මේගොල්ලන්ට. නැත්තම් හොයාගන්න බෑනේ මේ කවුද මේ ගත්තු අය කියලා. හැබැයි ඒගොල්ලන් එහෙම මේ සත්තු කොට්ටාෂය අල්ලගන්න යනකොට ඒගොල්ලන් හැබෑ මූණ වරින් ගියේ නැහැ. ටිකක් බය හිතන මේ වෙස් මූණක් පළඳගෙන තමයි ගියේ. ගිහින් ওই විදිහට ගිහිල්ලා වෙස් මූණ පළඳගෙන ගිහිල්ලා සත්තු ටික අල්ලගත්තා. බෑන්ඩ් එක දැම්මා. අතහැරියා. ඒ කටයුත්ත
0: ඉවරයි.
1: ඊට පස්සේ සතියක් දෙකක් ගත වුණාට පස්සේ මේගොල්ලන් ආයෙමත් ඒගොල්ලන්ගේ අර සුපුරුදු වෙස් මූණ දාගෙන පාරේ යනවා. පාරේ මේගොල්ලන් යනවා දැක්කව විතරයි අර සත්තු කෑ ගහන්න කලබල කරන්න වටේටම සද්ද කරන්න පටන් ගන්නවා.
0: අර මේ බෑන්ඩ් එක දාපු සත්තු.
1: බෑන්ඩ් එක දාපු සත්තු. මේගොල්ලන් දැන් යන්නේ අර මේ වෙස් මූණ දාගෙන. මේ සත්තු අල්ලන්න යනකොට දාගත්ත වෙස් මූණ දාගෙන තමයි යන්නේ. ඉතින් දැන් මේගොල්ලන් දැනගත්ත හරි දැන් අපි වඳුර ගත්ත තමයි. අඳුර ගත තමයි කියලා හිතලා මේ කුමරි ඒ කටයුත්තත් එතනින් ඉවර වෙනවා. ඊට පස්සේ දැන් තව ටික කාලයක් ගිහලා ආය යනවා අර විදිහට. ඒ යනකොටත් ඔක ඒ විදිහටම වෙනවා. දැන් ඕක දැන් ඔතනින් ඉවරයි ඔය කටයුත්ත. දැන් දන්නවා මේගොල්ලන් අඳුර ගන්නවා කියලා. අවුරුදු 10ක් 15ක් ගත වෙනවා. එතකොට අර කියපු සත්තු ඉන්න විදිහක් නැහැනේ සමහර අය. හැබැයි අවුරුදු 10ක් 15ක් ගත වෙලත් අර පරීක්ෂකයෝ මේ දීර්ඝකාලීන පරීක්ෂණයක් කරන්නේ මේ වෙස් මූණ පළඳගෙන යනකොට ඒගොල්ලන්ගේ පරම්පරාව එක්ක ඉතුරු වෙලා ඉන්න අය නැත්තම් ඊළඟ පරම්පරාව පසු පරම්පරාව මේගොල්ල තර විදිහටම කෑ ගහනවා අනතුරක් කරන්න වගේ හරි සද්ද කරනවා කෑ ගහනවා කලබල කරනවා. දැන් මේක සාමාන්‍යයෙන් හිතන්න පුළුවන් දෙයක් නෙමෙයි මේ බුද්ධි මට්ටම හිතන්නේ. අවුරුදු 10කින් 15කුනොත් ওই සිද්ධ වෙනවා. ඊට පස්සේ තවත් කාලයක් ගියට පස්සේ කියන්නේ මේ සෑහෙන පසු පරම්පරාවක්. ඒගොල්ලනුත් අර වෙස් මූණ වෙන කට්ටියක් හරි අර වෙස් මූණ පළඳගෙන ගිහිල්ලා පරීක්ෂණය කරන්න යනකොට මේ විදිහට මඳුර ගන්නවා කෑ ගහනවා සද්ද කරනවා පුදුම විදිහට හරි කලබල කරනවා පරිසරයම කලබල කරනවා. දැන් ඒකින් අපිට හිතන්න පුළුවන්නේ තමන්ට මේ අනතුරක් ඒ මූණ දැක්ක හැටියේ මේගොල්ලන් පිළිගන්නවා මේ අපිට අනතුරක් තමයි. මොකද දැන් ඉදා දවසේ අල්ලගත්තනේ ඒගොල්ලම බෑන්ඩ් එකකුත් දැම්මනේ. එයාලා දන්නේ නැහැ මේ රිසර්ච් එකක් කියලා. හැබැයි ඒක පසු කාලිනව ගිහිල්ලා ඒ කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට ගිහිල්ලා ඒ අයව නොදකපු පස්සේ ඉපදිච්ච පැටව උනත් අර වෙස් මූණ පළඳගෙන කවුරු හරි ගියොත් කෑ ගහන බනේ බය පරම්පරාවෙන් පරම්පරාවට
0: ඇවිල්ලා
1: බලන්න බුද්ධි මට්ටම මතකේ සහ බුද්ධි මට්ටම මේ වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ සිදු කරපු පරීක්ෂණයක් ගැන කියන්නේ. අපි අහන්නේ අපි මේ හිතන්නේ මේ ආයෙච්චර බුද්ධිමත් කෙනෙක් නෙමෙයි කියලා මේ සත්ව කොට්ටාෂය කවුද මේ භාජනය කියන්නේ පරීක්ෂණයට ලක් කරපු බුද්ධිහීනයි කියලා හිතපු මේ සත්ව කොට්ටාෂය කවුද? පසු පරම්පරාවට පරම්පරාවට ගිහිල්ලත් අර මූණ දැක්ක හැටි අපිට අනතුරක් කියලා සැබෑ අනතුරක් කියලා අඳුරගෙන බය වුණු ශබ්ද කරපු කෑ ගහපු මේ සත්ව කොට්ටාෂය කවුද? දුර්ගතනේ සංඥානිකුත් වෙනා දැම්මම
0: ඒක තමයි මං හිතන්නේ අපේ යාළුවෝ හැමෝම මේ සත්ව කොට්ටාෂය මොකක්ද කියලා දැන් නිගමනවලට එළඹෙනවා ඇති. ඔන්නව නිවැරදි පිළිතුර දන්නවනම් 0112 69192 කියන අපේ දුරකථන අංකයට කතා කරලා කියන්නත් පුළුවන්. ඒ වගේම WhatsApp කරනවා නම්
1: 0776896988 WhatsApp කරන්න. කවුද මේ සත්ත කොට්ටාෂය කියලා. හැබැයි WhatsApp එකට calls මේ දෙන්න එපා මේ වෙලාවේ. message විතරක් එවන්න.

0: එතෙර ගොසින් ශ්‍රමය පුදන ලක් දෙරණට ඉසුරු ගෙනෙන එතෙර මෙතෙර නෑසිය මිතුරන් එකතු කරන සජීවී හෝරා දෙක
1: ලංකා බැංකුවෙන් රන් කහවන
0: සෑම සිනසුරාදාවතුම රාත්‍රී 10ට සිටි FM සේවයෙන්
1: උපේන මුදල් ගෙන්වා ගන්න.
0: කිනුමට ලැබෙන ප්‍රතිලාභ දැනගන්න.
1: ඔබේ ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු දැනගන්න.
0: අප සමග එක්වන්ව.
1: සෙනසුරාදා රාත්‍රී 10ට ලංකා බැංකුවෙන් රන් කහවනු.
0: පූර්ණ අනුග්‍රහය ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලංකා බැංකුව.

0: ඔස්සි පිටපිට රටතෑගේ සීසන් 4 ඔබත් අදම රටින් එවන සල්ලි එක පිට එක ලංකා බැංකුවට මෙවන්න කෝටි පහක තෑගි පිට තෑගි දිනන්න.
1: අක්මව ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවර්ස් බී අලෞව වෙත ගෙදර නිෂ්පාදනයක් කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සෙල් වලින් දැන් ඔබට මිලදී ගත හැක ලිවර්ස් බී
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: රෝස පෙති අතුරාලා යහන මත සතපාලා
4: කැමැති සින්දු වෙනස් හඳකින් වෙනස් රසකින් සිටි FM හැඩකාර හැන්දෑව
3: නිහඬ කල්පනා ලොවක තනි වෙලා ඔබ හඬ
4: covers remix mashup සමග රේඩියෝවේ හොඳම හැන්දෑව සිටි FM හැඩකාර හැන්දෑව
5: රැනේ ඉකිලෙන්න ඕනේ
6: අනුග්‍රහය
7: සුබ දවසක්
8: අලුත් වෙලා
7: පහසු වෙලා
8: තෑගි වැඩි වෙලා
7: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
8: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
7: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.
9: අපි සුසස්පලි විභාගයේ ඉවර කළා නම් ඔන්න ඔබ බලන් ඉන්නේ ඊළඟට මොකද්ද කරන්න කියලා හිතනවා ඇතිනේ. අධ්‍යාපනය කියන්නේ හැම කාලයකදීම ඔබ ඔබේ ජීවිතයට කරන ආයෝජනයක්. ඒ හින්දා ඔන්න ඔබ අධ්‍යාපනය සම්බන්ධ තීරණ ගනිද්දී එක වතාවක් දෙවතාවක් නෙමෙයි ඊට වැඩි වාර ගණනක් හිතුවට කමක් නැහැ. අපි කියන්නේ යන්නේ ඔබට එහෙම හිතන්න ඕනි කරන කාරණා ටිකක් ගැන. අපස උසස්පලි විභාගයෙන් පස්සේ ඔබේ අධ්‍යාපනයට නිසි මාර්ගෝපදේශනයක් ලබා ගන්න ඕනි නම් ඒ විතරක් නෙමෙයි හරිත සරසවියක අසිරිය විඳ ගන්නත් ඔන්න ඔබට දෙකම එකපාර කරගන්න පුළුවන් වෙනවා NSBM හරිත සරසවියට ගියොත්. ඕපන් ඩේ එක උසස් අධ්‍යාපන ප්‍රදර්ශනයක් තියෙනවා ඔන්න මැයි මාසේ 8 වෙනිදා 9 වෙනිදා 10 වෙනිදා කියන දවස් තුනේ හෝමාගම NSBM හරිත සරසවි නගරේ ඔබට ඔබ තෝරගන්න කැමති විෂයපතයන්ට අදාළ ඔන්න පාඨමාලා ගැන දැනගන්න මේ ඕපන් ඩේ එකට ගියොත් ඔබට හැකියාව තිබෙනවා උසස් අධ්‍යාපන ප්‍රදර්ශනයට ගියොත් ඔබට හැකියාව තිබෙනවා වැඩිදුර විස්තර දැනගන්න. ඒ විතරක් නෙමෙයි මේ ගැන තව විස්තර දැනගන්න ඕන නම් 011 5 44 5000 කියන දුරකථන අංකයට ඔන්න ඔබට කතා කිරීමේ හැකියාවක් තියෙනවා. නැත්නම් මැයි 8 9 10 කියන දින තුනෙන් එකක NSBM හරිත සරසවිය පැත්තට යන්න අමතක කරන්න එපා. ඒකත් එක්කම කියන්න ඕනේ හොඳට අධ්‍යාපනය ලබන දරුවන්ට මේ අධ්‍යාපන කටයුතුත් එක්ක පාඩම් කරද්දි නිතර නිතර වෙහෙස වෙද්දි ඇස් වෙහෙසෙද්දි ඇස්වල විවිධ රෝගී තත්ත්වයන් එන්න පුළුවන්. ඉතින් ඒ විතරක් නෙමේ ඇහි සුද්ධ ඇතිවීමේ ඉඳලා ග්ලූකෝමා තත්ත්වයන් දක්වා අඩු වැඩි වශයෙන් විවිධ රෝග ඇස්වලට බැලඳෙනවා. ඉතින් ඔබේ ඇස්වලට ප්‍රතිකාර කරගන්න හොඳම තැනක් තමයි සක්‍යා පාරම්පරික ආයුර්වේද රෝහල කියලා කියන්නේ. පාරම්පරික වෛද්‍ය කුෂාන අමරසේකර මහත්මයා ඔන්න ඔබේ නියපොත්තට බෙහෙත් බැඳලා ඔබේ අක්ෂි රෝග සුව කරන්න සූදානම් වෙමින් ඉන්නවා. එහෙනම් ඔන්න වැඩිදුර විස්තර සඳහා 071 9 6 97 කියන දුරකථන අංකයට කතා කරන්න. ඒත් එක්කම අපි යනවා ඔබේ මුදල් අර පරිස්සමෙන් වියදම් කරගන්නවා නම් මේ තියෙන ආර්ථිකයේ එක්ක අපිට බඩු මිල වැඩි වෙනවත් එක්කම අපිට ආර්ථික අපහසුතා ඇති වෙන්න පුළුවන්. ඒ වුණාට ඔබේ නිවසට අවශ්‍ය සියලුම ද්‍රව්‍ය ඔබට පරිභෝජනයට අවශ්‍ය ද්‍රව්‍ය අඩු මිලකට ලබා ගන්නවා නම් කසාගල ග්‍රීන් සුපර් තමයි හොඳම තැන. අලුත් ශාඛා ආරම්භ වෙලා තියෙනවා නාරම්මල, ගනේමුල්, ගම්පොළ, මාතලේ, කඩුවෙල වගේම අතුරුගිරිය කියන ප්‍රදේශවලත් රුපියල් 25,000 වැඩි බිල්පත් සඳහා කසාගල ග්‍රීන් සුපර් වෙතින් ඔබට නොමිලේ ප්‍රවාහන පහසුකම් සැපයෙනවා. ඒකෙන් මම මතක් කරන අතරේ අද සේනානි හරීම ලස්සනයි. ඉතින් මේ වගේ ලස්සනට ඉන්න ඔබත් කැමති නම් සේනානි අද විතර නෙමෙයි හැමදාම ලස්සනයි. අද ටිකක් වැඩිපුර ලස්සනට මං ආපු ගමන් ඔන්න මං දැක්කා. එහින්දදී මේ වගේ ලස්සනට ඉන්නව නම් ක්ලාසික එලිගන් ලුක් එකක් ගන්න ඇඳුම් අඳින්න කැමති කෙනෙක් නම් යන්න ඕනේ ලාබිවෙන්තේ ප්‍රදර්ශනාගාරයකටම තමයි. ලංකාවේ විවිධ ප්‍රදේශවල ඔන්න ඔබට ලාබිවෙන්තේ ප්‍රදර්ශනාගාර තියෙනවා. ඔබට ගිහින් ඔබේ සිතැඟි ඇඳුම තෝරගැනීමේ හැකියාව තිබෙනවා. ඒ විතරක් නෙමෙයි ලාබිවෙන්තේ Facebook page එකට ගියත් ලාබිවෙන්තේ ප්‍රදර්ශනාගාරවල තියෙන අලුත් ඩිසයින්ස් අලුත් කලෙක්ෂන්ස් ඔන්න Facebook page එකෙත් තියෙනවා. ඒකත් ඔබට බලලා ඔබට කැමති ඒ ඇඳුම් විලාසිතා තෝරගන්නත් පුළුවන්. ඒ ගැනත් මතක් කරන ගමන් එහෙනම් අපි යමු තවත් ලස්සන ගීතයකට. අපි ආයෙම ඇවිත් ඔබට තවත් ඔබේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න ඕන ලේසි වෙන විදිහේ ඉඟිබිඟි ටිකක් ඔන්න කියන්නයි සූදානම් ඉන්නේ මයි සේනානි. එහෙනම් ලස්සන ගීතයකට ගිහින් අපි ආයෙම එන්නම්.

0: City FM.
1: මෙන්න මේ පැයි පුවත් අනුග්‍රහ ආර් එස් වානේකම්හි SLS සහතිකය සමඟ පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් එස් වානේකම්හි
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01 406 6073 පිවිසෙන්න www.iihs.edu.lk.

0: පාර්ලිමේන්තුවේ සිට යාවත් කාලීන තොරතුරු රැගෙන එන්නට අපි සම්බන්ධ කරගන්නවා මාධ්‍යවේදී සංජය මදුසංක මුතුමුණිව. අයිබෝන් සංජය.
1: අයිබෝන් දේවතුනි, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අද විශේෂයෙන්ම ප්‍රධාන වන කටයුතු ගණනාවක් ප්‍රධාන යෝජනා කිහිපයක් ආරම්භ කරලා තිබෙනවා. අද විශේෂයෙන්ම දිවාහරින් පසුව පනත් කෙටුම්පත් දෙකක් පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී ආරම්භ කර තිබෙනවා. ඒ අතර ප්‍රධාන යෝජනාවක් වන්නේ මහජන ආරක්ෂක ආඥා පනතයත් යෝජනා සම්මතය පිළිබඳව. ඉතින් ඒ වගේම තවත් යෝජනාවක් තිබෙනවා පාර්ලිමේන්තුවේදී අද සම්මත කරලා තිබෙනවා. විශේෂයෙන්ම තමයි අත්‍යවශ්‍ය මහජන සේවා පනත් කෙටුම්පතයත් නියෝග සහයෝජනා සම්මතයන් පිළිබඳවත් පාර්ලිමේන්තුව අවධානය යොමු කර තිබෙනවා. විශේෂයෙන් මෙයින් අදහස් කරන්නේ ගරු මහජන ආරක්ෂක අමාත්‍යතුමා ආනන්ද විජේපාල මහතා තමයි විවාදය ආරම්භ කළේ. එතුමාගේ ඇසිට දිට්වා සුලිකුණාටු වැනි සුලිකුණාටු තත්ත්වයක් හමු යන්නේ ඉසිරීමට නම් අත්‍යවශ්‍ය තලපවාසකම් සංවාදනය කිරීම අවශ්‍යතාවයක් තිබෙනවා. ඒ වගේම වත්මන් තත්ත්වය හමු යෝජනා පැතුමන් මසකින් හදසි නීතිය දීර්ඝ කිරීමට යෝජනා කරලා තිබෙනවා. ඉතින් මේ සියලු දෙයින් අරමුණු කරන්නේ මහජන ආරක්ෂාව යටතේ වඩාත් ශක්තිමත් ස්ථාවර ආර්ථිකයක් නිර්මාණය කරන්න කියන කාරණය එතුමන් ප්‍රකාශ කර සිටියා. ඒ වගේම විශේෂයෙන්ම සහන පැකේජයක් ලබා දුන්නා රුපියල් බිලියන 500ක් එකට වෙන් කරලා තිබෙනවා. දිට්ඨා සුලිකුණාටු MPRටපත් වූ පාර්ශ්වයන්ට සහන සරසන නිසා ඒ වෙන් කර මුදල් දිශාකරව දවන්න තමත් වැඩගත් මේ නීතිරීති කියන කාරණය ගැනත් මෙහිදී අක්කරෝමාත්‍ර අදහස් පළ කර සිටියා. දැන් දාසි ජයසේකර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු විවාදයට මෙලෙස සහභාගී වෙනවා.
2: මුදල් කාර්මික සභාවට ලේකම්වරයා විදියට සිකරමා ඔබේ වගකීම. හැබැයි ඔය ඉස්සරන්නේ මර බදල මෙයාට ආණ්ඩු ප්‍රවස්තාව උල්ලංඝනය කිරීම. කතානායක කියලා එක බෑන්නේ නෑ. යාර මදිලු එක. මේක පුදුම කාරණයක්.
3: ඊළඟට අවසානයේ මන්ත්‍රීතුමා
2: ඊළඟට අනික් කාර්යය තමයි මට එක තත්පරයක් දීපත් දෙන්න. ඊළඟට ඔහු අරගෙන තියන ද්විත්ව පුරේෂ භාවය CID අංක 10යි 1.4යි 96යි 534 2010යි 9යි 13.
1: පාර්ලිමේන්තුවාදී පැවැත්වෙන මේ ආකාරයෙන් විශේෂයෙන් මහජනතාවගේ ආරක්ෂාවට සහ ආර්ථික සංවර්ධන සේවාවලට වැඩි වැදගත්කමක් තිබෙන පනත් කෙටුම්පත් දෙකක් පිළිබඳව තමයි පාර්ලිමේන්තුව අවධානය යොමු කර තිබෙන්නේ. අප සූදානම් ඔබට එහි උණුසුම් තොරතුරු එසන වාර්තාකරණය කරන්න මම සංජය මදුසංක මුතුමුණි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිට.
0: ස්තුතියි සංජය තොරතුරු ගැනීම වෙනුවෙන්. දැන් දේශීය පුවත්. පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කිහිපයක කෘෂි මාර්ග සංවර්ධනය ඊයේ ආරම්භ විය. කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ එය ආරම්භ වූ අතර අමාත්‍ය මහාචාර්ය චන්දන අභයරත්න මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස ඊට එක් විය. ආනමඩුව පල්ලගම නවගත්තේ ගමයන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මූලික කරගනිමින් ආරම්භුණු මෙම සංවර්ධන ව්‍යාපෘතිය මගින් දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රදේශයේ ගොවි ජනතාවට පැවති අවශ්‍යතා සපුරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කරයි. මේ පැයේ විදෙස් පුවත. අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් මහතා ලබන සතියේ ජපානයේ සංචාරයක නිරත වෙයි. එහිදී භාණ්ඩාගාර ලේකම්වරයා එරට අග්‍රාමාත්‍ය ටකයුචි සානේ සහ මුදල් අමාත්‍ය ටකයාමා සත්සුකි යන මහත්ම මහත්මීන් හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සහ චීන ජනාධිපති ෂී ජින්පින් මහතා අතර පැවැත්වෙන සමුළුවට එක්වීම සඳහා භාණ්ඩාගාර ලේකම්වරයා චීනයට යාමටද නියමිතයි. ස්කොට් බෙසන්ට් මහතා සමුළුව තෙක් චීනයේ නතරවනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ක්‍රීඩා පුවත්. කොළඹ DS සේනානායක සහ මහනුවර ශාන්ත අන්තෝනි විදුහල් අතර වාර්ෂික පාසල් රග්බි තරගය කොළඹදී ලබන සෙනසුරාදා පැවැත්වෙයි. DS සේනානායක විද්‍යාලයේ ආරම්භක විදුහල්පති RIT අලස් මහතා අනුස්මරණය කරමින් මෙම තරගය සංවිධානය කර තිබේ. කොළඹ DS සේනානායක විද්‍යාලයේ රග්බි ක්‍රීඩාව ආරම්භ කර 50 වැනි සැමරුමද මීට සමගාමීව පැවැත්වෙන බව එම විද්‍යාලයේ විදුහල්පති සම්පත් වේරගොඩ මහතා පවසයි. සිටිFM මේ පැය පුවත් මිනිමයි.
4: RS One Company නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමග RS RB 500 One Company ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS One Company දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS One Company.
5: මම ජොයනා. IHS හි හෙද උපාධි ධාරිණියක්. IHS අපිට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දුන් අතර අපට හරි මඟ පෙන්වන කථිකාචාර්යවරුන් සහ ශක්තිමත් ප්‍රායෝගික පුහුණුවක් ලබා දුන්නා. ආත්ම විශ්වාසයෙන් යුත් වෘත්තීය හෙදියක් වීමට අපිව සූදානම් කළ ආයතනයක් කියලා මට විශ්වාසයෙන් කියන්න පුළුවන්.
6: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 0116 4636 7073 පිවිසෙන්න www.ihs.edu.lk.

0: City FM.
1: ඔයාගේ ඔෆිස් කිට් එක හරිම ස්මාර්ට්. කිසිම තැනක වැරද්දක් නැහැ. හරිම ඩීසන්ට්. කොහෙන්ද කියන්නකෝ ගත්තේ? මටත් ගන්න. මේක ගත්තේ ලාවිවින්තේකෙන්. ලාවිවින්තේකේ මේවත් තියෙනවද? ලාවිවින්තේකේ මොනවද නැත්තේ කියලා අහන්නකෝ. ඔයා ගිහින් බලන්නකෝ. ආයේ ඉතින් පාරාදීසයකට ගියා වගේ තමයි. ලාවිවින්තේ 0770 13 59 99.
2: සකල කලාරසයෙන් ලොවක් සැලසූ ප්‍රතිභාපූර්ණ සොදුරු කලාකරුවා. ප්‍රවීණ නාට්‍යවේදී ගායන ශිල්පී රොට්නි වර්ණකුල ගී ආවර්ජනා.
3: ඔබ ආයමත් ඇවිදෙන්න.
4: සෝභාව දේමේ පුරසිරි විසිතුරු බලනු මිතුරු මග පිය කරු.
2: මැයි මස 14 බ්‍රහස්පතින්දා සවස දෙකට
3: ජාතික ගුවන්විදුලියේ ආනන්ද සමර කොන් මැදිරියේදී.
4: මතකද
5: ඔබේ ආසනය වෙන් කරවා ගන්න අමතන්න 0776 89 6 89 8.

0: වෙලාව 5:02:05 අපි මේ විදිහට තමයි සිටි FM Heartbeat දෙවැනි පැය ආරම්භ කරන්නේ.
1: අපි එකම වතාවයි හින්ට් එක කිව්වේ දෙවුදුනි අපිට මේ හොඳට පිළිතුරු ලැබිලා තියෙනවා. දැන් අලුත් පැයක් ආරම්භ කරන හින්දා අයිමත් කියලා යන්නම් හින්ට් එක ගැන පොඩ්ඩක් මතක් කරගෙන යන්නම්. මේක මේ විශ්වවිද්‍යාලයක වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ සිදුණු පර්යේෂණයක්. ඇත්තටම අපිට සමීප සතුන් ඉන්නවා, පරිසරයේ ඉන්න සතුන් ඉන්නවා. මේ අයගේ බුද්ධිය දැනුම පිළිබඳව තමයි මේක පොඩ්ඩක් මේ පරීක්ෂණය කරේ. දීර්ඝකාලීන පරීක්ෂණයක් විදිහට මේක සිද්ධ වෙලා තියෙන්නේ. දැන් ඔබ අපිට දීපු පිළිතුරු වලට අනුව මම ආයෙමත් මතක් කරන්නම් මේක. මේ අය මේ සත්ත්ව කොට්ටාශිතින් පරීක්ෂණය කරන්න අහඹු ලෙස කණ්ඩායමක් තෝරගන්න ඕනනේ. පරීක්ෂක පිරිස යනවා මේ සතුන් කිහිප දෙනෙක් අල්ලගන්නට. ගිහින් ඒ අයට මේ බෑන්ඩ් එකක් දානවා. මොකද මේ අයගෙන් තමයි දවසක අපි මේ පරීක්ෂණය කරපු අය තමයි මේ කියලා හොයාගන්නේ. හැබැයි එහෙම යන දවසේ මේ පරීක්ෂක කණ්ඩායම තමන්ගේ සැබෑ මුහුණු වරින් යන්නේ නැහැ. ටිකක් භයානක මේ ටික නපුරු පාටට තියෙන වෙස් මූණු ටිකක් පළඳගෙන තමයි යන්නේ. ගිහිල්ලා මේගොල්ලන් අර කොටස අල්ලගන්නවා. අල්ලගෙන යායට මේ බෑන්ඩ් එකක් දානවා. දාලා ඒගොල්ලන්ම පරිසරයට මුදාහරිනවා. ඒක ඉතින් එතනින් ඉවරයි. ඊට පස්සේ සතියක් දෙකක් ගියාට පස්සේ මේ අය පරීක්ෂක කණ්ඩායම අර එදා සත්තුන් අල්ලන්න යනකොට දාගෙන ගියපු වෙස් මූණු පැලඳගෙන ඔන්න අර ඒ කියපු හරිය ගමන් කරනවා. ගමන් කරනකොට එක පාරටම සත්තු කෑ ගහන්න පටන් ගන්නවා. කියන්නේ ඒගොල්ලන් පහර දෙන්න වගේ පටන් ගන්නවා. මේ විදිහට එකම කලබලයයි ඒ පරිසරේ. ඒ කියන්නේ අර වෙස් මූණු පැලඳගෙන යන අයව සතියක් දෙකක් ගියාට පස්සේ අඳුරගත්තා. දැන් ඕකෝතනින් ඉවර. ඊට පස්සේ අවුරුද්දකින් වගේ මේ පරීක්ෂණය කරන ඒත් පෙර විදිහමයි. වෙස්පුණු පැලඳගෙන යද්දි අර විදිහට කෑ ගහනවා, පහර දෙන්න හදනවා, පරිසරේම කලබල වෙනවා. දැන් අවුරුදු 10ක් 15ක් ගත උනා. ඒ හැම කාල සීමාවකම මේක දාගෙන යනකොට මේ වෙස්පුණු පැලඳගෙන යනකොට අර විදිහට කෑ ගහනවා. එතකොට අර මුලින් හම්බ වුණු සත්ත කොට්ටාශ ඉතුරු වෙලා තියෙන්නත් බෑනේ හැමෝම. සමහර විට එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න පුළුවන්. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ පසුකාලීන පරම්පරාවක්. ඕක තවත් ටිකක් කාලයක් ගියට පස්සේ දීර්ඝකාලීන පරීක්ෂණයක් කියලා මං කිව්වනේ. පස්සේ තව කාලයක් යනකොට ඒකත් ඒගොල්ලන් අඳුර ගන්නවා. මේක මේ මොකද්ද මේ අපිට තර්ජනයක්, يعني බයක් හිතන දෙයක්. ඒගොල්ලන්ට ලැබෙන අර සංඥාවක් විදිහට මේගොල්ලන් අඳුරගෙන පරම්පරාවෙන් පරම්පරාවට. ඒ පරම්පරාවේ දැන් ඉන්න අය අර කට්ටියව දැකලවත් නැහැ. කියන්නේ තමන්ගේ ඥාතියෝ දැකලවත් නැහැ. හැබැයි ඒක ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ වැඩිමහලු අය කියලා තියෙනවා මෙන්න මෙහෙම එකක්. අපිට මේක පරිස්සම් වෙන්න ඕනේ, භයානක දෙයක් තමයි කියලා. මේ සත්තු ගැන කිව්වේ හොඳේ. ඕක ඔය විදිහට වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ බුද්ධිය අඩුයිද කියලා බලන්න කරපු පරීක්ෂණයේදී මේගොල්ලන්ගේ මතක තබා ගැනීමේ ශක්තිය ඉතාමත් ඉහළයි කියලා හොයාගෙන තියෙනවා. සහ ඒක දැකපුවත් නැති අය අතරට පරම්පරා ගණනාවකටත් ඒක යන්න පුළුවන් වෙලා තියෙනවා. අර වෙස් මූණ පැලඳගෙන කවුරු ගියත් වෙස් මූණ දෙකපහ හැටි පරිසරයේ ඉන්න මේ සත්තුන්ගේ පසු කාලීන පරම්පරාවන් හරියට බය වෙලා කෑ ගහනවා, පහර දෙන්න හදනවා, පරිසරය කලබල කරනවා. අනේ හරි පුංචි ප්‍රශ්නයක් අපි අහුවේ. මේ මොකද්ද දෙවදිනේ ප්‍රශ්නේ? ප්‍රශ්නේ මොකද්ද?
0: ප්‍රශ්නේ අපි අහන්නේ මේ වෙස් මූණ පැලඳගෙන එනකොට මේ විදිහට අර මතකයෙන් මෙහෙම බය වෙන්න සහ ඒකට ප්‍රතිචාර දක්වන මේ සත්ත්ව කොට්ටාසය මොකක්ද කියලා තමයි අපි අහන්නේ.
1: ඉතින් කවුද කියලා කියන්න අපිට කතා කළ 01129192.
0: ඒ වගේම අපිට WhatsApp කරන්න පුළුවන් 0776 896 898 කියන දුරකථන අංකයට. WhatsApp කෝල් කරන්න එපා. ආයම මතක් කරනවා අපි රික්වෙස්ට් ෂෝ එකක් නෙමෙයි. නිසා ඔන්න ඔබේ නිවැරදි පිළිතුර අපිට WhatsApp message එකකින් එවන්න.

0: අක්මව ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවර්ස් බී අලෝව වෙත ගෙදර නිෂ්පාදනයක් කාගිස් ආපිකෝ ඇතුළු වෙළඳ සෙල් වලින් දැන් ඔබට මිලදී ගත හැක ලිවර්ස් බී
1: සුමනරු සුඛයිනේ සුන්දර ලවකට ඔබව කැඳවාගෙන යන
2: ආරාධන ස්වරදීන
1: සෑම දිනකම රාත්‍රී 7:30ට
2: අසුනවයි දශම හය අසුනවයි දශම අට දිවයින පුරා සිටි FM දුලබ කලාවට නිරතුරු අතහිත ජාතියේ මහා පාන් තැඹ ලං

0: සි පිට පිට රට තෑගේ සීසන් 4 ඔබත් අදම රටින් වෙන සල්ලි එක පිට එක ලංකා බැංකුවට මෙවන්න කෝටි පහක තෑගි පිට තෑගි දිනන්න
1: සිටි ඉන්ෆිනිටි සිත් හසේ අසීමාන්තික රිද්මය සිටි ඉන්ෆිනිටි

0: ඒ ගැන ඔන්න පිළිතුරු දන්නවනම් 0112 69 19 92 කියන අපේ දුරකථන අංකයට කතා කරලා ඔන්න පිළිතුරු කියන්නත් පුළුවන්. ඒත් එක්ක 0776 896 898 කියන දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් දීලාත් ඔන්න ඔබට නිවැරදි පිළිතුර කියන්න පුළුවන්. ඒත් එක්කම මතක් කරන්න කියලා හිතුවා, ලස්සනට අඳින ලස්සන ගෑනු ළමයින්ට ඔන්න වටිනා ආරංචියක් මේක. හැමදාම වයස කොච්චර වුණත් අපි කෙට්ටුද මහතද කියන එක අදාළ නැහැ. අපි හැමෝම ලස්සනයි, කාන්තාවන් හැමෝම ලස්සනයි කියලානේ කතාවට කියන්නේ. ඉතින් ලස්සන ගෑනු ළමයින්ගේ ලස්සන තව වැඩි කරන තැනක් තමයි ලාවිවෙන්තේ ප්‍රදර්ශනාගාරය කියලා කියන්නේ. ඒකට හේතුව ලාවිවෙන්තේ ප්‍රදර්ශනාගාරයකට ගියොත් ඔබට ඇඳුම් විතරක් නෙමෙයි ඔබේ රූසපුව ලස්සන කරන්න අවශ්‍ය වෙන නිෂ්පාදන මිලදී ගන්නත් ඔබට ලාවිවෙන්තේ ප්‍රදර්ශනාගාර වලින් හැකියාව තියෙනවා. ෆේස් වොෂ් වර්ගය වගේම බොඩි වොෂ් වර්ග, හිබිස්කස් ෂැම්පු, ඒ කියන්නේ හෙයා කෙයා ප්‍රොඩක්ට්ස් වගේම ඒ හෙයා කෙයා ප්‍රොඩක්ට්ස් ගත්තහම හර්බල් හෙයා කන්ඩිෂනර් වගේ දේවලුත් ලාවිවෙන්තේ ප්‍රදර්ශනාගාර වල තියෙනවා. විතරක් නෙමෙයි හර්බල් හෙයා ක්‍රීම්, මැජික් හෙයා ඔයිල් විතරක් නෙවෙයි මිරකල් ස්කින් ඔයිල් වගේම 100%ක් ඖෂධීය ගුණයෙන් පරිපූර්ණ නිෂ්පාදන ලාවිවෙන්තේ ප්‍රදර්ශනාගාරවලට ගියොත් ඔබට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ලස්සනට ඉන්නවා වගේම ඔබ වෙහෙස මහන්සි වෙලා හම්බ කරන මුදලට අර්ථයක් තියෙන්නත් එපැයි. ඔබ හම්බ කරන මුදල නිවැරදි තැනක ආයෝජනය කරොත් තමයි ඒ මුදලට අර්ථයක් තියෙන්නේ, ඒ මුදලට සරිලන වටිනාකමක් ලැබෙන. ඉතින් ඒ වටිනාකම දෙන්න හැම වෙලේම කැපවෙන ආයතනයක් තමයි ජාතික ඉදිරි කිරීමේ බැංකුව කියන්නේ. අයම් මිතුරු මිතුරු ගිනුම ඔබේ මුදලට නියම වටිනාකම දෙන තැනක්. ඔන්න ඇස් දෙක වහගෙන දැකපු හීන ඇස් දෙක ඇරගෙන හැබෑ කරගන්න නම් NSB අයම් මිතුරු මිතුරු ගිනුමක් ආරම්භ කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. ඒ හින්දා ඔන්න NSB බැංකුව පැත්තට යන්නත් අමතක කරන්න එපා. තව බොහොම පොඩි වෙලාවක් ඔබට ඉතිරිලා තියෙනවා. ඉතින් බැංකුවට ගිහිල්ලා NSB අයම් මිතුරු මිතුරු ගිනුමක් ආරම්භ කරන්න.
1: මේ පැයි නැගල යන ගීතය ඔබ වෙත ගෙනෙන්නේ ලක්ස්රෝ ඔටෝ හෝස් වෙතින්. ඔබගේ ජපන් වාහන සිහිනය සැබෑවක් කරන විශ්වාසවන්ත එකම තැන ලක්ස්රෝ ඔටෝ හෝස්.

0: මොකද මේ බලාගත්තුවට බලාගෙන ඉන්නේ?
1: සල්ලිත් තියෙන හොඳ ජපන් වාහනයක් ගන්න විශ්වාසවන්ත තැනක් නෑනේ.
0: ඇයි ඔයාට මාව විශ්වාස නැත්ද?
1: ඊ මොකද? ඔයාට ජපන් වාහන තියෙනවද?
0: ජපන් වාහනයක් ගන්න ඔයාට මං වගේම විශ්වාසවන්ත තැනක් තියෙනවා. ලක්ස්රෝ ඔටෝ හෝස් තියන්නේ 511-3 අවිස්සා වේලපාර කඩුවෙල. මේ තියෙන දුරකථන අංකය 071-1-667-444 071-1-667-444. ජපන් වාහනයක් නම් ලක්ස්රෝ ඔටෝ හෝස්.
2: සතුටින්ම දවස පටන් ගන්න. Good morning, ජීවිතේම සිටි.
3: සතියෙ දින පහම උදෑසන 7ට.
4: නොයනස අධිවේගයක් සුපිරිම සබඳියාවක්. SLT Mobitel Fiber within then unlimited package රසක්. මාසකට රුපියල් 5900 සිට. සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
5: තෙල් ටිකක් ගහමුද? නෑ ඕන්නෑ. දැන් තෙල් ටිකක් ගහමුද? නෑ ඕන්නෑ.

0: කැස්සය ආදරය හංගන්න බෑ කියලා තියෙනවනේ මේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
1: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
2: මාරයිනි.
1: නිවේදන ශිල්පය නිවැරදිව හදාරන්න ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ SLBC මාධ්‍ය ඇකඩමිය ගෙන එන නිවේදන ශිල්පය පිළිබඳ 5 දින නේවාසික පාඨමාලාව. සම්නිවේදන මූලධර්ම, වැඩසටහන් නිෂ්පාදනය, කටහඬ හැසිරවීම, වෙළඳ දැන්වීම කථනය, සම්මුඛ සාකච්ඡා මෙහෙයවීම, ගුවන් විදුලි නිවේදනය, උත්සව සහ ප්‍රාසංගික වේදිකා මෙහෙයවීම, රසවින්දනය හා පිටපත් රචනය, සජීව විස්තර කථනය, නව මාධ්‍ය. මෙය සජීව ගුවන් විදුලි විකාශනයක දිනපතා පැය 4ක කාලයක් ප්‍රායෝගික පුහුණුව සමගින් පළපුරුදු සම්නිවේදකයින් මෙහෙයවනු ලබයි. පාඨමාලාව අවසානයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් පිළිගත් සහතිකයක් නිකුත් කෙරේ. කොත්මලේ ගුවන් විදුලි පරිශ්‍රයට යාබද අංග සම්පූර්ණ සංචාරක

0: ආහාරක නිකේතනයක ආහාර පාන සමග කාන්තා සහ පිරිමි නේවාසිකයින් සඳහා වෙන වෙනම සුරක්ෂිත නේවාසික පහසුකම්. විමසීම් කපිල 0718 286 184. කොත්මලේ SLBC මාධ්‍ය අකඩමිය.
1: නොනවතින ගැස්මකට හිත ඉල්ලන ගීත එක්ක හදවතට

City FM Heartbeat. Sneha Nagareta.

හැමදාම උදේට වැඩට යනවා හවසට වැඩට එන වැඩට ගිහින් එන අට පහ ජොබ් එකක අත්දැකීමක් ලබන කෙනෙක් නම් ඔබට හිතනවා ඇති අයියෝ මොකද්ද මේ මට මගෙම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඕනි කියලා. මේ මගෙම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරනවා කියන කාරණාවේදී සමහරු කෙනෙක්ට හිතෙන්න පුළුවන් මම ටුවරිසම් බිස්නස් එකක් පටන් ගන්නවා, දැන් ලංකාවට විදේශිකයෝ එන ප්‍රමාණයත් වැඩි වෙන හින්දා මම ටුවරිසම් බිස්නස් එකක් පටන් ගන්නවා කියලා ඔන්න හිතන කෙනෙක් නම් ලොකුම කාරණාව තමයි පළවෙනි වත්කම විදිහට ඔබ හදාගන්න ඕනේ වාහනයක් කියන එක. ඉතින් වාහනයක් ගන්න හොඳ ඔප්ෂන් එකක් තමයි අපි මේ කියන්න යන්නේ. වාහනයක් ගන්නවා නම් හොඳ ඔප්ෂන් එකක් නෙමෙයි තියෙන හොඳම ඔප්ෂන් එක තමයි කළුතර ප්‍රියස් මහගෙදර කියලා කියන්නේ. ටුවරිසම් බිස්නස් එකක් කරද්දී ඔබට අඩු පිරිවැයකින් වැඩි ආදායමක් උපයන්න නම් හොඳට තෙල් කරන වාහන කියලා අපි කියන්නේ. ඉතින් තෙල් පරිභෝජනය අඩු හොඳ වාහනයක් හොඳ තත්ත්වයේ තියෙන, ඉතින් ඉක්මනට ටයර් මාරු කරන්න වෙන්නේ නැති ඒ වගේ වාහනයක්නේ ඔබට ඕනේ. ඉතින් හොඳ තත්ත්වයේ තියෙන වාහනයක් ඔන්න අඩු මුදලකට මිලදී ගන්න පුළුවන් තැනක් තමයි කළුතර ප්‍රියස් මහගෙදර කියලා කියන්නේ. ඔබට පාරිභෝගිකයට දෙවියන්ට වගේ සලකන තැනක්, විශිෂ්ට සේවාවක් සපයන්න හැම වෙලෙම කළුතර ප්‍රියස් මහගෙදර බැඳිලා ඉන්නවා. එහින්දා ඔබට අවශ්‍ය වාහනය සම්බන්ධයෙන් ඔවුන්ව දැනුවත් කරලා ඔබේ සිතැඟි පරිදි වාහනයක් මිලදී ගන්න ඔබට හැකියාව තිබෙනවා. වැඩි විස්තර සඳහා ඔන්න 0775 400 500 කියන දුරකථන අංකයට කතා කරලා ඔබේ වාහනය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගන්නත් පුළුවන්. ඒ ගැන මතක් කරන ගමන් වාහන අරගෙන ව්‍යාපාර පටන් අරගෙන මේ මොන දේ කරගත්තත් ඔබ සෞඛ්‍ය සම්පන්න නැත්තම් ඔබට අර අපි අහලා තියෙනවානේ නිරෝගී බව තමයි ඔබට තියෙන හොඳම වත්කම කියලා. ඉතින් ඒ හින්දා හොඳම වත්කම ඔබට අහිමි වුණොත් වැඩක් නැහැ. ඒක නිසා ඔන්න ඇහි සුද ඇතිවෙන එක ඉඳලා ග්ලූකෝමා තත්වයන් වෙනකන් ඔබට විශාල ප්‍රමාණයක අක්ෂි රෝග වැළඳෙන්න පුළුවන්. වර්තන දෝෂ දියවැඩියාව හින්දා ස්පේන් නැති වෙන තත්ත්වයන්, ඒ වගේම 40 ඇඳිරිය කියන්නේ හරිම ප්‍රචලිත රෝගයක්, බොහෝ දෙනා අතර තියෙන රෝගයක්. ඉතින් මේ වගේ රෝගී තත්ත්වයන් වලට ප්‍රතිකාර නිසක ප්‍රතිකාර ලබා ගන්න නම් ඔබ යන්න ඕනේ පාරම්පරික වෛද්‍ය කුෂාන් අමරසේකර මහත්මයා ප්‍රතිකාර කරන සක්‍යා පාරම්පරික ආයුර්වේද රෝහලට. වැඩි විස්තර සඳහා ඔබට 0716 96 0397 කියන දුරකථන අංකයට කතා කරලා දැනගන්න පුළුවන්. ඒ වගේම 0412 22 44 933 කියන දුරකථන අංකයත් විවෘතව තිබෙනවා, ඔබට විස්තර දැනගන්න පුළුවන්. ඒ අතරේ මේ හැමදේමත් කරගෙන ලස්සනට ඉන්න එකත් ඉතින් අත්‍යවශ්‍යයි. නිරෝගී ඔබව ලස්සන කරනවා කියන්නේ හරිම ලේසි වැඩක්. ලේසි වැඩක් කිව්වට සම්මහර කාරණාවලදී ලේසි නෑ. අන්නේ අමාරු කාරණාවලට නිවැරදිම පිළිතුරු දීලා තියෙන ලාභිවෙන්තේ තමයි. මොකද කාන්තාවන්ට විලාසිතා සම්බන්ධයෙන් තියෙන ඒ අදහස් යෝජනා සංතෘප්ත කරන්න පුළුවන් සපයන්න මේ වෙළඳපොලේ ඉන්නේ හරිම අඩුවෙන්. ඒ හින්දා ලාභවෙන්තේ ප්‍රදර්ශනාගාරයකට ගියොත් ඔබ අතරමං වෙන්නේ නැහැ. ඔබේ සිතගේ ඇඳුම අනිවාර්යෙන් මිලදී ගන්න පුළුවන්. ලස්සන කියන්නේ ප්‍රමාද කරන්න ඕන දෙයක් නෙමෙයි. ඒ හින්දා ලාභවෙන්තේ ප්‍රදර්ශනාගාරවලට යන්න අමතක කරන්න එපා. ලංකාවේ හැම තැනම ලාභවෙන්තේ ප්‍රදර්ශනාගාර ඔබට ළඟා විය හැකි දුරකින් තියෙනවා. මම මතක් කරන්න කොහෙද තියෙන්නේ කියලා, කොළඹ 7 තියෙනවා ලාභිවෙන්තේ ප්‍රදර්ශනාගාරයක්. ඒ වගේම පන්නිපිටිය පැලවත්ත ප්‍රදේශයේ ලාභිවෙන්තේ ප්‍රදර්ශනාගාරය තියෙනවා. ඒ අතරෙම තවත් ඔබට යන්න පුළුවන් කොස්වත්ත බත්තරමුල්ලේ ප්‍රදර්ශනාගාරයට. එහෙම නැත්නම් මීගමුවේ තියෙනවා මෑතකදී ආරම්භ වුණා නුගේගොඩ ලාභිවෙන්තේ ශාඛාව. ඉතින් ඔබට ඒ ශාඛාවලට ගිහිල්ලා ලාභිවෙන්තේ නිෂ්පාදන, ලාභිවෙන්තේ ඇඳුම් මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා. ඒකත් මතක් කරන ගමන් යන්නද කසාගර ග්‍රීන් සුපර් එක පැත්තට. බඩු මිලදී අරගෙන ගෙදරට ගේනවා කියන්නේත් අභියෝගයක් තමයි. වාහන හැමෝටම නැහනේ. කළුතර ප්‍රියස් මහගෙදර පැත්තට ගියේ නැති ඔබට බඩු ටික ගත්තාම ගෙදරට ප්‍රවාහනය කරගන්න එක අපහසු නම් ඔබ කසාගල ග්‍රීන් සුපර් වෙත ගියොත් ඔබට ඒ පහසුකම් සැලසෙනවා. රුපියල් 25,000ට වැඩි සියලුම බිල්පත් සඳහා නොමිලේ ප්‍රවාහන පහසුකම් සපයන්න කසාගල ග්‍රීන් සුපර් සූදානමින් ඉන්නවා. වැඩි විස්තර සඳහා 0112 864 0012 කියන දුරකථන අංකයට කතා කරලා ඔන්න ඔබට විස්තර දැනගන්න පුළුවන්. ඒ ගැනත් මතක් කරන ගමන් සිටි FM 3 පැය 2 පැය තවම අපි 2 පැයේ ඉන්නේ. සේනානි මතක් කරා ඔන්න ඉඟි දුන්නා අපි අහපු ප්‍රශ්නේ. මේ ප්‍රශ්නට නිවැරදි පිළිතුර දන්නවනම් 0112 69 1992 කියන අපේ දුරකථන අංකයට කතා කරලා නිවැරදි පිළිතුර අපිට කියන්න හැකියාව තියෙනවා. ඒ අතරෙම මේ පැතර කතා කරලා WhatsApp පණිවිඩ එවලා නිවැරදි පිළිතුර කියපු කීප දෙනෙක්ව මම මතක් කරන්නයි යන්නේ.
ඒගොළුන්ග මතක් කරන්න කලින් අපි තවත්ගේ ගීතයකට ගිහින් යමුද. ගිහින් ඇවිල්ල ඔක්කොම කට්ටියෝ මම මතක් කරන්න.

City FM Heartbeat. Snehai Nagarayata.

0: හාර්ට්බීට් දෙවැනි පැය ඉවර වෙන්නත් ළඟයි. මුලින්ම ලස්සන වෙන රහසක් කියන්නද, එහෙම නැත්නම් අපිට දුන්න පිළිතුරු කියන්නද? පිළිතුරු කියන්නේ නැහැ, පිළිතුරු දුන්න අය මතක් කරන්නත් ඕනේ. ඊට කලින් මම ලස්සන වෙන රහස ගැන පොඩ්ඩක් මතක් කරන්න. ලස්සනට ඉන්න, ලස්සනට අඳින්න, ලස්සනට පළඳින්න කැමති අයට හොඳම තැන තමයි එහෙම ඉන්න නම් ලාභිවෙන්තේ ප්‍රදර්ශනාගාර කියලා කියන්නේ. සියලුම වර්ගයේ හෙයා කියා ප්‍රඩක්ට්ස්, බියුටි කියා ප්‍රඩක්ට්ස්, ෆේස් කියා ප්‍රඩක්ට්ස්, ස්කින් කියා ප්‍රඩක්ට්ස්, මේ නිෂ්පාදන ඔන්න ඔබට මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා ලාභිවෙන්තේ ප්‍රදර්ශනාගාරවලට ගියොත්. කොස්වත්ත, පැලවත්ත, මීගමුව, ගාල්ල, නුවර, කොළඹ හත, නුගේගොඩ කියන ප්‍රදේශවල ලාභිවෙන්තේ ප්‍රදර්ශනාගාර තියෙනවා. ලස්සනට ඉන්නවා නම් ලස්සනට අඳිනවා පළඳිනවා නම් ඉතින් ඔබ යන්නම ඕනි තැන තමයි ලාභිවෙන්තේ ප්‍රදර්ශනාගාරය කියලා කියන්නේ. මොකද ලාභිවෙන්තේ ප්‍රදර්ශනාගාරයකට ගියොත් ඇඳුම්, පැළඳුම්, සියලුම රූ සපුව ලස්සන කරගන්න අවශ්‍ය වෙන නිෂ්පාදන එකම වහලක් යටින් මිලදී ගැනීමේ හැකියාව ඔබට තියෙනවා. ඒක ගැනත් මතක් කරන ගමන් මම යන්න හදන්නේ. දෙවෙනි පැය ඉවර වෙන්න කලින් ඔන්න ඔබට මතක් කරන්න අපිට කතා කරේ කවුද කියලා. අපිට ගොඩාක් අය කතා කරා, නිවැරදි පිළිතුරු දුන්නා. ඉතින් අපි පිළිතුරු මතක් කරන්නේ නැතුව අපිට කතා කරේ කවුද කියලා කියන්නම්. ගොඩාක් අය කතා කරලා කිව්වේ දවසම සිටි FM අහනවා, සද්දෙට හાર્ට් බීට් දාගෙන ඉන්නේ කියලා. ඉතින් ඔබේ ආදරයට බොහොම ස්තුතියි. ඔබේ ආදරයට පෙරලා අපිත් ආදරේ. ඉතින් අපි බලමු කවුද අපිට කතා කරේ කියලා. සංජීව කතා කරා මොරටුවෙන්, නිරෝෂිවයි ලක්ෂ්මිවයි එකතු කරගන්න කියලා කිව්වා ගීතයකට. සංජීව අපි වහගෙන ඉන්නවා ඇති. ඒ වගේම තන්තිරි මුල්ලෙන් අපිට කතා කරා දයානි. තයානි අපිට පිළිතුරක් දුන්නා. ඒ වගේම තිරප්පනේ ශාමලිත් කතා කරා පිළිතුරක් දෙන්න තමයි අපිට කතා කරේ. ඇල්පිටිය ඇල්ල රූප ඇල්පිටියෙන් කතා කරා ඇල්ල රූපරත්න පිළිතුරක් දෙන්න තමයි කතා කරේ. වගේම පුෂ්පා මහනුවරින් කතා කළත් පිළිතුරක් දුන්න. යමුනා මීරිගමින් කතා කළා පිළිතුරක් දුන්න. යමුනා කියන්නේ ඉතින් දවසම අපිව අහගෙන ඉන්න අපි සුපුරුදු අසන්නියක්. ඉතින් ඒ වගේම චන්ද්‍රලාල් කතා කරා බටේ පොලින්. කොලියාපිටියේ වැවගම ගුණසිරි කතා කරා කරුණාතිලක, ගුණසිරි කරුණාතිලක තමයි අපිට කතා කරේ පිළිතුරක් දෙන්න. අලු විහාරේ WP ශාන්ත කතා කළා තොන්න අපිට පිළිතුරක් දුන්න. ශාන්ත අපි බලමු දුන්න පිළිතුර නිවැරදිද කියලා. ඒ වගේම WhatsApp එකෙන් අපිට මෙසේජස් එව්වා උදුල් කොට්ටාවෙන්. ඒ වගේම හොරණ දිස්නත් අපිට මෙසේජ් එකක් එව්වා. දිස්න අපි බලමු පිළිතුර නිවැරදිද කියලා. ගිරිඋල්ලේ හසීම කතා කරා වගේම මුතු බණ්ඩා ගල් බොක්කෙන් කතා කළත් අපිට පිළිතුරක් දුන්නා. මාදිපොළ ශාන්ත ධර්මසිරි වගේම හාල් දඬුවන චන්ද්‍ර කඩුපිටිය අපිට කතා කරලා උත්තරයක් දුන්නා. ඒ වගේම ඉනෝක ජයලින් කතා කරා, සුමුදු කතා කරා පොල් ගමුවෙන්. ඒ වගේම WhatsApp එකෙන් අපිට මෙසේජ් එකක් එවනවා කැකිරාවේ විජේසිංහ. අපි එහෙනම් ඊළඟ පැයදී මතක් කරනනම් තව කවුද අපිට කතා කරේ කියලා. අපි තුන්වෙනි පැයදී හම් වෙනකන් ඔන්න ආයෙම කියන අපිට කතා කරන්න 0112 69192 තමයි අපේ සිටි FM දුරකථන අංකය.
1: අක්මව ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවර්ස් බී අලෝව වෙත ගෙදර නිෂ්පාදනයක්. කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සෙල් වලින් දැන් ඔබට මිලදී ගත හැක. ලිවර්ස් බී
2: මෙතෙරින් එතෙරට යන පාර කියන්නයි, කියන පාරේ ගොස් අවුල් නොවෙන්නයි, පවුලේ කාටත් සතුට ගෙනෙන්නයි, සිකුරාදාරෑ අප හමු වෙන්නයි.
3: ශ්‍රම ශක්තියේ සුරකුම් මතින් දෛත විනිමය කැඳවන සමූහ යාත්‍රිකයෝ
2: විගමනික නවෝදය
3: රාත්‍රී 10ට සිටි FM මතින්. ඔබේ ප්‍රශ්න, යෝජනා, මේ සියල්ල අපිට කියන්න. අපි ඔබට සවන් දෙන්නම්.
2: රටට වටින රන්දහදිය හෙළන ඔබ වෙනුවෙන්මයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය.

0: සුභාවිත ගීතය දරුදරියන්ගේ ගායන හැකියාවන් ඔප්නංවමින් දැයට හඳුන්වා දීමේ සුභාවිත ගී චාරිකාවේ මීළඟ නවාතැන නුගේගොඩ සුජාතා විද්‍යාලය 2026 මැයි මස 8 වෙනිදා සිකුරාදා 10:12ට සිටි FM සහ වෙළඳ සේවයෙන් සජීවීව නුගේගොඩ සුජාතා විද්‍යාලයේ බාලිකාවන්ගේ ගායන මිහිරියාව සමග සුභාවිත ගී රස විඳින්න ඔබට ආරාධනා. සුභාවිත ගීතය
1: අවුරුදු 600ක් පෙර ජර්මනියේ වුඩ්ස්බර්ග් විශ්වවිද්‍යාලය සිද්ධාලේප සුපිරිවිකි දන්තාලේපයේ ෆ්ලෝරයිඩ් හා සමාන රැකවරණයක් සලසන බව සනාථ කර ඇත.
2: ඔයාගේ දත් නංගුවට ලුකින්
3: දෙන් වොට් මී

0: City FM.
1: මෙන්න මේ පැයේ පුවත් අනුග්‍රහ ආර් එස් වානේ කම්බි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් එස් වානේ කම්බි
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01146673 පිවිසෙන්න www.ihs.edu.lk.
3: පාර්ලිමේන්තුවේ සිට යාවත් කාලීන තොරතුරු ගෙන ඒමට මේ පැයදී අපි සම්බන්ධ කරගන්නවා මාධ්‍යවේදී සංජය මදුසංක මුතුමුණි. අයිබෝන් සංජය.
4: අයිබෝන් දේවුතුනි, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අද හදිසි නීති මාසික නීති කිරීම ඇතුළු යෝජනා දෙකක් පිළිබඳ පාර්ලිමේන්තුව විවාදී පැවැත්වෙන මහජන ආරක්ෂක මණ්ඩලයට නියෝගත් පාර්ලිමේන්තුවේදී අද විවාද කරමින් සිටින විශේෂ නීති අදාළව කරුණු ගණනාවක් පාර්ලිමේන්තුවේ මත වුණා. එසේ මරිකාර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව මන්ත්‍රණය කළා. මගේ අසිතා ජනතාව ඇතැම් විට බය කරන්න නැත්නම් ජනතාව පීඩාවට පත් කරන තමයි හදිසි නීතිය ගේන්නේ. ඒ නිසා තමයි මේක මාසිකෙන් දික් කරගන්නේ කියලා. ඒ වගේම ඇතැම් ව්‍යාපාරිකයන්ට වැඩි සහන ලබා දෙමින් රජය කටයුතු කරන බව නේතුමන් පාර්ලිමේන්තුවේ චෝදනා කර සිටිනවා. ඒ වගේම ගල්ලඟුරු ඇතුළු විවිධ කාරණා පිළිබඳව කතා බහ කරගෙන මේ සියලු චෝදනාවලින් හානි වෙච්ච මුදල අය කළ දෙන්න කියන කාරණේ පිළිබඳව ඔහු පාර්ලිමේන්තුවේදී චෝදනා ගොන්නක් ඉදිරිපත් කර සිටිනවා රජයට. ඉන්පසුව සුසිල් රණසිංහ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ මීට අනාගතව ලබා දෙන සිදු කළා. එතුමන් කැසිටි විශේෂයෙන් විපක්ෂයෙන් අගන චෝදනාවන් පදනම් විරහිතයි, මේවා පිළිගන්න බෑ. නමුත් මහජනතාව ඉන්නේ රජයත් එක්ක. ඒ නිසා රජයට තමයි ශක්තිමත් ස්ථාවරත්වයක් තිබෙන්නේ. ඒ නිසා වඩා වැදගත් වන්නේ මහජනතාවට සේවා කිරීම. ඒ නිසා තමයි හදිසි නීතිය මසක දීර්ඝ කිරීම පනත ගිනාවේ. එතෙන් දිට්ඨවාසී ලකුණාටෙන් පස්සේ බිඳවැටෙන වාර්තක නගා සිටවන්න තමයි මේ සියලු ක්‍රියාමාර්ග ගෙනියන්නේ. ඒකට අවශ්‍ය මුදල් රජය වෙන් කර තිබෙනවා. මේ කියන කාරණා එක තමයි පාර්ලිමේන්තු වාදයේ පැවැත්මෙන් තිබෙන්නේ. අපිට පුළුවන් සුසිල් රණසිංහ අමාත්‍යවරු ආයුවාදයට සහභාගී වෙන අයුරු ඔබට සජීවීකරණය කරන්න.
5: ජනතාවගේ යටතල පහසුවක් වෙන්න පුළුවන් ඔවුන්ගේ නිවාස ඇතුළු ඒ දේවල් නැවත ගොඩනැගීම සඳහා මේ තත්ත්වයන් පාවිච්චි කරලා තියෙන්නේ. අපි දන්නවා මේ දීත සුලුකුණාටු නිසා මන්ත්‍රීපෙණේ නිවාස 110,000ක් පමණ අර්ධ වශයෙන් හානියට පත් වුණා. නිවාස 6,000ක් විතර සම්පූර්ණයෙන් විනාශයට පත් වුණා. අපි ඔවුන්ට වන්දි ගෙවීම සඳහා ඉතා විශාල සහන පැකේජයක් හඳුන්ලා දුන්නා. සම්පූර්ණයෙන් හානි වෙච්ච නිවාසයක් සඳහා ලක්ෂ 50ක් ලබා දෙන්න අපි කටයුතු කරලා තියෙනවා. ඒ කටයුතු දැන් ඉදිරියට සිද්ධ වෙමින් යනවා. මේ වෙනකොට රට පුරා පවුල් 10,000කට ආසන්න සංඛ්‍යාවකට අපි පූර්ණ නිවාස හානි වෙච්ච පවුල් 10,000කට ආසන්න සංඛ්‍යාවකට අපි මූල්‍ය දර ලබා දීමේ කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒ නිවාස ගොඩනැගීමේ කටයුතු ආරම්භ කරලා තියෙනවා. අපි දන්නවා මේ ගෙවුණු 2026 සිංහල හින්දු අලුත් අවුරුදු දවසේ ජනාධිපතිතුමා අවුරුදු චාරිත්‍ර සැමරීමට පවා සහභාගී වුණේ දීත්වාසිලු කුණාටු නිසා හානියට පත්වෙච්ච නිවසක් නැවත ගොඩනගලා විවෘත කළා. ඒ පවුලත් එක තමයි චාරිත්‍ර වාර්ෂික ඉටු කිරීමේ කාර්යභාරයට සම්බන්ධ වුණේ. ඒ නිසා අපි කටයුතු වේගවත් කරලා තියෙනවා. සමහර පවුල් ඉන්නවා, ඒ පවුල් වලට ඇත්තටම ඔවුන්ගේ තිබුණු ඉඩමේ ගේ හදා ගන්න බෑ. ඒ පවුල් සඳහා අපි රජයේ ඉඩම් ලබා දීලා තියෙනවා. ඒ ඉඩම් ලබා දීම සඳහා ගිහුවාම අපි දන්නවා මේ ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය දීර්ඝයි. සාමාන්‍යයෙන් අවුරුදු ගාණක් යනවා. නමුත් මේ තිබෙන හදිසි තත්ත්වය මත අපි වත් කළ දිනවා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් වලින්. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් වරයාට පුළුවන් මේ කටයුතු පහසු කරන්න. ඒ නිසා මේ නිවාස අත්පත් ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය දීර්ඝ ක්‍රියාවලිය නොකරගෙන ඔවුන්ට කඩිනමින් ඉඩම් බෙදා දීම සඳහා කටයුතු පහසු කරගෙන තියෙනවා. මේ නීතිය මේ තත්ත්වය අපි පාවිච්චි කළා.
4: මේ අකරින් තමයි පාර්ලිමේන්තු වාදී පැවැත්වෙන්නේ. අපි සූදානම් ඔබට ඒ උණුසුම් තොරතුරු එසන වාර්තාකරණය කරන්න. මම සංජය මදුසංක මුතුමුණි, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිට.
3: ස්තුතියි සංජය මදුසංක මුතුමුණි. දැන් දේශීය පුවත්. ශ්‍රී ලංකාවේ කියුබානු තානාපතිනි පැට්‍රිෂියා ලාසාරා පෙගෝ ගුවේරා මහත්මිය මෙරට පාර්ලිමේන්තුවේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවෙයි. එෙහිදී වසර 65කට අධික ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා කියුබානු ශක්තිමත් හා මිත්‍රශීලී ද්විපාක්ෂික සම්බන්ධතා යළි තහවුරු කෙරිණි. තනාපතිනියගේ පත්වීම පිළිබඳ සුබපැතුම් එක්කල කථානායකවරයා දෙරට අතර කල් පවතින මිත්‍රත්වය සිහිපත් කළේය. කියුබාවේ සිටි කීර්තිමත් දේශපාලන නායකයන්ගේ භූමිකාව කථානායකවරයා අගය කළේය. බහුපාර්ශ්වික ජාත්‍යන්තර සැසිවාර සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ සැසිවාරවලදීද කියුබාව ශ්‍රී ලංකාවට ලබා දුන් අඛණ්ඩ සහය වෙනුවෙන් කථානායකවරයා ස්තුතිය පළ කළේය. විදෙස්පුවත් බෙරුත් හි දකුණු තදාසන්න ප්‍රදේශවලට එල්ල කළ ප්‍රහාරයකින් හිස්බුල්ලා සංවිධානයේ ප්‍රභු රඩ්වාන් ඒකකේ අනතර නිලධාරී අහමඩ් බලුට් ඝාතනය කළ බව ඊශ්‍රායල හමුදාව පවසයි. නසාර් ඒකකේ බුද්ධ්‍යංශ ප්‍රධානි මුහම්මද් අලි බාසි සහ හිස්බුල්ලා සංවිධානයේ ගුවන් ආරක්ෂක නිරීක්ෂණ නිලධාරී හුසේන් හසන් රොමානිද ඝාතනය කළ බව ඊශ්‍රායල හමුදාව නිවේදනය කළේය. මේ අතර හමාස් නායකයාගේ පුත්‍රයා ගාසා නගරයේදී ඝාතනය වී ඇතැයි හමාස් සංවිධානය තහවුරු කරයි. ගාසා තීරයට ඊශ්‍රායල එල්ල කර ගුවන් ප්‍රහාරයකින් ඔහු මිය ගොස් තිබේ. හමාස් සංවිධානයෙන් පිටුහල් කළ මොහු ගාසා නායකයාගේ සිව්වැනි පුත්‍රයායි. ක්‍රීඩා පුවත්. ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 50 වැනි තරග ලක්නෞ හිදී අද පැවැත්වෙයි. ලක්නෞ සුපර් ජයන්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් එහිදී තරග වදී. තරගය රාත්‍රී 7:30ට ආරම්භ වීමට නියමිතයි. සිටි FM මේ පැය පුවත් මෙන්නිමයි.
0: ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානේ කම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්බි.

0: සිටි FM.
1: ඔයාගේ ෆ්‍රොක් එක ගැන අද හැමෝම කතා වෙනවා. මාරම කොලිටි. පුතුම කට් එකක්නේ. වට ඉරිසි ආවේ බෑ. වාත්තු කරලා වගේ. කොහින්දනේ ගත්තේ කියන්නකෝ.
2: මේ ෆ්‍රොක් එක හැමදාම වගේ මම ගත්තේ ලාවිවෙන්තේකෙන්. ලාවිවෙන්තේකේ ඇඳුම් ගැන ඉතින් ආයි අහන්න දෙයක් නෑ. ලාවිවෙන්තේකේ ඇඳුමක් ඇඳලා කොතනට ගියත් කොතන හිටියත් කැපිලා පේනවා. ඒකට ඉරිසියාවෙන්න එපා. ඔයත් ගන්න. යන්න ලාවිවෙන්තේකට. කොලිටි බඩු නම් ඉතින් ලාවිවෙන්තේ තමයි.
0: City Heartbeat.

0: වෙලාව පස්වර 3යි විනාඩි 7යි මේ විදිහට තමයි ආරම්භ වෙන්නේ සිටි FM හાર્ට් බීට් 3 වෙනි පැය.
1: අද අපි අන්තිම පැය ආරම්භ කරද්දි මතක් කරගෙන යන්නම් අපේ මේ හින්ට් එක. අපි හින්ට් එක විදිහට ඔබට කිව්වේ පරේක්ෂක කණ්ඩායමක් වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ සත්ත්ව කොටාශයක් තීරණය කරලා මෙන්න මේ අයගෙන් අපි මේ අයගේ බුද්ධි මට්ටම කොහොමද කියලා බලන්න පරීක්ෂණයක් කරමු කියලා. ඊට පස්සේ තමයි මේ සත්ත්ව කොටාශය තෝරගෙන මේ අයගේ කකුල් වලට වලල්ලක් බෑන්ඩ් එකක් දානවා. මොකද පස්සේ දවසක අඳුරගන්න. ඒ බෑන්ඩ් එක දාන්න යන දවසට මේ අය යන්නේ ඒගොල්ලන්ගේ සාමාන්‍ය කියන්නේ පියවි පෙනුමෙන් නෙමෙයි, ටිකක් බය හිතන වෙස් මූණක් පැළඳගෙන. ඔහොම ගිහිල්ලා ඒ සත්තුන්ට බෑන්ඩ් එක දැම්මට පස්සේ මේගොල්ලන්ව පරිසරයට මුදාහරිනවා. ඊට පස්සේ සතියකින් දෙකකින් අර වෙස් මූණම පැළඳගෙන ඒගොල්ලන් යනකොට අර සත්ත කොට්ටාශය හරිම භයානක විදිහට කෑ ගහන්න පටන් ගන්නවා, වටේ පිටේ කලබල කරන්න පටන් ගන්නවා, අර ගොල්ලන්ට පහර දෙන්න හදනවා මේ පරේක්ෂකය කණ්ඩායමට. ඔන්න ඔය විදිහට ඒ දේවල් සිද්ධ වුණා. ඊට පස්සේ ඔක ඔතනින් අතරලා තව ඉතින් වසරකින් කරත් ඔය සෙතේම තමයි වෙන්නේ. ඔය විදිහටම කෑ ගහන්න පටන් ගන්නවා අර වෙස් මූණ පැළඳගෙන ගියා. ඊට පස්සේ වසර 10කට පස්සේ මේක කරනවා. ඒත් ඒ සිද්ධියම එතකොට අර කියන සත්ත කොට්ටාශේ හැමෝම මුලින් හම්බ වෙන හැමෝම ඉන්න නැතුව ඇති. පසුකාලීන පරම්පරාවන් එන්න ඇති. තව වසර ගණනාවක් ගිහිල්ලා වුණත් දිගුකාලීන පරීක්ෂණයක් මේක. ඒ වසර ගණනාව ගත වුණත් පසුකාලීන පරම්පරාවන් පවා කවුරු හරි අරවෙස් මූණ පැළඳගෙන ගියොත් එහෙම මේ එයව අල්ලගත්තනේ කලින් ඒ පරම්පරාවෙන් පරම්පරාවට ඇවිල්ලා මේක අපි පරිස්සම් වෙන්න ඕන දෙයක්, බය හිතන දෙයක් කියලා කෑ ගහලා කලබල කරලා හරිම කලබෑගෑනියක් කරගන්නවා. ඉතින් මෙහෙම වුණාම එතකොට පරීක්ෂකය කණ්ඩායම තීරණය කරනවා මේගොල්ලන්ට හොඳ මතකයක් තියෙනවා, තියුණු බුද්ධියක් තියෙනවා මේ දේවල් වටහා ගන්න කියලා. එහෙම තමයි බුද්ධි මට්ටම පරීක්ෂණය කරන්නේ. අපි අහන්නේ බුද්ධි මට්ටමට ලක් කරපු සත්ව කොට්ටාශය කවුද? වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ මේ පරීක්ෂකය කණ්ඩායම පරීක්ෂණයට භාජනය කරපු සත්ව කොට්ටාශය කවුද කියලා. ඉතින් සමහරව අපෙන් ඇහුවා මේ කුරුල්ලොද එහෙම නැත්නම් සිව්පා සතුන්ද එහෙම කියලා. අපි සත්ත කොට්ටාශයක් කියලා විතරයි කියන්නේ. ඉතින් කවුද කියලා කතා කරලා කියන්නේ.
0: නිවැරදි පිළිතුර දන්නවා නම් ඔන්න 01112 6919 92 තමයි අපේ දුරකථන අංකය. ඒ දුරකථන අංකයට කතා කරලා කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට WhatsApp පණිවිඩයක් දාන්න පුළුවන්. 07768696898 කියන දුරකථන අංකයට. ඒ වගේම අපි මතක් කරමුද අපිට දිගින් දිගටම ආපු දුරකථන ඇමතුම් වලින් කවුද කතා කරේ කියලා.
1: දැන් හුඟක් කතා කරලා තියෙනවා දේවදුනි. අපි ගීතයක් රස විඳමු. ටික වෙලාවක් අපි ගීතයක් අහපු නැති නිසා ගීතයක් රස විඳලා නම් ටිකක් කියමු.
0: හරි, අපි එහෙනම් ගීතයකට ගිහින් නැවතෙන්නම්.

0: අපිට කවුද දැමෙත් මෙච්චර වෙලාම නිවැරදි පිළිතුරු දුන්නනි සේනානි.
1: හව්. වැරදි නිවැරදි ඔක්කොම පිළිතුරු දීලා තියෙනවා.
0: ඒක තමයි.
1: අපි නම් ටිකක් කියාගෙන යමු. රබුකන ස්වීප් කවුන්ටරකින් සෝමරත්න අපිට කතා කළා. ත්‍රිවිල් පාක් එකේ හැමෝම එක්කර ගන්න කොන පිළිතුරක් දීලා තියෙනවා. මම පොදුවේ පිළිතුරු ටික කියන්නම්. මේ නම් ටිකක් කියලා ඉවරලා ඉංගිරේ පියරත්න කතා කළා. මේ පිළිතුරු දෙන තමයි කතා කරේ පොල්ගහවෙල ගිහන් සමග දනුලි. වට්ස්ඇප් එකේ මාකොල ප්‍රියන්ත සමරවීර ගීතයක් අහන්න කැමතියි කිව්වා. අස්කිරිවල් පොල කමලා වීනා චිත් නයෝමි ඇතුළු පිරිස. ඒ වගේම සූර්යවව ජාතික පාසලේ නියෝජ්‍ය විදුහල්පති පී කේ ප්‍රියදර්ශන සහ නියෝජ්‍ය විදුහල්පතිනී ප්‍රියදර්ශනී තමන්නවටියේ වීරසේන හොමගම දියගම නන්දනී සහ ඉඳුනිල් ප්‍රියන්ත වට්ස්ඇප් මැසේජ් කරලා තියෙන ඌරගහ රංජනී ගීතයක් අහන කැමතිකව වාරියපුල ජයන්ති පිළිතුරු දුන්න දේවමුල රත්නසිරි කතා කළ පිළිතුරු දුන්න. ඒ වගේම බලමු ගෝවින්න යමුනා බෙන්තොට කරුණාතිලක හඳපංගුඩ කාන්ති වට්ස්ඇප් එකේ කෝට්ටේ දිලිනි බර්නාඩ් දංකොටුවේ නිලානි වට්ස්ඇප් මේ ගොඩ කාන්ති පොතු හැරනාලනි රුමේනියාවේ නන්දකුමාර අපිට මැසේජ් කරලා තියෙනවා වට්ස්ඇප් එකේ අම්පාරේ ඉසුරු පිළිතුරු දුන්නා. ඒ වගේ වට්ස්ඇප් එකේ ඉහළ කඩිගමුවේ සජීවනී අපිට කතා කරලා පිළිතුරු දීලා තියෙනවා.
0: ඒත් එකම කතා කරා කණංකේ බැලපත පුණ්‍යාශ්‍රී ගමගේ පිළිතුරක් දෙන්න තමයි කතා කරේ. පුණ්‍යා එක්කම කතා කරා අනුත්තරා බණ්ඩාරගමි. ඒ වගේම MS චන්ද්‍රසිරි වැලිගම්පිටියනුත් කතා කළ පිළිතුරක් දුන්නා. අස්කිරි වල්පල ප්‍රේමරත්න හැමදාම වගේ කතා කරා ඔන්න පිළිතුරක් දෙන්න. හංවැල්ලේ ඉන්ද්‍රාණි ජයතිස්සත් අපිට කතා කරා. ඉන්ද්‍රාණි වෙනම පිළිතුරකුයි ජයතිස්ස වෙනම පිළිතුරකුයි ඔන්න දුන්නා. අපි බලමු දුන්න පිළිතුරු නිවැරදිද කියලා. ඒ වගේම වැන්ටන් කුමාර කතා කරා මහා බෙල්ලනි. ඒ වගේම කතා කරා දාගොන්නේ කරුණාතිලක බොම්මෝලත් පිළිතුරක් දෙන්න තමයි මේ පැතර කතා කරේ. ගණේ මුල්ලේ උපුල් රාජපක්ෂත් කතා කරලා පිළිතුරක් දුන්නා. ජගත් බලංගොරින් කතා කරා. ජගත් කිව්ව ඔන්න පුහුල් කඩේ සද්දෙටම අපේ සිටි හાર્ට් බීට් දාගෙන ඉන්නවා කියලා. ජගත්වත් අපි ලස්සන ගීතයකට එකතු කරගන්න. ඒ වගේම හොරණ කණන්විල ශාමත් මේ පැත්තට කතා කරලා අපිට පිළිතුරක් දුන්නා.
1: ඔන්න දැන් මේ වෙලාවේ නම් ගොඩාක් අපි කිව්ව තව එක නමක් කියන්නම්. ගෝවින්නේ තුසිත සයිකල් වැඩපලේ තුසිතත් අපිට කතා කරලා පිළිතුරු දුන්නා. දැන් මම අපිට ලබා දීපු තව නම් හුඟක් තියෙනවා. පිළිතුරු ටිකක් පොදුවේ කියන්නම්. වැඩ දෙනෙක් කිව්වා රිලව්, වඳුරෝ, බැබුන්, ඒ වගේම චිම්පන්සියා, හයිනාව කියලත් කිව්වා, දෙමලිච්චා, කපුටා, තව බකමූණ කියලා තියෙනවා. තව මොනාද තියෙන පිළිතුරු? නරිය. මම මේ සතු වත්තේ ඉන්න සතු ටික කියනා නෙමෙයි, අපිට මේ දීපු පිළිතුර. පැස්බරා, බකමූණ, වඳුරා, බල්ලා, ඒ කියන්නේ සුනකයා කියලා නේ ඉතින් අපි කියන්නේ සාමාන්‍යයෙන් මෙහෙම කියනකොට. මැකෝ ගිරව් ගැනත් කියලාද බලන්න. මෙන්න මේ වගේ පිළිතුරු තමයි දීලා තියෙන්නේ. දැන් දිගටම සංඥානිකුත් කරන අපේ දුරකථනේ. එහෙනම් ඉතින් කතා කළ පිළිතුරු කියන 0112697962 0776 89 6 89 8 අපේ WhatsApp අංකය.

0: අක්මව ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවෝස් බී අලෝව වෙත ගෙදර නිෂ්පාදනයක් කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සල්වලින් දැන් ඔබට මිලදී ගත හැක ලිවෝස් බී.
1: ඔබ සිහින දකින්නේ නිවේදකයෙකු හෝ සංනිවේදකයෙකු වීමටද?
2: දශක ගණනාවක අත්දැකීම් ඇති ප්‍රවීණ දේශක මඩුල්ල.
1: සැබෑ ගුවන් විදුලි සංනිවේදන මැදිරි තුළ ප්‍රායෝගික අභ්‍යාස.
3: මාධ්‍ය ක්ෂේත්‍රය ගැන ගොඩක් ලොකු දැනුමක් නැති කාට වුණත් මෙතනට ඇවිල්ලා ලොකු අත්දැකීමක් ලබා ගන්න පුළුවන්.
2: නව පාඨමාලාව සඳහා අදම අයදුම් කරන්න.
1: අධ්‍යක්ෂ අභ්‍යාස ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව කොළඹ 7. දුරකථන අංකය 01 12 61 41 02.
2: 0775 8092. WhatsApp 0772 99 43 682. ගුවන් විදුලි නිෂ්පාදන හා සංනිවේදන පාඨමාලාව.
1: අපි ඔබේ සංනිවේදන සිහිනය සැබෑ කරන්නෙමු.
4: එක එක පාරවල් වල ගිහිල්ලා දැන් ඇති වෙලාද? මෙන්න වෙලාව ලස්සනම ලස්සන සින්දුත් එක්ක ජීවිතේ නියම පාරට ටර්න් වෙන්න.
5: City FM U-turn. එක එක පාරවල් වල නැතුව දැනුමට හරවන්න.
4: සතියේ දින පහේම උදේ 9ට
5: City U-turn. ඔබ වෙත ගෙන එන්නේ
6: අපස උසස් පෙළින් පසු ඔබ උසස් අධ්‍යාපනයේ නිසි මාර්ගෝපදේශණි ලබා ගන්න, හරිත සරසවියක අසිරිය විඳ ගන්න, අමතන්න 0111 544 5000.
7: සකල කලාරසයෙන් ලොවක් සැලසූ ප්‍රතිභා පූර්ණ සොදුරු කලාකරුවා.
8: ප්‍රවීණ නාට්‍යවේදී ගායන ශිල්පී රොඩ්නි වර්ණකුල ගී ආවර්ජන.
9: ඔබ ආයමත් ඇවිදෙන්න.
10: සෝභාව දේමෙ පුර සිරි විසිතුරු බලනු මිතුරු මග පිය කරු.
8: මැයි මස 14 බ්‍රහස්පතින්දා සවස 2ට
9: ජාතික ගුවන් විදුලියේ ආනන්ද සමරකෝන් මැදිරියේදී.
10: මතකද
8: ඔබේ ආසනය වින් කරවා ගන්න? අමතන්න 0777 6 89 6 89 8.

0: මෙච්චර කාලයක් අක්ෂි රෝගයට බෙහෙත් කරගන්න එක කරදරයි කියලාද බලාගෙන හිටිය. ඇස් දෙක වහගෙන ඉන්න බෑ, ඇස් දෙක වහගත්තොත් වෙන වැඩක් කරගන්න විදිහක් නැහැ. ඔන්න ඔහොම කියලා අක්ෂි රෝගයට ප්‍රතිකාර කරන එක කල් දාපු කෙනෙක් නම් ඔබ බය වෙන්න එපා. දැන් ලේසි ක්‍රමයක් තියෙනවා. නියපොත්තට බෙහෙත් බැඳලා ඔබේ අක්ෂි රෝගය හොඳ කරන වෛද්‍යවරයෙක් ඉන්නවා. ඔහු පාරම්පරික වෛද්‍යවරයෙක්. පරම්පරාවෙන්ම ඔන්න අක්ෂි රෝගවලට වෙදකම් කරන කෙනෙක්. ඉතින් එහිඳ විශ්වාසය තියලම ඔබට ප්‍රතිකාර සඳහා යොමු වෙන්න පුළුවන් වෛද්‍ය කුෂාන් අමරසේකර මහත්මයා ගාවට. මොහු ප්‍රතිකාර කරන්නේ සක්‍යා පාරම්පරික ආයුර්වේද රෝහල මාතර කියන ස්ථානයේ තමයි. කුෂාන් අමරසේකර මහත්මයා ඔන්න ප්‍රතිකාර කරන්නේ. වැඩිදුර විස්තර සඳහා 071-96-03-97 කියන දුරකථන අංකයට කතා කරන්න පුළුවන්. ඒත් එක්කම මතක් කරන්න ඕනේ, ලස්සනට හැරට වැඩට ඉන්න කැමති ගැන් ළමයින්ට ලාවවේන්තය ප්‍රදර්ශනාගාර ඔන්න ලංකාවේ හැම තැනම ව්‍යාප්ත වෙලා තියෙනවා. කොස්වත්ත, පළවත්ත, මීගමුව, ගාල්ල, නුවර, කොළඹ 7, ඒ වගේම ඈතකදී විවෘත වන නවතම ශාඛාව තමයි නුගේගොඩ ප්‍රදේශයේ තියෙන්නේ. ඉතින් ඔබට හැකියාව තිබෙනවා මේ කියන සියලුම ලාභවෙන්තේ ප්‍රදර්ශනාගාරවලට ගිහිල්ලා ඔබට අවශ්‍ය නිෂ්පාදන ඒ වගේම ඇඳුම් පැළඳුම් මිලදී ගන්න. ඒ විතරක් නෙමෙයි, ලාභවෙන්තේ ෆේස්බුක් පේජ් එක හරහත් ඔබට ඔවුන්ගේ අලුත් විලාසිතා මොනවද කියලා දැන ගැනීමේ හැකියාවක් තියෙනවා.
1: මේ පැයේ නැගල යන ගීතය ඔබ වෙත ගෙනෙන්නේ ලක්සෝ ඔටෝ හෝස් වෙතින්. ඔබගේ ජපන් වාහන සිහිනය සැබෑවක් කරන විශ්වාසවන්ත එකම තැන ලක්සෝ ඔටෝ හෝස්.

0: ජපන් වාහනයක් ගන්න එක සිහිනයක්ද? ජපන් වාහන සිහිනය සැබෑවක් කරගන්න ලක්ස්රෝ ඔටෝ හෝස් වෙත එන්න. සියලුම වර්ගයේ ජපන් වාහන ගෙන්වන්නෝ සහ බෙදා හරින්නෝ. ලක්ස්රෝ ඔටෝ හෝස් 511/3 අවිස්සාවේල පාර කඩුවෙල 071-666-444 071-666-444 ලක්ස්රෝ ඔටෝ හෝස්. ජපන් වාහන ගැන දැනගන්න ලක්ස්රෝ ඔටෝ හෝස් Facebook පේජ් එකට පිවිසෙන්න.
1: මේ කාලෙට හරියන එකම වාහනේ බජාජ් CD100 ලීටරයට කිලෝමීටර් 80කට වැඩි දුරක්.
2: ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි වෙලාව 5:03:35.

0: CT100 ලීටර් රේට කිලෝමීටර් 80කට වැඩි දුරක් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්
1: MLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: හාහා ලස්සන වෙන්න දැන් කැරට් කන්න ඕනෙම නෑ කැරට් වලින් ලැබෙන විටමින් A දැන් කැප්සූලයක් ලෙසින් ඔබට බයෝ බියුටි ලංකා වෙතින් දිදුලන සමකට දිදුලන දැසකට කැරට් සාරයෙන්ම නිෂ්පාදිත බයෝ බියුටි ලංකා කැරට් කැප්සූල්
3: වාහනයක් ගන්න බලාපොරොත්තු වෙන්න ඉන්න ඔබට වාහන සිහිනය පහසුවෙන් සැබෑ කරගන්න නම් ඔබ යන්න ඕනේ අංක 482 එක ගාලුපාර කළුතර කියන ලිපිනයේ තියෙන කළුතර ප්‍රියස් මහගෙදරට. ඉතින් ඒ ස්ථානයට ගියොත් ඔබට හැකියාව තිබෙනවා ඔබ ගාව තියෙන වාහනය විකුණ ගන්න, හොඳ මුදලකට විකුණ ගන්න, වගේම අලුත් වාහනයක් මිලදී ගන්නත් ඔන්න ඔබට හැකියාව තිබෙනවා. එහෙනම් වැඩිදුර විස්තර සඳහා 0775 400500 කියන දුරකථන අංකයට කළුතර ප්‍රියස් මහගෙදරට කතා කරන්න.
2: ජීවත් වීම කියන්නේම කලාවක්. ඒ කලාව හරියට තේරුම් අරගෙන ජීවත් වුණොත් ජීවිතය හරිම සුන්දරයි. ලාවිවෙන්තේ කියන්නේ ජීවිතය වගේම සුන්දරත්වයෙන් පිරුණු තෝතැන්නක්. එන්න ජීවිතේ එක්ක සුන්දරත්වය විඳින්න ලාවිවෙන්තේ වෙත.
4: ලාවිවෙන්තේ is always with you.
3: ඔබේ නිවසට අවශ්‍ය කරන සියලුම ද්‍රව්‍ය, සියලුම කුස්සියට මුළුතැන්ගේට අවශ්‍ය වෙන ද්‍රව්‍ය, ඔබට පරිභෝජනය කරන්න අවශ්‍ය වෙන ද්‍රව්‍ය එකම වහලක් යටින් ගන්න තියෙනවා නම් ඒක ඔබට හොඳ අවස්ථාවක්. ඒක පහසුවක්. ඒ හින්දා ඔන්න ඔබේ නිවසට අවශ්‍ය සියලුම ද්‍රව්‍ය මිලදී ගන්න නම් එකම වහලක් යටින් කසාගල ග්‍රීන් සුපර් කියන සුපිරි වෙළඳ සැලට තමා ඔබ යන්න ඕන. අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර්. ඒ වගේම ලාවිවෙන්තේ ප්‍රදර්ශනාගාරයකට ගියොත් ඔබට හැකියාව තිබෙනවා ඔබේ සිතැඟි සියලුම නිෂ්පාදන ඇඳුම් පැළඳුම් වගේම රූපලාවන්‍ය නිෂ්පාදනත් ඔන්න ඔබට මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා. ලාවිවෙන්තේ කියලා කියන්නේ දෙස් විදෙස් සම්මානලාභී සම්මානයෙන් පිදුම් ලැබපු ඇඟලුම් සන්නාමයක්. ඉතින් ඒ හින්දා ඔන්න ලාවිවෙන්තේ ප්‍රදර්ශනාගාරවල ඔබට නියමිත ක්වලිටි එකට ඔබ ගෙවන මුදලට වටිනා ඇඳුම් මිලදී ගන්න හැම වෙලෙම ලාවිවෙන්තේ ප්‍රදර්ශනාගාරයකට ගියොත් ඔබට හැකියාව තිබෙනවා. ඒක ගැනත් මතක් කරන ගමන් ඔබේ මුදල් නිවැරදි තැනක ආයෝජනය කරන්න සුදානමින් ඉන්නවා නම් ආයෝජනය කරන්න හොඳම තැන තමයි NSB බැංකුව. එහෙම නැත්නම් ජාතික ඉතිරි කිරීමේ බැංකුව කියලා කියන්නේ. ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඔබට හැම වෙලෙම ඔබේ මුදල් වලට නියම වටිනාකමක් දෙන්න සුදානමින් ඉන්නවා. NSB අය මිතුරු ගිනුම කියලා කියන්නේ තාරුණ්‍යයේ ඉන්න ඔබට මුදල් ආයෝජනය කරනවා නම් හොඳ පොලියක් ලබා ගන්න ඕන නම් හොඳ ඉතිරි කිරීමේ ගිනුමක්. ඒ හින්දා NSB IM ඉතුරු මිතුරු ගිනුමක් අදම ආරම්භ කරන්න. ඒ වගේම මතක් කරනවා ඔබේ උසස් අධ්‍යාපන සිහිනය හැබෑ කරගන්න ඕනි නම් මේ සිහිනයක්ම තවදුරටත් නොවෙන්න නම් NSBM හරිත සරසවියට ඔන්න May 8, 9, 10 කියන දවස් තුනේ හරිත සරසවිය පැත්තට යන්න. එහෙම ගියොත් ඔබට හැකියාව තිබෙනවා අලුතෙන් පටන් ගන්න කෝසස් ගැන, ඩිග්‍රි ප්‍රෝග්‍රෑම්ස් ගැන වැඩිදුර විස්තර දැනගන්න. එහිඳ ඒ පැත්තට යන්න අමතක කරන්න එපා. ඔබේ අධ්‍යාපන සිහිනය තව දුරටත් සිහිනයක් නෙවෙයි. ඉතින් වැඩිදුර විස්තර සඳහා වන්න 0111544500 කියන දුරකථන අංකයට කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් 0711 2445

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ළමා ලෝකයේ සුඳුරු ගිමන්හල ගුරුගේ නේචපාක් වැලිගම්පිටිය ඡායල
2: ගුරුගේ නේචපාක් වේලාව සවස 3:43
1: සතුට විනෝදයේ සපිරි සුන්දර තැනක ඔබේ දරුවන් සමග ගත කරන්න හොඳම තැන ගුරුගේ නේචපා කිංග්ස් ටවර් ජුරාසික් පාර්ක් ගේම් සෙන්ටර් ෆ්ලයින් චෙයාර්ස් එයාක්‍රාෆ්ට් බෝට් රයිඩ්ස් වෙද්දාස් විලේජ් සහ තවත් ළමා සිත් ඇඳ බැඳ තබන විවිධ අංග මේ සියල්ලම ගුරුගේ නේචපාක් වෙතින් පමණයි පාසල් ළමයින් සඳහා විශේෂයි සහනදායී අයකිරීම ළමා ලෝකයේ සඳුරු ගිමන්හල ගුරුගේ නේචපාක් ඇන් මායන් වෝටර් පාර්ක් වැලිගම්පිටිය ජයල්
3: ගැස්මකට හිත ඉල්ලන ගීත එක්ක හද

DFM Heartbeat. ස්නේහයේ නගරයට හද

0: අවදේදුනේ නම් ටිකක් කියමුද?
1: නම් ටිකක් කියමුනේ.
0: ඔව් නේද. ඇලගම දෙකේ ඇලේ ලයනල් කතා කළ පිළිතුරු දුන්න WhatsApp එකේ චමින්ද විජේසිංහ. ඒ වගේම හෝමාගම ඉඳලා වින්ඩි අපිට මැසේජ් කරානේද වින්ඩි. කොටුගොඩ ආනන්ද ගීතයක් අහන කැමතිකෝ පිළිතුරුකුත් දීලා තිබුණා. පොල්ගහවෙල සමරකෝන් බණ්ඩාර කතා කළ පිළිතුරක් දුන්නා. චරිත මදුභාෂිනී ඉන්දුසර සමග මැණිකේ රත්නාවේකව එක් කරගන්න කියලා. ඊට පස්සේ ආපහු මර මතකයි සමරකෝන් පිළිතුරක් දුන්නා. බලමු මේ පිළිතුර හම්බ වුණාම කියන්නම්. පානදුරි ගාමිණී පෙරේරා පිළිතුර දුන්නා. බෙමුල්ලේ කල්ප තාරක නැප්කෝට් එකේ නේද කල්ප පිළිතුරක් දීලා තියෙනවා. ඒ වගේම හොරණින් ඉන්ද්‍රාණි පෙරේරා අපිට කතා කළ පිළිතුරු දුන්නා. රත්නපුර ගොඩකවෙල තරිඳු වට්සප් මැසේජ් එකක්, තලවතුගොඩ සුබද්‍රාගෙත් වට්සප් මැසේජ් එකක්. අපි බලමු මේ නම් ටික. වින්ඩිගේ නම අපි කිව්ව හෝමාගම වින්ඩිගේ නම. මැදගම බණ්ඩාරගම ඉන්ද්‍රා තිරප්පනේ ලංකා ලක්සතොස්සේ මොහාන් තිලක් නිල්මිනි. ඒ වගේම නිරෝෂා චමින්ද ලසන්ති ඇතුළු පිරිස පිළිතුරක් දීලා තිබුණා. ඒ පිළිතුර ටිකක් වෙනස්. අපි හිඳ පිළිතුරත් කියාගෙනම හිමවලසා කියලා පිළිතුර දීලා තිබුණා. පල්ලෙබැද්දේ අසංක සියඹලාණ්ඩුවේ ධම්මිකා ලොරෙන්සු හේවා ගලහරුණ කරුණාරත්න අම්පිපුස්සේ චාන්දනී කිරියොත්තුඩු විපුල්. ඒ වගේම ගෝණහේනි ලක්ෂිකා රත්නපුරේ සුබද්‍රා. කරන්ට් එක නැතුව තහගෙන ඉන්න අමාරුවෙන් හරි නේද සුබද්‍රා. චන්ද්‍රලාල් කුමාරසිංහ පිළිතුරු දීලා තියෙනවා වට්සප් එකේ. බටේ පොළ ගම්පහ පද්මිනිත් ගම්පහමයි. 69 සුනන්ද අලියා කියලා පිළිතුරක් දීලා තියෙනවා.
1: කත වෙනස් පිළිතුරක්
0: ටිකක් ලුක්කු පිළිතුරක් දීලා තියෙනවා. අගලවත්තේ විද්‍යාරත්න මිනුවන්ගොඩ ගංගා කෑගලේ රංජිත් පොල්ගහවෙල සමරකෝන් බණ්ඩාර හලාවතින් විජේරත්න ශ්‍රියා ලතා ඇත්තල පිටියෙන්. මේ අයගේ පිළිතුරු අතර වෙනස් පිළිතුරු වලට තියෙන්නේ හැම්ස්ටර්ඩ් ගැන එක තැනක කියලා තියෙනවා. ඒ වගේම මියන් වර්ග පිළිබඳව කියලා තියෙනවා. අලියා සහ තව පිළිතුරක් මං කිව්වා
1: හිමවලස.
0: හිමවලස මේ තමයි පිළිතුරු. අපි බලමු අර පරේෂණයට භාජනය කරපු සතුන්. හොඳම කතාවකුත් තියෙනවා දෙවුදුනි කියන. දැන් අර මං කිව්වනේ මුලින් පරේෂණයට මේ සතුන් පිරිසක් භාජනය කරා කියලා. ඒ අයගේ පසුකාලීන පරම්පරාවල් ඉන්නවනේ. ඒ එක්කෙනෙක්වත් අර වගේ වෙස් මූණක් පැලඳගෙන හිටපු ඒ පුද්ගලයන්ට අහු වුණේ. අර මේගොල්ලන් වල්ලගෙන බෑන්ඩ් එකක් දැම්ම කියලා මං
1: කිව්වනේ.
0: එහෙම අහු වුණේ එක කොටසක්නේ. ඊට පස්සේ කවුරුත් ඒ පරම්පරාවේ කවුරුත් ඒ උපක්‍රමයට අහු වුණෙත් නැහැ. ඒගොල්ලන් කොහොම හරි එතනින් ඉවත් වුණා. සහ අර විදිය තමන්ව අල්ලගත්තු භයානක වෙස්මූණක් පැළඳගෙන ඉන්න පුද්ගලයාටම පමණයි මේ අය පහර දෙන්නේ කෑ ගහන්නේ. වෙනස් විදිය වෙස්මූණක් පැළඳගෙන ගිය ප්‍රශ්නයක් නැහැ. මතකයේ ගැන බලන්න බුද්ධියන මේ මනින්නේ. වෙනස් විදිය වෙස්මූණක් පැළඳගෙන ගියත් ඒ අයට ප්‍රශ්නයක් නැහැ. හැබැයි තමන්ව අල්ලගන්නකොට ඒ පුද්ගලයා පැළඳගෙන හිටපු වෙස්මූණ තව කෙනෙක් පැළඳගෙන හිටියොත් තමයි මේක මේ තමන්ට ලැබෙන අනතුරක් කියලා හිතලා මෙහෙම මේවා කරලා තියෙන්නේ. අපිට මං හිතන්නේ පුළුවන් වේවි වෙළඳ විරාමයත් අරගෙනම ගීතයක් අවස්ථාවත් එක්ක වැඩසටහන නිමා කරන්න අපි මේකටත් ඉඩක් ලබා ගනිමු.
1: ඉමු.
2: අක්ම ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවර්ස් බී අලෝව වෙත ගෙදර නිෂ්පාදනයක් කාගිස් ආපිකෝ ඇතුළු වෙළඳ සෙල් වලින් දැන් ඔබට මිලදී ගත හැක. ලිවර්ස් බී
3: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
4: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
3: මාරයිනේ
5: එක එක පාරවල් වල ගිහිල්ලා දැන් ඇති වෙලාද? මෙන්න වෙලාව ලස්සනම ලස්සන සින්දුත් එක්ක ජීවිතේ නියම පාරට ටර්න් වෙන්න.
4: City FM U-turn. එක එක පාරවල් වල නැතුව දැනුමට හරවන්න.
5: සතිය දින පහේම උදේ 9ට
4: City U-turn ඔබ වෙත ගෙන එන්නේ.
6: නිරෝගීව පැහැපත් වීමේ දේශීය ආයුර්වේද සන්නාමය බයෝ බියුටි ලංකා. ඔයා එක සැරයක් shopping කළොත් හැමදාම යන්නේ එතනට. කොහෙටද? ලාවිවෙන්තේ නුගේගොඩ shop එකට. විලාසිතාලෝ පාරාදීසය ලාවිවෙන්තේ නුගේගොඩ අංක 7 පාගොඩ පාර නුගේගොඩ 0112086868.
7: නවතින ගැස්මකට හිත ඉල්ලන ගීත එක හදවතට දැනෙන්නම.
8: Excuse me, do please.

0: සතිය දින පහම හවස එකට
1: FM 89.6 FM 89.8 දිවයින පුරා City FM.
2: හරි, දැන් ඉතින් තවත් පිළිතුරු එවන්නේ පාද දවසේ අපි අහපු ප්‍රශ්නෙට. පිළිතුරු ටික කියන්නේ තව එක්කෙනෙක්ගේ නමක් තියෙනවා කියන හලාවත මැක්සි ජයලත් කතා කළා ඔරන් ඔටන් කියලා කිව්වා. ඔන්න දැන් එහෙනම් කියන්නම් මේ අපි අහපු ප්‍රශ්නෙට උත්තරේ. මේක මේ හිතන්න පොඩ්ඩක් සමහර වෙලාවට තමන්ට ආදරය කරන කෙනා වගේම තමන්ට මේ කරදරයක් කරපු කෙනාවත් මේගොල්ලන්ට හොඳට මතක තියාගන්න පුළුවන්. ඒක තමයි හොඳම දේ. අර ඒ අයගේ දරුවෝ වුණත් පසු කාලින පරම්පරාව වුණත් අර වගේ වෙස් මුණක් පළඳගත්තු කෙනෙක් දැක්කොත් කෑ ගහනවා, කරදර කරන්න හදනවා. හැබැයි කවදාවත් තමන්ට අර මේ වැරද්දක් නොකරපු කෙනෙක් දැක්කට එහෙම ප්‍රශ්න ඇති කරන්නේ නැහැ. අර ඒගොල්ලන්ගේ ඉතින් භාෂාවෙන් බයිනව ඇති මේ අපිට ප්‍රශ්නයක් ඇති කරපු කට්ටියගේ පරම්පරාවේ කට්ටිය තමයි මේ කියලා.
3: ඒක තමයි
2: ඒකට කියන්නේ මේ يعني සමහර වෙලාවට මේ සත්තු අරගොල්ලන් දැක්කම කෑ ගහනවා වගේම මොනවා හරි දේවල් වලින් දමල ගහන මේ වගේ දේවල් වලට උනත් පුරුදු වෙලා තිබිලා තියෙනවා. මොකද Tamanට අරදුන අනතුරක් නෙවුනේ. සමහරෙන් ඒකට කියන්නේ මේ strong threat memory කියලා කියන්නේ. මොකද ඒගොල්ලන්ගේ මතකයේ මේක තැම්පත් වෙලා තියෙනවා. ඒ මතකයේ තැම්පත් වෙලා තියෙනවත් එක්කම තමයි මේ ගැන අපිට කතා කරන්න අවස්ථාව උදා වුනේ. මේක ඇත්තම සිද්ධු වුනේ වොෂින්ටනේ කියලා මම කියවනේ. වොෂින්ටන් වල මේ කටයුත්ත සිද්ධ වුණාට පස්සේ අවුරුදු 10ක් 15ක් ගිහිල්ලත් අර විදිහටම තමයි මතකයේ ආවේ. ඒ අයගේ මතකයේ තියෙනවා Tamanට අනතුරක් කරපු අය මෙන්න මේගොල්ලන් නැත්තම් ඒ වගේ පරම්පරාවයි කියලා. තමන්ට කරදර නොකරන අයට කිසිම ප්‍රශ්නයක් නැහැ. අර වෙස්මූණු ඒ අයව අල්ලගද්දි පළඳගෙන හිටපු වෙස්මූණටම විතරයි මේගොල්ලන් නරක ප්‍රතිචාර දක්වන්න පටන් ගත්තේ. බලන් යනකොට තමන්ට උදව් කරන අය වගේම තමන්ට හතුරුකම් කරන අයවත් මේගොල්ලන්ට හොඳට මතක තියාගෙන ඉන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. හරි, එහෙනම් ඉතින් පිළිතුරු කියන්නම්. හැමෝම හැම වෙලාවෙම මේ ප්‍රශ්නයක් කියලා කියන හරිම කරදරේ අනුන්ගේ තැන්වලින් ඉඩක් ගන්නවා කියලා කියන හරියට ගයක්වත් හදාගන්නේ නැහැ කියලා කියන, හැබැයි කවුරුත් නොදන්න හරිම පරහිතකාමී කෙනෙක් තමන්ට මොනවා හරි ලැබුණොත් තමන්ගේ වර්ගයාටම කතා කරන කෙනෙක්, කතා කරලා අඬ ගහලා ඒව දෙන කෙනෙක්. අර වගේ ඉතින් වැරදි තෝන පුද්ගලයෙක් වගේ මෙයාගෙත් තියෙනවා. අපි මේ ඔබට කිව්වේ ඇත්තටම අද මේ වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ ජෝන් මාස්ලොෆ් කියන පර්යේෂකයා ඇතුළු කණ්ඩායම කරපු පර්යේෂණයේ ප්‍රතිඵල තමයි යොදාගත්තු සත්වයා. ඔන්න කිව්වනම් හරි කියලා හිතාගන්න අපි කිව්වේ නැහැ මේ අවුද අපිට කවුද කතා කරේ කියලා. තමයි නිවැරදි පිළිතුරු නම් ගොඩක් අපිට ලැබුණේ නැහැ. නිවැරදි පිළිතුරු ටිකයි ලැබුණේ. වටේපොළ චන්ද්‍රලාල් ඒ වගේම මන් නම් ටිකක් කියාගෙන යන්නම්. කොට්ටාවේ සුදුල් අපිට මැසේජ් කරලා තිබුණා. ජයල ඉනෝක, තොලංගමේ සුමුදු, කැකිරාවේ විජේසිංහ. මම මේ හොයනවා අපිට දීපු පිළිතුරු වලින් නිවැරදි පිළිතුරු දීපු අයගේ නම් ටික. ගෝවින්න යමුණ, කොට්ටේ දිලිනි, දංකොටුවේ නිලානි, පොතුහැර නාලනි, රුමේනියාවේ නන්ද කුමාර, ගෝවින්න තුසිත, පානදුරේ ගාමිණී පෙරේරා, ඉන්ද්‍රා මැදගම බණ්ඩාරගම, මෙන්න මේ වගේ අය කාගේ හරි නමක් කිව්වේ නැත්නම් අමනාප වෙන්නේ. බා චන්ද්‍රලාල් කුමාරසිංහ WhatsApp එකෙත් මැසේජ් කරලා තිබුණා. මේ කෙනා තමයි අන්න අන්තිමටත් පිළිතුරක් එනවා. කවුද බලමු යාගේ නම අපි හොයාගත්තොත් බලමු. කපුට ගැන තමයි යන්නේ මේ කිව්වේ. ඇමරිකන් කපුට විඳි කියලා තිබුණේ ඇමරිකන් කපුට කියලා.
3: බණ්ඩාර චමින්ද තමයි අපිට ඒ විදිහට මැසේජ් එක එවන්නේ අන්තිමටත්. WhatsApp එකෙන් ඒ විදිහට අන්තිමටම මැසේජ් එක එවලා නිවැරදි පිළිතුරත් කිව්වා බණ්ඩාර චමින්ද. ඒ වගේම අපි සූතිවන්ත වෙනවා නිවැරදි පිළිතුරු හෝ වැරදි පිළිතුරු දෙන්න ඔබේ ආදරේ කියන්න ගීත ඉල්ලන්න අපිට කතා කරපු හැමෝටම.
2: එහෙනම් ඉතින් අදට ගිහිල්ලන්න.
3: යන්න කලින් අන්තිමටම මතක් කරනවා හින්දි ගීතයක් ඉල්ලුවා. හින්දි ගීතයකට එකතු කරගන්න කියලා කිව්වා මෙන්න මේ කට්ටියව. වාද්දුව පොතුපිටියෙන් රාණි අපිට WhatsApp එකෙන් මැසේජ් එකක් දැම්මා. දයානන්ද, සමන්ත, ලසන්ත, චමින්ද, රත්නායක, අපේක්ෂා, මලින්කා, තිලංකා, යානුල, භූමි, තෙවුමි එක සිතුනුත් එකතු කරගන්න කියලා කිව්වා. මේ කට්ටියවත් එකතු කරගෙන එහෙනම් අපි යන්නේ හදන්නේ හින්දි ගීතයකට.

0: City FM.
1: මෙන්න මේ පැයේ පුවත් අනුග්‍රහය ආර් එස් වානේකම්හි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් එස් වානේකම්හි
2: දේශීය අධ්‍යාපනය ගෝලිය උපාධිය IIHS The Global Health University 0116 6673 පිවිසෙන්න www.iihs.edu.lk

0: මේ පැයදිත් පාර්ලිමේන්තුවේ යවත් කලින තොරතුරු දැනගන්න අපි සම්බන්ධ කරගන්නවා මාධ්‍යවේදී සංජය මදසංක මුතුමුණි. අයිබෝන් සංජය.
1: දෙවුනේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු විශේෂයෙන්ම පනත්කටුම් පත් දෙකක් පිළිබඳ විවාදය තාමත් පවත්වන මහජන ආරක්ෂක ආඥා පනතයර්ථයේ නියෝගයන් වගේම පාර්ලිමේන්තුවේදී අද විශේෂයෙන්ම ක්‍රියාත්මක වන අත්‍යවශ්‍ය මහජන සේවා පනත්කටුම් පදයර්ථයේ නියෝග පිළිබඳවත් පාර්ලිමේන්තු වාදය ආරම්භ කර තිබෙනවා. ඊට එක්වමින් ජේසී අලවතුල මන්ත්‍රීවරයා අදහස් පළ කළා. ඔහුගේ ඇසට විශේෂයෙන් දික්වාසුර කුණාටුවත් සමගින් හානි වූ ඇතැම් නිවාසවල තාමත් ඔවුන්නේ කුලීගේවල්වල සවුන් අවශ්‍ය පහසුකම් ඉක්මනට සපයා දෙන්න මේක වගේම දින රජයට නිසා මේ ඉක්මනට ඉටු කර දීමෙන් තමයි සාමාන්‍ය ජනතාවට වාසියක් ලැබෙන්නේ, ප්‍රතිලාභ ලැබෙන්නේ. ඒ නිසා ඉක්මනින් මේ සම්බන්ධව ක්‍රියාවලිය ඉටු කරන්න කියන කාරණය පාර්ලිමේන්තුවේ අවධාරණය කරන ලැබුවා. ඒ වගේම මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පාර්ලිමේන්තු වාදයට සහභාගි වුණා. ඔකේ ඇසිටියා මේ හදිසියේ දීර්ඝ ක්‍රීමත් එක්කම කරන්න විශේෂයෙන් නිර්තල පහසුකම් සංවර්ධනය කරන සහ සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කරන තමයි මේ නීතිය ඉස්සරහට ගෙනියන්නේ. ඒ නිසා කිසි විටකවත් මහජනතාව පීඩා කිරීමේ අරමුණක් රජයට නොමැති බව නියෝජ්‍ය මහජන ආරක්ෂක අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ අදහස් පළ කළා. සිටියා ඔකේ ඇසිටියා නීතියේ බලය මහජනතාවට වඩාත් හොඳින් ක්‍රියාත්මක කිරීම තමයි රජයේ අරමුණ. ඒ නිසා සියලු පාර්ශ්වයන් එකලෙස නීතිය ක්‍රියාත්මක කරනවා. එතන ඉක්මනින් පීඩාවට පත් වූ පාර්ශ්වයන් වඩා ඉක්මනින් ජනගත කරන සහ නිවාසයකට එක් කරන්න උන්ගේ ආර්ථිකය වඩා ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව තමයි මේ මොහොතේ රජය කටයුතු කරන්න කියන කාරණය ඔහු පාර්ලිමේන්තුවේදී අවධාරණය කර සිටියා. ඒ වගේම රාධාකෘෂ්ණ මන්ත්‍රීවරයා මිරිසුළු මොහොතක් දක්වාම පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කළා. නෝකියා සිටියා පසු ජනතාවට මේ දිට්ටවස්තු කරනටින් පස්සේ විශාල පීඩනයක් එල්ල වුණා. එතන ඉඩම් ලබා දීම තමයි ඔවුන්ට දෙන ප්‍රධාන ඉල්ලීම. ඒ නිසා දෙමළ පක්ෂත් ඉල්ලීම් කරන්නේ ඉඩම් ලබා දෙන ඉඩම් හිමිකම තමයි වැදගත් වන්නේ. ඉඩමක හිමිකම සහ අයිතිය ලබා දීම තුළින් පමණයි මිනිස්සුන්ට ජන ජීවිතය ශක්තිමත් කරන්න අවස්ථාවට හැකියාවක් ලැබෙන්නේ කියන කාරණය මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා. මේ පාර්ලිමේන්තුවේ සජීව විවාදය දැන්
2: වසමේ අසමාන කන්ද කියන රක්ෂිතේ නායකයා පවුල් 30කට අහානි ගැන අවධානම් තත්ත්වයේ තිබ්බා. එතකොට අපේ පුල්වසන්ත කුමාර මන්ත්‍රීතුමා ඇතුළු රාජ්‍ය නිධානයේ සියලු දෙනා මැදිහත් වෙලා ඒ පවුල් 30 එතනින් ඉවත් කළා. දැනට අධි අවධානම් තත්ත්වයේ තියෙන පවුල් 11ක පිරිස් 17 දෙනෙක් ඕපනායක මැටිහක්කල පන්සලේ ආරක්ෂිතව රඳවලා ඒගොල්ලන්ට අවශ්‍ය මූලික දේවල් සිදු කරමින් ඉන්නවා. ඉතින් මම ගරු සභාවට අවධානය කරන්න කැමති මේ අද මේ හදිසි නීතිය දීර්ඝ කරන අවස්ථාවේ ඒකේ අවශ්‍යතාවය දැඩි කියන දේ. ඊළඟට ගත්තොත් දැන් මේ සාකච්ඡාව පුරාවටම දිට්වා කුණාටුව සම්බන්ධව එහි සහන සැපීම් සම්බන්ධව කතා කරා. ඉතින් විපක්ෂය අර හැමදාමත් සුපුරුදු අඬවැඩියාව තමයි තියෙන්නේ. මම ඔබට ඔබෙන් අහන්න කැමති අපි ඉතිහාසයේ අම්මමුත්ත කාලෙවත් අහලා තියෙනවද සහන පැකේජ් ගැන ලංකා ඉතිහාසෙ. හැබැයි අපි අහලා තියෙනවා දියුණු රටවල්වල ඕස්ට්‍රේලියාව වගේ රටවල්වල විවිධ මේ වගේ අවස්ථාවල හදිසි තත්ත්වයන් ඇතුලේ සහන පැකේජ් ගැන. හැබැයි අපි ඉතිහාසයේ පළමු වතාවට ගරු අනුර දිසානායක ජනාධිපති සහෝදරයාගේ ආණ්ඩුවේ අපේ ආණ්ඩුවේ යටතේ තමයි ශ්‍රී ලංකාවේ සියලු දෙනාම සහන පැකේජ් ගැන දැනගත්තේ. විශාල සහන පැකේජ් එකක්, කෝටි 50,000ක සහන පැකේජ් එකක් අපි දිට්ඨා කුණාටුවත් එක්ක ඒකට අදාළ කරන කටයුතු වලට අපි දැක්කා. ඒ ගැසට් එක ගහපු දවසටම පහුවදා ගිහිල්ලා සජිත් ප්‍රේමදාස මහත්තයා අහනවා මිනිස්සුන්ගෙන් එදාම හිතන සෙනසුරාදා හෝ ඉරිදා හම්බුණාද හම්බුණාද. දේවනි සර් දැන් මම අහන්න කැමති සජිත් ප්‍රේමදාස මහත්තයාගෙන් 2017 ඔවුන්ගේ ආණ්ඩුව තිබුණේ 2017 සිද්ධ වෙච්ච දේවල් ගත්තොත් රත්නපුර දිස්ත්‍රික්කේ තාම පවුල් 1724කට අවදානම් පවුල් වලට නැවත පදිංචි කිරීම නැහැ 2017.
1: ව්‍යාකරණ තමයි පාර්ලිමේන්තු වාදයේ පැවැත්වෙන්නේ. ඉතින් අපි සූදානම් ඔබටෙහි උණුසුම් තොරතුරු එසන වාර්තාකරණය කරන්න මම සංජය මදුසංක මුතුමුණි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිට.
0: ස්තුතියි සංජය තොරතුරු ගෙනාවාට. ප්‍රථමයෙන් දේශීය පුවත්. දරුවන් අතර ව්‍යාප්ත වන වෛරස් උණරෝගයක් හේතුවෙන් මොරවක අධ්‍යාපන කලාපයේ පාසල් 4ක් සඳහා හෙට නිවාඩු ලබා දී ඇත. දෙනියාය මධ්‍ය මහාවිද්‍යාලය, දෙනියාය රාජපක්ෂ මහාවිද්‍යාලය, දෙනියාය ශාන්ත මැතිව් ද්විභාෂා විද්‍යාලය සහ පල්ලේගම සිද්ධාර්ථ විද්‍යාලයට මෙසේ නිවාඩු ලබා දී ඇතැයි දෙනියාය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ නිශාකා හෙටිගොඩ මහත්මිය පවසයි. සෞඛ්‍ය අංශවල නිර්දේශ හා දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ අනුමැතියට යටත්ව මෙසේ නිවාඩු ලබා දී ඇතැයි ඇය සඳහන් කළාය. විදෙස් පුවත්. යුද්ධය අවසන් කිරීම සඳහා වූ ඇමරිකාවේ යෝජනාව තවදුරටත් සමාලෝචනය කරන බව ඉරානය පවසයි. ඉන්පසු ඉරානය පකිස්තාන මැදිහත්කරුවන්ට ප්‍රතිචාර දක්වනු ඇත. ඉරානය සමග යහපත් සාකච්ඡා පැවැත්වූ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි. ඒ අනුව දෙපාර්ශවය ගිවිසුමක් ඇතිකර ගැනීමට බොහෝ ඉඩ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය අප්‍රේල් මස 17 වැනිදායින් පසුව ක්‍රියාත්මක නාමික සටන් විරාමයෙන් අනතුරුව ලෙබනනයේ අගනුවරට එල්ල වූ පළමු ප්‍රහාරය ලෙස ඊශ්‍රාලය බේරුට් වෙත බෝම්බ ප්‍රහාර එල්ල කළේය. ක්‍රීඩා පුවත්. ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සන්රයිසස් හයිඩ්‍රාබාද් කණ්ඩායම සමත් වෙයි. දෙවන ස්ථානයේ පසුවන්නේ පංජාබ් කිංග්ස් කණ්ඩායමයි. රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම තුන්වන ස්ථානය පසුවෙයි. ඒත් සමගින් සිටි FM පැයේ පුවත් නිමා වෙනවා.
3: RS Vani Kambi Navina Takshinin SLS Sahatike Samaga RS RB 500 Vani Kambi Swabhavika Vipatakata Orutudimata Taram Shaktimat RS Vani Kambi Divainapura Piyekuge Shaktiyamin Shaktimat Godanagillakata RS Vani Kambi
4: Obake Usas Adhyapane IHEC Arambha Kara Australiave Deakin Vishwavidyalayen Upadhi Labha Gana Sri Lankave Antarjathika Saukhya Adhyapane Pramukha Wana IHS Multiple City Hi Diploma in Health Wasaraka Pathamalawata Ekwanna Deakin Vishwavidyalaya Bachelor of Nutrition, Sports and Exercise Science, Psychology ආදි උපාධින් හැදෑරීමේ අවස්ථාව ලබා ගන්න.
5: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 0116 6673 පිවිසෙන්න www.iihs.edu.lk

0: සිටි
1: මෙටීවී ස්පෝට් වන්ටෙන් පෙට්‍රල් ලීටරයක් ගැව්වාම යනවා යනවා යනවා ඉවර
2: ටීවී ස්පෝට් වන්ටෙන් පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 80කට වැඩිය දුවන්න නම් මේක තමයි
3: සුබ දවසක්
4: අලුත් වෙලා
5: පහසු වෙලා තෑගි වැඩි වෙලා අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
4: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
6: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
0: සිටි
7: කැමතිම සින්දු වෙනස් හඳකින් වෙනස් රසකින් සිටි FM හැඩකාර හැන්දෑව
8: සිහින දෝතුවේ ඔබට තුන්නෝවේ එකම නමයි මාදන්නේ
7: Covers, remix, mashup, samaga, radio way, hondama handava, City FM, hadakara handava.
9: හවස හතරයි විනාඩි 6යි. අද බ්‍රහස්පතින්දාව ඉතින් ඔෆ්ලයින ගමන් අසුන මැදශම හයන්න අසුන මැදශම අටෙන් පුරුදු විදිහටම පිළිවෙලකට අන්න පුළුවන් කවර්ස් රිමික්ස් මැෂප්ස් එක දෙකට හවස 6 වෙනකන් මේ සිටි FM හැඩකාර හැන්දෑව

0: ජාතික FM නාලිකාව සිටි FM 89.6 89.8 දිවයින පුරා
1: අක්මව ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවෝස් බී අලෞව වෙදකතර නිෂ්පාදනයක් කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සල්වලින් දැන් ඔබට මිලදී ගත හැක ලිවෝස් බී
2: එතෙර මෙතෙර ගාකෙරෙන සතියේ සුන්දර දෙහෝරාව NSB රන්මසු රේඩියෝ ෂෝ
3: සෑම සඳදාවකම රෑ 10 සිට මධ්‍යම රාත්‍රී 12 වනතුරු
2: බැංකු කරණී නැවුම් තොරතුරු මියුරු ගී වසපිරි කතන්දර දැනුම හා විනෝදය එක්තැන් කෙරෙන වින්දනීය ඉසව්ව NSB රන්මසු රේඩියෝ ෂෝ
3: This විදෙස් මිතුරු මිතුරියනි NSB රන්මසු රේඩියෝ ෂෝ ඔබ වෙනුවෙන්මයි
4: කාන්තාව ඔබට NSB ස්ත්‍රී වෙතින් උපාධියක් ලබද්දී විවාහයේදී දරුවපතකදී සහ 25 වන විවාහ සංවත්සරයේදී රුපියල් 50,000 දක්වා සුවිශේෂී ප්‍රතිලාභ මාසිකට රුපියල් 12,500 පැකේ නැතර කර ස්ත්‍රී සේවිංස් චැම්පියන් වන ඔබට තවත් මුදල් තෑගි දෙරිය ස්ත්‍රී වෙතින් සහනදායි පොලි අනුපාතයන් යටතේ උසස් අධ්‍යාපනික ණය, ව්‍යවසායක ණය, රන් සහන ණය සහ NSB එකෝ ණය දහසක් හැගීම් හඳුනාගත් NSB ස්ත්‍රී.
5: එක එක පාරවල් වල ගිහිල්ලා දැන් ඇති වෙලාද? මෙන්න වෙලාව ලස්සනම ලස්සන සින්දුත් එක්ක ජීවිතේ නියම පාරට ටර්න් වෙන්න.
6: City FM U-turn. එක එක පාරවල් වල නැතුව දැනුමට හරවන්න.
5: සතිය දින පහේම උදේ 9ට
6: City U-turn ඔබ වෙත ගෙන එන්නේ විජය ප්‍රොඩක්ෂන්.
7: සත්සමුදුරු අභිමානින් අභිමානයෙන්
6: විජය ප්‍රොඩක්ෂන් අපේ රසය රටේ සැමට.
8: සුබ දවසක්.
9: අලුත් වෙලා.
10: පහසු වෙලා. තෑගි වැඩි වෙලා. අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
9: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
10: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
11: සකල කලාරසයෙන් ලොවක් සැලසූ ප්‍රතිභාපූර්ණ සොදුරු කලාකරුවා. ප්‍රවීණ නාට්‍යවේදී ගායන ශිල්පී රොඩ්නි වර්ණකුල ගී ආවර්ජන
12: ඔබ ආයමත් ඇවිදෙන්
11: මැයි මස 14 බ්‍රහස්පතින්දා සවස 2ට
12: ජාතික ගුවන්විදුලියේ ආනන්ද සමරකෝන් මැදිරියේදී
7: මතකද
11: ඔබේ ආසනය වෙන් කරවා ගන්න අමතන්න 0.7769 6 89.8
6: FM 89.6 FM 89.8 දිවයින පුරා City FM
13: මේ පැයි නැගල යන ගීතය ඔබ වෙත ගෙනෙන්නේ ලක්ස්රෝ ඔටෝ හෝස් වෙතින් ඔබගේ ජපන් වාහන සිහිනය සැබෑවක් කරන විශ්වාසවන්ත එකම තැන ලක්ස්රෝ ඔටෝ හෝස්

ඔරිජිනල් ජපන් වාහනයක් ගන්න යන්න ලක්රෝ ඔටෝ හෝස් වෙතට. හොන්ඩා වෙසල්ස්, සුසුකි ඇල්ටෝ හයිබ්‍රිඩ්, නන් හයිබ්‍රිඩ්, සුසුකි වැගන්නාර්, ඩයිහට්සු මීරා, ටොයෝටා යාරිස් මේ සියලුම ජපන් වාහන ලක්රෝ ඔටෝ හෝස් වෙතින් වසර දෙකක වගකීම හෝ කිලෝමීටර් ලක්ෂයක දාවන සහතිකය. ලීසින් පහසුකම්, රක්ෂණ එකම වාහලක් යටින්. ලක්රෝ ඔටෝ හෝස් 511/3 අවිස්සාවේල පාර කඩුවෙල. ලක්රෝ ඔටෝ හෝස් 071-0666-444. 89.6, 89.8.

City FM. හවස 4යි විනාඩි 23යි වෙලාව. දැන් ඉතින් වාසනාව, ජීවිතේ වාසනාව හොයලා ඉවරලා යන ගමන්, වැඩ ඉවර වෙලා යන ගමන් නම් ඔන්න දැන් තමයි වාසනාව වෙන්නේ. කියන්නේ මෙහෙමනේ, දැන් අපි ජීවිතේ බලාපොරොත්තු වෙනෙන් රස්සාවක් කරනවා නේ, මාසෙ අන්තිමට වේතනයක් බලාපොරොත්තු වෙනවා. තව සමහරුන්ට රස්සාව තමයි තමන්ගේ ජීවිතේ, එහෙම නැත්නම් තමන්ගේ විනෝදාංශය. ඔය මොනෝ දේ වුණත් දැන් ඉවර වෙලා යන ගමන් නම් බලන්න ජීවිතය ඇතුලේ වාසනාවට කොච්චර ඉඩක් තියෙනවද කියලා. සුබ දවසක් ලොතරැයිය අරගන්න. මොකද රුපියල් 40 වෙන්නේ සුබ දවසක් ලොතරැයිය කියලා කියන්නේ ලක්ෂපතියන් පහුගිය අවුරුද්දේදී මෝටර් රථ ජයග්‍රාහකයන්, ඒ වගේම මිලියනපතියන් සහ රුපියල් 105 හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රාහකයන් බිහි කරපු ලොතරැයියක් සුබ දවසක් ලොතරැයිය කියලා කියන්නේ. ඒ නිසා යන ගමන් සුබ දවසක් ලොතරැයියක් අරගෙන යන්න අමතක කරන්න එපා. ජාතික ලොතරැයි මණ්ඩලය තමයි සුබ දවසක් ලොතරැයිය ඔබට පිරිනමන්නේ. ඒ වගේම මතක් කරන්න ඕන, දැන් ඉතින් ඕෆ් වෙලා යන්නේ බයික් එකක නම් වාහනයක් ගැන හිතමින් නම් ඉන්නේ, බයික් එකක් ගන්න ඕන නම් TVS Sport 110 බයික් එකක් ගන්න. මොකද පෙට්‍රල් රේට් එකට කිලෝමීටර් 80ක් දුර දුවන්න පුළුවන් බයික් එකක් තමයි TVS Sport 110 කියලා කියන්නේ. මෙහෙම හිතන්නකෝ, වා හිතන් ඉන්නවා නම් තමන්ගේ බයික් එක ගෙදර වැඩවලට වගේම නිකන් හවසට හයර් දුවන්න නේ, නිකන් ඕෆ් වෙලා හවසට පැය දෙකක් තුනක් හයර් දුවනවා නේද? ප්‍රවාහන පහසුකම් සපයන්න බයික් වලට දැන් අවස්ථාව දීලා තියෙන නිසා එහෙම එකකට වුණත් මේ වගේ බයික් එකක් මරු. මොකද පෙට්‍රල් ලීටර එකට කිලෝමීටර් 80ක් දුවනවනේ නේ. ඔය බහණ්ඩ ප්‍රවාහණයට වෙන්න පුළුවන්, නැත්නම් කෑම ප්‍රවාහණයට වෙන්න පුළුවන්. අන්න එහෙම දැනකට වුණත් ඔයාට ඔයාගේ ලෙෂර් ටයිම් එකෙන් නැත්නම් ඔයාගේ විවේක කාලයේදී පාවිච්චි කරන්න පුළුවන් හොඳ බයික් එකක් තමයි යම් ආදායමක් උත්පාදනය කරන TVS Sport 110 බයික් එක කිලෝමීටර් එකට දුවනවා නෑ, ලීටර් එකට පෙට්‍රල් දුවනවා කිලෝමීටර් 80ක්. ඒ නිසා ඔන්න චාන්ස් එක. ඒ වගේම මතක් කරන්න ඕනි, S2 හරියට පේන්නේ නැත්නම් පේන විදිහට S2 හොඳට හදාගන්න නේ. නියපොත්තට බෙහෙත් බැඳලා අදාළ ප්‍රතිකාර සියල්ල කරන්න පාරම්පරික වෛද්‍ය කුෂාන් අමරසේකර මාතර ඇස්වේද මහත්මයා සූදානමින් ඉන්නවා. යන්න කලින් කෝල් එකක් දෙලා අපොයින්ට්මන්ට් එකක් දාගන්න පුළුවන්. මෙන්න ෆෝන් නම්බර්ස් දෙකක් තේනවා. එකක් 0711 960 0297, 0711 960 0297 එක අංකයක්. එහෙම නැත්නම් 0411 22 44 933, 0411 22 44 933 කියන අංකයට කතා කළා වට පුළුවන් මාතර සෙත්‍රෝහලට කතා කරලා පාරම්පරික වෛද්‍ය කුෂා නමරසේකර ඇස්විද මහත්මයා ඉන්න වෙලාවක් හරියටම දැනගෙන කතා කරන්න. ඒ වගේම මතක් කරන්න ඕන කසාගල ග්‍රීන් සුපර් ගැන. කසාගල ග්‍රීන් සුපර් කියලා කියන්නේ හොඳම බහණ්ඩ අඩුම මිලට සපයන තැනක්. දැන් පුළුවන් ඔබට ඔබේ බහණ්ඩ මිලදී ගන්නකොට රුපියල් 25,000කට වඩා වැඩි බහණ්ඩ ප්‍රමාණයක් මිලදී ගත්තොත් ඔබට අනිවාර්යයෙන්ම ඒ සියලුම බහණ්ඩ ඉන්න තැනකට ප්‍රවාහනය කරලා දෙන්න කසාගල ග්‍රීන් සුපර් සූදානමින් ඉන්නවා. කසාගල ග්‍රීන් සුපර් ශාඛාවන් තියෙනවා මාතලේ, කඩුවෙල, අතුරුගිරිය, ඒ වගේම නාරම්බල, ගණේමුල්ල සහ ගම්පොල කියන ප්‍රදේශවල. වැඩි විස්තර දැනගන්න කතා කරන්න 0112 864 0112 864 0112 කසාගල ග්‍රීන් සුපර් අලුත් තැනක් අඩුම මිලක්.

0: ජාතික FM නාලිකාව සිටි FM 89.6 89.8 දිවයින පුරා
1: වෙලාව සවස 4:37 සුබ දවසක් අලුත් වෙලා
2: පහසු වෙලා තෑගි වැඩි වෙලා අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
5: අක්මව ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවෝස් බී අලව්ව වෙත ගෙදර නිෂ්පාදනයක් කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සල් වලින් දැන් ඔබට මිලදී ගත හැක ලිවෝස් බී

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රඩක්ස්. විජය ප්‍රඩක්ස්, අපේ රසය රටේ සැමට.
1: එක එක පාරවල් වල ගිහිල්ලා දැන් ඇති වෙලාද? මෙන්න වෙලාව ලස්සනම ලස්සන සින්දුත් එක්ක ජීවිතේ නියම පාරට ටර්න් වෙන්න.
2: City FM U-turn. එක එක පාරවල් වල නැතුව දැනුමට හරවන්න.
1: සතිය දින පහේම උදේ 9ට
2: City U-turn ඔබ වෙත ගෙන එන්නේ.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: තෑගි වැඩි වෙලා.
3: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
0: නිවේදන ශිල්පය නිවැරදිව හදාරන්න ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ SLBC මාධ්‍ය ඇකඩමිය ගෙන එන නිවේදන ශිල්පය පිළිබඳ 5 දින නේවාසික පාඨමාලාව. සම්නිවේදන මූලධර්ම, වැඩසටහන් නිෂ්පාදනය, කටහඬ හැසිරවීම, වෙළඳ දැන්වීම කථනය, සම්මුඛ සාකච්ඡා මෙහෙයවීම, ගුවන්විදුලි නිවේදනය, උත්සව සහ ප්‍රාසංගික වේදිකා මෙහෙයවීම, රසවින්දනය හා පිටපත් රචනය, සජීව විස්තර කථනය, නව මාධ්‍ය. මෙය සජීව ගුවන්විදුලි විකාශනයක දිනපතා පැය 4ක කාලයක් ප්‍රායෝගික පුහුණුව සමගින් පළපුරුදු සම්නිවේදකයින් මෙහෙයවනු ලබයි. පාඨමාලාව අවසානයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් පිළිගත් සහතිකයක් නිකුත් කෙරේ. කොත්මලේ ගුවන්

0: විදුලි පරිශ්‍රයට යාබද අංග සම්පූර්ණ සංචාරක නිකේතනයක ආහාර පාන සමග කාන්තා සහ පිරිමි නේවාසිකයින් සඳහා වෙන වෙනම සුරක්ෂිත නේවාසික පහසුකම්. විමසීම් කපිල 0718286184 කොත්මලේ SLBC මාධ්‍ය ඇකඩමිය.
1: අපොස උසස් පෙළින් පසු ඔබ උසස් අධ්‍යාපනයේ නිසි මාර්ගෝපදේශණි ලබා ගන්න හරිත සරසවියක අසිරිය විඳ ගන්න NSBM Open Day උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ 8 9 10 හෝමාගම NSBM හරිත සරසවියේදී අමතන්න 0111544 5000
2: FM 89.6 FM 89.6

ඔය සිින්දුවේ තියෙන වටිනාම තැන තමයි මට හිතන විදියට හොඳේ. කඳුලැලි පොදක් හසරැලි බිඳක් එකට එක් වූ විට දැනේ ජීවිතයේ කවියක්. ඒ කියන්නේ දුක සතුට දෙකම තියෙන්න ඕන ජීවිතේ ලස්සන වෙන්න. අපිට හිතන්න පුළුවන් ඔන්න වදයක්දපව් දේට ඔෆිස් යනවා, බස්සල එල්ලිලා යනවා, ආය ඔෆිස්වල ඉඳලා වැඩ කරලා ආයන මොන කරුමයක්ද කියලා හිතනවා. ඉතින් අපිට හිතන්නේ බස්සල එල්ලිලා යනකොට ඔෆිස්වල ප්‍රශ්න, ආය හවස එනකොට ට්‍රැෆික් එකේ හිර වෙලා යනකොටනේ. බලන්න ඕක කරදරයක් විදිහට නැතුව බලන්නනේ, අද මං කොහොමරි ඔෆිස් එකට ආවනේ, වෙලාවට ආවනේ නේ. ඊයනම් එනකොට හරියටම ටයිම් එකට තමයි අපිට ෆින්ගර් ප්‍රින්ට් එක තියන්න උනේ, අද විනාඩි 5ක් කලින් ආවා. අද කොහොමරි වැඩේ ලස්සන්ට වුණා, අද කොහොමරි වැඩ ටික පිළිවෙලට කරගන්න බැරි වුණා, ඒ වුණාට හෙට කොහොමරි කරගන්න ඕන වගේ තැනකින් අල්ලගත්තොත් නැත්තම් අපි හැමදාම මොන වදයක්ද අප්ප මොන කර්මයක්ද අප්ප කියලා ගුවම නිකන් අපේ අර නිකන් කොහොමද කියන්නේ, අපි ෆෝවර්ඩ් විදියට යන්නේ නැහනේ, අපි ටිකක් ප්‍රගතිශීලී විදියට හිතන්නේ නැහනේ. එක පාරම අපි මානසිකව බැම්මක් හදාගන්නවා, වදයක් කියලා කිව්වම පොඩ්ඩක් අර තියෙන උද්‍යෝගයටයක් අඩු වෙනවා, එන්න අඩු වෙන එක. වදයක් දිහා කරදරයක් දිහා බලන්නේ නැතුව නේද කොහොමරි වැඩේ කොහොමරි ගොඩදා ගන්න ඕන, අද කොහොමරි වෙලාවට යන්න ඕන, අද කොහොමරි ඔෆිස් එකේ තියෙන වැඩ ටික පිළිවෙලට ඉවර කරගන්න ඕන, හතරයි කාලට යන්න කලින් මේ වැඩ ටික ඉක්උදු කරගන්න ඕන, ඉවර කරගන්න ඕන වගේ තැනක ඉඳලා. අද මං ඊයේ මට කේන්ති ගියා වැඩි, අද කේන්ති අනේක පොඩ්ඩක් අඩු කරගන්න ඕන, අද පොඩ්ඩක් නිවිගෙනහිල් ඉන්න ඕන වගේ තැනකෙඳලා අන්න ඒකට ට්‍රයි කරලා වැඩි ටික ගොඩදා ගන්න අපි උත්සාහ කරන තැනට යන්න පුළුවන් නම් මරුනේ. ඒක තමයි ජීවිතේ කවියක් වෙන්නේ. අර සින්දුවේ කියපු විදියට කඳුලැලි පොදක් හසරැලි බිඳක් එකට එක් වූ විට දැනේ ජීවිතේ කවියක්. ඒ නිසා ට්‍රයි එකක් දෙන්න ජීවිතේ කවියක් කරගන්න. හැමතිස්සෙම අපි පූර්ව නිගමන වලින් දැන් හරියන්නේ. අර මතකයි නේ දවසට තිබ්බා මේ මොකද්ද අප්පා මේ ගලිවරේ එකේ ඒකේ අර ලිලිපුට්ටෝ රංචු එක්කෙනෙක් ඉන්න කොයිකට හරියන්නේ, ඔක හරියන්නේ බලන්න, හරියන්නේ මනේ, ඔව් ඔක හරියන්නේ, ඉතින් හරියන්නේ කිය ගමම තමයි ඉන්නේ. අපේ සමහරුත් එහෙම තමයි, හරියන්නේ ඔක හරියන්නේ කිය තමයි ඉන්නේ. එහෙම නෙමෙයි, හරියන්න නම් උත්සාහ කරන්න ඕන, අපි හිතන විදිහ පොඩ්ඩක් වෙනස් කරගන්න ඕන. මම ඒක ගැන කියන්න නෙමෙයි ආවේ, ආවේ කළුතර ප්‍රියස් මහගෙදර ගැන කියන්න. අයියෝ මේ වාහනේ ඉගෙන ගන්න හරියන්නේ නැහැ අප්පා, අලුත් වාහනයක් ගන්න බෑනේ, හරියන්නේ මේ කාලේ හැටියට ඔහොම දප්පලුත් වාහනයක් ගන්න වගේ. ඔන්න ඔය වගේ නිකන් අර නෙගටිව් මයින්ඩඩ්, එහෙම නැත්නම් නිකන් ඍණාත්මක තැනක හිටියා නම් කළුතර ප්‍රියස් මහගෙදර පොඩි කෝල් එකක් දීලා බලන්න 0775 400 500 0775 400 500 කියන අංකයට කෝල් එකක් දීලා බලන්නකෝ. වාට හොඳම වාහනේ වාගේ කරගන්න අවස්ථාව තියෙනවා, වාගේ දැනට තියෙන වාහනේ හොඳ ගානකට විකුණ ගන්නත් පුළුවන්. කළුතර ප්‍රියස් මහගෙදරට ගියොත් යන්න කලින් කෝල් එකක් දෙන්න 0775 400 500 අංක 482 එක ගාලුපාර කළුතර කියන ස්ථානයේ තමයි කළුතර ප්‍රියස් මහගෙදර තියෙන්නේ. ඒ වගේම තමයි ගෙවුණු අවුරුද්දේ ඔබේ සිහින සැබෑ කරමින් අලුත්ම අලුත් මෝටර රථ ජයග්‍රාහකෙක්, මිලියනපති ජයග්‍රාහකයන් 7 දෙනෙක් වගේම 105 හෝ ඉලෙක්ට්‍රික් යතුරුපති ජයග්‍රාහකයන් රසක් රට පුරාම බිහි කරපු සුබ දවසක් ලොතරැයිය ඔෆ් වෙලා යන ගමන් වුණත් අරගෙන යන්න වාසනාව ඔබට එන්න පුළුවන්. එහෙම නැති වුණොත් ඔබ වැය කරන රුපියල් 40 රටේ අනාගතය වෙනුවෙන්.

0: ජාතික FM නාලිකාව සිටිය FM 89.6 89.8 දිවයින පුරා
1: මේ කාලෙට හරියන එකම වාහනේ බජාජ් CD100 ලීටරයට කිලෝමීටර් 80කට වැඩි දුරක්
0: 7:51
1: හරියන එකම වාහනේ බජාජ් CD100 ලීටරයට කිලෝමීටර් 80කට වැඩි දුරක් ඩේවිඩ් පිරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්
2: එක එක පාරවල් වල ගිහිල්ලා දැන් ඇති වෙලාද මෙන්න වෙලාව ලස්සනම ලස්සන සින්දුත් එක්ක ජීවිතේ නියම පාරට ටර්න් වෙන්න
0: City FM U-turn එක එක පාරවල් වල නැතුව දැනුමට හරවන්න
2: සතිය දින පහේම උදේ 9ට
0: City U-turn ඔබ වෙත ගෙන එන්නේ අලුත්තර ප්‍රියස් මහගෙදර සිනුව වාහන ගින්වීම බෙදාහැරීම විකිණීම මිලදී ගැනීම 482-1 ගාලුපාර කලුතර 0775-400-500
3: රන් දහදිය විකුණාලා රන් කහවන් පොදි බැඳලා
4: ඉතිරි කුසින් ශ්‍රමය පුදන ලක් දෙරණට ඉසුරු ගෙනෙන ඉතිර මෙතර නෑසිය මිතුරන් එකතු කරන සජීවී හෝරා දෙක
2: ලංකා බැංකුවෙන් රන් කහවන
4: සෑම සිනසුරාදාවකම රාත්‍රී 10ට සිටී FM සේවයෙන්
2: උපේන මුදල් ගෙන්වා ගන්න
4: ගිණුමට ලැබෙන ප්‍රතිලාභ දැනගන්න
2: ඔබේ ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු දැනගන්න
4: අප සමග එක්වන්න
2: සිනසුරාදා රාත්‍රී 10ට ලංකා බැංකුවෙන් රන් කහවන
4: පූර්ණ අනුග්‍රහය ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලංකා බැංකුව

0: ඔසි පිට පිට රටට ඇගේ සීසන් 4 ඔබත් අදම රටින් නෙවන සල්ලි එක පිට එක ලංකා බැංකුවට මෙවන්න කෝටි 5ක තෑගි පිට තෑගි දිනන්න
1: අක්ම ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවර්ස් බී අලෝව වෙත ගෙදර නිෂ්පාදනය කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සල් වලින් දැන් ඔබට මිලදී ගත හැකි ලිවර්ස් බී
2: කොහෙද මේ කැලේ අසිරින් ගන්නෙ
3: මම මේ හීම්බෝ විටිය ටිකක් හොයනවානේ කැඳ ටිකක් හදන්න මට ඉතින් ෆැටි ලිවර් තියෙනවානේ
2: ෆැටි ලිවර් එකට හීම්බෝ විටිය කැඳ හදා දීිටපු කාලේ ඉවරයි දැන් බයෝ බියුටි ලංකාවේ තින් ස්වභාවික හීම්බෝ විටිය සාරයෙන් පමණක්ම නිෂ්පාදිත බයෝ බියුටි ලිවර් කියා කැප්සූල් එක තියෙනවානේ
4: රෝස පෙතිය තුරාලා යහන මත සතපාලා
5: කැමැතිම සින්දු වෙනස් හඳකින් වෙනස් රසකින් සිටි FM හැඩකාර හැන්දෑව
6: නිහඬ කල්පනා ලොවක තනි වෙලා ඔබ හඳ
5: covers remix mashup සමග රේඩියෝ වේ හොඳම හැන්දෑව සිටි FM හැඩකාර හැන්දෑව
2: අනුග්‍රහය
7: සුබ දවස
8: අලුත් වෙලා
7: පහසු වෙලා
9: තෑගි වැඩි වෙලා
7: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
8: කැමති එකක් අපේ අතේ සුබ දවස
7: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලේ
2: කොළඹ හතටම ගැලපෙන අන්කොමන් ලුක් එකකට ඔයා කැමතිද? එහෙනම් යන්න කොළඹ හතේ තියෙන ලාවිවෙන්තේ එකට. ලාවිවෙන්තේ කොළඹ හත 0112335773.
10: අපි මිල්සින් සීපුවත් සේවේ. වසරේ හොඳම ග්‍රහණී ඔබ නේද?
11: රසට කැම හදන්න නම් BCC පොල්තේම තමයි.
12: BCC પરંપરા ගානකටම හොඳම දේනි දුන්නේ.
13: 100%ක් දේශීය පොල්තේ නිෂ්පාදනයේ ප්‍රමුඛයා BCC
14: City FM.

0: City FM.
1: මෙන්න මේ පැයේ පුවත් අනුග්‍රහ ආර් එස් වානේ කම්පී SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් එස් වානේ කම්පී
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01146673 පිවිසෙන්න www.ihs.edu.lk.
3: සිටිෆෙන් පැයපුවාත් ප්‍රථමෙන් දේශය පුවත. වියට්නාම සමාජවාදයේ ජනරජයේ ජනාධිපති සහ එරට කමියනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝල්ලා මහතා රාජ්‍ය සංචාරයක් සඳහා අද රාත්‍රියේ දෙවෙනට පැමිණේ. දෙරටතර රාජතාන්ත්‍රික සම්බන්ධතා ස්ථාපිත වීමේ 55 වැනි සංවත්සරයේ සැමරීමට ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දසානායක මහතා පසුගිය වසරේ වියට්නාමයේ සිදු කළ සංචාරය අතරතුරදී මෙම ආරාධනය සිදු කළේය. ඒ අනුව වියට්නාම ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය සිදුවේ. වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව ආර්ථික ස්ථාවර භාවය ළඟා කරගැනීමෙන් ඉදිරියට යමින් සිටින මොහොතක වියට්නාම ජනාධිපතිවරයෙකු මෙරට සංචාරය නිරත වන්නේ වසර 15කට පසුවයි. තමරටේ පැරණි නැව් වෙනුවට ජපානයෙන් හෝ බ්‍රිතාන්‍යයෙන් නැව් මිලදී ගැනීම සලකා බලමින් සිටින බව නවසීලන්තය පවසයි. නවසීලන්ත නාවික හමුදාවට අයත් නෞකා දෙකක් මෙවන විට දැඩි ලෙස දිරාපත් වී තිබේ. මෙම නෞකා දෙක වෙනුවට ජපානයේ හෝ බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත නැව් ලබා ගැනීම පිළිබඳ නවසීලන්ත ආරක්ෂක අමාත්‍යාංශය සලකා බලමින් සිටී. ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ වන විට වැඩිම ලකුණු ලබාගෙන ඇත්තේ සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායමේ හෙන්රික් කාසන් ක්‍රීඩකයායි. ඔහු ලකුණු 494ක් ලබාගෙන තිබේ. අභිෂේක් ශර්මා ලකුණු 475ක් ලබා ගනිමින් දෙවන ස්ථානයේ පසුවේ. කේල් රාහුල් දෙවන ස්ථානයේ පසුවන අතර ඔහු ලබා ඇති ලකුණු සංඛ්‍යාව 445ක්. බලාපොරොත්තු වන සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය.
1: RS වානේ කම්පී නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමග RS RB 500 වානේ කම්පී ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානේ කම්පී දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්පී.
4: එක එක පාරවල් වල ගිහිල්ලා දැන් ඇති වෙලාද? මෙන්න වෙලාව ලස්සනම ලස්සන සින්දුත් එක්ක ජීවිතේ නියම පාරට ටර්න් වෙන්න.
5: City FM U-turn. එක එක පාරවල් වල නැතුව දැනුමට හරවන්න.
4: සතියේ දින පහේම උදේ 9ට
5: City U-turn ඔබ වෙත ගෙන එන්නේ.
6: අක්ෂර රෝග සම්බන්ධයෙන් ඔබත් පීඩා විඳින්නෙක්ද? අදම මාතර ඇස්වැද මහතා හමුවන්න. පාරම්පරික වෛද්‍ය කුෂාණ අමරසේකර 0719-6697.
7: අක්ම ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවෝස් බී අලව වෙත ගෙදර නිෂ්පාදනයක්. කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සෙල් වලින් දැන් ඔබට මිලදී ගත හැකි ලිවෝස් බී.
8: සුමధుර සුඛයෙන් සුන්දර ලොවකට ඔබව කැඳවාගෙන යන
5: ආරාධන ස්වරදෙන
8: සෑම දිනකම රාත්‍රී 7:30ට
5: 89.6 89.8 දිවයින පුරා
9: සිටි FM
10: දුලබ කලාවට නිරතුරු අතහිත ජාතියේ මහා පාන් තැඹ ලං

0: ඉංග්‍රීසි පිටපිට රට තෑගි සීසන් 4 ඔබත් අදම රටින් ඉවෙන සල්ලි එක පිට එක ලංකා බැංකුවට මෙවන්න කෝටි 5ක තෑගි පිට තෑගි දිනන්න.
1: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසී වුණාම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. ටක්කාල වේදනාවට සහනය. හෑන්ඩ් බෑග් එකටත් ෆිට් සිද්ධාලේප. පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
2: සුබ දවස
3: අලුත් වෙලා
2: පහසු වෙලා
3: තෑගි වැඩි
2: වෙලා අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ. සුබ දවස
2: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සාමාන්‍ය ladies and gentlemen
1: ජාතික FM නාලිකාව City FM 89.6 89.8 දිවයින පුරා
2: ස හ මිතුර මිතුර කවන්ට ගොයකක් තින යුත්තකට ලයිෆ එක චේජිකට නියමට සිට්වන්න ඇස් වහගෙනවා දැකපු හෙන හැබැකරගන්න මෙන්නවාට ගැලපෙන නියම කවන්ටක NSBI මිතුර මිතුර කවන්ටක ලයි් එකට ප්ලන්න එකක්
3: පහසුවෙලා තැගි පැඩි වෙලා අංකතුනයි ලග්න එකයි ලක්ෂ පහද ඉලෙක්ට්‍රික් බයික් එකද
4: කැමති එකක් අපේ ඇතේ සුබ දවසක්
3: දවස සුපයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩල
5: සකල කලාරසයෙන් ලොවක් සැලසූ ප්‍රතිභාපූර්ණ සොදුරු කලාකරුවා ප්‍රවීණ නාට්‍යවේදී ගායන ශිල්පී රොඩ්නි වර්ණකුල ගී ආවර්ජන
6: ඔබ ආයමත් ඇවිදෙන්
5: මැයි මස 14 බ්‍රහස්පතින්දා සවස දෙකට
6: ජාතික ගුවන්විදුලියේ ආනන්ද සමරකෝන් මැදිරියේදී
7: ඔබේ ආසනය වෙන්කරවා ගන්න අමතන්න 0.77, 89.6, 89.8
8: අක්මව ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවෝස් බී අලව වෙත ගෙදර නිෂ්පාදනයක් කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සෙල් වලින් දැන් ඔබට මිලදී ගත හැකි ලිවෝස් බී
6: නුනවතින ගැස්මකට හිත ඉල්ලන ගීත එක හදවතට දැනෙන්නම
9: excuse me to please
10: ප්‍රේමී අරවින්දයක් වෙලා
11: සිටි heart beat
6: හදවතට දැනින්නම සතිය දින පහම හවස එකට
11: FM 89.6 FM 89.8 දිවයින පුරා City FM
8: හිතේ හැටියට ෆැෂන් කරන්න ඔබත් අදම පියනගන්න ලාවිවෙන්තේ නොම්බර 968 පන්නිපිටිය පාර පළවත්ත 0112-806-303
6: එක එක පාරවල් වල ගිහිල්ලා දැන් ඇති වෙලාද මෙන්න වෙලාව ලස්සනම ලස්සන සින්දුත් එක්ක ජීවිතේ නියම පාරට ටර්න් වෙන්න
11: City FM U-turn එක එක පාරවල් වල නැතුව දැනුමට හරවන්න
6: සතිය දින පහේම උදේ 9ට
11: City U-turn ඔබ වෙත ගෙන එන්නේ
12: කසල්කල ග්‍රීන් සුපර් අලුත් වෙන අඩුම මිලක් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෘහ කසල්කල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 0112-862-864-012
3: සුබ දවසක්
4: අලුත් වෙලා
3: පහසු වෙලා තැගි පැඩි වෙලා අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
4: කැමති එකක් අපේ ඇතේ සුබ දවසක්
3: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
13: ආදරණීය දුවේ පුතේ ඔබ ආසයි නේද රූපවාහිනියේ ගුවන්විදුලියේ නැන්දලා මාමලා අයියලා අක්කලා කතා කරන විදිහට කතා කරන්න වැඩසටහන් ඉදිරිපත් කරන්න ඔබගේ පාසල් නිවාඩුව අර්ථවත් කරගන්න ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අභ්‍යාස ආයතනයෙන් අත්වැලක් කතලේ සහ නිවේදන කුසලතා වැඩි දියුණු කරගන්න පාසල් නිවාඩු කාලේ දින 5ක් වෙන් කරගන්න පාඨමාලා ගාස්තුව රුපියල් 15,000යි මේ වරම අවුරුදු 8ත් 15ත් අතර දූ පුතුන්ට දෙමාපියනි ඔබේ දරුවාගේ ජීවදත්ත තොරතුරු දුරකථන අංකය සමග අපට එවන්න. විද්‍යුත් ලිපිනය training@slbc.lk දුරකථන අංකය 0112-6904108 0112-6904108 ලිපිනය අධ්‍යක්ෂ අභ්‍යාස ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7
11: City FM
8: මේ පැයි නැගල යන ගීතය ඔබ වෙත ගෙනෙන්නේ ලක්ස්රෝ ඔටෝ හෝස් වෙතින් ඔබගේ ජපන් වාහන සිහිනය සැබෑවක් කරන විශ්වාසවන්ත එකම තැන ලක්ස්රෝ ඔටෝ හෝස්

0: මොකද මේ බලාගත්තුවට බලාගෙනඉන්නේ.
1: සල්ලිත් තියෙන හොඳ ජපන්වාහනය ගන්න විශ්වාසවන්ත තැනක් නෑන.
0: ඇයි ඔයාට මාව විශ්වාස නැත්ත?
1: ඒ මොකද ඔයාට ජපන්වාහන තියෙනවද?
0: ජපන්වාහනයක් ගන්න ඔයාට මං වගේම විශ්වාසවන්ත තැනක් තියෙනවා. ලක්ස්රෝ ඔටෝ හෝස් තියෙන්නේ 511/3 අවිස්සාවේල පාර කඩුවෙල. මේ තියෙන දුරකථනාංකය 0771-0666-444 0771-0666-444. ජපන් වාහනයක් නම් ලක්ස්රෝ ඔටෝ හෝස්.
2: FM 89.6, FM 89.8, දිවයින පුරා City FM.
3: වෙලාව හවස 5:22 ඔෆ් වෙලා යන ගමන් ළඟම තියෙන ලොතරැයි කුටියට ගොඩ වෙලා බලන්න ඔයාගේ වාසනාව සුබ දවසක් ලොතරැයෙන් ඉෂ්ට කරගන්න පුළුවන්ද කියලා. මොකද මේ අපි සාමාන්‍ය දැන් පැයක් තිස්සේ ඉඳන් කිව්වා ඔබට ලබා දීලා තියෙන ජයග්‍රහණ පහුගිය අවුරුද්දේදී සුබ දවසක් ලොතරැයි. හැබැයි ඔබ දන්නවද ඔබ වැය කරන රුපියල් 40න් රාජ්‍ය සේවය පාත්වාගෙන යන රජ ඒකාබද්ධ අරමුදල වෙත දායකත්වයක් ලබා දෙනවා කියලා මේ සුබ දවස ලොතරැයි මිලදී ගන්න ඔබ වැය කරන රුපියල් 40න් ඔබට එන ජයග්‍රහණය ලක්ෂ ගාණක් කෝටි ගාණක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එක මෝටර රථයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් 5,00,000 ඉලෙක්ට්‍රික් බයිකයක් වෙන්න පුළුවන්. ඒ ඔබට ලැබෙන වාසනාවේ ඒ රුපියල් 40ට ලක්ෂ ගාණක මුදලක් එහෙම නැත්නම් ත්‍යාගයක් ඔබට ලැබුණාට ඔය වියදම් කරන රුපියල් 40 රාජ්‍ය සේවය පාත්වාගෙන යන්න කරන දායකත්වයක්. ඩාර මං ඊයේ කිව්වා වගේ කෙනෙක්ට කියන්න රාජ්‍ය සේවය පාත්වාගෙන යන්න බදුවලින් ඉන්නේ. ඔකට ටිකට් ගන්න ඕන වගේ එකක් එන්න පුළුවන්. හැබැයි බදුවලින්ම විතරක් නෙවෙයි තව දේවල් තියෙනවනේ. රජය සේවයේ වෙනුවෙන් රජයේ දේවල් පවත්වාගෙන යන්න, ප්‍රාග්ධනය පවත්වාගෙන යන්න, කරන්ට් බිල් ගෙවන්න, වතුර බිල් ගෙවන්න, ඔය වගේ දේවල් ඉතින් ගොඩක් තියෙනවා. ඒවත් එක්ක බදුමුදලුත් එක්ක මේ වගේ දායකත්වයකුත් පැවැත්වෙනවා, නැත්නම් ලබා දෙනවා රාජ්‍ය සේවය පවත්වාගෙන යන්න. ඉතින් ඔය වගේ අපි හිතන්නේ නැති ගොඩක් දේවල් වලට මේ අපි ලොතරැයි මිලදී ගන්න වැය කරන මුදල් හදල් අනික් පැත්තට වියදම් කරනවා රටේ සුබ සාධන කටයුතු වෙනවා. ඒ නිසා ඔබට වාසනාව රටට සුබ සාධනය කියලා හිතාගෙන සුබ දවසක් ලොතරැයි ගන්න දවස සුබයි සිහින දිනයි ජාතික ලොතරැයි මණ්ඩලයේ පිරිනමන සුබ දවසක් ලොතරැයි. ඊවගේ තමයි S2 පෙනීමේ දුර්වලතාවයක් තියෙනවා නම් ඔය S2 නිවැරදිව පේන විදිහට හදාගන්න. කියන්නේ සක්‍යා පාරම්පරික ආයුර්වේද රෝහලට යන්න නියපොත්තට බෙහෙත් බදලා තමයි ඔබේ S රෝගයට ඖෂධ ලබා දෙන්නේ. එහෙම නැත්නම් බෙහෙත් ලබා දෙන්නේ නැත්නම් ඇහැ වහගෙන ඉඳලා යන්න එහෙම ප්‍රශ්නයක් නැහැ. නියපොත්තට බෙහෙත් බඳලා තමයි මේ ආයුර්වේද සත්කාරය කරන්නේ. එතකොට හිතාගන්න කොච්චර සුවිශේෂී පාරම්පරික ආයුර්වේද ක්‍රමයක් ඔස්සේද ඔබට මේ ප්‍රතිකාර කරන්න කියලා. ඇසේ සුදෑදිවීම, වර්තන දෝෂ, ඒ කියන්නේ හරියට ආලෝකය ග්‍රහණය නොවීමේ ප්‍රශ්න ඇසහැට, ඒ වගේම දියවැඩියාම නිසා ඇතිවෙන තත්ත්වයන් 40 වගේ දේවල් වලටත් ඔන්න ප්‍රතිකාර කරනවා පාරම්පරික වෛද්‍ය කුෂාන් අමරසේකර වෙද මහත්මයා. මෙන්න දුරකථනංක දෙකක් තියෙනවා. 0761-96-02-907-97. ආපහු මං කියන්න මට පොඩ්ඩක් කර දෙච්ච නිසා 0761-96-02-907 0761-96-02-907 එක දුරකථනංකයක්. මේ අනිත් දුරකථනංකය 0741-22-44-933 0741-22-44-933 කියන දුරකථනංකයටත් වාට අරගෙන බලන්න පුළුවන් S2 හොඳ කරගන්න පුළුවන් පාරම්පරික වෛද්‍ය කුෂාන් අමරසේකර මහත්මයා මාතර සත්‍ය රෝහලට යන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි මේ අවුරුද්දේදී වාහනයක් ගන්න බලාපොරොත්තු වෙන්නම් ඉන්නේ හත් දෙයියනේ තැනක් හොයමින්නම් හිටියේ ඔන්න ඒකට හොඳ තැනක් තියෙනවා. ඒ තමයි කළුතර ප්‍රියස් මහගෙදර කියලා කියන්නේ. මොකද මේ කළුතර ප්‍රියස් මහගෙදර ඇතුලේ විශ්වාසය තුලින්ම තමයි වාහන සඳහා ගනුදෙනුකරුවන් එන්නේ යන්නේ. ඒ කියන්නේ මෙතන බඩු ෂුවර් ගන්න වාහනේ අවුලක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ලියකෙළි වල ප්‍රශ්න නැහැ, වාහනේ එන්ජින් ප්‍රශ්න අනම්මනම් ප්‍රශ්න නැහැ. ඒක එකක්. අනිත් එක තමයි හොඳම දේ තමයි ලැබෙන්නේ ඔබේ වාහනේ විකුණ ගන්න, ඒ වගේම අලුත් වාහනයක් මිලදී ගන්නවා නම් යන්න ඕන හොඳම තැන තමයි කළුතර ප්‍රියස් මහගෙදර. මෙන්න දුරකථනාංක 0775-400-500 කියන අංකයට කතා කළා. ඔයාට පුළුවන් කළුතර ප්‍රියස් මහගෙදරට ඒ දීලා තියෙන විශ්වාසය ඔස්සේ, කියන්නේ ඔවුන් හදාගත්ත විශ්වාසය මහජනතාව තුළ ගොඩනැගිලා තියෙන විශ්වාසය කළුතර ප්‍රියස් මහගිතර. ඒ වගේම බයික් එකක් ගන්නවා නම් ඉතින් TVS බ්‍රෑන්ඩ් එකෙන්ම ගන්න. පෙට්‍රල් බයික් එකකට යනවා නම් TVS 110 බයික් එක, ඉලෙක්ට්‍රික් බයික් එකකට යනවා නම් TVS IQ බයික් එක. TVS පෙට්‍රල් බයික් එකේ තියෙන වාසිය තමයි ලීටරේට කිලෝමීටර 80ක් දුවන්න පුළුවන් හැන්ඩල් ලුක් එකක් තියෙනවා. TVS IQ ඉලෙක්ට්‍රික් බයික් එකේ තියෙන වාසිය තමයි සාමාන්‍ය බයික් එකකට වැඩිය ගානක් අඩුයි. අනිත් එක කිලෝමීටරයක් යන්න වැය වෙන්නේ 780ත් රුපියලත් අතර මුදලක් විදුලිය වෙනුවෙන්. එතකොට ඩිස් බ්‍රේක් තියෙනවා, ඒ වගේම දෙන්නෙක්ට ඩබල් දාලා කන්දක් උනත් අවුලක් නැතුව පිකප් එකේ යන්න පුළුවන් බයික් එකක් තමයි TVS IQ බයික් එක. ඒ වගේම TVS 110 sport පෙට්‍රල් බයික් එක කියලා කියන්නේ ස්මාර්ට් ලුක් එකක් තියෙනවා, අවුලක් නැහැ, යන්න පුළුවන්. මේ දවස්වල තියෙන පෙට්‍රල් ගණන් හිලව් එක සහ කාර්යක්ෂම සහ පිරිමැසුම්දායක පෙට්‍රල් බයික් එක තමයි TVS 110 sport බයික් එක. ගන්නවා නම් බයික් එකක් ඉලෙක්ට්‍රික් හෝ පෙට්‍රල් TVS.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ළමා ලෝකයේ සුඳුරු ගිමන්හල කුරුගේ නේචපාක වැලිගම්පිටිය ඡායල
2: වෙලම සවස 5:37
1: සතුට විනෝදයේ සපිරි සුන්දර තැනක ඔබේ දරුවන් සමග ගත කරන්න හොඳම තැන කුරුගේ නේචපා කිංග්ස් ටවර් ජුරාසික් පාර්ක් ගේම් සෙන්ටර් ෆ්ලයින් චෙයාර්ස් එයාක්‍රාෆ්ට් බෝට් රයිඩ්ස් වෙද්දාස් විලේජ් සහ තවත් ළමා සිත් ඇඳ බැඳ තබන විවිධ අංග මේ සියල්ලම කුරුගේ නේචපාක් වෙතින් පමණයි පාසල් ළමයින් සඳහා විශේෂයි සහනදායී අයකිරීම ළමා ලෝකයේ සඳුරු ගිමන්හල කුරුගේ නේචපාක් ඇන් මායන් වෝටර් පාර්ක් වැලිගම්පිටිය ජායල්
3: ජාතික FM නාලිකාව සිටි FM 89.6 89.8 දිවයින පුරා
4: සතුටින්ම දවස පටන් ගන්න. Good morning ජීවිතේම සිටි
5: සතිය දින පහම උදෑසන 7ට
6: නොවිනස අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel 5 within then unlimited package රසක් මාසකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ.
7: අක්මව ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවර්ස් බී අලෝව වෙත ගෙදර නිෂ්පාදනයක් කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සෙල් වලින් දැන් ඔබට මිලදී ගත හැක ලිවර්ස් බී.
8: එතෙර මෙතෙර ගාකරෙන සතියේ සුන්දර දෙහෝරාව NSB රන්මසු රේඩියෝ ෂෝ
5: සෑම සඳදාවකම රෑ 10 සිට මධ්‍යම රාත්‍රී 12 වනතුරු
8: බැංකු කරණී නැවුම් තොරතුරු මියුරු ගී වසපිරි කතන්දර දැනුම හා විනෝදය එක්තැන් කෙරෙන වින්දනීය ඉසව්ව NSB රන්මසු රේඩියෝ ෂෝ
5: This විදෙස් මිතුරු මිතුරියනි NSB රන්මසු රේඩියෝ ෂෝ ඔබ වෙනුවෙන්මයි.
9: කාන්තා ඔබට NSB ස්ත්‍රී වෙතින් උපාධියක් ලබද්දී විවාහයේදී දරුවපතකදී සහ 25 විවාහ සංවත්සරයේදී රුපියල් 50,000 දක්වා සුවිශේෂී ප්‍රතිලාභ. මාසිකට රුපියල් 12,500 පැකේ නැතර කර ස්ත්‍රී සේවිංස් චැම්පියන් වන ඔබට තවත් මුදල් දෙයකි. දිරිය ස්ත්‍රී වෙතින් සහනදායි පොලි අනුපාතයන් යට

0: තේ උස සත්‍යාපනික ණය, ව්‍යවසායක ණය, රන් සහන ණය සහ NSP එකෝ ණය දහසක් හැගීම් හඳුනාගත් NSP ස්ත්‍රී.
1: එක එක පාරවල් වල ගිහිල්ලා දැන් ඇති වෙලාද? මෙන්න වෙලාව ලස්සනම ලස්සන සින්දුත් එක්ක ජීවිතේ නියම පාරට ටර්න් වෙන්න.
2: City FM U-turn. එක එක පාරවල් වල නැතුව දැනුමට හරවන්න.
1: සතියේ දින පහේම උදේ 9ට
2: City U-turn ඔබ වෙත ගෙන එන්නේ විජය ප්‍රොඩක්ට්ස්.
3: සම්මුදුරු අභිමානින් අභිමානයෙන්
2: විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
4: සුමධුර සුගායනින් සුන්දර ලොවකට ඔබව කැඳවාගෙන යන
2: ආරාධනා ස්වර දෙන්න.
4: සෑම දිනකම රාත්‍රී 7:30ට
2: 89.6 89.8 දිවයින පුරා City FM දුලබ කලාවට නිරතුරු අතහිත ජාතියේ මහා පාන් තැඹ ලංකා.

0: ඔසි පිට පිට රටට ඇගේ සීසන් 4 ඔබත් අදම රටින් නෙවන සල්ලි එක පිට එක ලංකා බැංකුවට මේවන්න කෝටි පහක තෑගි පිට තෑගි දිනන්න
1: අවුවට ගිහින් ඔයාගේ මුහුණත් අඳුරු පැහැගන්විලාද? එහෙනම් මෙන්න විසඳුම. බයෝ බියුටි ලංකා විටමින් C ෆේස් සීරම්. විටමින් C ෆේස් සීරම් මගින් සමපැහැපත් කර දීප්තිමත් ග්ලෝ එකක් ලබා දෙයි. බයෝ බියුටි ලංකා විටමින් C ෆේස් සීරම්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
4: තෑගි වැඩි වෙලා.
2: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සීන දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
1: හිතටයි ගතටයි දැනෙන්න අඳින්න ලාවිවෙන්තේ යන්න හිතට වදින හිතට දැනෙන මේ කාලේ ස්ටයිල් එක ලාවිවෙන්තේ ලාවිවෙන්තේ කොළඹ 7.112.335.773
6: FM 89.6 FM 89.8 දිවයින පුරා
7: City FM
6: remix mashup samaga radio ve hondama handava city fm hadakara handava

0: මේ කාලෙට හරියන එකම වාහනේ බජාජ් CD100 ලීටරයට කිලෝමීටර් 80කට වැඩි දුරක්
1: හවස 5යි විනාඩි 50යි
2: පෙට්‍රල් සුවඳ තත්තු වන එකම වාහනේ අවුරුදු 20ක්ම දන්න එකම වාහනේ
0: මේ කාලෙට හරියන එකම වාහනේ බජාජ් CD100 ලීටරයට කිලෝමීටර් 80කට වැඩි දුරක් ඩේවිඩ් පිරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙති
3: ජාතික FM නාලිකාව සිටි FM 89.6 89.8 දිවයින පුරා
4: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා ඉවරයි
5: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩි දුවන්න නම් මේක තමයි
6: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය
7: සුබ දවස අලුත්
8: වෙලා පහසු වෙලා
9: තෑගි වැඩි වෙලා
8: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
7: කැමති එකක් අපේ අතේ සුබ දවස
10: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
3: FM 89.6 FM 89.8 දිවයින පුරා
11: City FM
12: කැමතිම සින්දු වෙනස් හඳකින් වෙනස් රසකින් City FM හැඩකාර හැන්දෑව
13: සිහිනත තුවේ ඔබට තුන් නොවේ එකම නමයි මාතන්
12: Covers, remix, mashup, samaga, radio way, hondama handava. City FM, hadakara handava.
1: හවස 6ට විනාඩි 8ක කාලයක් තියෙනවා යන්න වෙලාව හරි යන ගමන් චෙක් කරලා බලන්න ඔයාගේ වාසනාව කොහොමද තියෙන්නේ කියලා සුබ දවසක් ලොතරැයිය ගන්න රුපියල් 40ට ලක්ෂ ගාන කෝටි ගාන ඉලෙක්ට්‍රික් බයිකයක් එම නැත්තම් සුපිරි මෝටර රථයක් දිනා ගන්න පුළුවන් ඒ නිසාම දවස සුබයි සිහින දිනයි ජාතික ලොතරැයි මණ්ඩලය පිරිනමන සුබ දවසක් ලොතරැයිය අරගෙන යන්න අමතක කරන්න එපා විතරක් නෙමෙයි බඩු භාණ්ඩ ගන්නවා නම් රුපියල් 25000කට වඩා ලොකු බඩු භාණ්ඩ ප්‍රමාණයක් ගන්න තියෙනවා නම් අඩුම තැනක් හොඳම මිලක් තියෙන කසාගල් ග්‍රීන් සුපර් එකට යන්න අපි එහෙම කියන්නේ රුපියල් 25000කට වැඩි බිල්පත් සඳහා ඒ ගන්න භාණ්ඩ සියල්ල ඉන්න තැනට නොමිලේම ප්‍රවාහනය කරලා තියෙන දෙනවා කසාගල් ග්‍රීන් සුපර් ආයතන කෝල් එකක් දෙලා වැඩි විස්තර දැනගන්න 0112-8664-0112-8664-0112 ඒ වගේම තමයි මතක් කරන්න ඕන NSBM ගැන මොකද NSBM හරිත සරසවිය කියලා කිව්වම දැන් ලංකාවේ හරි ප්‍රසිද්ධයි මොකද ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් ලංකාවේ ඉඳලම වාට ලබා ගන්න පුළුවන් ඉතින් ස්පෙල කරලා ඉවර වෙලා නම් ඉන්නේ ඊළඟට උසස් අධ්‍යාපනය ගැන හිතනවා නම් NSBM ඕපන් ඩේ එකක් තියෙනවා මේ සතියන්තේ. කියන්නේ 8-9-10 හෙටින් පටන් ගන්න සතියන්තය. ඒ කියන්නේ හෙට සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා ඔයාලට පුළුවන් NSBM හරිත සරසවියට ගිහිල්ලා මේ ඕපන් ඩේ එකේදී කොහොමද එතන තියෙන දේවල් නේ ලෙක්චර් හෝල් කොහොමද මොන වගේ කෝසස් තියෙන්නේ ඒ වගේ දේවල් දැන කියා ගන්න පුළුවන් යන්න කලින් කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න 0115 44 5000 හරිත සරසවියක අසිරේ විඳගන්න NSBM ඕපන් ඩේ එහෙනම් ඉතින් අදට මෙපමණයි මතකයිනේ හසරැල් බිඳක් කඳුලැල් පොදක් එකට එක්කුයි විට දැනේ ජීවිතේ කවියක්

0: ජාතික FM නාලිකාව සිටිය FM 89.6 89.8 දිවයින පුරා
1: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ. නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ.
2: City FM.

0: වෙලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ආගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉසුරු චනෝජ් කුරේ, ප්‍රකාශය ගයන් කෞශාල් ජයවීර. රාජ්‍ය සංචාරයක් සඳහා වියට්නාම ජනපති අද රාත්‍රියේදී වෙනට අස්වැසුම ද්විත්ව ගෙවීමක් පිළිබඳ සංසරණය වන අසත්‍ය ප්‍රචාරවලට රජයෙන් පිළිතුරු. ආබාධිත හා වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් සමාජාරක්ෂණ වැඩසටහන් රැසක්. දිට්වා ආපදාවෙන් බිඳවැටුණු සියලු යටිතල පහසුකම් මේ වසරේදී ස්ථාපිත කිරීමට පියවර. මෙරට සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ නිර්දේශ ඇතුළත් වාර්තාව සෞඛ්‍ය අමාත්‍යංශයට. ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතා ජාතික වස්තුවක්, ජනමාධ්‍ය ඇමති කියයි. තාවකාලික වත්හිටුවා තිබූ ශ්‍රී ලංකා ඊශ්‍රායිල් ගුවන් සේවා යළි සක්‍රිය කෙරේ. වෛරස් උනරෝගයක් නිසා මොරවක අධ්‍යාපන කලාපයේ පාසල් 4කට හෙට නිවාඩු. ශ්‍රී ලංකා කියුබානු ශක්තිමත් හා මිත්‍රශීලී ද්විපාර්ශ්වික සම්බන්ධතා යළි තහවුරු කෙරේ. ඇමරිකානු බණ්ඩාකාර ලේකම්වරයා ලබන සතියේ ජපානයේ සංචාරයක. ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දඹුල්ල කණ්ඩායමට. වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ එරට කමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් මහතා රාජ්‍ය සංචාරයක් සඳහා අද රාත්‍රියේ දිවයිනට පැමිණෙයි. දිරට අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ස්ථාපිත වීමේ 55 වෙනි සංවත්සරයේ සැමරීමට ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය වසරේ වියට්නාමයේ සිදු කළ සංචාරය අතරතුරදී මෙම ආරාධනය සිදු කළේය. ඒ අනුව වියට්නාම ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය සිදුවෙයි. වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව ආර්ථික ස්ථාවරභාවය ළඟා කරගනිමින් ඉදිරියට යමින් සිටී. වියට්නාම ජනාධිපතිවරයෙකු මෙරට සංචාරයේ නිරත වන්නේ වසර 15කට පසුවයි. පසුගිය අප්‍රේල් මාසයේ අස්වැසුම ප්‍රතිලාභී දීමනා දෙකක් ගෙවා ඇතැයි පළවන අසත්‍ය ප්‍රචාරවලට සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය ප්‍රතිචාර දක්වයි. අප්‍රේල් මාසයේ දීමනාව සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට පෙර ගෙවීම මණ්ඩලයේ අරමුණ විය. ඒ අනුව පළමු සහ දෙවැනි අදියර අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා අදාළ දීමනාව පසුගිය අප්‍රේල් මස 10 වෙනිදා ගෙවා තිබේ. එම මාසික ප්‍රතිලාභී දීමනාව ගෙවීමට අමතරව මැද පෙරදිග යුද්ධය හේතුවෙන් බලපෑමට ලක් වූ ජනතාවට සහන සැලසීම යටතේ වූ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මත පදනම්ව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කළ නිල ප්‍රකාශය අනුව අප්‍රේල් මාසයේදී දිලිඳු අන්ත දිලිඳු හා අවධානමට ලක් වූ ප්‍රතිලාභී කාණ්ඩ සඳහා අමතර ගෙවීමක් සිදු කිරීමට අනුමැතිය ලැබුණි. නමුත් ඒකාබද්ධ සුභසාධක ප්‍රතිලාභී තොරතුරු පද්ධතිය මගින් මසකට දෙවරක් ගෙවීම් සිදු කිරීමේ හැකියාවක් නොමැත. එබැවින් මෙම විශේෂ අලුත් අවුරුදු සහන දීමනාව පද්ධතියෙන් බැහැරව ගෙවීමට සිදුව තිබේ. ඒ අනුව තොරතුරු තාක්ෂණ අංශය හා මුල්‍යාංශය ඉතා කෙටි කාලයක් තුළ අමතර විශේෂ දීමනා ගෙවීමට ප්‍රතිලාභී පවුල් 110,000කට ආසන්න ලේඛනයක් සකස් කළේය. නමුත් මෙම ක්ෂණික පියවර හේතුවෙන් රජයට කිසිදු මුල්‍ය පාඩුවක් හෝ මුල්‍යාක්‍රමිකතාවක් සිදුව නැතැයි සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය අවධාරණය කරයි. මේ වසරේ මාර්තු මාසයේ වන විට දිලිඳු පවුල් 1695,000කට අධික සංඛ්‍යාවක් සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය මගින් හඳුනාගෙන ඇතැයි අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පවසයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රශ්නයකට පාර්ලිමේන්තුවේදී අද පිළිතුරු දෙමින් ඒ මහතා කියා සිටියේ ආබාධිත හා වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් සමාජාරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක බවයි. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් අඩු ආදායම් ලාභීන් සවිබල ගැන්වීමේ පස්වැදෑරුම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි අමාත්‍යවරයා පැවසීය.
1: සමුද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් අඩු ආදායම් ලාභී පවුල් සවිබල ගැන්වීම සඳහා පස්වදෑරුම් වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර සහ අපේ භාණ්ඩාගාර අයවැය අරමුදල් පාවිච්චි කරලා ඒ සවිබල ගැන්වීමේ වැඩසටහනේ කොටස් පහක් තියෙනවා. සමාජ ආරක්ෂණය, පුහුණු හා උපදේශනය, ජීවනෝපාය ප්‍රවර්ධනය, මනෝ සමාජීය සවිබල ගැන්වීම, මූල්‍ය අන්තර්කරණය කියන අංශ පහ තමයි ඒ යටතේ ක්‍රියාත්මක වෙන්නේ. ඊට අමතරව අපි ජාතික වශයෙන් දිනුදු බව තුරන් කිරීමේ වැඩසටහනක් ආරම්භ කරා මේ වර්ෂයේදී. ප්‍රජාශක්ති දිනුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරයේ විදිහට ඒ වැඩසටහන යටතේ විශේෂයෙන්ම ප්‍රජා මට්ටමින් ප්‍රජාව සවිබල ගැන්වීමත් ආදායම් උත්පාදන වැඩසටහනුත් ක්‍රියාත්මක කරනවා. මේ වර්ෂයේදී ඒ සඳහා රුපියල් මිලියන 25000ක් වෙන් කරලා තිබෙනවා.
0: ජාතික ගමනාගමන කොමිසන් සභා පනත යටතේ නියෝග, මෝටර් වාහන පනත යටතේ නියෝග සහ ආගමික සහ විගාමික පනත යටතේ නියෝග පාර්ලිමේන්තුවේදී අද විවාදයට ගැනිණෑ. එහිදී විවාදයට එක් වූ නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා වසර එකහමාරක් වැනි කෙටි කාලයක් තුළ ඒක පුද්ගල ආදායම ඩොලර් 5000ක් දක්වා වැඩි කර ගැනීමට හැකි වී ඇතැයි පෙන්වා දුන්නේය. මැදපෙරදිග යුද්ධ හමුවේ වුවද මෙරට සංචාර කර්මාන්තය දියුණු කිරීම සඳහා රජය පේවර රසක් ගත්තේය. පසුගේ වසරේ 123කට අධික සංචාරකයන් සංඛ්‍යාවක් මෙරටට පැමිණි බව හෙතෙම පැවසීය.
2: අපි ට්‍රොපිකල් අයිලන්ඩ් එකක් විදිහට ලෝක සංචාරක වෙළඳපොලේ ඉන්නේ. ඉතින් අපි වගේ තවත් තරගකාරී රටවල් ගණනාවක් අපිත් එක්ක තරග කරනවා. වියට්නාමය, තායිලන්තය, චීනය, ලාඕසය මේ වගේ රටවල් නොමිලේ වීසා පහසුකම් ලබා දෙන්න කටයුතු කරලා තිබුණා. ඒ අනුව තමයි අපි විශේෂඥ කමිටියක් පත් කරලා ඒ කමිටියේ නිර්දේශ අනුව අපි රටවල් 39කට නොමිලේ වීසා ලබා දෙන්න කටයුතු කරලා තිබෙනවා. විශේෂයෙන් මාස 6ක කාල සීමාවකට අපි දන්නවා වීසා ෆී එක විදිහට අපිට ඩොලර් මිලියන 65ක් විතර මෙතන අහිමි වෙනවා. නමුත් අපි 10%ක සංචාරක පැමිණීම වර්ධනය කරගත්තොත් අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් ඩොලර් මිලියන 317ක වගේ ප්‍රමාණයක් අපිට උපය ගන්න පුළුවන් වෙයි කියලා. ඍජුව භාණ්ඩාගාරයේ තියෙන ඩොලර් මිලියන 65ක් වෙනුවට රටට ආර්ථිකයට මේ ව්‍යාපාරයේ යෙදෙන අයට සංචාර කර්මාන්තයේ නිරත වෙලා ඉන්න අයට අනේ ඒ අයට පොදුවේ අපේ රටේ ආර්ථිකයේ ඩොලර් මිලියන 317ක ආදායමක් වැඩි වෙයි කියන බලාපොරොත්තුවෙන් තමයි අපි මේ වගේ තීන්දුවක් අරගෙන මාස 6ක් ඇතුළත මෙහි ප්‍රතිඵල නැවත රිවියු කරලා මේ පිළිබඳව නැවත සලකා බලීමේ යෝජනාව මත අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි.
0: විවාදයට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යයන් පිළිබඳ සතුටු නොවන බව පැවසීය. අමාත්‍ය ආනන්ද විජේපාල මහතා කතා කරමින් සංචාරකයන් සඳහා රටවල් 40කට නිදහස් ගමන් බලපත්‍ර ලබා දීමට පියවරගත් බව සඳහන් කළේය. එමගින් සංචාර කර්මාන්තයේ ප්‍රගතියක් අපේක්ෂා කෙරේ. වතුකරේ කම්කරුවන් කිහිප දෙනෙකුට පහර දීම සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළහ. ඊට පිළිතුරු දුන් ආනන්ද විජේපාල අමාත්‍යවරයා මෙම පහර දීමට සම්බන්ධ වතු කළමනාකරුවන් අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන් කළේය. එම කිසිදු පහර දීමක් අනුමත නොකරන අතර නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක කරන බවට අමාත්‍යවරයා සහතික විය. දිට්වා සුලි කුණාටුවෙන් පසු මෙරට ජන ජීවිතය අඩාල විය. නමුත් එය ඉතා කෙටි කාලයක් තුළ ප්‍රකෘතිමත් කිරීමට රජයට හැකි විය. එවිනුවෙන් රජය සහන පැකේජයක් ක්‍රියාත්මක කළ අතර බිඳවැටුණු සියලු යටිතල පහසුකම් මෙවසරේදී ස්ථාපිත කිරීම අරමුණ බව අමාත්‍යවරයා පැවසීය.
3: මොකද ඔබ දන්නවා ආර්ථික වශයෙන් බිඳ වැටිලා බංකොලොත් වෙලා දැවැන්ත ව්‍යසනයකට රට මුහුණ දීලා තුන. ආර්ථික වශයෙන් විතරක් නෙවෙයි, ඒක සදාචාරක වශයෙන් නීති ආධිපත්‍ය බිඳ වැටලා ජාතීන් අතර අසමගිය සියල්ල රටක් හැටියට මුහුණ දෙන්න තියෙන සියලු ව්‍යසනයට මුහුණ දෙලා තියෙන තත්ත්වයක් යටතේ තමයි වත්මන් රජයේ බලයට පත් වෙලා කෙටි කාලයක් තුළ දැවැන්ත ආර්ථික වර්ධනයක් අත්පත් කරගන්න. මේ වෙනකොට මහ බැංකු වාර්තාව නිකුත් වෙලා තියෙනවා 100%ක ආර්ථික ස්ථාවර ආර්ථික වර්ධනයක් අත්පත් කරගෙන තියෙනවා. මේ තුලින් දේශපාලන ස්ථාවරත්වයක් ගොඩනගා කර තියෙනවා. මේ අර ලබාගත් ආර්ථික ජයග්‍රහණ අපිට හැකියාව ලැබිලා තියෙනවා පෙරලා මහජනතාව වෙත ලබා දෙන්න.
0: මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. මෙරට සෞඛ්‍ය පද්ධතියේ ප්‍රගතිය සමාලෝචනය කිරීම හා සෞඛ්‍ය සේවා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වන නිර්දේශ ඉදිරිපත් කිරීම වෙනුවෙන් මෙරටට පැමිණි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාත්‍යන්තර විශේෂඥ කණ්ඩායම සිදු කළ සමාලෝචනයට අදාළ වාර්තාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයට භාරදීම ඊයේ සිදුවිය. එම අමාත්‍යංශ පරිශ්‍රයේ අදාළ වාර්තාව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට පිළිගන්වා තිබේ. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවන් සඳහා පදනම ලෙස ප්‍රාථමික සෞඛ්‍ය සේවාව පරිවර්තනය කිරීම වෙනුවෙන් එම සමාලෝචන වාර්තාව නම් කර ඇත. නියෝජිත කණ්ඩායම පසුගිය අප්‍රේල් මස 20 වෙනිදා සිට 24 වෙනිදා දක්වා මෙරට නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර සමාලෝචනය අදිර දෙකක් යටතේ සිදු කෙරිණ. ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතා ජාතික වස්තුවක් බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ වෛද්‍යසේකර මහතාට හරසර පුද කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල වෙළඳ සේවයේ සංවිධානය කළ නීලනුවන් ප්‍රණාම හරසර උළෙලට සංස්ථා ආනන්ද සමරකෝන් මැදිරියේදී අද එක්වෙමිනි. දේවානන්ද වෛද්‍යසේකර මහතාගේ 92 වෙනි ජන්මදිනයට සමගාමීව එය සංවිධානය කර තිබුණි. මෙවැනි පුද්ගලයෙකු වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සිදුකරන ඇගයීම ඉතා සුවිශේෂී වෙයි. පරම්පරා ගණනාවක් වෙනුවෙන් අද්විතීය මෙහෙවරක් කළ දේවානන්ද වෛද්‍යසේකර මහතාට ගෞරවය පුද කරන බව අමාත්‍යවරයා පැවසීය.
4: ජාතික ගුවන්විදුලිය මෙවැනි ජාතික වස්තුන් වෙනුවෙන් කරන මේ ප්‍රණාම හරසරයන් ඉතාම වටිනෝ. ඒ වටින්නේ ඔවුන් පිළිබඳව කරන ඇගයුමක් නිසාම පමණක් නොවෙයි, විශේෂයෙන්ම අපේ සංස්කෘතික ක්ෂේත්‍රයට අතිවිශාල මෙහෙවරක් ඉටු කරපු මෙවැනි කලාකරුවන් පිළිබඳව අපේ සමාජයට, වර්තමානයේ අපේ තරුණ සහ අපේ දරු පරම්පරාවන්ට හොඳ පණිවිඩයක් අරගෙනත් මේවා වැදගත්.
0: මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සිනිවි මහතා දේවානන්ද වෛද්‍යසේකර මහතාගේ ගීත අතර චිත්‍රපට ගීත වඩාත් ජනප්‍රිය බව පෙන්වා දුන්නේය. එවැනි වටිනාකමක් සහිත ගීත සංරක්ෂණය අවශ්‍ය වේ. ඒ සඳහා අවධානය යොමු කර ඇතැයි පැවසූ අමාත්‍යවරයා රාජ්‍යයක් ලෙස පෞරාණික වටිනාකමකින් යුතු දේ ආරක්ෂා කිරීමට ඇති වගකීම කෙතෙක් දැයි තීරුම්ගෙන සිටින බව සඳහන් කළේය.
5: රජයක් හැටියට අප සියලු දෙනාටම පැවරලා තියෙන වගකීම කෙතරම්නම් බලගත්ුද මේ පැරණි ඥාන ධනය, සංස්කෘතික ධනය ආරක්ෂා කරන්න. ඉතින් ඒ ගැන වැඩසටහන් රාශියක් අපි දියත් කරමින් ඉන්න වකවානුවක තමයි උදිත ගායශාන් ගුණසේකර අපේ සභාපතිතුමාගේ මූලිකත්වයෙන් ගුවන්විදුලියේ පැරණි සංස්කෘතික බලකණු රැසක් මේ විදියට උපහාරයට ලක් කරන්න වැඩසටහනක් හදාගෙන යන්නේ.
0: සංස්ථා සභාපති මහාචාර්ය උදිත ගයශාන් ගුණසේකර මහතා අදහස් දක්වමින් යුග දිත්වයකට මෙහෙවර කළ යුග පුරුෂයෙකු වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මෙසේ ආචාර්ය පුද කළ බව සඳහන් කළේය. ජාතික ගුවන්විදුලිය 2020 වසට පියවර තබමින් සිටින බවද සභාපතිවරයා පැවසීය.
6: ජාතික ගුවන්විදුලිය හැටියට ජාතියට අසම සම වූ වටිනාකම් සම්භාරයක් පරම්පරා දෙකකට තිළින කළ මේ වගේ මහා පුරුෂයෙකුට අපි අපේ යුතුකම ඉටු කරනා වගේම අපේ හදවත්වල කාලෙකට පස්සේ දොරගුළු අරින්න අවස්ථාවක් උදා කර ගැනීමත් මං හිතන්නේ වාසනාවක්. අපේ ජීවිතයේ මිනිස්සු හැටියට අපිට දුවන්න පාරවල් ගොඩක් තියෙනවා. නතර වෙලා ගිමන් අරින්න තැන් තමයි නැත්තේ. අපිට પરම්පරා ගානක් තිස්සේ ඒ සඳහා අවස්ථාව උදා කළේ දේවානන්ද වෛද්‍යසේකර සූරීන් වගේම ඔහු නියෝජනය කරන પરම්පරාව, ඒ වගේම අද දවසෙත් ඒ බැටන් එක අරගෙන ඉස්සරහට යන પરම්පරාවක් ඉන්නවා. ඒක ගීත කලාවට විතරක් සීමා වෙච්ච එකක් නෙමෙයි, සාහිත්‍යයට, සිනමාවට, කවියට, ඡායාරූපකරණයට, චිත්‍රකලාවට, මූර්ති ශිල්පයට මේ හැමෝම අපිව සුවපත් කරන වැදගත්.
0: දේවානන්ද වෛද්‍යසේකර මහතා අදහස් දක්වමින් තමාට කලාවේ නමක් දිනා ගැනීමට හැකි වූයේ ජාතික ගුවන්විදුලිය නිසා බව ප්‍රකාශ කළේය. එවෙන්වෙන් ඔහු ජාතික ගුවන්විදුලියට ස්තුතිය පළ කළේය.
7: ගුවන්විදුලිය නිසා තමයි අද අපි මෙහෙම ඉන්නේ. අපි ආඩම්බර වෙනවා. මොකද මේක වුණේ නැත්තම් මගේ රසිකයෝ පටන් මාව අමතක කරන්නේ. ඉතින් අද මම ගුවන්විදුලියට මගේ හඩාංගම ස්තුතිය පුරුදු කරන්න කැමතියි.
0: නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා ආරිරත්න මෙනවිය හා කලාකරුවෝ ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ. සියවසක සිහනද ගුවන්විදුලි ශතකාභිමානීය කෘතිය අමාත්‍යවරුන්ට හා නියෝජ්‍ය අමාත්‍යවරියට පිළිගැන්වූයේ ගුවන්විදුලි සංස්ථා සභාපති මහාචාර්ය උදිත ගයශාන් ගුණසේකර මහතායි. මෙම අවස්ථාවට සංස්ථා අධ්‍යක්ෂ ජෙනරාල් සුදත් රත්නවීර හා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් තාරකා මේධාවී දිසානායක යන මහත්ම මහත්මයෙහු ඇතුළු සංස්ථා කාර්ය මණ්ඩලය එක් වූහ. දරුවන් අතර ව්‍යාප්ත වෙන වෛරස් උණරෝගයක් හේතුවෙන් මොරවක අධ්‍යාපන කලාපයේ පාසල් හතරක් සඳහා හෙට නිවාඩු ලබා දී තිබේ. දිනියාය මධ්‍ය මහාවිද්‍යාලය, දිනියාය රාජපක්ෂ මහාවිද්‍යාලය, දිනියාය ශාන්ත මැතිව් ද්විභාෂා විද්‍යාලය සහ පල්ලේගම සිද්ධාර්ථ විද්‍යාලයට මෙසේ නිවාඩු ලබා දී ඇතැයි දිනියාය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ නිශාකා හෙට්ටිගොඩ මහත්මිය පවසයි. සෞඛ්‍යංශවල නිර්දේශ හා දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ අනුමැතියට යටත්ව මෙසේ නිවාඩු ලබා දී ඇතැයි ඇය සඳහන් කළාය. ශ්‍රී ලංකාවේ කියුබානු තානාපතිනි පැට්‍රිෂියා ලසාරා පේගෝ ගුවේරා මහත්මිය මෙරට පාර්ලිමේන්තුවේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවෙයි. එහිදී වසර 65කට අධික ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා කියුබානු ශක්තිමත් හා මිත්‍රශීලී ද්විපාර්ශ්වික සම්බන්ධතා යළි තහවුරු කෙරිණ. තානාපතිනියගේ පත්වීම පිළිබඳ සුබපැතුම් එක්කල කථානායකවරයා දිරට අතර කල් පවතින මිත්‍රත්වය සිහිපත් කළේය. කියුබාවේ සිටි කීර්තිමත් දේශපාලන නායකයන්ගේ භූමිකාව කථානායකවරයාගේ කළිය. බහුපාර්ශ්වික ජාත්‍යන්තර සැසිවාර සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ සැසිවාරවලදී කියුබාව ශ්‍රී ලංකාවට ලබා දුන් අකණ්ඩ සහය වෙනුවෙන් කථානායකවරයා ස්තුතිය පළ කළිය. මොනරාගල දිස්ත්‍රික් මඩුල්ල කොට්ටාශයට අයත් රතුගල ආදිවාසී ගම්මානයේ නායක දානිගල මහබණ්ඩලාගේ සුදා වන්නිලැත්තන් අභාව ප්‍රාප්ත වෙයි. වැලිසර ලයරෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියේදී මේ යන විට ඔහු 62 වියෙහි පසු විය. මෙලඟට ප්‍රමුඛ පුවත.
8: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
0: මැදපෙරදිග නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් තාවකාලිකව අත්හිටවා තිබූ ශ්‍රී ලංකා ඊශ්‍රායල් ගුවන් සේවා යළි සක්‍රිය කර ඇතැයි විදෙස් සේවා නියුක්ති කාර්යංශය පවසයි. එරට රැකියා සඳහා පිටත්ව යාමට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට යළි අවස්ථාව ලැබේ. ඒ අනුව ඊශ්‍රායලයේ සාතු සේවා රැකියා හිමි වූ ශ්‍රමිකයෝ 47 දෙනෙක් එතිහාඩ් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් අද පිටත්ව ගියහ. ඊශ්‍රායල් රැකියා සඳහා පිටත්ව යන 202 කණ්ඩායම එයයි. විදිසීවා නියුක්ති කාර්යංශය මගින් රැකියාවස්ථා හිමි වූ රැකියාලාබීන් යළි මෙරටට පැමිණීමෙන් අනතුරුව ඔවුන්ට රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට ක්‍රියා කරන බව කාර්යංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා පවසයි.

0: පෙරසර සංවර්ධනයක පුවත් සම්පිණ්ඩනය සංවර්ධන පුවත්.
1: පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ කිහිපයක කෘෂි මාර්ග සංවර්ධනය ඊයේ ආරම්භ විය. කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘති යටතේ එය ආරම්භ වූ අතර අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස ඊට එක් විය. ආනමඩුව, පල්ලම හා නවගත්තේගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ මූලික කරගනිමින් ඇරඹුණු මෙම සංවර්ධන ව්‍යාපෘතිය මගින් දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රදේශීය ගොවි ජනතාවට පැවති අවශ්‍යතා සපුරා ලැබෙන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයෙන් නිවේදනය කරයි. මාස 3ක් ඇතුළත නිම කිරීමට අපේක්ෂා කරන මෙම ව්‍යාපෘතිය සඳහා වැය වෙන මුදල රුපියල් ලක්ෂ 18කට අධිකය.
2: ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමග එක්ව සංවිධාන කළ රැකියා පොලක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී ඊයේ සාර්ථකව පැවැත්විණි. ඊට තරුණ තරුණියෝ 400කට අධික පිරිසක් එක් වූහ. රැකියා සපයන ආයතන හා පුහුණු ආයතන සඳහා ස්වයන් රැකියා වෙනුවෙන් මඟ පෙන්වීම එහිදී සිදුවිය. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි අංශය මගින් ක්‍රියාත්මක කළ වෘත්තීය පුහුණුව සඳහා මුල්‍යාධාර ලබා දීම වෙනුවෙන් සුදුසු ප්‍රතිලාභීන් තෝරා ගැනීමද එහිදී සිදු කෙරිණ.

0: உறும் உறுமயக்க டிஜிட்டல் பெறகமன டேக் வண்ண என்எஸ்பி டிஜிட்டல் பேங்கிங் ஒப்ப வெனுவின் இதிரியன் ஆர்த்திக புவன்.
1: යලකන්නේ වීවගාව සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පොහොර බෙදාදීමේ කටයුතු දැන් සිදු කෙරේ. සෑම ගොවි ජන ප්‍රදේශයකම සිටින ගොවීන්ට අවශ්‍ය පොහොර තොග ප්‍රමාණවත් පරිදි පවතී. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පොහොර හිඟයක් ඇතැයි ඇතෙමුන් විවිධ ප්‍රචාර ගෙන කියද ඒවා සත්‍ය බව ගොවිහු පවසති. ගිරිතලේ ව්‍යාපාරය සඳහා වාරිදියවර නිකුත් කිරීමද පසුගිය දා සිදු විය. එම ව්‍යාපාර යටතේ අක්කර 7500ක් වගා කිරීමට නියමිතය.
2: ශක්ති හඬ අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන්නේ කසල්කල ග්‍රීන් සුපර් අලුත් තැන අඩුම මිලක් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෲප් ඔෆ් කසල්කල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 011268642012.
1: ප්‍රබල අකුණු පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරයි. මධ්‍යම සබරගමුව ඌව උතුරු මැද වයඹ දකුණ බස්නාහිර සහ නැගෙනහිර පළාත්වලත් වවුනියාව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල ඇතිවන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු නිර්මාණය වීමේ වැඩි හැකියාවක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග අදාළ ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇතිවේ. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
3: හරිත කෘෂි නිෂ්පාදන රසක් වෙළඳපළට අපනයනය කර මෙරටට විදේශ විනිමය ගෙනෙන මුළු මනින්ම දේශීය ව්‍යාපාරයක් වන කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ කෘෂි නිෂ්පාදන කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයින්ටද සම්බන්ධ විය හැක. රුපියල් ලක්ෂයේ සිට කෘෂි වගා ආයෝජන අවස්ථා උදා කරගෙන මාසිකව ප්‍රතිලාභ උපයන්න ඔබත් අදම එකතු වන්න කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරය සමග. අමතන්න 011 2 077 787.
1: ඇමරිකානු බාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන් මහතා ලබන සතියේ ජපානයේ සංචාරයක නිරත වේ. එහිදී බාණ්ඩාගාර ලේකම්වරයා එරටා ග්‍රාමාත්‍ය ටකයිචි සානේ හා මුදලමාත්‍ය කටයාමා සට්සූකි යන මහත්ම මහත්මීන් හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සහ චීන ජනාධිපති ෂී ජින්පින් මහතා අතර පැවැත්වෙන සමුළුවට එක්වීම සඳහා බාණ්ඩාගාර ලේකම්වරයා චීනයට යාමටද නියමිතයි. ස්කොට් බෙසන් මහතා සමුළුවතෙක් චීනයේ නතර වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යුද්ධ අවසන් කිරීම සඳහා වූ ඇමරිකාවේ යෝජනාව තවදුරටත් සමාලෝචනය කරන බව ඉරානය පවසයි. ඉන්පසු ඉරානය පාකිස්තාන මැදිහත්කරුවන්ට ප්‍රතිචාර දක්වනු ඇත. ඉරානය සමගම යහපත් සාකච්ඡා පැවැත්වූ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි. යනුව දෙපාර්ශ්වය ගිවිසුමක් ඇතිකර ගැනීමට බොහෝ ඉඩ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය අප්‍රේල් මස 17 වෙනිදායින් පසු ක්‍රියාත්මක නාමික සටන් විරාමයෙන් අනතුරුව ලෙබනනේ අගනුවරට එල්ල වූ පළමු ප්‍රහාරය ලෙස ඊස්ට්‍රායිලය බේරුට් වෙත බෝම්බ ප්‍රහාර එල්ල කළිය. බේරුට්හි දකුණු තදාසන්න ප්‍රදේශවලට එල්ල කළ ප්‍රහාරයකින් හිස්බුල්ලා සංවිධානයේ ප්‍රභූ රඩ්වාන් ඒකකේ අනදින නිලධාරී අහමඩ් බලූන් ඝාතනය කළ බව ඊස්ට්‍රායිල් හමුදාව පවසයි. නසාර් ඒකකේ බුද්ධ්‍යංශ ප්‍රධානී මුහම්මුද් අලි බාසී සහ හිස්බුල්ලා සංවිධානයේ ගුවන් ආරක්ෂක නිරීක්ෂණ නිලධාරී හුසේන් හසන් රොමානිද ඝාතනය කළ බව ඊස්ට්‍රායිල් හමුදාව නිවේදනය කළේය. මේ අතර හමස් නායකයාගේ පුත්‍රයා ගාසා නගරයේදී ඝාතනය වී ඇතැයි හමස් සංවිධානය තහවුරු කරයි. ගාසා තීරයට ඊස්ට්‍රායිලයේ එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඔහු මිය ගොස් තිබේ. හමස් සංවිධානයෙන් පිටුවහල් කළ මොහු ගාසා නායකයාගේ සිවිනී පුත්‍රයයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ජාතික සුපර් ලීග් සිවුදින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට දඹුල්ල කණ්ඩායම සමත් වෙයි. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහතරගයේදී කොළඹ කණ්ඩායම පනදවා දඹුල්ල කණ්ඩායම ලකුණු 119 ජයක් වාර්තා කළේය. තරගයේ ජයග්‍රහණය සඳහා කොළඹ කණ්ඩායමට ලකුණු 299 ඉලක්කයක් එල්ල විය. එම කණ්ඩායමට සියලු ක්‍රීඩකයන් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 179ක් පමණි. ධනංජය ලක්ෂාන් ලකුණු 84ක් රැස් කළේය. පන්දුයමේදී දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් මොහමඩ් ශිරාස් කඩලු 4ක් බිඳ හෙළිය. මෙම තරගයේ පළමු නිමස සඳහා දඹුල්ල කණ්ඩායම කඩලු 9ක් දැවී ලකුණු 222ක් රැස් කළේය. දෙවනිම සඳහා දමුල්ල කණ්ඩායම සියලු දෙනා දෙවි ලකුණු 222ක්ද රැස් කළේය. කොළඹ කණ්ඩායම පළමුවෙනිම සඳහා සියලු දෙනා දෙවි ලබාගත හැකි වූයේ ලකුණු 175ක් පමණි.
2: කාලගුණ වාර්තාව.
1: දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බොහෝ ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි. ප්‍රවෘත්ති අවසන් කිරීමට යළි සිරස්තල. රාජ්‍ය සංචාරයක් සඳහා වියට්නාම ජනපති අද රාත්‍රියේ දිවයිනට. අස්වැසුම ද්විත්ව ගෙවීමක් පිළිබඳ සංසරණය වන අසත්‍ය ප්‍රචාරවලට රජයෙන් පිළිතුරු. ආබාධිත සහ වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් සමාජාරක්ෂණ වැඩසටහන් රැසක්. දිට්ඨ ආපදාවෙන් බිඳ වැටුණු සියලු යටිතල පහසුකම් මෙවසරේදී ස්ථාපිත කිරීමට පියවර. මෙරට සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ නිර්දේශය ඇතුළත් වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයට. ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතා ජාතික වස්තුවක්. ජනමාධ්‍ය ඇමති කියයි. තාවකාලික වත්හිටවා තිබූ ශ්‍රී ලංකා ඊශ්‍රායල ගුවන් සේවා යළි සක්‍රිය කෙරේ. වෛරස් උනරෝගයක් නිසා මොරවක අධ්‍යාපන කලාපයේ පසල් හතරකට හෙට නිවාඩු. ශ්‍රී ලංකා කියුබානු ශක්තිමත් හා මිත්‍රශීලී ද්විපාර්ශ්වික සම්බන්ධතා යළි තහවුරු කෙරේ. ඇමරිකානු බණ්ඩාගාර ලේකම්වරයා ලබන සතියේ ජපානයේ සංචාරයක. ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දඹුල්ල කණ්ඩායමට. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න. ප්‍රවෘත්ති ඉන් සමාප්තයි.
4: එක එක පාරවල් වල ගිහිල්ලා දැන් ඇති වෙලාද? මෙන්න වෙලාව ලස්සනම ලස්සන සින්දුත් එක්ක ජීවිතේ නියම පාරට ටර්න් වෙන්න.
2: City FM U-turn. එක එක පාරවල් වල නැතුව දැනුමට හරවන්න.
4: සතිය දින පහේම උදේ 9ට
2: City U-turn ඔබ වෙත ගෙන එන්නේ. කළුතර ප්‍රියස් මහගෙදර සිනුව වාහන ගින්වීම බෙදාහැරීම විකිණීම මිලදී ගැනීම 482න් 1 ගාලුපාර කළුතර 0775 400500.
5: අක්ම ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවෝස් බී අලව්ව වෙත ගෙදර නිෂ්පාදනය. කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සල්වලින් දැන් ඔබට මිලදී ගත හැක. ලිවෝස් බී.
6: මදුරු විෂ භයානකයි. මදුරු වදින් මිදෙන්න සිද්ධාලේප මොසවේ සම මතු පිට හෝ ඇඳුම් මතු පිට ස්ප්‍රේ කරන්න සමට අයිතකර නැත. සෑම වෙළඳසැල්කම ඇත. ස්වාභාවික මදුරු ආරක්ෂණය සිද්ධාලේප මොසවේ.
7: මෙතෙරින් එතෙරට යන පාර කියන්නයි කියන පාරේ ගොස් අවුල් නොවෙන්නයි පවුලේ කාටත් සතුට ගෙනෙන්නයි සිකුරාදාරෑ අප හමු වෙන්නයි.
8: ශ්‍රම ශක්තියේ සුරකුම් මතින් දයට විනිමය කැඳවන සමූහ යාත්‍රිකයෝ
7: විගමනික නවෝදය
8: රාත්‍රී 10ට සිටිය FM මතින්. ඔබේ ප්‍රශ්න යෝජනා මේ සියල්ල අපිට කියන්න. අපි ඔබට සවන් දෙන්නම්.
7: රටට වටින රන්දහදිය හෙළන ඔබ වෙනුවෙන්මයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය.

0: සුභාවිත ගීතය දරුදරියන්ගේ ගායන හැකියාවන් ඔප්නංවමින් දැයට හඳුන්වා දීමේ සුභාවිත ගී චාරිකාවේ මීළඟ නවාතැන නුගේගොඩ සුජාතා විද්‍යාලය 2026 මැයි මස 8 වෙනිදා සිකුරාදා 10:12ට සිටි FM සහ වෙළඳ සේවයෙන් සජීවීව නුගේගොඩ සුජාතා විද්‍යාලයේ බාලිකාවන්ගේ ගායන මිහිරියාව සමග සුභාවිත ගී රස විඳින්න ඔබට ආරාධනා. සුභාවිත ගීතය.
1: අවුරුදු 600ක් පෙරණ ජර්මනියේ වුඩ්ස්බර්ග් විශ්වවිද්‍යාලය සිද්ධාලේප සුපිරිවිකි දන්තාලේපයේ ෆ්ලෝරයිඩ් හා සමාන රැකවරණයක් සලසන බව සනාථ කර ඇත.
2: ඔයාගේ දත් නංගුවට ලුකින්.
3: Then what about me?
4: නිවේදන ශිල්පය නිවැරදිව හදාරන්න ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ SLBC මාධ්‍ය ඇකඩමිය ගෙන එන නිවේදන ශිල්පය පිළිබඳ 5 දින නේවාසික පාඨමාලාව. සම්නිවේදන මූලධර්ම, වැඩසටහන් නිෂ්පාදනය, කටහඬ හැසිරවීම, වෙළඳ දැන්වීම කතනය, සම්මුඛ සාකච්ඡා මෙහෙයවීම, ගුවන් විදුලි නිවේදනය, උත්සව සහ ප්‍රාසංගික වේදිකා මෙහෙයවීම, රසවින්දනය හා පිටපත් රචනය, සජීව විස්තර කතනය, නව මාධ්‍ය. මෙය සජීව ගුවන් විදුලි විකාශනයක දිනපතා පැය 4ක කාලයක් ප්‍රායෝගික පුහුණුව සමගින් පළපුරුදු සම්නිවේදකයින් මෙහෙයවනු ලබයි. පාඨමාලාව අවසානයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් පිළිගත් සහතිකයක් නිකුත් කෙරේ. කොත්මලේ ගුවන් විදුලි පරිශ්‍රයට යාබද අංග සම්පූර්ණ සංචාරක නිකේතනයක ආහාර පාන සමග කාන්තා සහ පිරිමි නේවාසිකයින් සඳහා වෙන වෙනම සුරක්ෂිත නේවාසික පහසුකම්. විමසීම් කපිල 0718 286 184. කොත්මලේ SLBC මාධ්‍ය ඇකඩමිය.
5: සකල කලාරසයෙන් ලොවක් සැලසූ ප්‍රතිභාපූර්ණ සොදුරු කලාකරුවා. ප්‍රවීණ නාට්‍යවේදී ගායන ශිල්පී රොඩ්නි වර්ණකුල ගී ආවර්ජන.
6: ඔබ ආයමත් ඇවිදෙන්.
7: සෝභාව දේමෙ පුර සිරි විසිතුරු බලනු මිතුරු මග පිය කරු.
5: මැයි මස 14 බ්‍රහස්පතින්දා සවස 2ට
6: ජාතික ගුවන් විදුලියේ ආනන්ද සමරකෝන් මැදිරියේදී.
7: මතකද
8: ඔබේ ආසනය වින් කරවා ගන්න. අමතන්න 0.7786 89.6 89.8.

0: රේඩියෝ ප්‍රාර්ථනාව සිටි FM
1: වෙලව සවසහයයි විනාඩි 33යි.
2: මේ පැයි නැගල යන ගීතය ඔබ වෙත ගෙනෙන්නේ ලක්ස්රෝ ඔටෝ හෝස් වෙතින්. ඔබගේ ජපන් වාහන සිහිනය සැබෑවක් කරන විශ්වාසවන්ත එකම තැන ලක්ස්රෝ ඔටෝ හෝස්.

ජපන් වාහනයක් ගන්න එක සිහිනයක්ද? ජපන් වාහන සිහිනය සැබෑවක් කරගන්න ලක්ස්රෝ ඔටෝ හෝස් වෙත එන්න. සියලුම වර්ගයේ ජපන් වාහන ගෙන්වන්නෝ සහ බෙදා හරින්නෝ. ලක්ස්රෝ ඔටෝ හෝස් 511/3 අවිස්සාවේල පාර කඩුවෙල 071-6664744 071-6664744 ලක්ස්රෝ ඔටෝ හෝස්. ජපන් වාහන ගැන දැනගන්න ලක්ස්රෝ ඔටෝ හෝස් Facebook page එකට පිවිසෙන්න.

0: වෙලාව සවස 6යි විනාඩි 37යි.
1: ස්වරාංජලි
2: අයබෝන් සුබ සන්ධ්‍යාවක්. අද දවස පුරාම ඔබ ගුවන් විදුලියට සවන් දුන්න නම් උදේ සිට මේ වෙනතුරු විවිධ වර්ගවල ගීත අහන්නට ඇති. විවිධ තේරුම්වල, විවිධ භාෂාවන්ගේ විවිධ තාලවල මේ විදිහට විවිධ ගීත ගණනාවක් ඔබ අහන්න ඇති, ඔබට ඇහෙන්න ඇති. හැබැයි මෙතැන් සිට අපි ගෙනෙන්නේ ඊට වඩා වෙනස්ම වෙනස් තාලයක්. එහෙමනම් මේ සූදානම් වෙන්නේ අද දවසේ ස්වරාංජලි ආරම්භ කරන්නට. ස්වරාංජලි පද පෙළකට එහා ගිය අරුතක්.

0: City FM. Saranjali.
1: සමහර වෙලාවට හිතෙනවා මිනිස්සුත් හරියට අහස වගේ කියලා. මොකද අහස හැම වෙලාවෙම හැමදාම එකම විදිහට තියෙන්නේ නැහෙනේ. ඒ හින්දා අහසක් වගේ මිනිස්සු ළඟ මහ පොළොවක් වගේ දරාගන්න අපි පුරුදු වෙන්න ඕනේ.

0: City FM.
1: අක්මව ආරක්ෂා කරන ලංකාවේ එකම ටොෆිය ලිවෝස් බී අලව්ව වෙතක දර නිෂ්පාතනය කාගිල්ස් ආපිකෝ ඇතුළු වෙළඳ සැල්වලින් දැන් ඔබට මිලදී ගත හැක ලිවෝස් බී.

0: City FM.
1: මෙන්න මේ පැයේ පුවත් අනුග්‍රහය ආර්.එස්. ස්වාමීකම්හි SLS සහතිකයේ සමග පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. ස්වාමීකම්හි
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01146673 පිවිසෙන්න www.ihs.edu.lk.
3: සිටි FM ප්‍රාදේශීය පුවත් කැලණිය විශ්වවිද්‍යාලයේ ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. 2026-2027 වසරවල එම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම සඳහා ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් කෝටි 476 මේ රාජ්‍ය ආයෝජන වැඩසටහන යටතේ හඳුනාගත් ව්‍යාපෘතියකි. එම විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණයට අදාළ මූලික යටතල පහසුකම් සහ තොරතුරු පද්ධති සංවර්ධනයට පියවරගෙන තිබේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ නූතන තාක්ෂණය නියුත් ආදර්ශමත් ගොවි බිමක් සහ ජංගම නවාතැන් කුටිවලින් සමන්විත සංචාරක ගමනාන්තයක් සඳහා නියම ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවේ. කෘතිම බුද්ධය ඇතුළු නූතන තාක්ෂණය මෙහිදී භාවිතයට ගැනේ. ඊට අදාළ වූ යෝජනාවලියක් සම්බන්ධ මූලික සාකච්ඡාවක් නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි. ඊට චීනයේ කෘතිම බුද්ධිය හා ඩිජිටල් තාක්ෂණය සම්බන්ධ අධි තාක්ෂණික ආයතනයක නියෝජිතයෝද එක් වූහ. ජාතික අපනයන සංවර්ධන සැලැස්මක් සකස් කෙරේ. ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රතිපත්ති ණය වැඩසටහන යටතේ ඊට තාක්ෂණික සහාය ලැබී ඇත. 2026-2030 සඳහා එය සකස් කර තිබේ. 2030 වසර වන විට වෙළඳ භාණ්ඩ සහ සේවා අපනයනෙන් ඩොලර් බිලියන 36ක විදේශ විනිමය ඉපැයීම එහි ඉලක්කයයි. මෙරට අපනයන සංවර්ධන ක්‍රියාවලිය මෙහෙවීම සහ අධීක්ෂණය සඳහා එමගින් උපාය මාර්ගික රාමුවක් සපයනු ඇත.
1: ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. ස්වාමීකම්හි දිවයිනපුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. ස්වාමීකම්හි
4: හෙට දවස ජය ගන්න අදම පියවර තබන්න. සාමාන්‍ය පෙළින් පසු IIHS International Foundation Program එකෙන් ඔබේ උසස් අධ්‍යාපන ගමන ආරම්භන්න. Health Science, IT, Business, Education හෝ Engineering වැනි ඔබ කැමැතිම ශිස්ත්‍රීන් ජාත්‍යන්තරව පිළිගත් විශ්වවිද්‍යාලයකට පිවිසෙන්න දැන් ඔබටත් පුළුවන්. Local Study Global Degree IIHS The Global Health University. අමතන්න 011 436 6073. පිවිසෙන්න www.iihs.edu.lk.

0: වෙලාව රාත්‍රී 7යි විනාඩි 7යි.
1: රන්දහතිය විකුණාලා රන්කහවන් පොදි බඳලා
2: ඉතිරි කුසින් ශ්‍රමය පුදන ලක් දෙරණට ඉසුරු ගෙනින ඉතිර මෙතර නෑසිය මිතුරන් එකතු කරන සජීවී හෝරා දෙක
3: ලංකා බැංකුවෙන් රන් කහවනු
1: සතු කරගෙන මතු දවසක අපේ රටට අපි යනවා
2: සෑම සිනසුරාදාකම රාත්‍රී 10ට සිටි FM සේවයෙන්
3: උපේන මුදල් ගෙන්වා ගන්න
2: කිනුමට ලැබෙන ප්‍රතිලාභ දැනගන්න
3: ඔබේ ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු දැනගන්න
2: අප සමග එක්වන්න
3: සිනසුරාදා රාත්‍රී 10ට ලංකා බැංකුවෙන් රන් කහවනු
2: පූර්ණ අනුග්‍රහය ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලංකා බැංකුව

0: අහුරුසි පිට පිට රට තෑගි සීසන් 4 ඔබත් අදම රටින් ඉවෙන සල්ලි එක පිට එක ලංකා බැංකුවට මෙවන්න කෝටි 5ක තෑගි පිට තෑගි දිනන්න
1: FM 89.6 FM 89.8 දිවයින පුරා
2: ශබ්දාකාරයක ශබ්ද පරිපාලනය සහ මහජන ඇමතුම් පද්ධති පිළිබඳ පාඨමාලාව ක්ෂේත්‍රයේ සිටින සහ ආධුනිකයන් සඳහා සැකසුණු න්‍යායාත්මක සහ ප්‍රායෝගික දේශන ඇතුළත් මෙම පාඨමාලාව ගුවන්විදුලි සංස්ථාවේ ඉංජිනේරු අංශයේ ප්‍රවීණ දේශක මඩුලක් මගින් මෙහෙවයි. කාලය සති අන්ත දින 24යි. පාඨමාලාව අවසානයේ ඔබට ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත සහතික පත්‍රයක් පිරිනැමේ. ශබ්ද පරිපාලනය සහ මහජන ඇමතුම් පද්ධති පාඨමාලාව කතා කරන්න පාලිත 077135802 011294108 WhatsApp 0729943682
3: CT Infinity සිතහසේ අසීමාන්තික රිද්මය CT Infinity

0: සුමධුර සුගායනින් සුන්දර ලොවකට ඔබව කැඳවාගෙන යන
1: ආරාධනා ස්වරදයන
0: සෑම දිනකම රාත්‍රී 7:30ට
1: 89.6 89.8 දිවයින පුරා සිටි FM දුලබ කලාවට නිරතුරු අතහිත ජාතියේ මහා පාන් තැඹ ලංකා

0: ඔසි පිට පිට රටතෑගේ සීසන් 4 ඔබත් අදම රටින් එවන සල්ලි එක පිට එක ලංකා බැංකුවට මේවන්න කෝටි පහක තෑගි පිට තෑගි දිනන්න
1: FM 89.6 FM

0: සකල කලාරසයෙන් ලොවක් සැලසූ ප්‍රතිභාපූර්ණ සොදුරු කලාකරුවා. ප්‍රවීණ නාට්‍යවේදී ගායන ශිල්පී රොට්නි වර්ණකුල ගී ආවර්ජනා.
1: ඔබ ආයමත් ඇවිදෙන්
0: මැයි මස 14 බ්‍රහස්පතින්දා සවස දෙකට
1: ජාතික ගුවන්විදුලියේ ආනන්ද සමරකෝන් මැදිරියේදී.
2: මතකද
3: ඔබේ ආසනය වෙන් කරවා ගන්න අමතන්න 0776 89 6 89 8.
2: ඔන්න ඉතින් අපි එනවා සත්ව වෙදන්න, ඔබත් එන්න අපිත් එක්ක විනෝද වෙන්න.
4: City FM.

0: සුසර කරන්න 89.6 89.8 දිවයින පුරා
1: City FM City FM මහන්ගෙන දැන් වෙලාව රෑ 7:27.

0: FM 89.5 FM 89.8 Divine Pura.
1: රාත්‍රී 7:30 දැන්.

0: ආයුබෝවන් සුභ හැන්දෑවක් ඔබ හැමටම. නව්‍යකරණයෙන් ඉදිරියටම යන ලංකා බැංකුවේ සමාදර අනුග්‍රහයෙන් ආරාධනා ස්වර දැහන අද ඔබේ හදවත් කැටපත් පවුර මත ආදරේ කුරුටු ගීල යන්නට ආරාධනාවේ අපට අවසර.
1: දවස පුරා දසත විසිරුණු සිතුවිලි එක්තැන් කරන සංවේදී සුයම් ආරාධනා ස්වර දැහන
2: ආරාධනා A musical miscellany.
0: චමත්කාරෝ ප්‍රේමය තව තවත් ආනන්දනීය කරන්නට සමත් දෙයක් විතොත් ඒ වනාහි සබාදාමයි. ප්‍රේමයේ මුදු සඳුන් සිසිලස සබාදාමේ අපමණ සංසිද්ධීන්ගෙන් විකසිතව තව තවත් හදවත්වලට අමා දියමින් සුවසදනවා. ලොවේ කාටත් වඩා ස්නේහයෙන් මිකේ සබහා සොඳුරු සිදුවීම් වින්දෝද ඒවායින් රසවත් වූද පෙම්බර හදවත් ඇත්තෝම වෙති. අත්වැල් පටලා පියවර මනිනා පෙම්වතුන් තරමට මද පවනේ සිසිලස වින්දෝ අන් කවරුන්ද තුරු සිරසක පිපිමල් සුවඳ වින්දේ අපමණ වූ පෙම්වතුන්මය. සඳ එළිය මොනතරම් සොඳුරුදැයි ඇසිය යුත්තේ පෙම්වත් හදකිනි. තුරු සෙවනක් යට ඇති සොය කොතෙක්දැයි අපමණව දන්නෝ පෙම්වතුන්මය. තරු එළිය මද පවන සඳ මඩල සමග බස් දෙපළුවහ. ආදරණීය පෙම්වතුන් සුළඟ මත පණිවිඩ යවූහ. වර්ෂාවෙන් ඉල්ලීම් කළහ. ඉඳින් සුභා දහමත් ප්‍රේමාතුර සිතත් අතර ඇත්තේ කොතරම් ලබෙඳි සබඳතාවක්ද. ආරාධනා ස්වර අතර ගයන්නට විශාරද ශිල්පී වික්ටර් රත්නායක.

0: සත්තස්වරේ සුමියුරු ආනන්දය ඔබේ සවන්පත් අතරට
1: ආරාධනා ස්වර දැහැල
2: ඔබේ බැංකු කටයුතු ඔබේ ලයිෆ්ස්ටයිල් එකට ගැලපෙන විදියට BOC Flex එක ඕනෑම වෙලාවක ඕනෑම තැනක සිට ඔබේ බැංකු කටයුතු කරගන්න. Self registration සමගින් සුරක්ෂිත biometric login. ඔබටම ගැලපෙන theme සහ widgets. පහසු තැනක සිට පහසු වෙලාවක ඔබේම ගිණුමක් කරවන්න. ස්ථාවර තැන්පතු හරහා ක්ෂණික ණය. Payments සහ multiple fund transfers සමගින් ඔබේ බැංකුව ඔබ ළඟම. ඔබේ life එක flex කරගන්න. BOC Flex අදම download කරගන්න.

ප්‍රේමය. ඒක හරි සොඳුරු හැඟුමක්. ප්‍රේමය විඳි ඕනෑම කෙනෙක් නිසැකවම එයට එකඟ වෙනවා ඇති. හිමිවීම් අහිමිවීම් සියල්ල ප්‍රේමය තුළ පුදු වූ කාරණා. ප්‍රේමය හිමි වූ තැන මහා තෘප්තිමත් හැඟුම් සමුදායක් ඇති වුවත් අහිමිවීම් තුළ මහා හිස්කම තනිකමක් දුම්නසකට එහා ගිය කියා ගන්න බැරි අමුතුම හැඟීමක් හිතට දැනෙනවා. ඒ සියල්ල අතර දුරින් හිඳ පෙම් කිරීම එසේත් නොමැතිනම් ඒක පාර්ශ්වීය ප්‍රේමය යනු විටක මහා ප්‍රබල හැඟීමක් වෙන්න පුළුවන්. මොකද අහිමිවීමක් හිමිවීමක් නැති එහෙත් අනිකා කෙරෙහි මහා පුදුමාකාර ප්‍රේමයක් හිත තුළ රඳවාගෙන ඒ තුළ ජීවත්වීමද විටක සැනසීමක් වෙන්න පුළුවන්. අහිමිවීම තුළ එසේත් නැතිනම් දුරින් හිඳ කරන ඒක පාර්ශ්වීය ආදරය තුළ තමාට රිසි අයුරින් ගොඩනගාගත් සිහිනලොවක් තුළ ජීවත් වෙන්නත් පුළුවන්. ඒ තුළ ජීවත් වෙමින් අනිකාට ප්‍රේම කිරීම මහා සුඳුරුතරම හැඟීමක්. ආරාධනා ස්වර අතර ගයන්නේ විශාරද ශිල්පිනී දීපිකා ප්‍රියදර්ශනී පීරිස්.

0: City FM.
1: මෙන්න මේ පැයේ පුවත් අනුග්‍රහ ආර් එස් වානේ කම්බි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් එස් වානේ කම්බි
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 0116 6673 පිවිසෙන්න www.iihs.edu.lk

0: සිටිය ෆෙම් මේ පැයේ පුවත් සමග මම නොහන් කළුබෝවිල. ප්‍රථමයෙන් දේශීය පුවත. විෂ මද්‍රව්‍ය ව්‍යසනය රටින් තුරන් කර දෙමීම සඳහා අවශ්‍ය නීති සංශෝධනය ඇතුළු සියලු අංශවල සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ කඩිනමින් ගෙනෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. විෂ මද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම සඳහා වූ රටම එකට ජාතික මෙහෙයුම් සභාව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද රැස් වූ අවස්ථාවේ මේ බව අවධාරණය කෙරිණි. දැන් විදෙස් පුවත. හිස්බුල්ලා නායකයෙකු ඉලක්ක කරගෙන ඊශ්‍රායලය ලෙබනනයේ බේරුට් වෙත ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරයි. ප්‍රහාරය එල්ල වී ඇත්තේ හිස්බුල්ලා සංවිධානයේ මධ්‍යස්ථානයකට බව විදෙස් මාධ්‍ය පවසයි. දෙරට සටන් විරාමයකට එකග වීමෙන් පසු ඊශ්‍රායලයේ හිස්බුල්ලා සංවිධානයට එල්ල කළ ප්‍රථම ප්‍රහාරය මෙය ලෙස සැලකෙයි. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු ප්‍රකාශ කර ඇත්තේ ඊශ්‍රායලයට හානි කරන ඕනෑම පුද්ගලයෙකුට එරෙහිව පහර දෙන බවයි. දැන් ක්‍රීඩා පුවත. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා විදේශීය ක්‍රීඩකයන් ලියාපදිංචි කිරීම හෙට ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. විදෙස් ක්‍රීඩකයන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ් අඩවිය ඔස්සේ ඒ සඳහා ලියාපදිංචි විය හැකිය. මේ මස 18 වැනිදා දක්වා ඊට අවස්ථාව පවතී. අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න.
1: RS වානේ කම්බි නවීන තාක්ෂණින් SLS සහතිකයේ සමග RS RB 500 වානේ කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානේ කම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්බි

0: සිටි FM රාත්‍රිය 8යි විනාඩි 3යි දැන්.
1: ඔබේ බැංකු කටයුතු ඔබේ ලයිෆ්ස්ටයිල් එකට ගැළපෙන විදියට BOC Flex එක ඕනෑම වෙලාවක ඕනෑම තැනක සිට ඔබේ බැංකු කටයුතු කරගන්න. Self registration සමගින් සුරක්ෂිත biometric login. ඔබටම ගැළපෙන theme සහ widgets. පහසු තැනක සිට පහසු වෙලාවක ඔබේම ගිණුමක් කරවන්න. ස්ථාවර තැන්පතු හරහා ක්ෂණික ණය. Payments සහ multiple fund transfers සමගින් ඔබේ බැංකුව ඔබ ළඟම. ඔබේ life එක flex කරගන්න. BOC Flex අදම download කරගන්න.
2: කිරිගරුඬ තලාවක් මත රිදී කාසි සැලෙන හඬින් සුපසන් ගී ස්වරයෙන් හදවත් උණුසුම් කරන්නට සතුට රැගෙන යලි ගයන්නේ

ලංකා බැංකුවේ සමාධර අනුග්‍රහයෙන් ආරාධනා ස්වරදෑන. ප්‍රේමයේ පාරමිතාවන් පුරන්නට හැකි ගැහැනුන්ට විතරමද? නැහැ. ආදරය වෙනුවෙන් දිවි හිමියෙන් කැපවුණු පිරිමින්ද අනන්තයි, අප්‍රමාණයි. පිරිමි හිතකට පුළුවන් ආදරේ පාරමිතාව පුරමින් බලන් ඉන්න. ආත්මයෙන් ආත්මය ඒ වෙනුවෙන් කැපවෙන්න. ඉතින් නුඹ සමගත් මා එවන් පාරමිතාවක් පුරමින් සසර ගමනේ මේ දක්වා එන්න ඇති. හැමදාම හැම රැයකම මගේ හිත තුල සැරිසරව එකම ගැහැණුරුව නුඹ පමණයි. මම නුඹට ඒ තරමටම ආදරය කළෙමි. ඇසපිය වැසෙන හැම මොහොතකම නුඹේ සිනහව මා සැනසුවා. ඒ සැනසීම ආත්ම ගණනක සැනසීමක් වගේ මට දැනුනේ. නිදි යහනිදි හද කුටියට නුඹව කැඳවා ගත්තත් සැබෑ ලෝයේදී මට නුඹව මගේ ළඟ රඳවාගෙන ආදරයෙන් හිස අත ගන්නට සදහටම නුඹ මගේ කරගන්නට නොහැකි තරමට මම අවාසනාවන්ත වෙමි. ඒත් නුඹට පෙම් කළ තරමට නුඹ වෙනුවෙන් තව දුරටත් බලා හිඳීමට එදා නුඹෙන් ලද ප්‍රේමයෙන් තවමත් සැනසෙන්නට මට හැකිය. මගේ හද මන්දිරය තවත් කුමරියකට සරසන්න තරම් දෙයක් ඇතැයි මම නොසිතමි. ආරාධනා ස්වර අතර ගයන්නට විශාරද ශිල්පී හර්ෂණ දිසානායක.

0: ස්වභාවික ගීතේ සුමිරු සුගායනාවන් විඳින්නට
1: සුසර කරන්න FM 89.6 FM 89.8
0: ආරාධනා

0: අහෝසී පිට පිට රටට ඇගි සීසන් 4 ඔබත් අදම රටින් නෙවන සල්ලි එක පිට එක ලංකා බැංකුවට මෙවන්න කෝටි පහක තෑගි පිට තෑගි දිනන්න
1: සිහිනයක තැවරෙන මතකගේ සුවඳ ආරාධනාගේ රසවිඳ හැමදාම රෑ 7:30ට 89.6 89.8 City FM

ජීවිතේ සංක්‍රාන්ති යුගයක හමුවන බැඳීම් හරි ගැඹුරුයි, නිසලයි. කිසිම කෙනෙක්ට පහසුවෙන් පේන්නේ නැහැ. නමුත් ඒ අපේ හදවතට හොඳටම දැනෙනවා. එවැනි ප්‍රේමයක් ඕනෑම අවස්ථාවකදී තනියෙන් නැගිටින්න, ජීවිතේ දරන් ඉන්න අපට කියලා දෙනවා. ටිකෙන් ටික අපටත් නොදෙනී අපිව ආපහු ශක්තිමත්ව නිර්මාණය කරනවා. ආපහු බිඳෙන්නේ නැති තරමටම ලෝකයත් එක්ක නොවැටී නොරැවටි ඉදිරියට යන්න මඟ පෙන්වනවා. කිසිම විටක තනි කරන්නේ නැහැ. ශක්තිමත් හිතින් අපිව දරාගෙන ඉන්නවා. ඔහු විසල් රුක්ෂයක් වගේ. එහි මුල් පුරාම පැතිර ඇත්තේ ඔහුගේ ප්‍රේමයයි. ආරාධනා ස්වර අතර ගයන්නට චන්දන ලියනාරච්චි.

0: සත්තස්වරේ සුමියුරු ආනන්දය ඔබේ සවන්පත් අතරට
1: ආරාධනා ස්වර දැහැල
2: ඔබේ බැංකු කටයුතු ඔබේ ලයිෆ්ස්ටයිල් එකට ගැලපෙන විදියට BOC Flex එක ඕනෑම වෙලාවක ඕනෑම තැනක සිට ඔබේ බැංකු කටයුතු කරගන්න. Self registration සමගින් සුරක්ෂිත biometric login. ඔබටම ගැලපෙන theme සහ widgets. පහසු තැනක සිට පහසු වෙලාවක ඔබේම ගිණුමක් කරවන්න. ස්ථාවර තැන්පතු හරහා ක්ෂණික ණය. Payments සහ multiple fund transfers සමගින් ඔබේ බැංකුව ඔබ ළඟම. ඔබේ life එක flex කරගන්න. BOC Flex අදම download කරගන්න.
3: කිරි ගරුඬ තලාවක් මත රිදී කාසි සැලෙන හඬින් සුපසන් ගී ස්වරයෙන් හදවත් උණුසුම් කරන්නට සතුට රැගෙන යලි ගයන්නේ

නවවිකරණයෙන් පෙරටම යන ලංකා බැංකුවේ සමාධර අනුග්‍රහයෙන් ආරාධනා ස්වරදැන්න. මුළු ලෝකයක්ම ඔබට එරෙහිවී අත ඔසවද්දී ඔහු ඔබ වෙනුවෙන් පෙනී සිටීවී. කිසි විටක ඔබ තනි නොකරාවේ. සංසාරය පුරාවටම ඔබේ දෑත දරාගෙන පැමිණෙන්නට ඇති. භවය පුරාවටම ඔබ ළඟින්ම ඉන්නත් ඇති. ඉතින් එදා වගේම අදත් මගේ සිත එක ලෙසම පිරිසිදුව කැපවී ඔහු නමට පුද නොදී කොහොමද? ආරාධනා ස්වර අතර ගයන්නට TN ජයරත්න.

හදවත් කැටපත් පවුර මත ආදරයේ විරහාවේ මිහිරිතම කුරුටු ගීලයා අවසන අපට සමුගෙන යන්න අවසර ආරාධනා ස්වරදැහැන් නිෂ්පාදනය සාලියසිරි සෙනවිරත්න ආරාධනා ස්වරදැහැන් ඉදිරිපත් කළ මම අමිල ඉදිරිමාන්න හමුවෙමු සද්ධිනක විරාමයෙන් මුණගැසෙන සොඳුරු වූ සොයාමේ ආරාධනා ස්වර ඇසුරේ

0: ඇඩ්ලූසි පිටපිට රටතෑගේ සීසන් 4 ඔබත් අදම රතින් එවන සල්ලි එක පිට එක ලංකා බැංකුවට මේවන්න කෝටි පහක තෑගි පිට තෑගි දිනන්න
1: FM 89.6 FM 89.3

0: සුසර කරන්න 89.6 89.8 දිවයින පුරා
1: සිටි FM
2: හර්ෂ මාකලන්දත් එක්ක DRD
3: හුඟ දෙනෙක් කියන මේ ලංකාවේ මියුසික් ටීචර්ස්ලා නෑ ලංකාවේ පියානෝ මියුසික් ටීචර්ස්ලා දැන් 1800 ගණන් වල ඉඳලා තියෙනවා අනිත් ඔක්කොම වර්ල්ඩ් ක්ලාස් ටීචර්ස්ලා ඒ කියන්නේ ලෝකේ ගෝල්ඩ් මෙඩල් ගත්ත ටීචර්ස්ලා ලංකාවේ ස්කූල්ස් තිබුණේ නැහැ ගත්තා හැබැයි ඉන්ඩිවිජුවල් ටීචර්ස්ලා වර්ල්ඩ් ක්ලාස් ටීචර්ස්ලා මෙහි ඉඳලා තියෙනවා
2: අතීතයෙන් අනාගතයට දිවෙන සංගීත මාවතේ සොඳුරු දේහෝරාව බ්‍රහස්පතින්දා

0: සකල කලාරසයෙන් ලොවක් සැලසූ ප්‍රතිභාපූර්ණ සොදුරු කලාකරුවා. ප්‍රවීණ නාට්‍යවේදී ගායන ශිල්පී රොට්නි වර්ණකුල ගී ආවර්ජන.
1: ඔබ ආයෙමත් ඇවිදින්.
2: සෝභාවදේ මේ පුර සිරි විසිතුරු බලනු මිතුරු මග පිය කරු.
0: මැයි මස 14 බ්‍රහස්පතින්දා සවස දෙකට
1: ජාතික ගුවන්විදුලියේ ආනන්ද සමරකෝන් මැදිරියේදී.
2: මතකද
3: ඔබේ ආසනය වෙන් කරවා ගන්න අමතන්න 0.77 6 89 6 89 8.
2: ඔන්න ඉතින් අපි එනවා සත්ව වෙදන්න ඔබත් එන්න අපිත් එක්ක විනෝද වෙන්න.
4: City FM 8:55 දැන්.

මේ කාලේ හැමෝටම අපහසු කාලයක්. කොපමණ අපහසුදා මැද්දේ වුවත් වෛද්‍යවරයා ඔබට නියම කර ඇති ඖෂධ ලබා ගත යුතු බව අපි දන්නවා. ඒ නිසාමයි ඔබ වෙනුවෙන් ඉතාම සහන මිලට ගුණාත්මක ඖෂධ අපගේ රාජ්‍ය ඔසුසල් ජාලය හරහා ලබා දීමට කටයුතු කරන්නේ. අප විසින් වෙළඳපළට නිකුත් කරන සියලුම ඖෂධ අපගේ තත්ත්ව පරීක්ෂණ රසායනාගාර තුල තෙවරක් තත්ත්ව පරීක්ෂණයට ලක් කරනවා. ඒ නිසා ඖෂධ මිලදී ගන්නා සෑම විටම SPC නමින්ම ඉල්ලන්න. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඔබේ සුවසිත අපේ පෙතුමයි.

0: රාත්‍රී 9:00 මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය සම්පත් විලේගොඩ, ප්‍රකාශය ඉසුරු චනෝජ් කුරේ. විෂ මද්‍රව්‍ය තුරන් කිරීමට කළ යුතු ප්‍රතිසංස්කරණ කඩිනමින් ගෙන එන්නේයි ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්. වියට්නාම ජනාධිපති හෙට පාර්ලිමේන්තුව අමතයි. නීතිය සියලු දෙනාට එක සමානව ක්‍රියාත්මක බව අධිකරණ ඇමති පවසයි. හය ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අභියාචනා ඉදිරිපත් කිරීම හෙට සිට 29 වැනිදා දක්වා. පළමු ගල් අඟුරු ටෙන්ඩරයේ වංචා පිළිබඳ පැමිණිල්ලක් ගල් අඟුරු වංචා සෙවීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිසමට. කැලණිය විශ්වවිද්‍යාලයේ ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරේ. පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත්. හිස්බුල්ලා නායකයෙකු ඉලක්ක කරගෙන ඊශ්‍රායලයෙන් ලෙබනනයට ප්‍රබල ප්‍රහාරයක්. LPL විදේශ ක්‍රීඩක ලියාපදිංචිය හෙට සිට. විෂ මද්‍රව්‍ය ව්‍යසනය රටින් තුරන් කර දැමීම සඳහා අවශ්‍ය නීති සංශෝධනය ඇතුළු සියලු අංශවල සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ කඩිනමින් ගෙන එන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. විෂ මද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම සඳහා වූ රටම එකට ජාතික මෙහෙයුම් සභාව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද රැස් වූ අවස්ථාවේ මේ බව අවධාරණය කෙරිණි. ආරක්ෂක අංශ භාරයට ගත් විෂ මද්‍රව්‍ය යළි සමාජගතවීම වළක්වමින් ඒවා නිසි නීතිමේ තත්ත්වයක් යටතේ ඉක්මනින් විනාශ කිරීමේ සහ වරදකරුවන්ට දඬුවම් ලබාදීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා එහිදී දැනුම් දුන්නේය. මෙම ක්‍රියාවලිය කඩිනම් කර මහජනතාව සහ මෙහෙයුම්වල නිරත කණ්ඩායම් තුළ විශ්වාසය තහවුරු කිරීමේ අවශ්‍යතාවේද පෙන්වා දුන් ජනාධිපතිවරයා සියලු දෙනා එක්කර ගනිමින් රටම එකට ජාතික මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට ඉන් හැකිවන බවද සඳහන් කළේය. රටම එකට ජාතික මෙහෙයුම යටතේ ක්‍රියාත්මක වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම ඇතුළු විෂ මද්‍රව්‍යයට එරෙහි වැඩපිළිවෙලේ ප්‍රගතිය මෙහිදී සමාලෝචනය කෙරිණි. මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමෙන් පසු විෂ මද්‍රව්‍යවලට අදාළ වැටලීම් 80%කින් ඉහළ ගොස් ඇතැයි නිලධාරීහු පෙන්වා දුන්හ. ශ්‍රී ලංකා වියට්නාම සහයෝගීතාව ශක්තිමත් කරමින් වියට්නාම ජනාධිපති හා එරට කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ටෝ ලැම් මහතා දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණෙයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය වසරේ වියට්නාම සංචාරයේදී කළ ඇරයුමකට අනුව වියට්නාම ජනාධිපතිවරයාගේ සංචාරය සිදුවෙයි. සංචාරය අතරතුර දෙරට නායකයින් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. වියට්නාම ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේදී හෙට පෙරවරු 8:30ට පැවැත්වෙයි. ඉන් පසු දෙරටේ ජනාධිපතිවරුන් ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා වියට්නාම වෙළෙඳ ආයෝජන හා සංචාරක සංසදයේ සමාරම්භක උත්සවය ඇතුළු ඉහළ පෙළේ ක්‍රියාකාරකම් කිහිපයකට වියට්නාම ජනාධිපතිවරයා සහභාගී වනු ඇත. පාර්ලිමේන්තුවට පැමිණීමෙන් පසු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සමග කෙටි හමුවක්ද පැවැත්වෙයි. මෙහිදී වියට්නාම ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ අමුත්තන් සඳහා වන විශේෂ පුස්තකයෙහි සිය සටහන තබනු ඇත. ඔහු හෙට පෙරවරු 11:40ට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතයි. 2015 වසරෙන් පසු රාජ්‍ය නායකයෙකු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කරන පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ. දෙරට අතර වෙළෙඳ සංචාරක හා ද්වීපාර්ශික සහයෝගිතාව සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමටද සැලසුම් කර තිබේ. දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ වී වසර 55ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන වැඩසටහනකටද වියට්නාම ජනාධිපතිවරයා එක්වෙයි. වියට්නාම ජනාධිපතිවරයා සමග එරට රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරු හා වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ලේකම්වරයා ප්‍රමුඛ දේශපාලන නායකයෝ කිහිප දෙනෙක් ශ්‍රී ලංකා සංචාරයට එක්වෙති. ජනාධිපතිවරයාගේ පැමිණීම හේතුවෙන් අද සහ හෙට කොළඹ ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරේ. ඔහුගේ ගමන ආරම්භ කිරීමට පැය 2කට පෙර මෙම මාර්ගවලට බර වාහන ඇතුළු කිරීම නතර කෙරේ. ජනාධිපතිවරයා ගමන් ආරම්භ කිරීමෙන් පසු එම මාර්ගවලට සියලු වාහන ඇතුළු කිරීම නතර කරන බව පොලිසිය කියයි. වියට්නාම ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව අමතා කරන කතාව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නාලිකා ඔස්සේ විසිරුවා හැරේ. ඔබ සවන් දෙන මේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත යටතේ නියෝග, මෝටර් වාහන පනත යටතේ නියෝග සහ ආගාමික හා විගාමික පනත යටතේ නියෝග පාර්ලිමේන්තුවේදී අද විවාදයට ගැනිණි. විවාදයට එක් වූ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පැවසුවේ රටට දරාගත නොහැකි දැවැන්ත විනාශයක් දිට්වා සුළුකුණාටුවෙන් සිදුව ඇති බවයි. එබැවින් කඩිනමින් ප්‍රතිසංස්කරණ සඳහා රටක් ලෙස යා යුතුය. එම කටයුතු ඉලක්ක කරගනිමින් විශේෂ ප්‍රසම්පාදන ක්‍රියාවලිය වේගවත් කිරීම හදිසි නීතිය දීර්ඝ කිරීමේ එක් අරමුණක් බවද මන්ත්‍රීවරයා පැවසීය.
1: විශේෂයෙන්ම ප්‍රසම්පාදන ක්‍රියාවලිය වේගවත් කිරීම මේ හදිසි නීතිය දීර්ඝ කිරීම එක්තරා එක අරමුණක්. ප්‍රසම්පාදන ක්‍රියාවලිය අපට ඉක්මනින් වේගවත් කිරීමට ඕනකම තියෙනවා. ආපදායෙන් විනාශ වුණු පාරවල්, පාලම්, බෝක්කු ඉතාම වේගවත් ලෙස ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාවයක් අපට තියෙනවා. ඒ නිසා තවදුරටත් අපට ඉදිරියට මේ කටයුතු ටික වේගවත්ව කරගෙන යාමට ප්‍රසම්පාදන ක්‍රියාවලිය වේගවත් කිරීමට හදිසි නීති අත්‍යවශ්‍ය වෙනවා.
0: දිට්වා සුලිකුණාටුවෙන් විනාශ වූ නිවාස හා යටිතල පහසුකම් යලි ගොඩනැගීමට රජය පියවරගෙන ඇති බව අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා විවාදයට එක්වෙමින් සඳහන් කළේය. ඊට අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා ජනාධිපතිවරයා හදිසි නීතිය දීර්ඝ කිරීමට තීරණය කර ඇතැයිද ඔහු අවධාරණය කළේය.
2: අපි දන්නවා මේ දිට්වා සුලිකුණාටුව නිසා නිවාස 110,000ක් පමණ අර්ධ වශයෙන් හානියට පත් වුණා. නිවාස 6,000ක් විතර සම්පූර්ණයෙන් විනාශයට පත් වුණා. අපි ඔවුන්ට වන්දි ගෙවීම සඳහා විශාල සහන පැකේජයක් අඳුල්ලා දුන්නා. සම්පූර්ණයෙන් හානි වෙච්ච නිවාසයක් සඳහා 150,000ක් ලබා දෙන්න අපි කටයුතු කළා තියෙනවා. ඒ කටයුතු දැන් ඉදිරියට සිද්ධ වෙමින් යනවා. මේ වෙනකොට රට පුරා පවුල් 10,000කට ආසන්න සංඛ්‍යාවකට අපි පූර්ණ නිවාස හානි වෙච්ච පවුල් 10,000කට ආසන්න සංඛ්‍යාවකට අපි මූල්‍යාධාර ලබා දීමේ කටයුතු ආරම්භ කළා තියෙනවා. ඒ නිවාස ගොඩනැගීමේ කටයුතු ආරම්භ කළා තියෙනවා.
0: නීතිය සියලු දෙනාට එක සමානව දැන් ක්‍රියාත්මක බව අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි. නීතියේ විධානයේ ආධිපත්‍ය ස්ථාපනය කරන බවට පොරොන්දු වූ ආණ්ඩුවක් ලෙස ඉන් පරිබාහිරව කටයුතු නොකරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ හදිසි නීතිය දීර්ඝ කිරීමේ විවාදයට අද පස්වරුවේ එක්වෙමිනි. හදිසි නීතිය මර්ධනකාරී දේ සඳහා භාවිත කළ ඉතිහාසයක්ද රටේ පැවතුණි. නමුත් වත්මන් රජයේ ජනතාවට සහන දීම සඳහා හදිසි නීතිය භාවිත කරන බවද ඔහු පෙන්වා දුන්නේය. 2025 පහශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ දෙවන වටේ අභ්‍යාචනා ඉදිරිපත් කිරීම හෙට සිට 29 වෙනිදා දක්වා සිදු කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. එම අභ්‍යාචනා ඉදිරිපත් කළ යුත්තේ මාර්ගගත ක්‍රමයටයි. www.mov.gov.lk වෙබ් අඩවියට පිවිස උපරිම පාසල් 3ක් සඳහා අභ්‍යාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී. නැවතත් එම වෙබ් අඩවිය www.mov.gov.lk. අභ්‍යාචනා ඉදිරිපත් කිරීමට www.g-application.mov.gov.lk දිගුව ඔස්සේද ඍජුවම අභ්‍යාචනා යොමු කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. නැවතත් එම වෙබ් අඩවිය www.g-application.mov.gov.lk. 2009 පළමු ගල් අඟුරු ටෙන්ඩරිය පිළිබඳ ගල් අඟුරු වංචා පිළිබඳ සෙවීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවට බදුල්ල ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා පැමිණිල්ලක් ඉදිරිපත් කරයි. එහිදී මාධ්‍යවේදීන් හමුවේ ඔහු කියා සිටියේ එම ටෙන්ඩරය තුළ බරපතල මූල්‍ය වංචා සිදුව ඇති බවයි. එබැවින් ඒ පිළිබඳ විමර්ශනයක් පවත්වන ලෙස ඔහු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
3: පැමිණිල්ල ඉදිරිපත් කරේ 2009 ආපු එක. මොකද එතනදී ඉතාම බරපතල වංචාවක් කියලා තියෙන කියලා පැහැදිලිව පෙනියනවා. මොකද ඒකෙදී ප්‍රසම්පාදන නීති පැහැදිලිවම උල්ලංඝනය කරලා තියෙනවා. ඒක ටෙන්ඩර් දාලා තෝරාගෙන තියෙනවා. ඒ තෝරාගත්ත මුලින්ම තිබ්බ සමාගම් තුනක් තමයි තේරලා තියෙන්නේ. ඒකේ තුන්වෙනියට හිටපු සමාගමට තමයි දීලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක කැබිනට් එක තීරණය කළා. මොකද ඒකේ අඩුම ලංසුව අවිලා තියෙන්නේ ඩොලර් 60කට තමයි කියලා දෙන්නේ. ඉතින් පැහැදිලිවම වංචාවක් වුණා, තාම වරපතල වංචාවක් වුණා කියලා පෙනියනවා. මේක වංචා ගොඩක් තියෙනවා. ඒ වගේම වාරකම් කාලේ නැව් බාන්න බැරි වුණාට පස්සේ ඒ නැව් විකුණලා තියෙනවා. ඒ විකුණලායක මුදල් අය කරන්න නැහැ දෙවෙනක. ඒ වගේම තමයි නැව් ප්‍රමාද ගාස්තු අය කරලා නැහැ. ඒ වගේම තමයි දඩ අය කරන සූත්‍ර වෙනස් කරනවා. ඒ සම්බන්ධ පැමිණිලි ඉස්රාඩි ඉදපත් වෙයි. මම ආද ඉදපත් කරේ පළමු ප්‍රසම්පාදනයේ නම්ම පැහැදිලිව මේ උල්ලංඝනය කරලා තියෙනවා.
0: කැලණිය විශ්වවිද්‍යාලයේ ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. 2026-2027 වසරවල එම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම සඳහා ඇස්තමින්තුගත පිරිවැය රුපියල් කෝටි 476කි. මෙය රාජ්‍ය ආයෝජන වැඩසටහන යටතේ හඳුනාගත් ව්‍යාපෘතියකි. එම විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණයට අදාළ මූලික යටතල පහසුකම් සහ තොරතුරු පද්ධති සංවර්ධනයට පියවරගෙන තිබේ. නමුත් ඩිජිටල් කේන්ද්‍රීය හා ගතික පරිසරයක් බවට වේගයෙන් පරිවර්තනය වන ලෝකය තුළ උසස් අධ්‍යාපන අංශයේ වත්මන් අවශ්‍යතා සපුරාලීමට එය ප්‍රමාණවත් නොවන බවට හඳුනාගෙන තිබේ. එබැවින් විශ්වවිද්‍යාලයේ සියලුම ප්‍රධාන ඉගෙනුම් හා කළමනාකරණ ක්‍රියාවලින් වසර දෙකක් තුළ ඩිජිටල් කරණයට සහ ඊට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණි.
4: ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
0: ශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වයේ ඉදිරි දින කිහිපයේ තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි. ඇතැම් ස්ථානවලට මිලිමීටර 100කට වැඩි තද වැසි ඇති විය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් හා අකුණු අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව පවසයි.
4: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආ

0: ආලේප පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩණය සංවර්ධන පුවත්
1: හම්බන්තොට දිස්ත්‍රික්කයේ නූතන තාක්ෂණයෙන් යුත් ආදර්ශ ගොවිබිමක් සහ ජංගම නවාතැන් කුටිවලින් සමන්විත සංචාරක ගමනාන්තයක් සඳහා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවෙයි. කෘතිම බුද්ධිය ඇතුළු නූතන තාක්ෂණය මෙහිදී භාවිතයට ගැනේ. ඊට අදාළ වූ යෝජනාවලියක් සම්බන්ධ මූලික සාකච්ඡාවක් නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි. ඊට චීනයේ කෘතිම බුද්ධිය සහ ඩිජිටල් තාක්ෂණය සම්බන්ධ අධි තාක්ෂණික ආයතනයක නියෝජිතයෝද එක් වූහ.
2: ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනෙන්නේ
3: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: ජාතික අපනයන සංවර්ධන සැලැස්මක් සකස් කෙරේ. ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රතිපත්ති ණය වැඩසටහන යටතේ ඊට තාක්ෂණික සහාය ලැබී ඇත. 2026-2030 සඳහා එය සකස් කර තිබේ. 2030 වසර වන විට වෙළඳ භාණ්ඩ සහ සේවා අපනයනෙන් ඇමරිකානු ඩොලර් බිලියන 36ක විදේශ විනිමය සැපයීම එහි ඉලක්කයයි. මෙරට අපනයන සංවර්ධන ක්‍රියාවලිය මෙහෙයවීම සහ අධීක්ෂණය සඳහා එමගින් උපායමාර්ග රාමුවක් සැපයේ.

0: උතුම් උරුමයක ඩිජිටල් පෙරගමන ටේක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: ආර්ථික පුවත්. මුදල් ව්‍යාපාර පනත සංශෝධනය කෙරේ. ඒ සඳහා කෙටුම්පතක් සකස් කරන ලෙස නීතිපති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබේ. විශේෂයෙන් බලපත්‍ර ලබා දීම, අධීක්ෂණය, निराකරණය, ආයතනික යහපාලනය, තැන්පත්කරුවන් රැක ගැනීම සහ අනවසර තැන්පතු බහර ගැනීමට එරෙහි බලගැන්වීම යන කරුණුවලට අදාළ පනතේ විධිවිධාන සංශෝධනය කළ යුතු බවට හඳුනාගෙන තිබේ.
2: අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන්නේ
3: කසල්කල ග්‍රීන් සුපර් අලුත්තන අඩුම මිලක් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෘහ කසල්කල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 011268402012.
1: සිංහල හා දෙමළ මාධ්‍යයෙන් නවකතා, කෙටිකතා සහ කාව්‍ය පිටපත් කැඳවා ඉන් තෝරා ගන්නා නිර්මාණශීලී කෘති 30ක් මුද්‍රණය කිරීමට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය අනුග්‍රහකත්වය දක්වයි. ඒ සඳහා අයදුම්පත් කැඳවා ඇති අතර අයදුම්පත් බහර ගන්නා දිනය ජූලි 31 වෙනිදායින් අවසන් වෙයි. තරුණ ලේඛක ලේඛිකාවන් දිරිගැන්වීම වැඩසටහනේ අරමුණයි. තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය සුනිල් කුමාරගමගේ මහතා මේ බව අවධාරණය කළේය.
4: හරිත කෘෂි නිෂ්පාදන රසක් වෙළඳපළට අපනයනය කර මෙරටට විදේශ විනිමය ගෙනෙන මුළු මනින්ම දේශීය ව්‍යාපාරයක් වන කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ කෘෂි නිෂ්පාදන කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයින්ටද සම්බන්ධ විය හැක. රුපියල් ලක්ෂයේ සිට කෘෂි වගා ආයෝජන අවස්ථා උදා කරගෙන මාසිකව ප්‍රතිලාභ උපයන්න ඔබත් අදම එකතු වන්න කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරය සමග. අමතන්න 011120770787.
2: විදෙස් පුවත්.
1: හිස්බුල්ලා නායකයෙකු ඉලක්ක කරගෙන ඊශ්‍රායලය ලෙබනනයේ බේරූට් වෙත ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරයි. ප්‍රහාරය එල්ල වී ඇත්තේ හිස්බුල්ලා සංවිධානයේ මධ්‍යස්ථානයකට බව විදෙස් මාධ්‍ය පවසයි. දෙරට සටන් විරාමයකට එකගවීමෙන් පසු ඊශ්‍රායලය හිස්බුල්ලා සංවිධානයට එල්ල කළ ප්‍රථම ප්‍රහාරය මේ ලෙස සැලකෙයි. ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු ප්‍රකාශ කර ඇත්තේ ඊශ්‍රායලයට හානි කරන ඕනෑම පුද්ගලයෙකුට එරෙහිව පහර දෙන බවයි. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා විදේශීය ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම හෙට ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. විදෙස් ක්‍රීඩකයින්ට ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ් අඩවිය ඔස්සේ ඒ සඳහා ලියාපදිංචි විය හැකිය. මේ මස 18 වෙනිදා දක්වා ඊට අවස්ථාව පවතී. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පන්දුවාර 20x20 ක්‍රිකට් සැණකෙළිය වන ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 6 වැනි අදියර ජූලි මස 10 වෙනිදා සිට අගෝස්තු 5 වෙනිදා දක්වා ක්‍රීඩාංගණ කිහිපයකදී පැවැත්වෙයි. දිත්ව කඩුලු ක්‍රිකට් තරගාවලියේ 3 වැනි අදියර කොළඹ මුවස් ක්‍රීඩා පිටියේදී ලබන 16 සහ 17 යන දිනවල පැවැත්වෙයි. කණ්ඩායම් 4කට බෙදී පැවැත්වෙන තරගාවලියට ක්‍රීඩකයෝ 100 දෙනෙක් සහභාගී වෙති. එහි කණ්ඩායම් සංඛ්‍යාව 24කි. ලංකා හාටිටේජ් ක්‍රීඩා සමාජය තරගාවලිය සංවිධාන කරයි.
2: කාලගුණ වාර්තාව.
1: දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බොහෝ ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි. යලි සිරස්තල. විෂ මද්‍රව්‍ය තුරන් කිරීමට කළ යුතු ප්‍රතිසංස්කරණ කඩිනමින් ගෙන එන්නේයි ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්. වියට්නාම ජනාධිපති හෙට පාර්ලිමේන්තුව අමතයි. නීතිය සියලු දෙනාට එක සමානව ක්‍රියාත්මක බව අධිකරණ ඇමති පවසයි. 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අභියාචනා ඉදිරිපත් කිරීම හෙට සිට 29 වෙනිදා දක්වා. පළමු ගල් අඟුරු ටෙන්ඩරයේ වංචා පිළිබඳ පැමිණිල්ලක්, ගල් අඟුරු වංචා සෙවීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිසමට. කැලණිය විශ්වවිද්‍යාලයේ ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරේ. පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් හිස්බුල්ලා නායකයෙකු ඉලක්ක කරගෙන ඊශ්‍රායලයෙන් ලෙබනනයට ප්‍රබල ප්‍රහාරයක්. LPL විදේශ ක්‍රීඩක ලියාපදිංචිය හෙට සිට. ප්‍රවෘත්ති සමාප්තයි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදැස්සන 6ට.
5: ජාතික FM නාලිකාව City FM 89.6 89.8 දිවයින පුරා
6: City FM හංගින දැන් වෙලාව රාත්‍රී 9යි විනාඩි 19යි.
7: නිවේදන ශිල්පය නිවැරදිව හදාරන්න ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ SLBC මාධ්‍ය ඇකඩමිය ගෙන එන නිවේදන ශිල්පය පිළිබඳ 5 දින නේවාසික පාඨමාලාව. සම්නිවේදන මූලධර්ම, වැඩසටහන් නිෂ්පාදනය, කටහඬ හැසිරවීම, වෙළඳ දැන්වීම කතනය, සම්මුඛ සාකච්ඡා මෙහෙයවීම, ගුවන් විදුලි නිවේදනය, උත්සව සහ ප්‍රාසංගික වේදිකා මෙහෙයවීම, රසවින්දනය හා පිටපත් රචනය, සජීව විස්තර කතනය, නව මාධ්‍ය. මෙය සජීව ගුවන් විදුලි විකාශනයක දිනපතා පැය 4ක කාලයක් ප්‍රායෝගික පුහුණුව සමගින් පළපුරුදු සම්නිවේදකයින් මෙහෙයවනු ලබයි. පාඨමාලාව අවසානයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් පිළිගත් සහතිකයක් නිකුත් කෙරේ. කොත්මලේ ගුවන් විදුලි පරිශ්‍රයට යාබද අංග සම්පූර්ණ සංචාරක නිකේතනයක ආහාර පාන සමග කාන්තා සහ පිරිමි නේවාසිකයින් සඳහා වෙන වෙනම සුරක්ෂිත නේවාසික පහසුකම්. විමසීම් කපිල 0718286184. කොත්මලේ SLBC මාධ්‍ය ඇකඩමිය
8: City FM
9: City Infinity සිත්හසේ අසීමාන්තික රිද්මය City Infinity

ලංකාවේ ලොතර ඉතිහාසයේ අති දැවන්තම සුපිරි ජයමල් ඔබට තිලින කරපු කප්පුක ලොතරැයි ඔන්න දැන් නැවතත් මේ වනකුට ලොතරයි වෙළඳ පෙළේ තියෙන අති දැවන්තම සුපිරි ජයමල් ඔබට පිරිනමන්න සූදානම් මේ රුපියල් 26 කෝටි එක්මාගේ සුපිරි ජයමල්ලක් ලෙස මේ විතරක් නෙවෙයි රුපියල් කෝටි ජයමල් දෙකකුත් එක්ක දැන් නැවතත් කප්පුක තුලින් රුපියල් 28 කෝටි එක්මාගේ මුදා සම්භාරයක් අපි ඔබේ හමුවට අරගෙන එනවා. ඉතින් ඒ නිසා දිනෙන් දින වැඩි වෙන මේ කප්පුක ජයමල් හිමි කරගන්න දැන් ඔබට වාසනාව තියෙන ඔබේ ජීවිතය වෙනස් කරන්න අපි සූදානම් කප්පුකත් එක්ක. ඉතින් ඒ නිසා ආරම්භයේදීම අපි මතක් කරනවා කප්පුක ලොතරැයිපත් වැඩියෙන් මිලදී අරගෙන මේ වාසනාවට හිමිකම් කියන්න කියලා. ඒ වගේමයි කප්පුකත් ඇතුළුව තවත් ලොතරැයි දිනු වාර 8ක් සමග අපි අද දවසේ ඔබ වෙනුවෙන් වෙන් කරපු සුපිරි ජයමල් වල වටිනාකම් අපි මුලින්ම මේ විදිහට ඔබට මතක් කරන්න සූදානම්. අද මේ මාසේ 7 වෙනිදා වාසනාවන්ත බ්‍රහස්පතින්දා දවස. අද අපි රැගෙන එනවා කප්පුක තුලින් රුපියල් 26 කෝටි එක්මාගේ සුපිරි ජයමල්. වගේම තවත් රුපියල් කෝටි ජයමල් දෙකකුත් එක්ක අපි ආරම්භයේදී කිව්වා වගේම රුපියල් 28 කෝටි එක්මාගේ මුදා සම්භාරයක් ඔබට තිලින කරන්න සූදානම්. ඒ වගේමයි සුපර් බෝල් සුපිරි ජයමල් රුපියල් 12 කෝටි එක්මා ගිහිලා තියෙනවා. ඒත් එක්කම අද කෝටිපති තුලින් රුපියල් 6 කෝටි එක්මාගේ සුපිරි ජයමල් හිමි කරගන්න අද ඔබට වාසනාව තියෙනවා. ශනිදා සුපිරි ජයමල් සටහන් වෙනවා රුපියල් 5 කෝටි එක්මාගේ සුපිරි ජයමල්ලක් ලෙස. ඒ වගේමයි සුපිරි ධන සම්පතෙන් රුපියල් 2 කෝටි එක්මාගේ සුපිරි ජයමල්ලකුත් ඔබට තිලින කරන්න අද දවසේ අපි සූදානම්. ලග්න වාසනාවෙන් රුපියල් 74 ලක්ෂය එක්මාගේ ධනයෝගයක්. ඒ වගේමයි සුපුරුදු විදිහටම ජය සම්පත තුලින් රුපියල් 2,50,000 මුදා තෑගි සහ සසර දිනුම් මැදීමෙන් රුපියල් 1,02,000 මුදා තෑගි රැසක් ඔබට හිමි කරලා දෙන්නත් අපි සූදානම් DLB ලොටරි ෂෝ සමග. ඒ වගේමයි අද දවසේ අපි රැගෙන එන සුපිරි ත්‍යාගවල මුළු එකතු රුපියල් 55,78,00,000 ඉක්මවා ගිහිල්ලා තියෙනවා. අපි මේ මතක් කළේ සුපිරි ජයමාලු වල වටිනාකම් පමණයි. ඊට අමතරව තවත් සෙසු මුදා තෑගි රසකටම හිමිකම් කියන්නත් ඔබට වාසනාව තියෙනවා. ඒ වගේමයි ඔබ දන්නවා මේ වෙනකොටත් ශනිදා තුලින් අපි ඔබට ලකී චාන්ස් විශේෂ දිනු මැදිමත් එක්ක රුපියල් 50,000 බැගින් මුදා තෑගි රසක් හිමි කරලා දෙනවා. ඉතින් ඒ නිසා ශනිදා තුලින් ඒ වාසනාවට හිමිකම් කියන්නත් ඔබට අද දවසේ පුළුවන්. ඒ විතරක් නෙමෙයි සුපර් බෝල් එක අපි තවත් විශේෂ දිනු මැදිමක් ඔබ වෙනුවෙන් රැගෙන එනවා. ඒ සුපර් කෑෂ් නමින් එහෙදිත් ලොතරැයි පතේ මුද්‍රණය කරලා තියෙන විශේෂාංකයේ ගල්පා ගැනීමෙන් රුපියල් 25,000 මුදා තෑගි රසකටම හිමිකම් කියන්නත් ඔබට වාසනාව තියෙනවා. එහෙමනම් මේ සියලු වාසනාවන්ත පණිවිඩත් එක්ක අපි සූදානම් වෙන්නේ අද දවසේ මෙතන් සිට එක දිගට එක පැත්තට ඔබේ වාසනාව උරගා බලන්න DLB ලොටරි ෂෝ සමග. අද අධ්‍යක්ෂණ මඩුල්ල හඳුනා ගනිමු. සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන ගණක අධිකාරී HW නන්දන කුමාර මහතා, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ප්‍රියන්තා දිසානායක මහත්මිය, ජාතික විගණන කාර්යාලයේ විගණන නිලධාරී WLS කුමාරි මහත්මිය.

දින පතාම කෝටිපති වරම් ඔබට හිමි කර දෙන අද කෝටිපතිත් එක්ක මේ රාත්‍රියේදී සූදානම් වෙන ඔබේ සිහින සදාවක් බවට පත් කරගන්නට මේ වෙනුවෙන් ආරම්භ කරන්නේ අද කෝටිපති ජයග්‍රාහී 1982 දෙනුම් වාරය. මෙන්න හිමි කරගන්න අපි ආරම්භයේදීම මතක් කරන්නේ අද ඔබ වෙනුවෙන් අපි රැගෙන තිබෙන ඒ දැවැන්ත ජයමාලේ වටිනාකම. රුපියල් 635,39,515ක් හිතවතුනේ රුපියල් 6 කෝටියක් ඉක්මවා ගිය ඒ දැවැන්ත ජයමාලට අමතර රුපියල් 40 සිට රුපියල් 20 ලක්ෂය දක්වා විහිදෙන සෙසු මුදල් ත්‍යාගත් අද දවසේදීත් ඔබට හිමි කර ගැනීමේ අවකාශය තියෙනවා. එහෙමනම් පළමු යන්ත්‍රයත් ක්‍රියාත්මක කරනවා ඔබට ජය අංක 4ක් තෝරා දීම වෙනුවෙන්. මෙන්න යන්ත්‍රය තෝරා දෙන පළමු ජය අංකය අංක 27. පළමු ජය අංකය අංක 27. මෙන්න දෙවන ජය අංකයත් යන්ත්‍රය තෝරා දෙනවා අංක 4. අංක 27 අංක 4 ජය අංක දෙකක්ම සූදානම්. පරීක්ෂා කරලා බලන්න මේ ජය අංක ඔබේ ලොතරැයි පත්වල සඳහන් වෙනවද කියලා. පන්දු හොඳින් මිශ්‍ර වෙනවා. මෙන්න යන්ත්‍රය තෝරා දෙනවා වාසනාවන්ත තෙවන ජය අංකයත් අංක 14. ඔබ දන්න ඕනෑම ජය අංක තුනක් සමගින් වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ගැලපුණොත් ඔබ හිමි කරගන්නවා රුපියල් 1,02,000. මෙන්න සිව්වන ජය අංකය යන්ත්‍රය තෝරා දෙනවා අංක 1. 27,4,14 අංක 1 ජය අංක 4 ගලපා ගත්තොත් ඔබට හිමි වෙනවා රුපියල් 20,00,000. දැන් ජය අංක 4 සමගින් දෙවන යන්ත්‍රයෙන් තෝරා දෙන ඉංග්‍රීසි අක්ෂරය ගලපා ගන්න සුපිරි ජය මල්ල ඔබටම හිමි කරගන්න. මෙන්න අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ඊ අක්ෂරය. හොඳයි, දිනු මැදීම අවසන්යි. අපි තෝරාගත් ජයංක හතරත් වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයත් ඇතුළු ඔබේ වාසනාවේ සියලුම ප්‍රතිඵල අධීක්ෂණ අනුමැතිය වෙනුවෙන් අපි යොමු කළා. මේ ආකාරයට අපිට අධීක්ෂණ අනුමැතියක් හිමි වෙනකොට දැන් සූදානම් කියනට අද කෝටිපතිත් එක්ක රට පුරාම විහිදි ඉන්න ඔබ වාසනාවන්තයින් බවට පත් උනේ මොන ආකාරයටද කියලා මෙන්න බලන්න. රුපියල් 200,000 ජයග්‍රහණ 4 කල දවසේදීත් බිහිවෙනවා. ඒ වාසනාවන්ත ටිකට් පත් පළවි කරනවා ආර්.ඩී. සිසිලියා මහත්මිය ඇඹුල්දෙනිය හන්දිය නුගේගොඩ, එච්.ආර්.පී. පෙරේරා මහතා වාදුව, ජී.එන්.එම්. ධර්මප්‍රිය මහතා කුලියාපිටිය, දිලීප අමරකෝන් මහතා බණ්ඩාර වෙල. එහෙමනම් දැන් අපි බලමු වාසනාවන්ත ඔබ අතර අද දවසේදී අපි බෙදා දුන් සමස්ත ත්‍යාග මුදලේ වටිනාකම. මෙන්න වටිනාකම රුපියල් 77,71,120ක්. උත්සාහ කරන්න හිතවතුනි හෙට දවසේදීත් මේ ජයමල්ල ඔබේම කරගන්නට. එනිසා වැඩි වැඩියෙන් අද කෝටිපති ලොතරැයි පත්ව මිලදී ගන්න කියලා අපි ඔබට ආරාධනා කරන ගමන් මෙන්න අපි ඔබට මතක් කරනවා හෙට දවසේදී ඔබට හිමි වෙන ඒ දැවැන්ත ජයමල්ලේ වටිනාකම රුපියල් 6,39,43,46ක්.

අදත් ජයග්‍රහණය සොයාන ඔබට වාසනාවේ නිමිත්ත ලග්නේ බවට පක්‍රමින් වාසනාවේ සුබ ලකුණ ලග්න වාසනාව දිනුම්මගින සූදානම්. මේ අදට අදාළව ලග්න වාසනාව 4868 වන දිනුම් වාරය. අද ඔබේ ජයග්‍රහණයේ ඉහළම වටිනාකම ධනයෝගය කොහොමනක්ද කියලා අපි විමසා බලමු. එය සඳහන් වනවා රුපියල් 74,77,870ක් එපමණක් නොවේ. රුපියල් 40 සිට ලක්ෂ 10 දක්වා වන සෙසු ජයග්‍රහණත් ඔබට හිමි කර දෙන්න අපි සූදානම්. දිනුම් මැදීමට යොමු වෙලා ජයංක 4ක් සහ ලග්න සංකේතය තෝරා ගන්න. අද ඔබේ වාසනාව සඳහා වන ජයංක 4න් පළමු තෝරා දීම මේ. අංක 26 පළමු ජයංකය. අද ඔබේ වාසනාවට අදාළ දෙවන තෝරා දීමටයි අනතුරු අපි යොමු වන සූදානම් මේ දෙවන ජයංකය. දෙවන ජයංකය අංක 62. අංක 26 අංක 62 ජයංක දෙකක් සූදානම්. අද වාසනාවට අදාළ තුන්වන තෝරා දීම කුමක් වේවිද? තුන්වන ජයංකය. අංක 3 තුන්වන අංකය. අද ජයග්‍රහණයේ සිවුවන තෝරා දීමට ඒ අනුව දැන් යොමු වන සූදානම් මේ සිවුවන ජයංකය. අංක 15 අංක 26 62 3 අංක 15 මේ ජයංක 4 ඔබේ ටිකට් පතේ සඳහන් වනවා නම් ඔබ රුපියල් ලක්ෂ 10කට හිමිකම් කියනවා. දිනු මැදීම සම්පූර්ණ වන ජයග්‍රාහී ලග්න සංකේතයයි දැන් අපි තෝරා ගන්න. අද අනු ජයග්‍රාහී ලග්න සංකේතය වෘශ්චික. එමනම් දිනු මැදීම අවසන් ඔබට ජයග්‍රහණය ප්‍රාර්ථනා කරමින් අපි ප්‍රතිඵලය අධීක්ෂණ මණ්ඩලය සඳහා යොමු කරන්නේ තහවුරුව සඳහා. තහවුරුවේ ප්‍රතිඵලය ඔබ අද ජයග්‍රහකින් බවට පත් කළේ කවුද කියලා අපි එමනම් සබලමු. රුපියල් ලක්ෂ 10ක් දිනු වාසනාවන්තෙක් හෝ වාසනාවන්තියක් අද ඔබ අතරින් බිහිවන වාටිකට් පත අලෙවි කරන්නේ පිළිම තලාව වට්ටප්පොළ සාධිකාවත්ත RMJ රත්නායක මහතා. ඒ අනුව අද දිනුම් වාරයේදී ඔබ දිනාගත් මුළු ත්‍යාග මුදලේ වටිනා කරය සටහන් වනවා රුපියල් 1,65,96,200ක් ලග්න වාසනාව හෙට ඔබේ ධනයෝගය. එහි වටිනාකම රුපියල් 78,18,220ක්.

ජීවිතේ බලාපොරොත්තුවලට වාසනාවන්ත වටිනාකමක් සුපිරි වටිනාකමක් රැගෙනනට මේ සූදානම් වෙන්නේ. ඒවිට නැරඹෙන ඡායග්‍රාහි සුපිරි ධන සම්පත ඡායග්‍රාහි දිනුම් ඇද්දීම දිනුම් වාරය 890 වෙනි දිනුම් වාරය වෙනුවෙන් කෝටි ගණන් දිනුම් ගෙනෙන සුපිරි ධන සම්පත අද දවසේ ඔබ දිනවන සුපිරිම සුපිරි ජයමල්ලයි මේ රුපියල් 2,78,76,013ක දැවැන්ත සුපිරි ඡායමල්ලකට අමතරව ඔබ දන්න හොඳින්ම ලක්ෂ 25 දක්වා විහිදෙන සෙසු තෑගිත් අද දවසෙත් අපි සුපුරුදු පරිදිම රැගෙන ආවා.

0: හතර සිවවැනි අංකය අත්ගලපා ගන්න. යාලිත් අංක හතර පස්වෙනි අංකය බවට පත්වෙනවා. යාලිත් අංක හතරම යන්ත්‍රය තෝරා දෙන්නේ මෙන්න පළවෙනි අංකය අංක හතර. ඉංග්‍රීසි අක්ෂරය බවට පත්වන්නේ ඕ අක්ෂරයයි. දිනු මැදි පෙන්ලදම ප්‍රතිඵලය දැන් අපි අධීක්ෂණ මඩුලට යොමු කරමු. අධීක්ෂණ මඩුල නියෝජනය කරන මහත් මහත්මින් තිදරාගේ අධීක්ෂණ අනුමැතිය අප වෙත ඒ ආකාරයෙන් ලැබෙද්දී අපි දැන් බලමු සුපිරි ධන සම්පත අද දවසේ ඔබේ ජයග්‍රහණ මොනවාද කියලා. මෙන්න ඔබේ ජයග්‍රහණ රුපියල් ලක්ෂයේ ජයග්‍රහකයන් රැසක් බිහි වෙනවා. එම ජයග්‍රහකයන් බිහි කළ අලෙවි නියෝජිත මහත් මහත්මින් බවට පත්වන්නේ WAD ෆ්‍රෑන්ක් මහතා නුවරඑළිය, GB ලක්මාලි වඩුගේ මහත්මිය බිබිලේගම විද්‍යාලය අසල ගොඩකබෙල, WMDI සංජීවනි මහත්මිය පිළියන්දල පුවක්ගත් සන්ධිය සංජීව මුදන්නායක මහතා එයක් කළ. අපි දැන් බලමු අද දවසේ ඔබ හිමි කරගත් සමස්ත ත්‍යාග මුදල. මෙන්න සුපිරි ධන සම්පතෙන් ඔබ හිමි කරගන්න අද දවසේ රුපියල් 37,69,440 දැවැන්ත ත්‍යාග මුදලක්. මෙම දිනුමැදි මේ අනතුරු අපි සූදානම් ජය සම්පත තුළින් ඔබට වැඩි වැඩියෙන් වාසනා උදා කර දෙන්නට. ඊට පෙරාතුව මතක් කර සිටින්නම් හෙට ඔබ දිනවන සුපිරි ධන සම්පත මීළඟ සුපිරි ජයමල්ල පිළිබඳව රුපියල් 2,79,65,189යි. ජය සතුට වාසනාව මේ සියල්ල දෝත දරාගෙන එසේ නම් එදිනෙදා ඔබේ ජීවිතයේ ජය කන්දර ජය සම්පත ජයග්‍රහය දිනු මැදීමයි මෙලෙස ආරම්භ කරන්නේ. මේ ඇරඹෙන්නේ 364 වෙනි ජයග්‍රහී වාසනාවන්ත ජය සම්පත දිනු වාරය. අද දවසේ ඔබේ ජීවිතයේ ජය වාසනාව රැගෙනෙන්නට පෙරාතුව මතක් කර සිටින්නම් ගෙවිගේ ඊයේ දවසේ 363 වෙනි ජයග්‍රහී දිනු මැදීමෙන් ඔබ හිමිකරගත් ජයග්‍රහණ පිළිබඳව ඊයේ දවසේ අපට හැකියාව ලැබුණා. රුපියල් 2,50,000 ජයග්‍රහණයක් සමග රුපියල් 50,000 ජයග්‍රහණ 27ක්ව පිරිනමන්නට. අද ඔබේ වාරය ඔබවත් වෙන ජයග්‍රහකයෙක් හෝ ජයග්‍රාහිකාවක් බවට පත් කරන්නයි සූදානම් වන්නේ. ඊට පෙරාතුව මතක් කර සිටින්නම් ජය සම්පත උපදිනවන සුපුරුදු ත්‍යාග රටාව පිළිබඳව අද දවසේ සුපිරි ධන සම්පත දිනුම් බැදීමේ අවසන් අංක 4 සහ ඉංග්‍රීසි අක්ෂරය අග සිට අනුපිළිවෙලට ගලපා ගන්න. ඔබට හැකියාව තිබෙනවා රුපියල් 80 සිට රුපියල් 2,50,000 දක්වා මුදල් ත්‍යාගවලට හිමිකම් කියන්නට යනුව ඕ අක්ෂරය ගැලපීමෙන් රුපියල් 80 මුදල් ත්‍යාග, අංක 4,4 ගැලපීමෙන් රුපියල් 1,000 මුදල් ත්‍යාග, අංක 4,4,4 ගැලපීමෙන් රුපියල් 4,000 මුදල් ත්‍යාග, අංක 4,4,4,4 ගැලපීමෙන් ඔබට හැකියාව තිබෙනවා රුපියල් 50,000 මුදල් ත්‍යාගවලට හිමිකම් කියන්නට. ඒ වගේම අංක 4,4,4,4 සහ ඕ අක්ෂරය ගැලපීමෙන් රුපියල් 2,50,000 මුදල් ත්‍යාගවලට හිමිකම් කියන්නට ඔන්න ඔබට හැකියාව තිබෙනවා. අපි බලමු ඒ අනුව ඔබ අද දවසේ හිමි කරගත් ජයග්‍රහණ මොනවාද කියලා. මෙන්න ඔබ වෙනුවෙන් අද දවසේ රුපියල් 2,50,000 ජයග්‍රහණයක් පිරිනමන්නට ජය සම්පතට හැකියාව ලැබෙනවා. එම ජයග්‍රාහකයා බිහි කළ අලෙවි නියෝජිත මහතා බවට පත්වන්නේ මොරවැව හන්දිය DPV වීරසිංහ මහතා විසින්. ජයග්‍රහණය පමණක් අපි බලමු. මෙන්න අද දවසේ රුපියල් 50,000 ජයග්‍රහකයන් රාශියකුත් බිහිවී තිබෙනවා. එම ජයග්‍රහය ලොතරැයි පත් අලෙවි කොට තිබෙන අලෙවි නියෝජිත මහත් මහත්මීන් පිළිබඳව තොරතුරු ඔබ දැන් තිරයේ දකින්නේ. දිශක මට්ටමින් ජයග්‍රහණ බෙදී ගොස් වෙන්නේ මෙන්න මෙහෙමයි. කළුතර, යාපනය සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලින් ජයග්‍රහණ 3 බැගින්, කොළඹ, මහනුවර, බදුල්ල සහ කෑගල දිස්ත්‍රික්කවලින් ජයග්‍රහණ 2 බැගින්, ඒ වගේම මාතර, හම්බන්තොට, මඩකලපුව, අම්පාර, අනුරාධපුරය, පොළොන්නරුව, රත්නපුර සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් ජයග්‍රහණ 1 බැගින් බෙදී ගොස් තිබෙනවා. ඒ අනුව අද දවසේ ඔබට හැකියාව ලැබී තිබෙනවා රුපියල් 50,000 ජයග්‍රහණ 25කට හිමිකම් කියන්නට. අපි දැන් බලමු අද ඔබ හිමි කරගන්නා වූ සමස්ත ත්‍යාග මුදල. ජය සම්පතෙන් රුපියල් 60,24,200කට අද ඔබ හිමිකම් කරන සමස්ත ත්‍යාග මුදල ලෙස හෙට දවස වෙනුවෙන් ජය සම්පත දෝතරයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න, ඔබේ ජීවිතේ වාසනාව උදා කරගන්න.
1: ඔබේ ජීවිතයේ පෙරලිකාර වෙනසකට ඔබ වැඩි වැඩියෙන් මිලදී ගන්නේ ලොතරැයි ලොවේ පෙරලිකාරයා සුපර් බෝල් ලොතරැයිපත්. එහෙමනම් හිතවතුනි සුපර් බෝල් සමගින් අපි අදත් ඔබේ වාසනාව උරගා බලන්නටයි මේ සූදානම. මේ වෙනුවෙන් ක්‍රියාත්මක වාසනාවන්ත ජයග්‍රාහී දිනුම් භාරය 3,156. ඒ සමගින්ම අද දවසේදී ඔබට රුපියල් කෝටි 12 ඉක්මවා ගිය පෙරලිකාර දැවැන්ත සුපිරි ජයමල්ලක් හිමි. මෙන්න හරියටම එහි වටිනාකම.

ඩොලස් කෝටි විසිපන් ලක්ෂ 66දහස් 459යි. ඊට අමතරව රුපියල් 40 සිට රුපියල් ලක්ෂ 20 දක්වා වූ සෙසු ත්‍යාගබදුණු හිතවතුනේ ඔබේමයි. ඔබට ජය සතුට වාසනාව ප්‍රාර්ථනා කරමින් අපි මුල්ම යන්ත්‍රයෙන් ජය අංක 4 තෝරා ගන්නවා. මුල්ම යන්ත්‍රය පන්දු හොඳින් මිශ්‍ර කරනවා. ජය අංක 4 අපිට ගලපා දෙනවා. ජයග්‍රහී මුල්ම ජයංකයේ බවට පත් වෙන්නේ අංක 21. බලන්න ඔබේ ලොතරැයි පතේ අංක 21 මුල්ම ජය අංකයේ ලෙස සටහන්ද කියලා. දෙවන වාසනාවන්ත ජය අංකය අංක 20. දෙවන ජය අංකය අංක 20. තුන්වන ජයංකය අපි ගලපා ගන්නවා. ඕනම ජයංක තුනක් සමගින් ඉංග්‍රීසි අක්ෂරය ගලපුනොත් ලක්ෂ 2ක් හිතවතුනේ ඔබේමයි. තුන්වන වාසනාවන්ත ජයංකයේ බවට පත් වෙන්නේ අංක 61. අංක 61 තුන්වන වාසනාවන්ත ජයංකය. රුපියල් ලක්ෂ 20කට හිමිකම් කියන අවසාන ජයග්‍රාහී ජයංකය අංක 4ම ගලපුනොත් රුපියල් ලක්ෂ 20ක් ඔබට හිමි. අංක 45. අංක 21 20 61 45. ජයංක 4 සමගින් ඉංග්‍රීසි අක්ෂරය ගලපුනොත් අද දවසේ පෙරලිකාර සුපිරි ජයමල්ල ඔබේමයි හිතවතුනේ. වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වෙන්නේ ජේ අක්ෂරය. ප්‍රධාන දිනුම් ඇදීම එයාකරින් අවසන් වෙද්දී අපි සූදානම් සුපර් කෑෂ් ඔස්සේ ඔබව තව තවත් ජයග්‍රහකයන් බවට පත් කරන්නට. අද දවසේදී සුපර් කෑෂ් එවැගේම ලකි චාන්ස් විශේෂ අංක ගලපා දෙන්න අපි තාමත් ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන ගණක අධිකාරී H.W. නන්දන කුමාර මහත්මාට. සුපර් බෝල් සුපර් කෑෂ් රුපියල් 25,000 මුදල් ත්‍යාග සඳහා වන විශේෂ අංක ගැලපුමයි මේ. බලන්න අංක 5 6 1 8 6. අංක 5යි 6යි 1යි 8යි 6යි. දිනුම් ඇදීම අවසන් සීල තොරතුරු අධීක්ෂණ මණ්ඩලයේ පූර්ණ අනුමැතිය වෙනුවෙන් අධීක්ෂණ මණ්ඩලයේ නිල අනුමැතිය ලැබීමෙන් අනතුරුව අපි සූදානම් ඔබ අපර වාසනාව බෙදී ගොස් ඇති ආකාරය මේ ආකාරයෙන් සොයා බලන්නට. ඔව්, ඉතාමත් සතුටින් යුක්තව දැනුම් දෙනවා සුපර් බෝල් සුපර් කෑෂ් ඔස්සේ රුපියල් 25,000කට හිමිකම් කියන වාසනාවන්ත ජයග්‍රාහකයන් රසක් බිහි කරන්නට අද දවසේදී අපට හැකියාව ලැබෙනවා. ඒ ජයග්‍රාහී වාසනාවන්ත ලොතරැයිපත් අලෙවි කළ අලෙවි නියෝජිතයන්ගේ නම් ලයිස්තුව ඔබට මේ ආකාරයෙන් තිරේ දිස්වනවා. මා දිස්ත්‍රික්ක වශයෙන් ජයග්‍රහණ බෙදී ගොස් ඇති ආකාරයෙන් මේ ආකාරයෙන් සඳහන් කරන්නම්. කොළඹ දිස්ත්‍රික්කයෙන් ජයග්‍රාහකයන් 6 දෙනෙක් බිහිවනවා. ගම්පහ, කෑගල්ල, අම්පාර, හම්බන්තොට, මාතලේ, නුවර යන දිස්ත්‍රික්කයන්ගෙන් ජයග්‍රාහකයන් 2 දෙනෙක් බිහිවනවා. එවැගේම රත්නපුර, මොනරාගල, බදුල්ල, පුත්තලම, කුරුණෑගල, වවුනියාව, මාතර, ගාල්ල, නුවරඑළිය සහ කළුතර යන දිස්ත්‍රික්කයන්ගෙන් එක් ජයග්‍රාහකයෙකු බැගින් බිහිවනවා. ඒ සමගින්ම සුපර් කෑෂ් ඔස්සේ ජයග්‍රහකයන් 28 දෙනෙක් අපට බිහි කරන්නට හැකියාවක් ලැබෙනවා. අපි දැන් සූදානම් ප්‍රධාන දිනුම් ඇදීමේ නිල ප්‍රතිඵල වෙත අවධානය යොමු කරන්නට. රුපියල් ලක්ෂ 2කට හිමිකම් කියන වාසනාවන්ත ජයග්‍රහකයන් අද දවසේදී බිහිවනවා. ඒ වාසනාවන්ත ලොතරැයිපත් අලෙවි කළා බණ්ඩාරගම අලෙවි නියෝජිත JPK විධානකී මහත්මා, කුරුණෑගල පාර දඹුල්ල BMAP ජයසිකර මහත්මා, බස් නැවතුම්පල ඉදිරිපිට පන්නල EAK නිල්කාන්ති මහත්මිය, නෙල්ලි කුණබ තිසාවැව MR උපුල් මහත්මා. තවත් ජයග්‍රාහකයන් ඉන්නවද? ඔව්, තවත් රුපියල් ලක්ෂ 2කට හිමිකම් කියන ජයග්‍රාහකෙක් බිහිවනවා. ඒ වාසනාවන්ත ලොතරැයිපත අලෙවි කළා හැඳල හන්දිය සුනිල් රොඩ්රිගෝ මහත්මා. ජයග්‍රාහකයන්ට අපගේ උණුසුම් සුබ පැතුම්. එහෙමනම් දැන් අපි සුවා බලමු රක්තපුරා ඔබ අතර බෙදා දුන් සමස්ත ත්‍යාග මුදලේ මුළු වටිනාකම රුපියල් 71,94,240යි. එහෙමනම් හිතවතුනේ හෙට දවසේදීත් ඔබේ පෙරලිකාර සිහින සැබෑවක් කරගන්න සුපර් බෝල් ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. මෙන්න හෙට දවසේදී ඔබට ලැබෙන සුපිරි පෙරලිකාර ජයමල්ලේ වටිනාකම රුපියල් 12,29,967යි. වාසනාව
ජයග්‍රහණය ගැන විශ්වාසයෙන් මග බලාගෙන සිටින ඔබට අද පායන් හිරුමෙන් විශ්වාස ශනිදා දිනුම් ඇදීමක් සමඟ සූදාන ඔබෝ ජයග්‍රහකින් බවට පත් කරන්න. ඒ වෙනුවෙන් අද අපි මුණගැසෙනවා ශනිදා දිනුම් ඇදීමේ දිනුම් වාරය 5317. මේ මොහොතේ ඔබේ අතේ තිබෙන ශනිදා ටිකට් පත වෙනුවෙන් පමණක් මේ රාත්‍රියේදී වෙන් කරන දෙවැන්ත සුපිරි කැමලක් මේ එහි වටිනාකම. එරබපන් 45,46,540. මේ දෙවැන්ත සුපිරි ජයමාල අද ඔබ දිනා ගතහොත් නවීන පණේ මොඩබක්යක් සහ ඉතිරි මුදලින් ඔබට දිනා ගන්නට හැකියාවක් තිබෙනවා. ඒ වගේම ඔබේ කැමැත්ත පරිදි මේ සුපිරි ජයමාලයේ මුළු වටිනාකම මුදලින් ඔබට ලබා ගන්නට අවස්ථාව තිබෙනවා. ඒ වගේම රුපියල් 40 සිට රුපියල් 120 දක්වා සෙසුම් දාතියා ගැන රාශියකුත් මේ රාත්‍රියේදී අපි සූදානම් කළ තිබෙනවා ඔබ වෙනුවෙන්ම. එසේනම් ජයග්‍රහී අංක 4ක් සහ ඉංග්‍රීසි අක්ෂරයක් අපි තෝරා ගන්නවා ප්‍රධාන දිනුම් ඇදීම වෙනුවෙන්. මේ ශනිදා දිනුම් ඇදීමේ පළමු වාසනාවන්ත අංකය වෙනුවෙන් පන්දු හොඳින් මිශ්‍ර වෙනවා. පළමු ජයග්‍රහී අංකය අංක 25. අංක 25 අද ඔබේ වාසනාවේ පළමු ජයග්‍රහී අංකය මේ දෙවන තෝරා ගැනීම සිදු කරන්නේ අංක 64. අංක 64 දෙවන වාසනාවන්ත අංකය. තුන්වන වාසනාවන්ත අංකය වෙනුවෙන් පන්දු හොඳින් මිශ්‍ර වෙනවා. ශනිදා දිනුම් ඇදීමේ තුන්වන වාසනාවන්ත අංකය අංක 19. සිවන වාසනාවන්ත අංකයයි අපි දැන් තෝරා ගන්නේ. මේ ජයග්‍රහී අංක 4ම ගැලපුණොත් ඔබ රුපියල් 120කට හිමිකම් කියනවා. මේ සිවන වාසනාවන්ත අංකය අංක 44. සුපිරි ජයමාල ඔබ සතු කරන වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය අපි දැන් තෝරා ගන්නේ. තෝරා ගන්නා ලද ජයග්‍රහී අංක 4 අතුරින් ඕනෑම අංක 3ක් සහ දැන් තෝරා ගන්නා ඉංග්‍රීසි අක්ෂරය ගැලපෙනවා නම් ඔබ රුපියල් 102කට ඔබට හිමිකම් කියන්න හැකියාවක් තිබෙනවා. අද ඉංග්‍රීසි අක්ෂරය ඕ අක්ෂරය. ප්‍රධාන දිනුම් ඇදීම මේ ආකාරයට අවසන් වෙන අප දෙන්නුනෝ ලකි චාන්ස් විශේෂ දිනුම් ඇදීම සඳහා රුපියල් 50,000 මුදා තියාගෙන ඔබ සතු වෙන විශේෂ අංකය අපි දැන් තෝරා ගන්න සූදානම් වන්නේ. අද ශනිදා දිනුම් ඇදීමේ ලකි චාන්ස් විශේෂ අංකය තෝරා ගන්න සූදානම් රුපියල් 50,000 මුදා තියාගෙන ඔබ සතු වෙන විශේෂ අංකය අංක 5 6 1 බිඳුව බිඳුව අංක 5යි 6යි 1යි බිඳුවයි බිඳුව. දිනම අවස්ථා දෙකේම සීලුම තොරතුරු යොමු කරන මොහොත අධීක්ෂණ අනුමැතිය ලබා ගැනීම සඳහා ඒ ආකාරයට අධීක්ෂණ අනුමැති හිමිනව සිනඟ අපි විමසා බලමු ඔබ වාසනාවන්තින් බවට පත්වන ආකාරය. ලකි චාන්ස් විශේෂ දිනුම් ඇදීමේ රුපියල් 50,000 බැගින් දිනු ජයග්‍රහකින් රසක් බිහිවෙනවා මේ රාත්‍රියේදී. ඔබ මේ දකින්නේ ටිකට් පත් අලෙවි කළ අපේ අලෙවි බලකාය. මා දිස්ත්‍රික් වශයෙන් මේ ජයග්‍රහණ බෙදී යන ආකාරය මතක් කරන කොළඹ දිස්ත්‍රික්කෙන් පමණක් ජයග්‍රහකින් 6 දෙනෙක්, කෑගල්ල මහනුවර යන දිස්ත්‍රික් වලින් ජයග්‍රහකින් 3 දෙනා බැගින්, ගම්පහ ගාල්ල නුවරඑළිය යන දිස්ත්‍රික් වලින් ජයග්‍රහකින් 2 දෙනා බැගින්, රත්නපුර අනුරාධපුර පුත්තලම මඩකලපුව යාපනය යන දිස්ත්‍රික් වලින් 1 ජයග්‍රහකයා බැගින් ජයග්‍රහකින් 24 දෙනෙක් අද රාත්‍රියේදී රුපියල් 50,000 බැගින් දිනා ගන්නට වාසනාවන්තින් බවට පත් වෙනවා. අපි දැන් විමසා බලන්නේ ප්‍රධාන දිනුම් ඇදීමෙන් ඔබ වාසනාවන්තින් බවට පත් වෙන ආකාරය. රුපියල් 102 බැගින් දිනු ජයග්‍රහකින් 10 දෙනෙක් බිහිවෙන මේ ජයග්‍රහක ටිකට් පත් අලෙවි කරනවා RGMS ගුණසේන මහතා සිංහ නගරයේ මාතලේ, B වික්‍රමරත්න මහතා දික්වැල්ල, WRWR බණ්ඩාර මහතා දිප්පිටිය කෑගල්ල, MA චණ්ඩාවති මහත්මිය ඔරුතොට පාර ගම්පහ. ඒ අනුව ශනිදා දිනුම් ඇදීමෙන් පමණ රට පුරා බිහිවෙන ජයග්‍රහකින් අතර බෙදා දෙන දෙවැනි මුදා සම්භාරයක් මේ එහි වටිනාකම. හෙටත් වැඩි ශනිදා ටිකට් පත් මිලදී අරගෙන ඔබත් වාසනාවන්තින් අපට එකතු වන්න රැගෙන සුපිරි ජයමල්ල තවත් තිලකස් තිබෙන්නේ මේ එහි වටිනාකම. රුපියල් 5,55,25,772. මේ සුපිරි ජයමල්ල ඔබ දිනා ගතොත් හෙට රාත්‍රියේදී සුපිරි ජයමල්ලේ නවීන පන්නේ මෝටර් රථයක් සහ ඉතිරිය මුදලින් හෝ එසේත් නොමැතිනම් සුපිරි ජයමල්ලේ මුළු වටිනාකම මුදලින් ඔබට දිනා ගන්නට හැකියාවක් තිබෙනවා.

ඔබේ සිහිනවලටත් වඩා ඉහළින් නොබේ වාසනාව රන්දන කප්‍රකත් එක්ක අදත් ඔබ දකින සියලු සිහින එක රැයකින් හැබැයි කරන්න අපි සූදානම් මෙවරෙන් මේ ආරම්භය අපි ලබා ගන්නේ කප්‍රක ඡයග්‍රාහී 2332 දිනුම් වාරයට. මේ වෙනකොට ලංකාවේ වෙළඳපළේ තියෙන අති දැවැන්තම සුපිරි ඡයමල්ල ඔබ වෙනුවෙන්ම සූදානම්. හරියටම හෙවත්නාකම රුපියල් 26,573,259. ඊටත් අමතර රුපියල් කෝටි ඡයමල්ලු දෙකකුත් අපි රැගෙන ආව යන රුපියල් 28 කෝටි ඉක්මවාගේ මුදා සම්භාරයකට හිමිකම් කියන අද දවසේ මේ දිනුම් වාරය තුලදී ඔබට අවස්ථාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි රුපියල් 20 ලක්ෂ පත්තාවත් සෙසු මුදල් තෑගි රාශියකුත් අපි රැගෙන ඇවිල්ලායි තියෙන්නේ. එහෙනම් බලමු මේ අන්තරෙන් ඡයග්‍රාහි අංක 4ක් දැන් තෝරගන්න සූදානම්. අද ප්‍රථම වාසනාවන්ත අංකය බවට පත් වෙනවා අංක 36. අංක 36 මේ ළඟට බලමු දෙවන වාසනාවන්ත අංකය කුමක්ද කියලා. ඔව් දෙවන අද ඔබට වාසනාව රැගෙන එන්නේ අංක 12. අංක 36 අංක 12 දැන් බලමු ඔබට හිමි මුදල් තෑගි තවත් වැඩි කරන තෙවන ඡයග්‍රාහි අංකය. ඔව් ඒ වාසනාවන්ත අංකය බාටපත් වෙන්නේ අංක 20. අංක 20 මේ ළඟට සිවන ඡයග්‍රාහි අංකයයි යන්ත්‍රය අපිට තෝරලා දෙන්න අංක 4ම ගැලපෙන රුපියල් 20 ලක්ෂයක් ඔබේම වෙනවා. ඔය වාසනාවන්ත අංකය බාටපත් වෙන්නේ අංක 1. ඒක එහෙමනම් දෙවන අන්තයෙන් අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය කුමක්ද කියලා අපි මීළඟට බලමු. ඡයග්‍රාහි අංක 4ත් එක්ක මේ ඉංග්‍රීසි අක්ෂරය ගැලපුණ රුපියල් කෝටියක ඡයමල්ලක් හිමි කරගන්න ඔබට වාසනාව තියෙනවා. ඔව් අද වාසනාවේ ඉංග්‍රීසි අක්ෂරය බඩපත් වෙන්නේ P අක්ෂරය. එහෙනම් දෙවන අන්තයෙන් සුපිරි අංකයයි මීළඟට තෝරගන්න. ඡයග්‍රාහි අංක 4ත් එක්ක මේ සුපිරි අංකය ගැලපුණා රුපියල් 40ක් ඔබේම වෙනවා. ඒත් එක්කම වාසනාවන්ත අංක 4 ඉංග්‍රීසි අක්ෂරය සහ සුපිරි අංකයන සියල්ලම ගැලපුණොත් අද අපි රැගෙන ආපු දැවැන්තම සුපිරි ඡයමල්ල ඔබේ. ඔව් අද ඡයග්‍රාහි සුපිරි අංකය අංක 40. හොඳයි දැන් ඔබේ වාසනාවේ නිල ප්‍රතිඵල විමසා බලන්නයි සූදානම. අධීක්ෂණ මඩුලට සියලු තොරතුරු යොමු කිරීමෙන් පසුව මෙන්න මේ ආකාරයට අධීක්ෂණ මඩුලේ අනුමැතිය අපිට ලැබුණා. දැන් බලමු අද දවසේ කප්පෘක දිනුම් වාරයත් එක්ක රට පුරාම වාසනාව බෙදී ගිහිලා තියෙන්නේ කොයි ආකාරයටද කියලා. රුපියල් 1,02,000 බැගින් දිනාගත් වාසනාවන්තින් අද රැසක්ම බිහි වෙලා තියෙනවා. ඡයග්‍රහය ලොතරැපත් අලෙවි කියලා තියෙන්නේ කොරලවැල්ල PRU නයනා කුමාරි මහත්මිය, කුරුණෑගල හන්දිය දඹුල් අලෙවි නියෝජිත DMKN දසනායක මෙනවිය ගිනිගත් හේන, RSSP ආනන්ද මහතා, මිද්දෙනිය උදාර ජයලාල් මහතා, එවාගෙම තලාව බස් නැවතුම් පලස්සල අලෙවි නියෝජිත PG උපාලි ලක්ෂ්මන් මහතා, නොච්චියාගම AA සුවිත් අමරසිංහ මහතා, වැලිමර නගරය MK ශාන්ත කුමාර මහතා සහ හයකරුව ආදි අම්බල මලිම නියෝජිත DM ජයවිර මහතාගේ ලොතරැපත් අතරනො දෙලක්ෂපති වාසනාවන්තයෙක් බිහි වෙලා තියෙනවා. යනු අද අපිට හැකියාව ලැබෙනවා මුළු රටටම තිළන කරන්න සමස්ත ත්‍යාග මුදල විදිහට රුපියල් 1,30,71,440 ත්‍යාග මුදලක්. හෙට දවසේදීත් ඔබට පුළුවන් කප්පෘක ලොතරැපත් වැඩි වැඩියෙන් මිලදී අරගෙන මේ වෙනකොට ලංකාවේ ලොතරැය වෙළඳ පෙළේ තියෙන දැවැන්තම සුපිරි ඡයමල්ල වෙනුවෙන් උත්සාහ කරන හරියට මේ වටිනාකම රුපියල් 26,14,91,990. හොඳයි අද දවසට හිමි වාසනාව තවමත් අවසාන වෙලා නැහැ. දැන් අපේ සූදානම සසිරි දිනුම් මැදිමත් එක තව දුරටත් දෙලක්ෂපති වාසනාවන්තින් බිහි කරන්න වෙනුවෙන් මේ ආරම්භය අපි ලබා ගන්නේ සසිරි 986 වන දිනුම් වාරයට.

0: හොඳයි අද දවසට අදාළ සියලුම දිනුම් ඇදීම් අවසන්. ඒ අවසානයේ අපි සූදානම් අද ඔබ වාසනාව හිමිකරගත් ආකාරය පිළිබඳව. මෙන්න මේ ආකාරයට ඔබට ජයග්‍රහණ වල සාරාංශයක් ගෙනෙන්න. ඒ අනුව අද දවසේ අපිට හැකියාව ලැබෙනවා 110 ත්‍යාගයක්, 250,000 ත්‍යාගයක්, 102 ත්‍යාග 31ක්, 100 ත්‍යාග 4ක්, 50,000 ත්‍යාග 49ක්, 25,000 ත්‍යාග 28ක් සහ සෙසු මුදල් ත්‍යාග 856,957ක් ඔබට හිමි කරලා දෙන්න. යනුව ජයග්‍රහකින් 857,071 දෙනෙක් අතරේ රුපියල් 6,61,98,400ක දැවැන්ත ත්‍යාග මුදල් සම්භාරයක් හද ඔබට තිළිණ කරන්න DLB ලොටරි ෂෝ තුලින් අපිට හැකියාව ලැබෙනවා. එහෙමනම් මේ වාසනාවන්තින් අතරට එකතු වෙන්න හෙට දවසේ ඔබටත් අවස්ථාව තියෙනවා. ඒ වෙනුවෙන් වැඩි වැඩියෙන් මිලදී ගන්න DLB ලොටරි පත්. එහෙමනම් හෙටත් අපි හමුවෙමු.
1: ජාතික FM නාලිකාව සිටි FM 89.6 89.8 දිවයින පුරා

0: 89.6 89.8 දිවයින පුරා
1: City FM
2: හර්ෂ මාකලන්ගත් එක්ක DRD
3: හුඟ දෙනෙක් කියන මේ ලංකාවේ මියුසික් ටීචර්ස්ලා නෑ. ලංකාවේ පියානෝ මියුසික් ටීචර්ස්ලා දැන් 1800 ගණන් වල ඉඳලා තියෙනවා. අනිත් ඔක්කොම වර්ල්ඩ් ක්ලාස් ටීචර්ස්ලා. ඒ කියන්නේ ලෝකේ ගෝල්ඩ් මෙඩල් ගත්ත ටීචර්ස්ලා ලංකාවේ ස්කූල්ස් තිබුණා ඒක ඇත්ත. හැබැයි ඉන්ඩිවිජුවල් ටීචර්ස්ලා වර්ල්ඩ් ක්ලාස් ටීචර්ස්ලා මෙහි ඉඳලා තියෙනවා.
2: අතීතයෙන් අනාගතයට දිවෙන සංගීත මාවතේ සොඳුරු දේහෝරාව බ්‍රහස්පතින්දා රාත්‍රියේ 10:00

0: සුසර කරන්න 89.6 89.8 දිවයින පුරා
1: සිටි FM වෙලව රාත්‍රී 10යි විනාඩි 1යි.
2: හර්ෂ මාකලන්දත් එක්ක DRD
3: හුඟ දෙනෙක් කියන මේ ලංකාවේ මියුසික් ටීචර්ස්ලා නෑ. ලංකාවේ පියානෝ මියුසික් ටීචර්ස්ලා දැන් 1800 ගණන් වල ඉඳලා තියෙනවා. අනිත් ඔක්කොම වර්ල්ඩ් ක්ලාස් ටීචර්ස්ලා. ඒ කියන්නේ ලෝකේ ගෝල්ඩ් මෙඩල් ගත්ත ටීචර්ස්ලා ලංකාවේ ස්කූල්ස් තිබුණේ නෑ ගත්තා. හැබැයි ඉන්ඩිවිජුවල් ටීචර්ස්ලා වර්ල්ඩ් ක්ලාස් ටීචර්ස්ලා මෙහි ඉඳලා තියෙනවා.
2: අතීතයෙන් අනාගතයට දිවෙන සංගීත මාවතේ සොඳුරු දෙහෝරාව බ්‍රහස්පතින්දා

0: අදත් හරියටම දහයයි දහයට දැන් වෙලාව විල 10:03. අද අපි කතා කරන්නේ වෙනද වගේම අපේ ආදරණීය සංගීතඥයා හර්ෂ මාකලන්ද එක්ක. ඔහුත් ඉන්න අපිත් එක්ක සම්බන්ධ වෙලා වෙනද විදිහටම. ඒ වගේම තාක්ෂණික කාරණය සහ අපේ නිෂ්පාදන කටයුතු කරන අපේ අනුරුද්ධ සේනාධිලංකාර. ඉතින් ඔබටත් බොහොම ස්තුතියි හර්ෂයි. ආයුබෝවන්. අද මාතෘකාව අපි දෙන්නට විතරක් නෙමෙයි, මම හිතන්නේ අපේ වැඩසටහන අහන් ඉන්න ගොඩක් අයට මේ කැමැතිම විදිය මාතෘකාවක්. අපි මෙච්චර කල් කතා කරපේවත් ඔක්කොම කැමති තමයි. නමුත් අද ටිකක් මේ රසිකයන්ට ප්‍රේක්ෂකයන්ට ටිකක් සංවේදී වැඩි මේ මාතෘකාව. අපි අද කතා කළා මේ, මොකද අපි ගොඩක් වෙලාවට සමහර අයගේ අදහස් තියෙනවා, මම දැකනේ අන්තර්ජාලයේ වුණත් සැරිසරනකොට ගී සංගීතයේ අග්‍රඵලයේ ගීතය වගේ සමහර තැන්වල කතා බහට ලක්වෙච්ච තැන් තියෙනවා. එක එක්කනට සංවේදී තැන්වලින් තමයි සංගීතය කියන විෂය අල්ලන්නේ. ඒක නිසාම තමයි හර්ෂ මාකලන්ද වගේ විද්වතෙක් එක්ක සංගීතය කියන්නේ මොකද්ද කියලා විවිධ මාතෘකාවන් අපි කඩ කඩ ජනතාවට සංවේදී, විශේෂයෙන් මේ අපේ රට ප්‍රේක්ෂකාගාරයේ රසිකාගාරයේ ගැන හිතලා තමයි මේ මාතෘකා තෝරගන්නේ. ඉතින් මම ඒ හින්දම හිතුවා අපි මානව ප්‍රේමයේ යහපත් පැවැත්මට සංගීතය සහ ගීතය කොයිතරම් බලපෑම් කරනවද කියන. අපි ගීත සංගීතයේ බලපෑම් ගැන දැන් සෑහෙන ගොඩක් කතා කළා. එතකොට මේ සංගීතය ගැන කතා කරන අතරම ගීතය කොයිතරම් දුරට බලපෑම් කරනවද මානව සමාජයක යහපත් පැවැත්මට. අපි අර යහපත් කියන වචනේ ටිකක් හයිලයිට් කරනවා. මම කැමති මේ වැඩසටහන පටන් ගන්න කලින් මේ පැරණිම ලිඛිත ගීතය විදියට හර්ෂයි මේ ක්‍රිස්තු පූර්ව 14 වෙනි සියවසේ ආසන්න වශයෙන් වසර 14 වෙනි සියවසේ හම්බෙනා වගේම ආසන්න වශයෙන් වසර 3400කට පෙර නිර්මාණය කළ ද ඔය හූරියන් ගීතිකා වලත් මේ ගීතිකා කියන වචනේ නැත්නම් ගීත කියන එක සඳහන් වෙලා තියෙනවා. එතකොට බැබිලෝනියාවෙත් තියෙන අර මැටිපුවරවල අපි කලිනුත් කතා කළා ඡන්දස් විරිත් තියෙන කවි ගීතිකා තිබුණා කියලා. හැබැයි තවම පුරාවිද්‍යාඥයොත් ඒවා නිවැරදිව හි අදහස් තාම කියවලා ඉවර නැහැ. ඔහොම ගත්තාම ගීතයත් අපිට මේ නූතන මේ ඊයේ පෙරදා බිහිච්ච එකක් කියලා කියන්න බෑ. මේ හැම එකක්ම අපි කතා කරන්නේ පුරාවිද්‍යාත්මක සාක්ෂි සහ ලිඛිත දේවල් සහ අපිට කලින් හිටපු විද්වතුන්ගේ මත ඉදිරිපත් කිරීම ආදී සියල්ල අරගෙන. ඒක නිසා අපි මෙතෙක් කතා කරපු හැමදේම එහෙම තමයි කතා කළේ. ඒ වගේම අදහසක් හැටියට අපේ මතත් අපි ඉදිරිපත් කරන අද මතය ඕනෑම කෙනෙකුට තමන්ට මතයක් තියෙන්න පුළුවන්. දැන් හර්ෂ මාකලන්ද සංගීතය සහ ගීතය කියන අදහස් කරන දේ මොකක්ද කියලා අපි අද අපි මේ පැය දෙකේ කතා කරනවා. එතකොට ඔහුට මතයකුත් තියෙනවා. හැම වෙලාවෙම තියෙන දේ අපි කියවලා මෙතෙක් කල් තියෙන පැවතුණු දේවල් කියවලා තමන්ටත් මතයක් තියෙන එක තමයි අර ෆිලොසොෆික කියන්නේ ෆිලොසොෆ කෙනෙක්ගේ කියන්නේ දැන් දාර්ශනික කලාකරුවෙක්ගේ භූමිකාව එහෙම තමයි. කියන්නේ එයාට ආවේනික දර්ශනයක් තියෙනවමයි. ඉතින් ඒක නිසා ඒ ගැනත් අපි කතා කරනවා. ඒක නිසා මේ අර මුලින්ම මම කිව්වේ ඒකයි, මේ පැරණිම ඉතිහාසයට යනකොට ඈත අතීතයට යනකොට මේ ගීතිකා ගීත කියන වචනය ආధుනික නැහැ. කියන්නේ මුල් කාලේ ඉඳලම මේක තිබුණා. නමුත් අද නූතන ගීතයට අපි ආසන්න වශයෙන් මේ 20 වෙනි සියවසේ ඉඳලා 21 වෙනි සියවසේ දක්වා වූ ගීත ගැන තමයි අපිට වැඩිපුර ફોકસ කරන්න. මොකද අපිට ඇහෙන්නේ අද ඒවනේ. ඒක නිසා අපි ඒව ගැන කතා කරනවා. ඉන්ට්‍රඩක්ෂන් එකක් හැටියට නම් හඳුන්වා දීමක් හැටියට මේ ගීතය නෙච්චර ඈත ඉතිහාසයකට යන මදන ඉතිහාස ඉගෙන ගන්න අයත් දන්නවා. සුමේරියාව, බැබිලෝනියාව වගේ තැන් ඒ විතරක් නෙමෙයි, ඍග් යජුර්වේද, අතරුවන් කියන සාම කියන ඒවට යනකොටත් අඩු වැඩි වශයෙන් මේ ගීතිකා කියන වචනේ ඇහෙනවා. ඒක නිසා මේ කොයි වෙලාවත් මතයකට එන්න එපා, මේ ගීතය කියන වචනේ අපි මේ නූතනයෙන් විතරක් අල්ලලා කතා කරනවා කියලා. නමුත් අපිට ඒවා කතා කරන්න හෝ ඒවා උදාහරණයට දක්වන්න අපිට රෙකෝඩින් හෝ අපිට වාදනය කළ හැකි දෙයක් නැත. එහෙම නැති නිසා අපි අර පුරාවිද්‍යාඥයෝ කියපු දේවල් තමයි අපි මතක් කරන්නේ. ඉතින් අදත් මැදිරියේ ඉන්න රුක්මන් සහෝදරයාත් අපිට අසන්නෙක් හැටියට, ගුරුවරයෙක් හැටියට අපේ අපි දෙන්නා කරන කතා බහ අහගෙන ඉඳලා මැදහත්ව ඔහුගේ අදහස ඉදිරිපත් කරන්න. ඉතින් හර්ෂයි, අපි මුලින්ම ගීතය හැටියට තෝරගත්තේ මේ මයිකල් ජැක්සන් මුළු ලෝකයකට ආන්දෝලනාත්මක සබහා දහම ගැන මහා සංවේදීකමක් මිනිස් සමාජයට ඇති කරපු, බලපෑමක් ඇති කරපු ගීතයක් තමයි ඒර්ත් ගීතය. ඒක මම හිතන්නේ නොදන්න කෙනෙක් නැති තරම් අද වෙනකොටත් මයිකල් ජැක්සන් මේ දිලත් දැන් වසර ගාණක්, නමුත් තාමත් සබහා දහම ගැන එවැනි වූ කම්පනයක් මානව සමාජය තුළ ඇති කරන්න බැරි වුණා. අපි ගීතය වාදනය කරන්න කලින් මම කැමති මුල්ම කතිකාවත හැටියට ඒර්ත් ගීතය ගැන හර්ෂ මාකලන්දයන්ට දැනෙන විදිහ ගැන සහ ඔහුගේ අදහස, මේකේ කම්පෝෂන් පාට් එක ඔබට දැනෙන විදිහ, ඕනනම් වාදනය කරන්නත් පුළුවන් අර මුල්ම වාදනය පියානෝ කොටස, ඒ ඕන එකක් දක්වලා අපේ ප්‍රේක්ෂකයන් රසිකයන්ට හර්ෂයගේ අදහස මම දැනගන්න කැමති ඒර්ත් ගීතය ගැන.
1: ඔය දැක්සන් ඇත්තටම මයිකල් ජැක්සන් කියන්නේ හරිම සංවේදී කෙනෙක්. ඒ කියන්නේ ඔහු මානව ජාතිය මනුස්සයා කෙරෙහි තිබුණ ලොකු කරුණාවයි. ඔහුගේ සංගීතයෙන් හැමතිස්සෙම මේ පෙන්නුම් කරා. හැබැයි ඉතින් ඔහුට එරේකම් හරියට තිබුණානේ. අපි දන්නවා
0: මේ ගීතය සඳහා විශේෂයෙන් මේක ඇමරිකන් චාර්ට්ස් වල මුල් කාලේ ප්ලේ කරන්නෙත් නෑ. අන්තිමට BBC චාර්ට් එකකයි මේ මම කියවලා තියෙන විදිහට ජර්මානු චාර්ට් එකක තමයි මුලින්ම මේක වාදනය වෙලා තියෙන. මොකද ඇමරිකාවේ මේක වාදනය වෙලත් නෑ. ඉතින් එහාට යන්න පුළුවන් හර්ෂයි.
1: ඔය අපිට හිතන්න බෑ එහෙම බාධා ඇති කරන්න කියලා නේද?
0: මටත් ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා හර්ෂයි ඒ ගැන. මේ මේ පරිසර ගීතයකට මෙච්චර දඟලන්නේ ඇමරිකාව.
1: ඔව්. අයිතේ දර්ශන මිනිස්යානේ ඇති කරන්නේ මේ බාධා. ඇයි මේ මිනිස්සයා
0: ඔබ හිතන්නේ මොකද්ද මේ පාලකයාට සහ මේ බලවතාට මේ ඒර්ත් ගීතය කරන බලපෑම මොකද්ද කියලා? ඒ කියන්නේ එයාලට තියෙන බලපෑම මානව සමාජයේ එකට කලින් දැන් මේ වගේ එකක් විවාදයට තුරු දෙන්න නැත්නම් එයාලගේ ක්‍රමයට මේක බාධාවක් විදිහට නිකන් ඇයි ඒකේ මේ එහෙම හිතන්නේ කියලා ඔබ නිකන් හිතුවත් කොහොමද නිකන් එහෙම අපිට කියන්නේ ප්‍රේක්ෂකයන්ට?
1: ඔව් ඇත්තටම පාලකයා කියන එක නම් අපිට පේන්නේ නැහැ. ඇත්ත නැහැ මිස්ස මනුස්ස සාමාන්‍ය ජනතාව ගැන හිතනවා කියලා මට නම් හිතෙන්නේ නැහැ. ඔව්. ඒ කියන්නේ දයාවෙන් බලනවා කියලා මා සාමාන්‍ය ජනතාව දියා. මම එදාත් කිව්වේ
0: ඔව් ඒක පොදු මතයක් අපිට ඒක පැහැදිලි. නමුත් මේ පරිසර ගීතයක් මේක ඇයි මේ පරිසර ගීතයකට මේ තරම් මේ ගීතය මෙච්චර?
1: ඒක පරිසර නිසා විතරක් නෙමෙයි. ඒ කියන්නේ පාලකයා පරිසරය කියන සමාන මේකත් ලොකු බිස්නස් එකන්නේ. පරිසරය පාලනය කිරීමත් ලොකු බිස්නස් එකක්. අපි දන්නවනේ වැහි අධික කරන්න පුළුවන්
0: තමයි මේ තැනට එන්නේ.
1: ඔව්. කාර්යගුණේ වෙනස් කරන්න පුළුවන් ඒවා ලොකු මහා පරිමාණයේ ක්‍රියාකාරකම්. ඒවා මේ මිනිස්සයා පාලනය කරන්න හදන්නේ. ඒ ධනවත් පාලක, ඒ කියන්නේ පාලකයාත් පාලනය කරන කොටසක් ඉන්නවා නැත්තරම. අපි ඒක දන්නවා. නිකන් බොරුවට නිකන් මේ අර බීටිං කරනවද පුෂ් කියන්නේ එහෙම මේ නිකන් බොරු කතා කියලා වැඩක් නැහැ. පාලකයන්වත් හුඟක් අය වගේ ඉතින් පාලකයන්වත් පාලනය කරන ධනවත් කොටස් ඉන්නදී ඒකලොන් බලනවා. ඒගොල්ලන්ට මේ සරලිය හම්බ කරන්න පුළුවන් හොඳම ක්‍රම තියෙන මොනවද කියලා.
0: ඒවට බාධා වෙන තැන් වලදී ඒගොල්ලෝ එරෙහි වෙනවනේ.
1: හරියටම.
0: දැන් මේ හර්ෂයි, දැන් මේ සංගීතය සහ ගීතය ගැන අපි ගොඩක් කල් කතා කරන්නේ සංගීතය ගැන. මේ ගීතයට ඇයි මෙච්චර මානව සමාජයේ බලපෑමක් ඇති කරන්න පුළුවන්?
1: ඒ මොකද ඒක ලේසිනේ තේරුම් ගන්න. සාමාන්‍ය ගීතය සම්භාව්‍ය සංගීතවලට වැඩිය ලේසි තේරුම් ගන්න. දැන් අපි හිතමු දැන්
0: කියන භාෂාව තියෙන හින්දා
1: නෑ ඒක. ඒ කියන්නේ ඇඩ්වාන්ස්ඩ් ඉඳා, ඒ කියන්නේ ඒවා දියුණු වෙච්ච දේවල්නේ. අපි දුමු දැන් රොකට් සයන්ස් කියන එක දැන් අපේ රුක්මන් දන්න දැන් රොකට් සයන්ස් කියන එක සාමාන්‍ය මනුස්සන්ට දිරවන්නේ නැහැ නේ. මම තේරෙන්නෙත් නෑ. හැබැයි සාමාන්‍ය බයිසිකලයක් වැඩ කරන්න හැටි, කරත්තයක් වැඩ කරන්න හැටි, කාර් එකක් වැඩ කරන්න හැටි, කාර්
0: මෙකැනික් මොඩල් එක කියන්නේ මේ සරලකම මිනිස්සු ටග්ගල් අල්ල ගන්නවා කියන එක.
1: අල්ල ගන්න දැක් නේද?
0: තේරෙනවා නේද?
1: ඔව් තේරෙනවා නේ. ඒක උන්ට ඇත්තට හිතන්න දැක් නැහැ. මනුස්ස සාමාන්‍ය මනුස්සය ඔච්චර මේ ඉගෙනගෙන නැහැ නේ. සරල වාසන් කිව්වොත්. ඔව්. ඔව් ඉතින් ඒ සම්භාව්‍ය ඇයි ඉතින් උත්තර ಭಾರತೀಯ සංගීතය හරි දක්ෂිණ භාරතය සංගීතය මේ ආලපයක් කී දෙෙනා දහන්න අප අඩේ අපේ රටේ වනත් කිය දෙෙන
0: ඔන්න අර ඒ බට සමේ උත්තර භාරතය හෝ දක්ෂිණ භාරතය සම්භාවය සංගීතයන ඔය කෑල් ගායන හන්න ෑනේ මිනිසු සිින්දෙකට
1: හෝ
0: ඒවගේ තමයි ඒ ගැන මේ අදහස එන්න මෙහෙම දැ ගැන්නේ මන්න ඔබත් එක මේ මේ ප්‍රේක්ෂකාගාර වෙනින් මම ප්‍රශ්නයහන්නේ මේ හර්ෂයෙන් අහන්නේ දැන් ගීතය සරලවීම නැත්තම් ගීතයක භාෂාව සරලවීම සංගීතය එකක් තමයි ගීතය පොඩි වෙලාවක් නේ තියෙන්නේ සන්දවනියක් හෝ සරලයක් හෝ ඒ එච්චර දිග ප්‍රමාණයකට නෑ මිනිස්සුන්ට එච්චර දල්වාගෙන ඉන්න බැහැනේ අර බුද්ධියත් බලපාන එකට එතකොට දැන් මේ ගීතයක් වගේද පොඩි වෙලාවක් ඇතුළතදී ඒගොල්ලොන්ට උපරිම නාද సౌందర్యාත්මක ආකර්ෂණය ඒකයි ඊට පස්සේ ඊටාම පොදු ප්‍රේක්ෂකාගාරයට තේරෙන වචන මාලාවක් වචන මාලාවක් තිබීම
1: ඔව් හැබැයි අපි මේ දැන් මත තියාන්න ඕන ගීතය කියන එක අපි පල්ලෙහාට දානව නෙවෙයි
0: නෑ නෑ
1: ඒක තමයි ඕන සිම්ෆොනියක වුණත් ඔව් සිම්ෆොනියක වුණත් ඒ ගීත සිම්ෆොනියක ඇතුළේ ගීත තියෙනවා නේ
0: අපි ගොඩක් තියෙනවා

0: බේතෝවන්ගේ නයින් සිම්ෆනි එක අන්තිම සිම්ෆනි එක. මේ එතන ඒක ඒක ඒක තමයි මෙලඩි මෙලඩි කා
1: ප්‍රධාන මෙලඩි.
0: ඒක සින්දුවක්.
1: ඒක නිතර නිතර
0: ඒක ඇත්තට සින්දුවක් කරන්න පුළුවන් නේද?
1: පුළුවන්.
0: ඒක සින්දුවක් කරන්න පුළුවන්.
1: කරලා තියෙනව නේද අපි අර බේතෝවන්ගේ මේක තරතරතරතරතරතර ලංකාවේ දෙදෙනා
0: ඒක 6 ඒක 6 සිම්ෆනි
1: එක. ඔය 6 සිම්ෆනි එකේ අදලා තියෙනවා සින්දුවක් ලංකාවේ. සින්දුවේ නම කියන්නේ.
0: ඔව් ලංකාවේ හදලා තියෙනවා. ඔව් දැන් ඉස්කෝල ඉස්කෝල ළමයිත් ඒක ඒගොල්ලන් තමයි සින්දුව හදුවේ කියලා. මං පස්සේ ගන්නේ මේක බේතෝන්ගේ සිම්ෆනියක්.
1: ඔව් ඒක තමයි මමත් ඒක කියලා තියෙනවා ඉස්කෝලට ගිහිල්ලා. මේ ඔක වැරදි මේක බේතෝන්ගේ එකක් කියලා. නමුත් අර
0: නෑ ඒක ඇත්තට වැරදි වැරදි නෑ දර්ශන. ඒ කියන්නේ ඒ කමක් නෑ ගත්තට
1: හැබැයි නෑ නෑ මම කියන්නේ ඒක වැරදි කියලා. මං කියන්නේ ළමයිගේ මතය අපි කියන්න බෑ මේක.
0: ඔව් නෑ අපි කියන්න ඕනේ හැමදෙස්සම අපි හැමදෙස්සම කියන්න ඕනේ මේ මේක මුල් නිර්මාණකරුවා කවුද කියලා. ඒකයි වැරද්ද එතන. නැත්නම් ඒක ඒක හොඳයි ඉස්සරහ ඒව අරන් ඩෙවලොප් කරන්නේ හුඟක් හොඳයි නේ.
1: හොඳයි.
0: මගේ
1: නමුත් මුල් නිර්මාණකරුවාට ගෞරවය තිබිය යුතුයි. මොකද ඔහු බොහෝ පළවෙනියට හිතපු බුද්ධියනේ.
0: ඔව්.
1: එයාගේ එයාගේ සංරචන
0: සංගමෝති අරන් සිරිසංගමෝති අරන් කරාට කමන්නේ මුල් නිර්මාණකරුවා කවුද කියලා.
1: මේ මුල් නිර්මාණකරුවා අතුරු දහන් කරලා ඒක ඊළඟ කෙනාට මාරු වෙනකොට මුල් නිර්මාණකරුවා අතුරු දහන් කිරීමයි මෙතන වැරදි. අපි දැන් වෙන පැත්තකට ගියා ගීතේ. මේ නමුත් මේ ගීතය කියන එක දැන් ඇත්තටම අර්ත් ගීතය ගැන ආපහු ගත්තොත් එහෙම අර්ත් ගීතය හරි පුදුම විදිහට දැන් භාෂාව තේරෙන අයටත් නොතේරෙන අයටත් මේ ගීතයේ තියෙන බලපෑම ප්‍රබලයි.
0: ඔව් ඒක ඇත්ත.
1: ඒකයි මං
0: කියන්නේ. මේ භාෂාවද ඉතින්
1: භාෂාව නොතේරෙන අයටත් මේ ගීතේ අර සබාදහම වෙනුවෙන් ඔහු කරන බලපෑම තේරෙනවනේ මේ ගීතේ දැනෙනවනේ.
0: ඔව් ඒක එතනදී විෂුවල් මීඩියම් එකකුත් තියෙනවා නේද? ඒ වීඩියෝ
1: එක වීඩියෝ තියෙනවා. අර ඔහු ගයනකොට වේදිකාවේ විෂුවල් එක නැතත් අර ඔහු ගයනකොට දැන් අපි ජපානෙ ගිහිල්ලා ඔහු ඉදිරිපත් කරන වෙලාවෙත් මිනිස්සු ඒකට කඳුළු සලනවා. එතකොට ඔය ලෝකේ පුරා යගේ ප්‍රසංග කළානේ. ඒ හැම තැනකම ඒ මුළු දැන් ජපාන වගේ රටක මුළු ඔඩියන්ස් එකටම ඉංග්‍රීසි තේරුණා කියලා අපිට ගන්න බෑ. මේ නමුත් ඒ ගීතයේ තියෙන තනුවේ තියෙන ප්‍රබලතාව වගේම ඒහි තියෙන වචනවල ප්‍රබලතාවය තමයි තේරෙන කෙනෙකුට දෙකම ගන්න පුළුවන්. ඒ දෙකම හරි ප්‍රබලයි නේද අර්ත් ගීතය ඇතුලේ ගොඩනගන දේ.
0: ප්‍රබලයි. ඔව් අනිවාර්යයෙන්ම.
1: ඒක සංරචනාව ගැන පොඩ්ඩක් ඉතින් මේ ඔයාගේ අදහසින් අපිට පැහැදිලි කරන්න නම් කැමතියි.
0: ඔය ඒක ඇත්තට ඒක සරල සරල ඒක සරල සමීකරණයක් නෙදින් ඇත්තට අර ඒක තියෙන ෆෝමියුලා එක. ඒ කියන්නේ අපි කියන්නේ ආකෘතිය කියලා. ෆෝම් ඉන් මියුසික් අපි ඉංග්‍රීසියෙන් කියන්නේ ෆෝම් ඉන් මියුසික් කියලා. ඒ ෆෝම් එක හරි සරලයි. සරල පොප්ස් සින්දුක
1: පොඩි බ්ලූස් ගතියකුත් තියෙනනේ සමහර තැන්වල.
0: ආ බ්ලූස් ඇඩියම නැහැ. යා කොහොමද කඩන බ්ලූස් ගතියක් තියෙනවා. හැබැයි ඒක අපි බ්ලූස් කියලා අර්ථ දක්වන්නේ ඔය ජානරේ.
1: ඔව් මේක ෂෝ බ්ලූස් කියලා කෙනින් තනියෙන් ගන්න බෑ. දැන් වල ගොස්පෙල් එහෙම දාලා තියෙනවා මේ ගීතය ගැන කමෙන්ට් සැටියට එක එකන
0: දාපු ඒ වගේ ගොස්පෙල් වලට මේ ගාන්න බෑ. මොකද ඇත්තට ඒක තනිකර පොප් තමයි ඕක.
1: ආ පොප්
0: තනිකර පොප් හැබැයි මයිකල් ජැක්සන්
1: අන්තිම හරි දැනන රොක් වගේ පැත්තකට එන්ඩේගේ ගීතේ
0: රොක් වලට ළඟයි ඇත්ත ටිකක් රොක් වලට ළඟයි
1: අන්තිමට ඒ හරි දැනන
0: පොප් වලට පොප් වැඩිම ආකෘතිය පොප් තමයි. ඒ පොප් ආකෘතිය
1: දෙන්නේ මම අර ඒකේ කැමැතිම අර පියානෝ අර ඒ කොටසට ඒක ඇහෙනකොටම අපි වල්ලා ගන්නවා ගීතේ අර ඉන්ට්‍රොඩක්ෂන් එකේ.
0: ඔව්
1: ඉන්ට්‍රෝයි ඒක
0: හුඟක් තියෙනවා. දැන් එයාගේ හුඟක් තියෙනවා. දැන් එයා හරි සරල කෝඩ්ස් ටික පාවිච්චි කරන අපි ඒක අපි කියන්නේ ඒ කියන්නේ අර ඒකට අපි කියන්නේ පෙඩල් කෝඩ්ස් ගහන පෙඩලයක් පෙඩලක මේක. ඒ කියන්නේ එක දිගටම පාදින්න මේ ෆවුන්ඩේෂන් එක. ඒ කොඩි මෙන්න මේ කෝඩ්ස් එක. ඒක තමයි තියරේ ඉගෙන ගන්න ඕන කියන සංගීතය කරනවා නෑ.
1: අනිවාර්ය නැත්නම් ඒක කරන්න බෑනේ.
0: කම්පෝස් කරන්න බෑනේ. ඒක තමයි ඒක එයා ඒ උපක්‍රමයේ
1: කම්පෝස් යාම තමයි.
0: ඔව් එයා ඒ වගේ වංකක් එයා පාවිච්චි කරනවා.
1: ආ
0: ඉතින් ඒ
1: වචනත් එයාගේ
0: හරි ඒක තමයි. එයා ඒක මොකද ඒක වදින සාමාන්‍ය ජනතාවට මොකද ඒ කියන්නේ වදින්නේ මොකද අර සංකීර්ණ
1: නවනේ
0: කාමරිස් වලට යන්නේ අර සරල වුණාට සංකීර්ණ බවත් ඒක ඇතුළේ
1: තියෙනවා. සංකීර්ණ බව තියෙනවා. නමුත් එළියට ඒ සරල බව වැඩියෙන් දැනෙන නිසා මිනිස්සු ඉක්මනින් ගන්නවා ඇඟට.
0: මිනිස්සුන් ගාක්ක ඒකට මංතන්නේ ඒ මෙලඩි මෙලඩික් ප්‍රෝග්‍රෙෂන්ස් කියලා තියෙනවානේ. ඒ කියන්නේ ස්වර ගන්න මෙලඩික් ප්‍රෝග්‍රෙෂන් කියන්නේ ස්වර ස්වර ගලන ආකාරය.
1: ඔව්.
0: දැන් අපිට මේකට පස්සේ මෙස්ස ඉස්සල ස්වර ටික ඉහලට පිච්ච වැඩියෙන් වැඩි වෙන පැත්තට ගලාගෙන ගියා. ඊට පස්සේ පල්ලෙහාට ආවා.
1: ඔව්.
0: පස්සේ පල්ලෙහාට. ඔව්. ආයෙත් පොඩ්ඩක් උඩට යනවා. දැන් පල්ලෙහාට.
1: ඒ තමයි අර තනුවක තියෙන විචිත්‍රවත් බව.
0: ඔව්. ඒ ස්වර ගලන ආකාරය ඒක ඒක ඒකේ විදි ඇත්තට අර දැන් අපේ මේ රුක්මන් සහෝදර ගණිත ගණිත ගණිත මේ සම්බන්ධයෙන් අති විශිෂ්ට විශේෂඥ නිසා එයා දන්න කොම්බින් පර්මිටේෂන්ස් ඇන් කොම්බිනේෂන්ස් කියන එක රුක්මන් සමහර විස්තර කරලා ගියා. පර්මිටේෂන්ස් ඇන් කොම්බිනේෂන්ස් අපි කරානේ ඒරල් ඩිස්ලෙන් අපි කර දෙයක් තමයි. ඒ කියන්නේ කොච්චර කී කොයි විත් කී කී ආකාරයකට මම ඉදිරිපත් කරන්න පුළුවන්ද කියන එක. ස්වර 12 ඉදිරිපත් කරන්න පුළුවන් ආකාරය සමහර පර්මිටේෂන්ස් සහ කොම්බිනේෂන්ස් ඒක මට සිංහල වචනේ දැන්
2: සංකර්ණ සංකරණ සහ සංයෝජන
0: මට සන්තෝෂයක මතක් මට දැන් ආනන්දේ මම මැත්ස් ඉගෙන ගන්න කාලේ වෙන මතක් වුණා. Thank you. ඒතර ඒකෙන් අපිට පුළුවන් නේද රුක්මන් හොයා ගන්න කොච්චර මේ හරිම කොච්චර මිලියන් බිලියන් ගානක් ආකාර තියෙනවා මේ මෙලඩිස් හදන්න නේද?
1: ඔව්.
0: ඒතර මේ මෙලඩිස් ඒකෙන් ස්වර ගන්න ආකාරය ඒක හැබැයි ඒකට අර ආධ්‍යාත්මයක් ඕනේ කියන්නේ ඒක තමයි. මැත්තරක් මදි. ඒ කියන්නේ මයිකල් ජැක්සන් කොහොමද ඒක ඔය හරියන එකම කොහොමද තෝරගත්තේ? ඒක ඒකදී ඒක තමයි කියන්නේ
1: ආධ්‍යාත්මය තමයි.
0: ආධ්‍යාත් අනේ ඒක තමයි. ඔව් අනේ ඒක තමයි හරීම මේ සබ්ජෙක්ට් එකේ තියෙන රසවත් බව. ඒ කියන්නේ මේක
1: අපි මුලින් ඉඳලම තියෙන දෙයක් නේ මැත්ස් සංගීත සංයෝජනය සඳහා ඒකේ තියෙන අර මැතමැටික්ස් නොලෙජ් එක අනිවාර්යයෙන්ම අවශ්‍යයි. මේ නෝට්ස් හැදෙන නෝට්ස් අතර තියෙනවනෝ ටෝන් සෙමිටෝන් ඊළඟට මේ කෝඩ්ස් හැදෙන විදිහ මේ ඔක්කොම ඕන සංයෝජනයක් කරන්න. හරි මොකද මියුසික් ඇරේන්ජ්මන්ට් එකක් හදලා ඒකට තනුවක් හදලා දැන් කට්ටි ඉන්න සමහර අය ඉන්න තනුව විතරක් හදන අය ඇරේන්ජ්මන්ට් කරන්න වෙන කවුරු හරි. එතකොට එහෙමයි. මොකද ඒ ඇරේන්ජ්මන්ට් කරන එක තමයි අර මැත්ස් නොලෙජ් එක තියෙන අර සංයෝජනය කරන්න ඒ මැත්ස් නොලෙජ් එක අවශ්‍යමයි. මේකට දැන් අපි මෙන්න මේ සොරය මේ මෙලඩි කාණ්ඩයට යටින් කොයි මොන වගේ කෝඩ් එකක්ද ගහන්නේ මොන වගේ හාමනි එකක්ද ගහන්නේ. එතකොට හාමනිස් ලියන්නත් නෝට්ස් හැප්පෙන්නේ නැති වෙන්න ලියන්න ඒවා ඒකට අර මේ මැත්ස් නොලෙජ් එක තීබිය යුතුමයි. අපි මේක මුලින්දලම කියන දෙයක්. ඒක නිසා ඔබ අහගෙන ඉන්නව නම් අන්න ඒකයි මම මේ හර්ෂ මාකලන්දව අවුස්සවන්නේ මේ ඔබ වෙනුවෙන්. මොකද එතකොට එයා ඒක වාදනය කර කර පෙන්නනවා. මේක තව අර ළඟට රූපයකින් පෙන්වන්න පුළුවන් නම් තව ගොඩක් ලේසි මේක කරන්න. එතකොට මේ මයිකල් ජැක්සන්ගේ මේ ගීතය ඇතුලේ ඒ තියෙන මැත්ස් අර මැතමැටික් බියුටිෆුල් මැතමැටික් එක අපි බියුටිෆුල් මැතමැටික් එකයි අර ආධ්‍යාත්මයයි ඒකට අදාළ එන වචන භාෂාව අර මෙලඩි එක උඩ එළන එක. මොකද කම්පෝසම රයිට වීම මේකේ ඒ බෙනිෆිට් එක තියෙනවා මේක ඇතුලේ රුක්මන්.
0: ඔව්
1: ඒක මම හැමදාම මුලින් ඉඳලා විශ්වාස කරන දෙයක් තමයි. මම දන්නේ මේක මගේ පෞද්ගලික එක. කම්පෝසම රයිට වෙනකොට තියෙන මේ ගීතයකට තියෙන මේ වාසිය වැඩි. දැන් ඔය ක්ලරන්ස් විජේවර්ධනයන්ගේ ගීතවල ඒ තියෙන අර මියුසික් ලැන්ග්වේජ් එක අපිට ඇහෙන්න. මොකද එයාම ඒ වචන මම මේකෙදි කියන්නේ මේ ගීත රචනයක් අවශ්‍ය නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒ කියන්නේ රචකයෝ වෙනම අවශ්‍ය නැහැ කියන එක නෙමෙයි කියන්නේ. නමුත් සංගීත සංයෝජකයාටත් සාහිත්‍ය පිළිබඳව කවි සංකල්පන ගෙතීම පිළිබඳව අවබෝධයක් තියෙනවා නේද රුක්මන්? ඒක මාර මේ ආශිර්වාදයක් ගීතයකට. ඒක ගොඩනගන්න ඒකයි ගොඩක් වෙලාවට මෙලඩිය හදලා වචන දානකොට තියෙන බෙනිෆිට් එක වැඩි. මොකද එතකොට තනුවේ හැඩයමයි වචන ගන්නෙ. වචන හැඩේ තනුව ගන්න ගියපුවම මෙච්ච ඇක්සිඩන්ට් බර ගානක් අපේ ගීත මේ ගීතාවලිය ඇතුලේ තියෙනවා. එකින් එක අපිට කතා කළේ දැන් තියෙනවා. නමුත් අපිට ඒ හැමෝටම ගෞරවාන්විතව බවක් අපි දෙන්නටම තියෙන නිසා අපි ඒවා ලිහලා කරලා පාට් විදිහට පෙන්වන්න කැමති නැහැ ගුවන්විදුලි මැදිරියක. නමුත් අපිට ඒක ඇකඩමික් ලෙවල් එක කොයි හරි විශ්වවිද්‍යාලයක කරනවා නම් අපිට ඒවා පෙන්වන්න පුළුවන්. මෙතනදී අපි හැමෝටම සමාන ගෞරවයක් තියෙනවා. එහෙම කෙනෙකුටම. ඒක නිසා අපි ඒක කරන්නේ. නමුත් මෙහෙම දෙයක් තියෙනවා කියලා විතරක් ඔබ දැනගන්න. අපි අහමු නේද එහෙනම් මේ අර්ත් ගීතය. ඊට පස්සේ ඊළඟට ගමු.
0: ඔව්.

0: මුළු ලෝකයටම සොබාදහම ගැන රුක්මන් මිනිස්සුන්ට සොබාදහමට ආදරය කරන්න කියන මහ විශාල දැවැන්ත පණිවිඩයක් මයිකල් ජැක්සන් මේ ගීතය හරහා දීලා තියෙනවා. ඒකයි අද අපි මාතෘකාවත් මානව ප්‍රේමය. මිනිසාගේ ප්‍රේමය තමයි මේ සොබාදහමේ පැවැත්මටත් මේ රුක්මන් සහෝදරය අද බලපාන්නේ. මොකද මිනිස්සුන්ගේ මිනිසු ප්‍රේමණීය නොවුණු මිනිසුන්ගේ තුළ ආදරය නැති වුණොත්, කරුණාව දයාව නැති වුණොත් සොබාදහමටත් අද ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ ඒකයි. සොබාදහම ගැන පාලකව හර්ෂය කිව්වාගේ පාලකයන්ට සොබාදහම ගැන හෝ මනුෂ්‍යත්වය ආදරය ප්‍රේමය මානවදයාව පිළිබඳව අමතක වෙලා තියෙනවා. මේ බලය නිසා, බලය තරකර ගැනීම සඳහා නිරන්තරයෙන් මේ යුද්ධවලදීත් විනාශ වෙන්නේ සොබාදහමමයි. මේ මිනිස් ලෝකය හැර මේ සෞරග්‍රහ මණ්ඩලයේ මිනිසුන්ට ඉන්න තාම පරීක්ෂණ කරලා ඔප්පු කරගෙනවත් නැහැ මේ අපිට ඉන්න වෙන ලෝකයක් තියෙනවද කියලා. ඉතින් මේ ගීතය ගැන හර්ෂයෙන් මම ඇහුවා වගේම ඔයා ප්‍රේක්ෂකෙක් හැටියට, ගුරුවරයෙක් හැටියට මේ ගීතය අර මම කියපු අර මියුසික් ලැංග්වේජ් එක, අර තනුවට වචන බැසීම සහ මෙහි තියෙන අදහස, දැන් ඔබ සංගීතඥයෙක් නෙමෙයිනේ, කොච්චර විදිහට බලපෑමක් ඇති කරනවද මේ අපේ හිතට මේ සොබාදහමට ආදරය කරන්න කියන පණිවිඩ අපිට කොච්චර අව්‍යාජ ඔයාට හිතුණත් කොහොමද කියන්නේ දැනෙන්නේ?
1: සුබ සන්ධ්‍යාවක් අපි ලක්ෂ සංඛ්‍යාත සන්නේනේ. බොහොම ස්තුතියි. අපි අර මේ මාතෘකාව පටන් ගන්න වෙලාවෙම හරි තැනකින් ඇහුවා මේ ඇමරිකාවේ මේ ගීතයට ප්‍රතිවිරෝධයක් තිබුණා.
0: ඔව්,
1: පටන් ගන්නකොට
0: තිබුණා, පැහැදිලිවම තිබුණා.
1: ඒක මේ ඉතාම දාර්ශනික මේ දර්ශන සහෝදර මේ අර මේ ධනවාදී දෘෂ්ටිවාදී, ඒ කියන්නේ කැපිටලිසම් වල අයිඩියොලොජිකල් අප්‍රෝච් එකට විරුද්ධයි මේ ගීතය.
0: ඒ කියන්නේ
1: ධනවාදය ගොඩනැගෙන්නේම මේ මිහි මත ගොඩනැගෙන සිළුදී මානව වර්ගයාගේ පැවැත්ම වෙනුවෙන්, ඒ කියන්නේ අපිට කන්සියුම් කරන අයිතියක් තියෙනවා වගේ අදහසකින්නේ. එතකොට මේක කියන්නේ සබහාදහම අපි රැක ගන්න ඕනි කියලානේ මේ ගීතය ඇතුලේ එන්නේ. ඒ කියන්නේ අපි ડિස්ට්‍රක්ෂන් එකක් ගේනවා නම් සබහාදහමට ඒකේ ප්‍රතිඵල අපහු අපිට හම්බ වෙනවා කියන එකනේ මේ ගීතෙන් කියන්නේ.
0: ඔව්.
1: එතකොට ඒක අර මේ ධනවාදයේ මූලික එකත් එක්ක ගැටෙන්න පටන් ගන්නවා.
0: ඔව්.
1: දෘෂ්ටිවාදය ඒකයි එතන ඇතුල්ච්ච ගැටලුව. ඔව්. මූලික වශයෙන් න්‍යායිකව.
0: එතකොට මේ අර ගීතය ගැන සාමාන්‍ය ප්‍රේක්ෂකයෙක් හැටියට
1: මේකේ අර සංගීතයට දැන් අර උපතුමා අපි කතා කරනකොට මේ
0: තම හැම වෙලේම කියනවනේ මේ මියුසික් ලැන්ග්වේජ්
1: මියුසික් එක. ඒක තමයි මේකේ අර මේ මම එක උදාහරණයක් කියන්නම්. මේකේ අවසානය, ඒ කියන්නේ හැම වාක්‍යයකම, ඒ කියන්නේ හැම පදපීලියකම අවසානය. අවසානය අරගෙන ඒ අවසානයයි මියුසික් පැටර්න් එකයි එතන තියෙන. ඒ දෙක විතරක් මම හිතන්නේ ප්‍රමාණවත් ප්‍රේක්ෂකයට මේක තේරුම් ගන්න. ඒ කියන්නේ භාෂාව ගීතය ඇතුලේ කොයිතරම් හොඳට
0: මරන්න නැතුව තියෙනවනේ,
1: නෑ චලනය වෙනවද කියන එක, නිකන් චලනය වෙනවද කියන එක. ඒ කියන්නේ මට ඒක එහෙම තමයි කියන්න වෙන්නේ. ඒ කියන්නේ අර හඬයි මියුසික් එකයි දෙක එකට යන එක.
0: ඒකට යනවා. බුදුහාමුදුරුවෝ කියන අර මෙයාට පන්තිසිකට නේද?
1: ඔව්.
0: මේ වචන අභිභා සංගීතය නැහැ, සංගීතය අභිභා වචනයක් නැහැ. මේ දෙක මනුවින් තියෙනවා. ඒ වගේම සංගීත තනු රචනාවේ තියෙන රූට් එකට නැත්නම් මෙලඩි රූට් එකට, ඒ කියන්නේ අර ගණිතමය බියුටිෆුල් මැතමැටික්ස් විදිහට අපි එල්ලලා තියෙන මේ ඒ තනුවේ ඒ මොකද්ද කියන්නේ, ඒකට මට කියන්න තේරෙන්නේ සාර්ෂයිට වගේ තමයි. අර මේ ඒ ප්‍රමාණයට, ඒ කියන්නේ සොරවල ඒ දැන් අපි මිනිමම් ක්‍රොචට් ඔය ගත්තාම තියෙනවනේ ඒ වගේ අගයන්. ඒ අගයන් වලට හරියටම ඒ වචන බැහැලා තියෙනවා. හරියටම වචන බැහැලා තියෙනවා. ඒක හේතුව මම ආයෙත් කියන්නේ
1: මේ ඒකෙන්
0: රචකයාම සංගීතඥයා වීම සෑහෙනවා වාසිය වෙනවා. ඒ වගේම තමයි තනුවකට පද ලියනකොටත් ඒක ඒ විදිහටම වෙනවා. හැබැයි එතකොට තනුව ලියනකොට, තනුවට පද ලියනකොට පද ලියන කෙනාට සංගීතය, ඒකේ සංරචනාව නැහැ. තනුවේ රූට් එක පිළිබඳව, තනුවේ ස්වර කැඩෙන එක පිළිබඳව, ඇදෙන නැමෙන තැන් පිළිබඳව අන්න එහෙම කියමු තේරෙන්න අවබෝධයක් තියෙනවා.
1: අනිතක මේ ගීතය මේ ජැක්සන් ඇත්තරම කියනකොටත් ජැක්සන්ට ඇඬෙනවා. ඒ කියන්නේ ඒ තරම් හැඟීමෙන් තමයි ගායනා කරන්නේ.
0: ඔව්, කියන්නේ මේ ගීතේ හරසයි මම දැකලා තියෙන හැම ප්‍රසංගයකම අපි YouTube හරහා දකින්නේ.
1: ඔව්.
0: ඒ හැම ප්‍රසංගෙම ප්‍රේක්ෂකයෝ, දැන් අපි සාමාන්‍ය ප්‍රේම ගීතයකට නඩන්නේ මේ අනුරුද්ධ. අපි දැකලා තියෙන ප්‍රේම ගීතයකට අඬනවා වගේ නම් වෙන ඒ වගේ කාරණාවලදී තමයි මිනිස්සු කඳුළු සල්න. හැබැයි නමුත් මේ සබාදහමේ ගීතය වෙනුවෙන්
1: කඳුළු සල්න.
0: ඒ එන්නේ එතන තමයි මයිකල් ජැක්සන් ගීතය තුළින් මුළු ලෝකයක් සොබාදහම කියන මේ පෘථිවිය නැතම ඒත් එක මේ මහපොලෝ වෙනුවෙන් මිනිස්සුන්ගේ හදවත් කම්පනය කරලා ඇහැකින් කඳුලක් අරගෙන තියෙනවා මයිකල් ජැක්සන්. අන්න එච්චර ලෙවල් එකකට මේක ගැන මානව ප්‍රජාවට බලපෑම් කරලා තියෙනවා මේ ගීතය. අපි හර්ෂයි ඊළඟට තොරගන්නේ එවැනිම වූ සංගීතඥෙක් චිලි රාජ්‍යයෙන් බිහි වෙනවා. අපි එහෙම එනවා අපි ලංකාවට, ලංකාවට අපි එනවා ටික ටික. චිලි රාජ්‍යයෙන් බිහි වෙනවා. ඔහුත් ගීතය හරහා ඔහුගේ රසිකාගාරයට, ප්‍රේක්ෂකාගාරයට කරපු සේවය අතිමහත්. හර්ෂයි, හර්ෂය දන්නවා මටත් වඩා මේ ගැන. ඒ වික්ටහාරා, හරිද, වික්ටහාරා ගිටාර් එක අතට අරගෙන ඔහුගේ සංගීත

0: හමුදාව යෝජනා කරන්නේත් මේ හාඹ මහලකු සංගීතඥයාණන් කියපන් සින්දු කියලා. හැබැයි එයා එතකොටත් මේ වේදනාව අමතක කරමින් ඔහු ගයන්නේ ඒත් ආදරය ගැන ඇඟිලි තලනවා. පුළුවන් විදිහට කෝඩ් එකක් අල්ලගෙන ඔහු අන්තිම මොහොත දක්වාම ගීත තමයි ගයලා තියෙන්නේ. ඒක එහෙම මිනිස්සු හර්ෂයි හරි විරලයි. ඒ කියන්නේ හැම වෙලාවෙම හැම කාලයකම හැම මොහොතකම හැම දවසකම එහෙමයි ඉපදින්නෙත් නැහැ. එහෙමයි බිහි වෙන්නෙත් නැහැ. මේ අපි අද කතා කරන්නේ මේ ගීතය ගැන ඉඳ ගීතයේ කොච්චර මානව දයාව ප්‍රේමය වෙනුවෙන් බලපෑම් කරලා තියෙනවද කියලා. ඒතර එහෙම බලපෑම් කරන්න පාදක වුණ සංගීතඥයෝ ගැන අපි මේ කතා කරන්නේ. සංගීතය ගැන යන්නේ විශේෂයෙන් අපේ කතිකාව. ඉතින් මේ වික්ටහාරත් එහෙම කෙනෙක් හර්ෂයි. ඔයාට පුළුවන් මේ වික්ටහාරා ගැන ඔයාගේ හදවතට දැනුණු දේ අපේ ප්‍රේක්ෂකයන්ට කියන්න.
1: ඔව් ඇත්තට මේ වික්ටහාරා ගැන මම ලංකාවේ දැකලා තියෙන්නේ හුඟක්ම වමේ අය තමයි හුඟක්ම කතා කරන්නේ. දැන් මම තිස්සා බෙසේ හුඟක් කතා කරා ඒ දස්සන වික්ටහාරා ගැන. හැබැයි මම පිළිගන්නවා එයා. මම දැන් දර්ශන වල කියපු දේ 100%ක් පිළිගන්නවා. අනිත් එක තමයි ඒ කියන්නේ මොකද ඒ වගේම දැන් බටහිරත් කියලා තියෙනවා. බටහිර කියන්නේ බටහිර රටවල් වල මම කියන්නේ චිලි ගුවම වමට බර රටක්නේ. ඒ වුණාට හැබැයි අන්තිමට ඒ රටේම මිනිස්සු තමයි යාට එහෙම සැලකුවේ. අර ඇඟිලි වලට එහෙම කළා. ඒ රටේම මිනිස්සු වෙන කෙනෙක්ගේ සමාජයට ඇමරිකන් බලපෑම
0: තමයි ප්‍රධාන හේතුව උනේ. මේ රාජ්‍ය පෙරලන්න ඇමරිකාවට උමනාව තිබ්බනේ.
1: ඔව් ඒ වුණාට ඒ රටේ මිනිස්සුන කරේ ඒක නේද?
0: රටේ හැමදාම
1: ඔය රටේ මිනිස්සු චිලි රටේ මිනිස්සු නේ. වෙන රටක මිනිස්සු ඇමරිකාවේ මිනිස්සු නේ කරේ. ඒ රටේ මිනිස්සු තමයි කරේ.
0: ඔය ඇමරිකන් මේ පාලනය තමයි ඒ එකට බලපෑම සහ ඒ ප්‍රශ්න ඇති කලේ.
1: ඔව් වෙන්න පුළුවන්. හැබැයි ඒ මිනිස්සු ඒ කියන්නේ මොලේ නැහැ නේ.
0: තමයි අපේ ඉතිහාසයේ මේ කියන්නේ ඒ කතාව.
1: ඒ කියන්නේ ඒ මිනිස්සුන්ට මොලයක් නැහැ. තනි තීරණයක් ගන්න ඒ මිනිස්සු අරවට යට වෙලා ඒ වැඩේ කරා නේ. ඒ දැන් ඒක ජීසස්ටත් උනන්නේ නේ. ජීසස් ක්‍රයිස්ට්ත් උනා. ඔව්. ඔව්. රෝමන් රාජ්‍යයෙන් ඒ බලපෑම ඇති වුණා. ඔය ඒක අපි එතන යන්න ඕනේ නැහැ. හැබැයි මම කියන්නේ දැන් ඒ හේමිස් වික්ටහාරාට එහෙම සැලකුවේ මම නම් කියන්නේ හේමිස්සු මම නම් කියන්නේ සමාජයේ මිනිස් జాති කොටස් අඩු ගන්න දෙක මූලික වශයෙන් දෙකක් ඉන්නවා මම කොටස් දෙක. ඔව් අනිවාර්යයෙන්. ඒ කියන්නේ එකක් තමයි සංගීතයට සංවේදී නැති මිනිස්සු සංවේදී මිනිස්සු සංවේදී නැති මිනිස්සුනේ ඔය කරේ ඉතින්. ඔව් ඒකෙන් සංගීතයට සංවේදී මිනිස්සු කෝක් කරන්නේ නැහැ. අපි ඉතිහාසය බැලුවත් රෝම රාජ්‍යය ගත්තා රෝමන් එම්පයර් දැන් රෝමේ කොච්චර ලස්සන සංගීතය තියෙනවද අපේ. මුලින්ම අපි වෙස්ටර්න් මියුසික් ග්‍රීසියට පස්සේ එළියට ආවේ රෝමෙන්. හැබැයි එතන මිනිස්සුන්ට සලකපු දුන්න දසවද ක්‍රූර වැඩ ඒව කරන කොටසක් උතිරිය සංගීතයට සංවේදී සංගීතයේ බටහිර සංගීතය ඉදිරියට ගෙනාපු කොටසක් උතිරිය නේද? ඔව්. එතන මට මයිකල් ජැක්සන් ගේ පස්සේ මට දැනෙන එක තමයි. ඒ කියන්නේ මයිකල් ජැක්සන් ගේ ඔඩියන්ස් එක දැන් දර්ශනකව අනනා දැක්කගේ ඒ අනන්‍ය සංවේදී අය නේ? ඔව්. නැත්තම් අර
0: කොහමද ෂෝයකට එන්නේ මයිකල් ජැක්සන් කැමැත්තෙන්ම එනයිනේ.
1: ඔව්. ඒ පරිසරය විනාශ කරන කෝටිපති වෙන්න බෑ අනන්‍ය වෙලතන්ට. මම හිතන්නේ ඒගොල්ලෝ එලා අඩනවා කියලා.
0: නෑ ඒගොල්ලෝ තරහගාරී නෑනේ කොහොමත්.
1: ඔව් ඒගොල්ලෝ ඉතින් ගෙදර ඉඳන් බලනවා ඉතින් කොහම හරි ඒගොල්ලෝ තරහෙන් ඉන්නවා ඉතින් මේක කරනවා කියලා නේ. එහෙම ඒකනේ අපි
0: දන්නේ.
1: ඔව් අනිත් එක ඔව් ඉතින් මම කියන්න හදන්නේ මේක මම මනුස්ස සංවේදී කරන්න පුළුවන් සංගීතෙන් අපිට පුළුවන් ඒ සංවේදී ඒක දැනෙන විතරයි මම කියලා මම විශ්වාස කරන්නේ. අනිත්ය හදන්නේ ඒක අනිත් පැත්තට ගෙනියන්න.
0: ඔව් අපි එහෙම නැහැ දැන් ඔබ සංගීතඥයෙක්. එතකොට මම සංගීතඥයෙක්, වික්ටහාරත් සංගීතඥයෙක්, මයිකල් ජැක්සන් සංගීතඥයෙක්. අපි ගීතයක් හරහා උත්සාහ කරන්නේ යන්නේ සහකම්පණය ඇති කරන්නනේ සමාජයක්.
1: ඔව් හැබැයි ඒක උත්සාහ කරාට ඒකට බලපාන ඒකට සංවේදී ඒකට රෙස්පොන්ඩ් කරන්නේ අර සංවේදීයි විතරනේ.
0: ඒක හරි. නමුත් අපි සංවේදී ගොඩ වැඩි කරනවනේ අපි ප්‍රේක්ෂකයා
1: ගොඩ වැඩි මන්න හිතන්නේ ගොඩ වැඩි වෙනවාගේ ගොඩ ඉන්නවා කියලා මන්න හිතන්නේ.
0: ගොඩ ඉන්නවා දැන් අපි අපේ රටට සාපේක්ෂව ගමුකෝ දැන් ගොඩ හිටියා දෝස් දෙසිය ඔයගොල්ලෝ කාලයට සාපේක්ෂව ඒවැනි සංවිධානය